සියලු පැතුම් මිටුවෙන සුන්දර සුභ උදවසකට සුභාසිරිය ඔබට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවාවෙන්. සොදේශීය සේවා විකාශන කටයුතු සමග රැඳී සිටින ඔබට ජයම ප්‍රාර්ථනා කරනවා අපි. අද බුද්ධ වර්ෂ 2570 වෙන්නේ වෙසක් මස අව ජලවක නම් තිතිය ලත් කුජ දින මැයි මාසේ 5 වනදා අඟහරුවාදා. ඉමිදිරි අපි ඔබේ නිවහනට එන්නේ දෙනියායින්, හුන්නස්ගිරියෙන්, කරගහතැන්නෙන්, නුවරෙළි රදල්ලෙන්, යාපනයෙන් සහ කොළඹින් 91.7, යටියන්තොටින් හපුතලෙන් සහ කොකාවිල් වලින් 91.9 තරංග මාලා සමග. සිතුම් පෙතුම් මිටුවන සුන්දර දවසක සුබ දවසක ඔබත් සමගත්ව බැනගන්නා වෙලාවේ ඔබේ රසවින්දනයට තිල්ල කරන ගීත මිහිරතරට එක් කරගන්නා මුල්ගේ නිර්මාණය. බිවික්ට පෙරේරා සූරීන් ගායනා කරන්නේ මේ ගීතේ සංගීත දායකත්වය ලබා දෙන්නේ බිවික්ට පෙරේරා සූරීන් මයි. ඩොල්ටන් ආල්විස් ලියන් ලැබූ ගීත නිර්මාණය ගැවමට එකතු වෙනවා සහාය ගායනයෙන් දයරත්න රණතුංග ඇතුළු පිරිස.

අභිමානවත් දේශයක අභිමානවත් බව ඔබේ හිතට එ ගීත නිර්මාණයත් එක්ක පණ්ඩි WD ආමරදේවයන් සංගීත නිර්මාණයත් පණ්ඩි WD ආමරදේවයන්ගේ ඩොල්ටනල් විස්සූරීන් තමයි ගී සංකල්පනාව ගොුණු කරනු ලැබුවේ. දැන් 5:41 වෙලාව.

නාගලියන්ගේද වන්දනාවට පාත්‍ර වන කැලණි විහාරයේ පුදබිම අද දවස ඔබට සුබ දවසක් බවට පත්වන ආශිර්වාදයක් ලබා දෙන පුණ්‍ය භූමියක්. ලස්සන ගීත නිර්මාණයක් ඩොල්ටන් ආල්විස් හුරින්නියත් ලිව්වේ, විවික්ට පෙරේරා සංගීතවත් කළේ, ගායනා කළේ චන්ද්‍රාණී ගුණවර්ධන. ඔබ 91.7 91.9 තරංගමාලා සමග. දැන් 5:45 හිමිදිරියේ ඔබ වෙනුවෙන් තිල්ල කරන ගී පෙළාතර මේ සුන්දරත්වය ඔබ සුරකින, ඔබ ජීවත් කරවන පරිසරය.

ජෝජ් පල්ලෙවත්තගේ සංකල්පනාව සංගීත නිර්මාණය ගැවමට එකතුනේ ශිල්පී සෝමතිලක ජයමහා. දැන් 5:49. අද දිනය වෙන්නේ ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දිනය විදිහට, ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ද මිඩ්වයිෆ්, ඉන්ටර්නැෂනල් මිඩ්වයිස් ඩේ. 1987 වර්ෂයේ ඉඳලා නෙදර්ලන්තයේ පැවති ජාතික සමුළුවේදී තමයි මේ දිනේ අදහස ප්‍රකාශයට පත් කරේ. 91 මැයි මාසේ 5 වෙනිදා ඉඳලා තමයි මෙම දිනය සමරනු ලබන්නේ. අද සෝදේශීය සේවා ඉදිරි වැඩසටහන් පෙළගැස්මත් මතක් කරන්නම් ඔබට. තවත් විනාඩි 10කින් උදා ප්‍රවෘත්ති ප්‍රකාශය, ඉන් අනතුරු උදා ගීත මිහිර, සුභාරතී පෙරවරු 7ට නිවස විදුලි බලාගාරයක් බවට පත් කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියක් පිළිබඳව කතා කරන්නේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ මහතා, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගමේ මහතා සහභාගී වෙනවා. ශාන්ති වීරසිංහගේ වැඩසටහන් නිෂ්පාදනය. ධර්මදේශනාව මීගොඩ සුකිත ස්වාමින්ද්‍රයන් වහන්සේ පවත්වනු ලබන්නේ පෙරවරු 8ට. 9ට ගෙවත්ත මිරිස් වගාවෙන් හොඳ අස්වැන්නක් කෘෂිකර්ම උපදේශක චම්පිකා කිත්මිනි මහත්මියගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන්නේ සුජාතා කරුණාරත්න. මධුවන්ති ගී දැහන පවිත්‍රා කේශනී නානායක්කාර නිෂ්පාදනයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහතා අද ආරාධිතයා ලෙස සහභාගී වෙනවා. 11ට ජනරාවය, ද්විභාෂා භාවිතය හා සාමයේ පෙරමග, රාජභාෂා කොමසාරිස් ජෙනරාල් තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතා සහ එම රාජභාෂා කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ආර් රණවක මහතා සහභාගී වෙනවා. 12ට ගීත සාදිය, 12:45 දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය. ඉන් අනතුරුව සුවසෙත ඉදිරිපත් කරන්නේ 1:30ට ලස්සන ජීවිතයකට ශරීර බල, ශරීරයේ බරපාලනය, සායනික හා ක්‍රීඩා පෝෂණය පිළිබඳව විශේෂඥ වෛද්‍ය හෂා නවරතුංග මහතාගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන්නේ. විදුරු ළමා ගුවන්විදුලියේ වැඩසටහන් සවස 2:05 දක්වා සුස්සර සර විදුල ගැයුම් වැයුම් ළමා පිටිය මෙට ඇතුළත් වෙනවා. සවස 6ට ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව සන්ධ්‍යා සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ කෙටි කතාව රාත්‍රී 7:30යි. රාත්‍රී 9:45ට නැවුම් ගීත ඉදිරිපත් කරනවා. ධර්මානුශාසනාව රාත්‍රී 8ට පූජ්‍යපාද වීල්ලොය පඤ්ඤාතිලක ස්වාමින් වහන්සේ. රාත්‍රී 9 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ආපත්‍ති කතනය කැත්ලින් ජයවර්ධනගේ රචනය විශ්ව සාහිත්‍යයෙන් ජයපිරිත් දේශනා වෙනුයි විකාශන කටයුතු සමාප්ත වෙන්නේ.

ඩොල්ටනල් විසුරේ ලියෝ ගීත නිර්මාණය මාචාර්ය දයාරත්නසේකරයන් විසින් සංගීත නිර්මාණය කරමින් ගායනා කරනු ලැබුවේ. ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාවටයි.

අංකේ දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසෙත අපේ පැතුමයි.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ.
1: ඊයේ අර ශනිදා වාසනාව

0: ජීවිතේ කරපාය හදතුරම වුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.

0: സമ്പത്ത് സംവർദ്ധനത്തിലേക്ക്. සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
1: ලොතරැයි ඉතිහාසයේ දින ගණනින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිත යම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
2: යමුද?
3: ඔහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවෝ?
2: නැද්ද?
3: නැතුව. කලබලේනේ.
1: හඳුන් වාදින ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහි ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
0: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි. විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැයිය සසිරි. අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව. ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය.

වෙලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවේ. සියයට 18 වැඩබද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා කියයි. යලකන්නිය සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තුග රට තුල. ජූලි මස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නයි ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27වෙනිදා සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන්

0: ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. හයවෙනි ආසියානු විරල ක්‍රීඩාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ඇරයුම් කරයි. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපළ වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් ආදී අංශවල ආයෝජන අවස්ථා පවතින බව ජනාධිපතිවරයා පැවසුවේ දැන් දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සමග කොළඹදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අද පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා එය පළදායි හවුල්කාරීත්වයන් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් දෙරටටම සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනාගතය දෙස අවධානය යොමු කරමින් වෙළඳ හා ආයෝජන අවස්ථා සහ නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමට කැප වී සිටින බව මාලදිවයින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා, අගමැති ආචාර්ය හරිණි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හා ඇමති විජිත හේරත් යන මහත්ම මහත්මියූ හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ක්‍රීඩා හා තරුණ සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ අත්සන් තැබින. එම අවබෝධතා ගිවිසුම මගින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට මඟ හෙළිවන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය කියයි. දෙරට අතර තරුණ නායකත්ව හා පෞෂ වර්ධන වැඩසටහන්, තරුණ හූමාරු කඳවුරු, තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සහ ස්වේච්ඡා සේවය පිළිබඳ අත්දැකීම් හූමාරු කර ගැනීමද එහිදී සිදුවිය. දෙරට අතර ක්‍රීඩායිසව් සංවිධානය, ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් සඳහා වන පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව කෙරෙහිද එහිදී අවධානය යොමු විය. කාන්තා ක්‍රීඩා ප්‍රවර්ධනය, ආබාධිත ප්‍රජාව ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම සහ තහනම් උත්තේජක මර්ධන කටයුතු සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම අවධානය යොමු වූ තවත් කරුණු කිහිපයකි. අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථාවෙන්ම මාලදිවයින සමග ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍ර දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බව ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහිදී පැවසීය. ජූලි මස පළමුවිනිදා සිට වැඩ්බද්ධ 26.5% දක්වා ඉහළනම් වන බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. 18% වන වැඩ්බද්ධ කිසිසේත් ඉහළ නොදමන බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. ඉකුත් අයවැය වලට අදාළව වැඩ්බද්ද සම්බන්ධයෙන් සිදු කළ නෛතික ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. වැඩ්බද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයටම අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මූල්‍ය සේවා සඳහා වන වැඩ්බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරල වන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වේ. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා.
1: ගැසට්පත්‍රයේ ඇතුළෙදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැට් බද්ද 10%ට වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධාන බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම් වැඩි කර ගැනීම ඇතුළෙදී ඉදිරියට වැට් වාගේ 10%ක් කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,20,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරින. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් පසුගීරිදා මෙරටට ලැබින. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,51,000ක තොගයක් රට තුල පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000ක තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මේ වන විට ගොවීන් අතර බෙදා හැර අවසන්ය. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා දීමට නිමිතයි. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. පොහොර බෙදා හැරීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ඒ මහතා,
2: අපිට ආරම්භයේදීත් මෙට්‍රික් ටොන් 34,000ක් තිබුණා. ඒත් මේ වෙනකොටත් තවත් මෙට්‍රික් ටොන් 24,000ක් තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000ක් පමණ බෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000ක් මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය එනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් අපිට MOP ටිකක් පහු වෙලා අවශ්‍ය වෙන්නේ. දැනටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට පොඩබාන යූරියා ප්‍රමාණයත් එක් වැළුවාම මෙට්‍රික් ටොන් 83,000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බෙදා හරින පොහොර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික වෙනසල් හරහා යූරියා පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ගොවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරටත් පුද්ගලික වෙනසල් වලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දෙනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල්වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල්වලට තම දරුවන් නොයවන්නේයි දෙමව්පියන්ට දෙනුම් දෙන බව ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දිසාලේකම් කාර්යාලයේ පසුගීදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සිරිපාල මානවඩු මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස්වේ. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාපනත යටතේ නියමයන් හතරක් හා නියෝගයක් අද විවාදයට ගැනීමට නියමිතයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ නිවාස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධති පිළිබඳවයි. ඇග්‍රෝ විස්ටා ආයතනයේ ආචාර්ය සේනක විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ චමත් කපුගමගේ යන මහත්වරු ඊට සහභාගී වෙති. පෙරවරු 7:00 to 8:00 දක්වා සිංහල සොදේශීය සේවයෙන් සුභාරති වැඩසටහන ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ලබන 27 වෙනිදා සිට ජූනි 2 වෙනිදා දක්වා වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. පොදු යහපත පිණිස පෙළ ගැසෙමු යන්න එහි තේමාවයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේදී ලබන 27 වෙනිදා පැවැත්වෙන අතර ඊට සමගාමීව වෙසක් සතියේදී දිවෙනපුරා විහාරස්ථානවලදී විවිධාගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. ලබන 28 වෙනිදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යන්න තේමා කරගනිමින් වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන 29 වෙනිදා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන්වී. වෙසක් පුර පසළොස්වක පොහොයේ දින ලබන 30 වෙනිදා සෑම විහාරස්ථානයකම ශීල භාවනා වැඩසටහන් පැවැත්වේ. ලබන 31 වෙනිදා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන මස 1 වෙනිදා වෙන්කර ඇත්තේ අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහායි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ලබන මස 2 වෙනිදා පැවැත්වේ.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇතැයි ඇමති සුසිල් රණසිංහ මහතා පවසයි. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ඒ අතර වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතුල පවතින ගැටලු හා වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ගාල්ල දිසාලේකම් කාර්යාලයේ පසුගීදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිස්ත්‍රික්කයේ ජල ගැටලුවලට එමගින් විසඳුම් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ආහාර උළෙල 2026 ඉන්දියාවේ චෙන්නයිහිදී පසුගීදා පැවැත්වින චෙන්නයිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එය සංවිධාන කර තිබින. පුරා දින තුනක් පැවතීම උළෙලට 700කට අධික පිරිසක් එක්ව සිටියහ. ආහාර සංස්කෘතියක් මගින් සංචාරක කර්මාන්තය, වෙළඳාම හා දෙරටේ සම්බන්ධතා ප්‍රවර්ධනය මෙම ආහාර උළෙල සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යලකන්නේ වගාව සඳහා අවශ්‍ය පොහොර සැපීම සාර්ථකව සිදුවන බව එහි ගොවි සංවිධාන කියයි. දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 17කින් ගොවීන්ට පොහොර නිකුත් කෙරේ. දිස්ත්‍රික්කයේ මෙවර වී ගොවිතැන් සිදු කෙරෙන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 37,035කි. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය පොහොර සමාගම ඇතුළු සියලු පොහොර සමාගම් දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව පොහොර සපයන බවයි.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011 862 864 012.
2: වනසතුන් ගම්වැදීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ගම්මානයේ ජනතාව පවසති. හම්බන්තොට බැන්දු වැව පිටවාන බිඳියාම හේතුවෙන් එහි ජලය මේ වන විට සිඳී පවතී. වනසතුන් ගම්වැදීමට හේතුව එයයි. වැවේ පිටවාන බිඳී මේ වන විට වසරක් පමණ ගත වී ඇත. එය පිළිසකර කර නැත. එය කඩිනමින් පිළිසකර කර දෙන්නේයි එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
2: ඇමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කිරීමට තැත් කළ ඉරාන යාත්‍රා 7කට ප්‍රහාර එල්ල කරයි. සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් සිරවී ඇති නෞකාවලට ගමන් කිරීමට ඉඩ සලසන බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති අවස්ථාවක එම ප්‍රහාරය එල්ල විය. ඉරාන විදේශ ඇමති අබ්බාස් අරක්ජි මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන අර්බුදයකට කිසිසේත්ම හමුදා විසඳුමක් ලබා දිය නොහැකි බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ දැරූ තම යුද නෞකාවකට පහර දුන් බවට ඉරානය කර ඇති ප්‍රකාශය ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි. තම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් ජාස්ක් දූපතාසන්නේදී එල්ල වූ මිසයිල් ප්‍රහාර හමුවේ එම නෞකාව හැරී ගිය බව ඉරානයේ ෆාස් ෆුවත් සේවය වාර්තා කර තිබින. චීනයේ සාන්‍යා නගරයේ පැවති 6 ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වින. ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. එම ක්‍රීඩා උළෙලේදී පදක්කම් 7 දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ආසියාතික රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 ස්ථානය දක්වා ඔසවා තැබීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
1: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිසිරස්තල. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවෙයි. 18% වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවිර මහතා පවසයි. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග රට තුළ. ජූලි මස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේයි ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 වෙනිදා සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 වෙනි ආසියානු විරල ක්‍රීඩාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ප්‍රවෘත්තිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:45ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණී, තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනාල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යළි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය බාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්ඵල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම බාරගත් පසුව ඔහු සමගි ජනබලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා.
2: පරිසර හිතකමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 0773 523 535.
6: 6 විනාඩි 26යි තත්පර 22යි දැන්. උදැසනින් රස විඳිනේට තිලන කරන උදා ගීත පෙළේ ආරම්භම.

0: ගිනිර්මාණයෙන් සංගීතයෙන් ගායන දායකත්වය සෝමරත්න පෙරේරා ගායන ශිල්පියාණන්ගෙන් සෝමදාස වතුකාරගේ තමයි ඒ සංකල්පනාව ගොනු කරනු ලැබුවේ.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: හයයි විනාඩි 30යි.
3: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
2: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
5: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
0: දැන් 6:31 තත්පර 17යි. අද දවසේ 1938 අවුරුද්දේදී ජේ.ඒ. මිල්ටන් පෙරේරා කලාකරුවා, ඒ කියන්නේ ජයසිංහාරච්චිගේ මිල්ටන් පෙරේරා ශිල්පියාණන්ගේ උපත සිදු වුණේ අද. එතුමන්ගේ ජන්මදින ගුණ සමරුව වෙනුවෙන් ස්වදේශීය සේවාවෙන් තොරාගත් ගීත නිර්මාණයක් රසවිඳින්නට ඔබට අපින් තිළිණ කෙරෙනවා. සංගීත නිර්මාණ දායකත්වයෙන් ටී. ෂෙල්ටන් පෙරේරා, කරුණරත්න අබේසේකර සූරීන්ගේ සංකල්පනාව.

ප්‍රංශමහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීද් ප්‍රංශබසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන්විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනෙන් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසින තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
2: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
3: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112 6974 46 සහ 0112 6974 47 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.

අපේ ජීවිතය හා බැඳුණු අපේ කෘෂිකාර්මික රටාව ගැන ගීත සංකල්පනාවේ දායකත්වය ආනන්ද සරත් විමල වීර ආදරණීය එකල්හි ගුවන් විදුලියේ ක්ෂේත්‍ර ගණනාවක් උපවත් කළ අපේ ප්‍රවීණදරයා ලිව්වේ සරත් බාලසූරිය සංගීතවත් කළේ චම්පිකා ඉදිරිසිංහයි ගේ නිර්මාණයට දායක වුණේ.

0: උදැසනින් ඔබේ රසවින්දනයට ගීත නිර්මාණය පෙළ ගැස්සුනි සනත් නන්දසිරිසූරීන්ගේ සංගීත රටාව සහ ගායන මෙහිර අජන්ත රණසිංහයන් තමයි ගීත සංකල්පනාවට දායක වුණේ.
1: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: දැන් 6:45.
3: මේ තරම් සරු හීයසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

ප්‍රේමකිත් දල්විස්ගේ ගී සංකල්පනාව වික්ටරත්නායක සූරීන්ගේ සංගීත නිර්මාණයට ගීතවත්වන්නට එකතුනේ ශ්‍රීමතී තිලකරත්න. දැන් 6:50 වෙලාව. දවසේ පුවත්පත්වල සිරස්තල වලටත් අපි කෙටි අවධානයක් යොමු කරමු. මෙරට මධ්‍යසාර පරිභෝජනයේ ඉහළට බදු ආදායම වැඩි වුණත් සෞඛ්‍ය හා සමාජීය ප්‍රතිඵල අහිති කරයි කියන්නේ මධ්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය. එවගේම මාලදිවයිනේ ජනාධිපතිතුමා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ පැවැත්වුණ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳව තමයි අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවලට එකතු කරලා තියෙන්නේ. ඒ ප්‍රකාශයන්ද ඇතුල් පිටුවලට සටහන් කරලා තියෙනවා. ඒ ඇතුල් පිටුවල සටහන් කරලා තියෙන ප්‍රකාශ අතරින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා කියනවා ඉන්දිය සාගර කලාපයට අර්ථාන්විත හවුල්කාරීත්වයක් ගොඩනගමු කියලා. එකම ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ජාවාර රහමා තර්ජනයන්ගෙන් අපේ මුහුදු සීමා ආරක්ෂා කරගැනීමට සාමූහිකව ක්‍රියා කරමු කියන පොතද මේ කතාව තුළදී ඇතුළත් කරලා තිබෙනවා කියන එක අද දවසේ ඇතුල් පිටුවල වාර්තා කරලා තියෙනවා පුවත්පත්වල. ඒ වගේම තමිල්නාඩුවේ බලය අල්ලයි සුපිරි නළු විජේ කියන පුවත වාර්තා කරනවා. ආසන 234-110ක් දිනාගනී කියන එක. ඒ වගේම තවත් තොරතුරු රැසක් තියෙනවා. අපි බලමු ගීතයක් අහලා ඉන් අනතුරුව වැට් සංශෝධනයන් කළේ සමාජ ආරක්ෂණ එක් බදු සහ එකතු කළ අගය යනුවෙන් බදු වර්ග දෙකක් මින් පසු අය කරන්නේ නැහැ. වැට් සංශෝධනය කළේ මේ දෙක එකතු කිරීමටයි කියලා නියෝජ්‍ය ඇමතිතුමාගේ ප්‍රකාශය අද දවසේ පුවත්පත්වල සිරස්තලවලට සඳහන් කරලා තියෙනවා. මේ වසරේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි කියලා මහ බැංකුව පුරෝගතනය කරයි කියලා තව පොතක් තියෙනවා.

0: අජන්ත රණසිංහ සූරියෙන් ලියෝගීත නිර්මාණය අභිවර්ධන බාලසූරිය සමග ගීතය නගන්නට එකතුන්නේ ශිල්පිනී මාලනී බුලත් සිංහල.
1: ඕනෑම ආකාරයේ අක්ෂ රෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගැනීමට මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්ත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳරිය වැනි ඕනෑම අක්ෂ රෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බඳ අක්ෂ රෝග සුව කරන මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0712 92 62 626.
0: අපි සමුගන්නට ලං වෙන වෙලාවේ මේ ගීත නිර්මාණය තිල්ල කරන්නේ උපන්දිනය යෙදෙන්නේ අද දවසට මේ ප්‍රවීණ ගායිකාව රංගන ශිල්පිනිය නිමලා අතපත්තු, එහෙම නැත්නම් නිමලා තෙරේසා අතපත්තු, දෙහිවල ප්‍රදේශයේ ජීවත්වන කලාභූෂණ සම්මාන ලත් මේ ප්‍රවීණ ශිල්පිනිය වෙනුවෙන් ස්වදේශීය සේවා ගී උපහාරයට මතෝරා ගන්න ඇය ගැයූ ගීත නිර්මාණයක් MS ප්‍රනාන්දු සමඟ.

0: පුර කඩන්නම් දුවට ඔබේ කොණ්ඩෙ ගසන්නම් මම බඹරෙකු වෙන්නම් මල සිඹ සිඹ ඉන්න සුනිහිරි වචන කියන්න
1: මට ආදරෙනේද පනවාගෙනුවේද ඔබ ඔය කීවෙන් හැබෑද අර අත්ත බලන්න.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවසයකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුඩු විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබර්ගමුව දකුණ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර උදේ කාලයේ වැසි ඇතිවේ. බස්නාහිර සබර්ගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු හා උතුරු මැද පළාත්වල හම්බන්ත්‍ර දිස්ත්‍රික්කයේත් වරින් වර හමන 30-40 km අතර තරමක තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතී. විදෙස් පුවත්. ඉරාන රජය ඉදිරිපත් කළ නවතම සාමයෝජනාවලියට ඇමරිකාව ප්‍රතිචාර දක්වයි. ඉරානයේ අර්ධ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ටස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ පාකිස්තාන් රජය මගින් ඇමරිකාව එම ප්‍රතිචාර දක්වා ඇති බවයි. ක්‍රීඩා පුවත්. ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දඹුල්ල කණ්ඩායම පළමුවෙනිම සඳහා කඩලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය.
1: RS වානේ කම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHSC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS මල්ටිව සිටිහි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් නියුට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.

දැන් පෙරවරු හතයි මෙසුන්දර සුභ දවසේ තවත්තා ලෝකයක් ඔබට ගෙනෙන්නට සුභහරතී පිළිගන්වන්නට ආරාධනා අපේ ප්‍රවීණ සංවේදක ශාන්ත රෝහණ රණවකට නිෂ්පාදනදායකත්වයෙන් ශාන්ති වීරසිංහ තාක්ෂණයෙන් රජීව නානායක්කාර සුභ දවසක් ඔබට.

හිරුගේ බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම්සු එන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන්සු අධින විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය.

0: සිය අමතන්න මින්දු එහතයි එකයි හැට පහයි මින්දු දෙකයි දෙසය ඇග්‍රවිස්ටා සමුහ ව්‍යාපාරය.
1: අයිබෝන් සුබ දැසනක් වේවා. සුභාරතී සංවාද මණ්ඩපයට මෙතැන් සිට ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් අප පිළිගන්නවා. දිනෙන් දින ජීවන වියදම ඉහළ යනවා. මේ වියදම් අතර වැඩිවන විදුලි බිල අපි හැම දිනාටම බොහොම තදින් දැනෙනවා. ඒක හදවතට බොහොම රිදුම් දෙන කාරණයක්. ඒත් එක්කම අපේ මුදල් පසුම්බියට බොහොම අපහසුතාවයක්. මේ වේදනාව අපහසුතාවය විදුලි බිල එක්ක බැඳුණු මේ කාරණාව විසඳන්නට සුදුසුම වූ මාතෘකාවක් අද දවසේ සුභාරතී සංවාද මණ්ඩපය තුළ අප සාකච්ඡාවට ලක් කරන්න සූදානම්. ඇග්‍රොවිෂා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ අද දවසේ අප සුභාරතී සංවාද මණ්ඩපය තුළ සාකච්ඡා කරන්නේ ඔබේ නිවස විදුලි බලාගාරයක් කිරීම පිළිබඳව. කැමති දෙහෙම දෙයක් ඔබේ නිවසට ළඟා කරගන්න. කවදාවත් හිතුවද ඔබේ නිවස විදුලි බලාගාරයක් කරගන්නට පුළුවන් කියලා? ඒක පුළුවන්. එහෙමනම් ඒ විශ්වාසය ඇතුව අද දවසේ අපි ඔබට ආරාධනා කරනවා එන්න සුභාරතී සංවාද මණ්ඩපය අපත් සමගින් එකතු වන්න. අද අප සාකච්ඡා කරන්නේ නිවස විදුලි බලාගාරයක් බවට පත් කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට අපත් සමගින් එකතුව සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ අපට නිරන්තරයෙන් සම්බන්ධ වන අප එක බොහොම සමීප ගනුදෙනුවක් පවත්වාගෙන යන අපේ ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන්, එතකම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මහත්මයා, ආයුබෝවන් සුබ දැසනක් වේවා. ඒත් එක්කම මේ කරුණ පිළිබඳව තාක්ෂණික පැත්තෙන් කතා බහ කරන්න අපත් සමගින් එකතු වෙනවා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගමගේ මහත්මයා, ආයුබෝවන් සුබ දැසනක් වේවා. ඔබ දෙපළ එක්ක එකතු වෙලා අපට පුළුවන් වේවි රටේ ජනතාව දැනුවත් කරනක මම මටත් දැනුවත් වෙන්න මොකක්ද මේ නිවස විදුලි බලාගාරයක් කරන්න කියලා. අර මං බොහොම සද්දෙට අර එහෙම කිව්වට මම තාම හිතාගන්න මටත් හිතන්න බෑ ඔය කිව්වට එහෙම පුළුවන්ද කියලා. අන්න ඒ විචිකිච්ඡාව කුකුස නැති කරන්න අද සූදානම් සුභාරතී සංවාද මණ්ඩපය තුළ. අපි පළමු ඇරයුම ලබා දෙන්නේ සේනක විජේසිංහ ආචාර්යතුමනි ඔබතුමන්ට. ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරේ ලංකාවේ බොහොම හොඳින් කියවෙන බොහෝ දෙනෙක් අතර කියවෙන නමක් බවට අද වන විට පත් වී තිනවා ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ. ඇයි මේ සෝලා නැත්තම් සූර්ය බල විදුලි බල පද්ධතියට අවතීර්ණ වන්නට කල්පනා කළේ?
2: ඔව් සුබ දැසනක්. අපි ඇග්‍රොවිසා සමාගම හැමතිස්සෙම උත්සාහ කරේ මිනිසුන්ටත්, ඒ කියන්නේ අපේ ආදරණීය ජනතාවටත් රටටත් දීර්ඝකාලීන වටිනාකමක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි අපි හිතුවේ බලශක්ති කියන ශේෂ්ත්‍රය. අපි අපිට මොනවම දෙයක්වත් ව්‍යාපාරයක් වේවා, නිවසේ සාමාන්‍ය දේවල් වේවා, මේ සියලු දේවල් කරන්න බලශක්තිය කියන එක ප්‍රධාන කාරණයක් වෙලා තියෙනවා. එනිසා අපි විශේෂයෙන් ඒ වගේම බලශක්තිය සඳහා විශාස ඉල්ලුමක් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට විදුලි ඒකක නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් වැය වෙනවා. එතකොට මේ ඒකම විදුලි බිල වැඩිවීම වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට අමතක වෙන කාරණයක් තමයි මේ ස්වභාවික සම්පත් තුලින් අපිට නොමිලේ, මේ කියන්නේ මුලින් වැය කරන පිරිවැය විතරයි මෙතනදී අපිට ගෙවන්න වෙන්නේ. ඊට පස්සේ තමන්ගේ සමහර ජීවිත කාලයටම තමන්ට විදුලිය තමන්ටම නිර්මාණය කරගන්න පුළුවන් තමන්ගේ නිවසේ. මොකද ලෝකේ පිහිටීම ගත්තොත් අපේ රට තියෙන්නේ සූර්ය පද්ධතියෙන් හරහා විදුලිය නිර්මාණය කරගන්න පුළුවන් හොඳම තැනක. තොර නමුත් දැන් මේ වෙනුවට ලංකාවේ මම හිතනවා තියෙන දත්තානුව 150,000ක් විතර සූර්ය පැනල වහලවල් වලට සවි කරගෙන තියෙනවා. දැන් මේ පැනල් වල තියෙන මේ පැනල් වල දැන් අද අපි කතා කරන්න යන මාතෘකාවේ විශේෂත්වය තමයි
1: දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය.
2: එදී ඒ කියන්නේ හේතුව තමයි දැන් මේ පැනල් වලින් නිර්මාණය ජනනය වෙන්නේ විදුලිය දවල් කාලෙට. නමුත් මේ විදුලි ඉල්ලුම තියෙන වැඩියෙන්ම අපිට විදුලිය භාවිත කරන්න වෙන්නේ
1: හවස
2: 6-10 අතර කාලේ විතර ප්‍රමාණය තමයි වැඩියෙන්ම. එතකොට නමුත් මේ මෙච්චර සූර්ය පද්ධතිය සවි කරලා තිබුණත් මේක ප්‍රයෝජනයට ගන්න බැරි අවස්ථාවක් එනවා. ඒක නිසා තමයි බැටරි බැකප් ලංකාවේ තියෙන ප්‍රමාණය මදි. ඒ නිසා මෙතන යම් පාලනයන් වලට නතු වෙලා තියෙන්නේ. ඉතින් මෙහිදී අපි තීරණය කරා මේ කිසිම පාලනයක් නැතුව තමන්ගේ නිවසේ විදුලිය කිසි කෙනෙක්ට බරක් නැතුව, රටරත් බරක් නැතුව තමන්ටම නිර්මාණය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි අද කතා කරන්නේ. ඒ ක්‍රමය අපි අතිසාර්ථකව මේ මාසය කීපයක් පුරාවට කරගෙන එනවා. මේක කරාම වෙන්නේ තමාගේ ගෙදර තමන් ස්වං බලශක්ති ජනන ක්‍රමයකට ඇවිල්ලා තමාගේ සියලු බලශක්ති අවශ්‍යතාවයන් තමාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි අපේ සංකල්පය. මොකද අපි දාන ඕනම වෙලාවක ඕනම දෙයක් ජන ජීවිතයේ අඩාල වෙනවා බලශක්තිය නැති වුණොත්, විදුලි කප්පාදුවන් සිදු වුණොත්. ඉතින් නමුත් මේ ක්‍රමයට ගියහම හැම කෙනාටම ඒ විදුලිය තියෙනවා යම්කිසි පිරේවයක් දරන්න තියෙනවා. මොකද අපි දන්නවා සුපභෝගී ජීවිතයකට යන්න බෑ යම්කිසි
1: මූලික පිරේවයක්
2: දරන්න නැතුව. දැන් උදාහරණ විදිහට අපි දකිනවා ගොඩාක් වෙනකොට මේ වෙනකොට එයා කන්ඩිෂන් වායු සමීකරණ යන්ත්‍ර සවි කරපු ගෙවල් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එක භාවිතා කරන්න බෑ හේතුව විදුලිය
1: බිල වැඩි, බොහොම වැඩි.
2: නමුත් අපි හිතන මොකද්ද මේ ජීවිතය කියලා ආපහු හිතුවොත්, අපි ආපහු හරියට හිතලා බැලුවොත් මේ ජීවිතේ අපි ඉන්නකම් යම්කිසි සල්ලි ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක කොහේ හරි අපි තැම්පත් කරලා තියෙනවා, බැංකුවක වේවා කොහේ හරි එවුවා ගන්නෙත් නැහැ. අවසානයේ ජීවිතේ සැපක් විඳලත් නැහැ. ජීවිතේ ඔහේ ගෙවෙන්න ඇරලා අන්තිමට තමන් මේ ලෝකෙන් යනවා. එහෙම යනකොටත් අර බැංකුවේ හරි කොහේ හරි අර සල්ලි ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. අපි කියන්නේ එහෙම නෙමෙයි, තමන් ඉන්න කාලේ තමන් සුපෝභෝගී විදියට නැත්තම් සැප සම්පත් යම්කිසි, මොකද අපේ ජීවිතේ හැමෝගෙම අරමුණක් තියෙනවනේ යම්කිසි දරුවන්ට හරි මේ හොඳ ජීවිතයක් ගත කරන්න දෙන්නනේ. ඉතින් මම හිතනවා ආකල්පමය වශයෙන් වෙනසක් කරගෙන තමන්ගේ ස්වාධීනත්වය ඕනම කෙනෙකු ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න උත්සාහ ගන්නවා නම්, තමන්ගේ ව්‍යාපාරයක් කරලා ස්වාධීන වෙන්න උත්සාහ ගන්නවා නම්, ඒ අතරට එකතු කර ගන්න පුළුවන් තමන්ගේ ගෙදර විදුලි බලය තමන්ට ස්වාධීනව හදා ගන්න පුළුවන් කියන සංකල්පය. ඒ නිසා ඒක පෙරදරි කරගෙන තමයි අපි විස්ටා සෝලා එනර්ජි එක මේ හයිබ්‍රිඩ් දෙමුහුම් කාර්ය සාධනයට ඇවිල්ලා මේ වගේ ව්‍යාපාරේ අපි ප්‍රචලිත කරගෙන යන්නේ.
1: මූලික පැහැදිලි කිරීම තුළ අපිට බොහොම හොඳින් පැහැදිලි වෙනවා ඇයි විස්ටා සෝලා ආයතනය, ඇග්‍රෝ විස්ටා සමූහ ව්‍යාපාරයේ විස්ටා සෝලා ආයතනය මේ විදුලි බල පද්ධති ක්‍රමවේදයට නැත්නම් මේ සූර්ය බලශක්ති පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය කරා තමන්ගේ ප්‍රවේශය ළඟා කරගත්තේ කියන කාරණාව. විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගමගේ මහත්මයා ඉන්නකොට අපිට මේ තාක්ෂණික ගැටලු පිළිබඳව බොහොම හොඳින් නිරාකරණය කරගන්නට පුළුවන්. චමත් මහත්මයා, දැන් සාමාන්‍යයෙන් අප දන්න කාරණාවක් තමයි, අපිට ඇහිලා තියෙන කාරණාවක් තමයි, සූර්ය බල පද්ධතිය තුළ ලබා ගන්නා විදුලිය දවල් කාලේ අර සේනක මහත්මයා කිව්වා වගේ අපි නිෂ්පාදනය කරනවා. ඒකම අපි ඒක ජාතික පද්ධතියට ලබා දෙනවා කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් තිබුණ ක්‍රමවේදය. හැබැයි මේ ක්‍රමවේදය තුළ යම් යම් සීමාවන් අපට පැනවෙනවා. අපි කැමති වුණත් අපට හැකියාවක් නැහැ, ධාරිතාවේ නැත්නම් දරා ගන්නට ජාතික පද්ධතියට දරා ගන්නට බැරි නම්. කොහොම වුණත් දැන් මේ කියන දෙමුහුන් ක්‍රමය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයක්. අන්න ඒ පැහැදිලි කිරීම කළොත් හොඳයි, වඩා නිවැරදිව අපේ අසන ශ්‍රාවකයින්ට මොකක්ද මේකේ ප්‍රතිලාභය කියලා දැනගන්නට.
3: අයිබුවන්, මේ සියලු දේකම හොඳ සහ නරක තියෙනවනේ.
1: පැහැදිලි.
3: එතකොට මේ සෝලා සිස්ටම් එකක මේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ අපිට දවල් කාලේදී. එතකොට මේ අපිට මේ රෑත් පාවිච්චා කිරීමනේ වැඩිපුර වෙන්නේ. ඩොක්ටර් සේනක් කිව්වා
1: වගේ.
3: එතකොට අපි දවල් කාලේ නිෂ්පාදනය කරන එක තැම්පත් කරලා තියන්න ඕන. භාවිතා කරන. ඒකට තමයි මේ බැටරි භාවිතා වෙන්නේ. එතකොට අපිට බැටරි වල ටෙක්නොලොජි එක දැන් ටික ටික දියුණු වෙලා, ඉස්සර බැටරි ඔබතුමා දන්නවා තිබුණේ ලෙඩ් ඇසිඩ් බැටරි. අපි අර කාර් එකට භාවිතා කරන්නේ. ඊට පස්සේ ලිතියම් අයන් ෆොස්ෆේට්. ඒ කියන්නේ සරලව කිව්වොත් අපේ ෆෝන් වල භාවිතා කරන බැටරි. ඒ ටෙක්නොලොජි එක වැඩි වෙන්න අපිට බැටරි වල නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා තියෙනවා. ඒක නිසා දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා නිෂ්පාදනය කරපු ඒවා වැඩිපුර තැම්පත් කරලා තියලා රෑට භාවිතා කරන්න. මේ කන්සෙප්ට් එක යටතේ තමයි අත්‍තර මේ දෙමුහුන් සහ අපි තනියම නිෂ්පාදනය කරන්න භාවිතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා.
1: ඔය දෙමුහුන් කිව්වහමත් කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. තේරෙන සරලම වචනේ හයිබ්‍රිඩ් කියන එක.
3: ඔව්, හයිබ්‍රිඩ් කියන එක නෙමෙයි අපි. එතකොට හයිබ්‍රිඩ් කියන්නේ අපිට ග්‍රිඩ් එකට, ඒ කියන්නේ විදුලි
1: බලමන්
3: ජාතික පද්ධතියට, ජාතික පත්‍රය ලබා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ ගෙදරට භාවිතා කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවනේ හැම වෙලාවෙම. මොකද අපි දවල්ට තමයි වැඩිපුර නිෂ්පාදනය කරන්නේ. එතකොට අපි ගෙදර භාවිතා කරලා ඉතුරු ටික බැටරිය තැම්පත් කරගෙන එතනත් අතිරික්තයක් තියෙනවනම් අපි ඒක විදුලි බලමන්ලටත් ලබා දෙනවා. මේ ග්‍රිඩ් එකටත් ලබා දෙනවා. ඕකට තමයි ඔය හයිබ්‍රිඩ් කියන සිස්ටම් එක කියලා කියන්නේ. ඇත්තටම ඔකේ ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔන් ග්‍රිඩ් කියන එක. ඒක තමයි අපි හැමෝම දන්නේ. අපි නිෂ්පාදනය කරා, අපි ඒක විදුලි බල මණ්ඩලයට ලබා දුන්නා. අපි ඒකෙන් විදුලි බල මණ්ඩලයේ අපේ බිල අඩු කරලා ඊට පස්සේ ඒක ගණනය කිරීමකින් අපිට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඊළඟ ක්‍රමය තමයි ඕෆ් ග්‍රිඩ් කියන සිස්ටම් එක. ඒ කියන්නේ අපි විදුලි බල මණ්ඩලයේත් එක්ක අපේ නිෂ්පාදනයෙන් අපි භාවිතා කරගන්නවා. ඒකෙදි කියවෙන්නේ නැහැ අපේ නිෂ්පාදනයේ මදි වුණොත් අපි විදුලි බල මණ්ඩලෙන් ගන්නෙ නැහැ කියලා. අවශ්‍යතාවයක් වුණොත් අපිට විදුලි බල මණ්ඩලෙන් ගන්නත් පුළුවන් අවශ්‍ය වෙලාවට. එතකොට අපි ස්වාධීනයි. ඒකෙදි තියෙන වාසිය තමයි අපේ විදුලි බිලත් අඩු කරගෙන අපිට 85%, 90%, හරියට කරොත් 100%ක් අඩු කරගෙන අපිට විදුලිය නැති වෙලාවටත් අපිට විදුලිය තියෙනවා.
1: අන්න ඒක හරි වටිනවා.
3: ඒක හරි වටිනවා ඇත්තටම. ඉතින් ඒක ඕෆ් ග්‍රිඩ් කියන සිස්ටම් එකේ අපිට තියෙනවා. ඔන් ග්‍රිඩ් කියන සිස්ටම් එකේදී අපිට විදුලිය නැති වුණොත් විදුලියත් නැහැ. අපිට ලබා දෙන්නත් බෑ. දෙකම නැහැ. හැබැයි ඕෆ් ග්‍රිඩ් කියන එක කේදී අපිට විදුලිය තියෙන වෙලාවට විදුලිය නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි නිෂ්පාදනය කරන්නේ අපි භාවිතා කරන්නේ. අනිත් එක තමයි හයිබ්‍රිඩ් කියන එක. ඒකෙදි කියන්නේ අපි නිෂ්පාදනය කරන ටික අතිරික්ත විදුලි බල මණ්ඩලයට දීලා ඉතුරු ටික අපි ප්‍රොජෙක්ට් එකට අරගෙන අපිට විදුලි බලය නැති වෙලාවට අපි භාවිතා කරගන්නේ. ওই තමයි සරලව ක්‍රම තුන.
1: හොඳයි. දැන් අපි මේ අද දවසේ කතා කරන ක්‍රම මේ මේ පද්ධතියේ ගණින්නේ එතකොට හයිබ්‍රිඩ් කියන ගණේට දැන් නැත්නම් කොහොමද ඒක?
3: ඒක අපිට ඕෆ් ග්‍රිඩ් කියන ගණේට යටෙන්නත් පුළුවන් හයිබ්‍රිඩ් කියන ගණේට යටෙන්නත් පුළුවන්. ඒ දෙකම අපි සොයම් නිෂ්පාදනය කරන අපි සොයම් පාවිච්චි කරන දෙක ওই දෙක. අපි නිෂ්පාදනය කරලා අපිත් පාවිච්චි කරනවා අවශ්‍ය නම් අපි විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා.
1: හොඳයි. දැන් දයබර හිතවතුනි ඔබට පැහැදිලි ඇති මේ සාමාන්‍යයෙන් මෙතෙක් කල් අපි ඇසූ අර සෝලා පද්ධතියට වැඩි නැත්නම් සූර්ය පැනල පද්ධති ක්‍රමවේදයට වඩා මේ දෙමුහුන් ක්‍රමවේදේ දෙමුහුන් පද්ධති ක්‍රමවේදයේ ඊට වඩා වෙනස්. ඒ කියන්නේ අපිව ස්වයංපෝෂිත පුද්ගලයෙක් බවට බලශක්ති ශේෂ්ත්‍රයෙන් පත් කරන්න මේ ක්‍රමවේදයේ සමත් වෙලා තියෙනවා. දැන් ඔබතුමල්ලා මේ ක්‍රමවේදය මේ වන විට අත්හදා බලමින් නැත්නම් භාවිතා කරමින් පරිභෝගයෙන් ලබා දෙමින් ඉන්නවා සේනක මහත්මයා.
2: ඔව් අපි මේ වෙනකොට ගොඩක්ම අපේ ඉල්ලුම තියෙන්නේ හයිබ්‍රිඩ් සිස්ටම් වලට. අපි ඒක බොහොම සාර්ථකව කරගෙන යන මොකද ගොඩාක් තැන්වල තියෙනවා දැන් මේ නාගරික නැති වුණා ග්‍රාමීය තැන්වල ගොඩාක් වෙලාවට විදුලි බිඳ වැටීම් තියෙනවා. ඒක සමහර ව්‍යාපාරවලට විදුලිය අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම මේ අපි ළඟදී ගොවි මහත්තුරුන්ට ගොඩක් අපි සවි කරා. මොකද ඒගොල්ලොන්ගේ ගොවි පොළවල් තියෙනවා අපි හිතමු පොල් කියන්නේ ඒවට වතුර දාගන්න විදියක් නැහැ යාළට මේ විදුලි කප්පාදු නිසා. ඒ වගේම විදුලි බිල වැඩි. ඒ නිසා අපි ඒගොල්ලෝ වතුර මෝටර් සවි කරලා තියෙනවා. ඉතින් ඒවා හැම එකකටම විදුලිය අවශ්‍යයි. ඒ වගේ තැන් වලට ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශයන් වලට ඉතාමත්ම ගැළපෙනවා මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක. මොකද මේක හරහා ඒගොල්ලොන්ගේ ජීවන උපාය ගොවිතැනනේ. ඒකට අවශ්‍ය කරන වතුර නිරන්තරයෙන් අඛණ්ඩව දෙන්න පුළුවන් නම් ඒකට බලශක්තිය කියන ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳීමක් වෙනවා මේ හයිබ්‍රිඩ් පද්ධතිය සවි කරගත්තා.
1: ඔබතුමා ඔය සඳහන් කළ ගොවි පොළවල් සඳහා වූ ක්‍රමවේදය අපි තවදුරටත් කතා කළ යුතුයි. මොකද ඒක තවත් ශේෂ්ත්‍රයක්.
3: පොඩි එකතු කිරීමක් කරන්න ඕන මේ සමහර ගොවි පොළවලට ඇත්තටම විදුලිය නැහැ. ග්‍රිඩ් එක ඇවිල්ලා නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවල
1: ඒක තියෙන්නේ බොහොම ඈත.
3: ඈත. එතකොට සමහරක් වෙලාවට මේ දෙමුහුන් සිස්ටම් එකක් අර ඕෆ් ග්‍රිඩ් කියන සිස්ටම් එකක් ගන්න එක ලාභ වෙන්න පුළුවන් විදුලිය රැහන් ඇදලා ගන්නවට වඩා. ඉතින් ඒක නිසා මේ ක්‍රමය දැන් භාවිතා කරන්න පුළුවන් අපිට විදුලිය නැති වුණත්.
1: අපි මේ පිළිබඳව කතා කරනවා. දැබර හිතවතුනි මෙය ඔබට වටින මාතෘකාවක්. ඔබේ ජීවිතයට ඔබේ මුදල් පසුම්බියට වටින මාතෘකාවක්. ඒ නිසා අපි ඔබට මතක් කරනවා අපේ මැදිරියේ දුරකථන අංකය 0112 69 54 46. 0112 69 54 47. අපව මතක් කරනම් 0112 69 54 46 0112 69 54 47 අපේ මැදිරියේ දුරකථන අංක සජීවීව ඔබට පුළුවන් මේ දෙමුහුන් සූර්ය බල පද්ධතිය පිළිබඳව වැඩිදුර විමසීම් කරන්නට ආචාර්ය සේනක විජේසිංහ මහත්මයාත් ඉන්නවා. ඒත් එක්කම විදුලි ඉංජිනේරු චමත් කපුගමගේ මහත්මයාත් ඉන්නවා. ඒ උන් දෙදෙනාගෙම මේ පිළිබඳව වැඩි විස්තර ඔබට විමසා දැනගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබට පුළුවන් විස්ටා සෝලා ආයතනයේ ඕනෑම මොහොතක සම්බන්ධ කරගන්නට මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ. මේක හොට්ලයින් එකක් විදිහට හදිසි ප්‍රතිචාර දුරකථනයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. 0712 500යි 200 0712 500යි 200 කියන දුරකථන ඔස්සේ ඔබට පුළුවන් ඕනෑම මොහොතකම විස්ටා සෝලා ආයතනය සම්බන්ධ කරගන්න. කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරු අප සූදානම් තවදුරටත් මේ දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරන්නට.
0: හිරුකේ බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම් සොයන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 0712 65 02 200 ඇග්‍රෝ විස්ටා සමූහ ව්‍යාපාරය.
1: අද දවසේ අප මේ සාකච්ඡා කරන්නේ ඇග්‍රෝ විශ්වාස සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහකත්වයට යටතේ නිවස විදුලි බලාගාරයක් බවට පත් කරගන්න ක්‍රමවේදය පිළිබඳව උත්තරයත් එක්කයි අප මේ සාකච්ඡාව ගෙනෙන්නේ. ඒ නිසා ඔබට උත්තර හොය හොය හැමතැනම දුවන්නට ඕනේ නැහැ. එකම විසඳුම මෙතන තියෙනවා. ඒ නිසා දයාබර හිතවතුනි, අපි ඔබට ආරාධනා කරනවා 0112 69 54 46 0112 69 54 47 කියන දුරකථන ඔස්සේ මේ අලුත්ම වූ විදුලි බල පෙරළිය පිළිබඳව අපිත් එක්ක කතා කරන්න, ඔබේ අදහස, ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. පිළියන්දල සිට කොඩිතුවක්කු මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබෝදසනක් කොඩිතුවක්කු මහත්මයා.
4: ආයුබෝවන් සියලු දෙනාටම සුබෝදසනක්.
1: එසේම වේවා.
4: දැනගන්න අවශ්‍ය වෙන්නේ දැන් අපි ඉන්න ප්‍රදේශයේ අපි ඉස්සෙල්ලා ඉල්ලුම් කළා. මට ඕක සමා වෙන්න මට නිවැරදිව කියන්න බෑ. ඔය සෝලාහයි කරගන්න කතා මේ පිළිබඳ ආනන්දුවක් දැක්කුවා. නමුත් අර ග්‍රිඩ් එකේ තියෙන ප්‍රශ්න නිසා ඒක කරගන්න බැරි වුණා. ඒක නිසා මට දැනගන්න අවශ්‍ය මේ ඔබතුමාලගේ සාපෘත්‍ය ප්‍රොජෙක්ට් එක හරහා මේ ඒ සඳහා කොහොමද අපි ඉල්ලුම් කිරීමක් කරනවා නම් මොකද්ද කරන්න කියන එක තමයි මට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි ඒවිල්ලා බලනවද, චෙක් කරලා බලනවද, මොනවද කොහොමද ඉල්ලුම් කරන්න කියන එක තමයි දැනගන්න අවශ්‍ය.
1: සතුටින් ඔබතුමාට කියන්නට උන හරිම තැනට තමයි කතා කරලා තියෙන්නේ. අර සාමාන්‍යයෙන් අර කියන්නේ නිලවෙදකම දන්න කෙනෙකුට හරියට ඕන තැනකට විසඳුම් හොයාගන්නට පුළුවන්. කොඩිතුවක්කු මහත්මයා අපි විසඳුම් දෙන්නට සූදානම්. චමත් මහත්මයාත් ඉන්නවා, සේනක මහත්මයාත් ඉන්නවා. කවුද උත්තර දෙන්නේ?
2: ඔව් මම උත්තර දෙන්නම්. මම හිතන්නේ බොහොම පහසුවෙන් දැන් මේක කිසිම ජාතික පද්ධතියෙන් අනුමැතියක් අවශ්‍යම නැහැ.
1: අපිට මතකයි මීට කලින් අපි කරපු සාකච්ඡාවකදී කතා කළා. ඔව් විදුලි බල මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍යයි.
2: ඔව් අන්න ඒක තමයි එතුමා
1: කිව්වේ. දැන් එයාට ඒ අනුමැතිය ලැබුණේ
2: නැහැ. අනුමැතිය ඇත්තටම දෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ තියෙන පද්ධතියන් වල
1: ධාරිතාවේ
2: රඳවගෙන තියාගන්න බැරි ප්‍රශ්නයක් නිසා. ඉතින් ඒ නිසා තමයි මණ්ඩලය එහෙම දෙන්නේ නැත්තේ. නැත්තම් මණ්ඩලය ජාතික පද්ධතිය කැමැති උනන්දු කරවන්න මේකට. හොඳම විසඳුම තමයි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකට ගියාම මණ්ඩලයෙන් කිසිම අනුමැතියක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද එහෙම කියලා ඔයාට මණ්ඩලයෙන් ලැබෙන එහෙම නැත්තම් ජාතික පද්ධතියෙන් ලැබෙන විදුලිය නැති වෙන්නේ නැහැ. ඒකත් තියෙනවා. මෙතනින් යම්පි නිෂ්පාදනය වෙන ප්‍රමාණයට වඩා යම්පිසි ප්‍රමාණය වැඩියෙන් තව වට වැය වෙනව නම් පමණක් අර ජාතික පද්ධතියෙන් එනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් පළවෙනිම කාරණේ බිල එක්ක 0 වෙනවා, බිඳුව වෙනවා. එහෙම නැත්නම් බිල 185 90ක් විතර අඩුවීමක් වෙනවා.
1: තව ඔව් සමා වෙන්න සිනමත් එක්ක.
2: ඒ වගේම විදුලි බිඳ වැටීම් තියෙන අවස්ථාවන් සෑම වෙලාවෙම තමන්ගේ ගෙදර විදුලිය බිඳ වැටෙන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රධානම කාරණේ. මම හිතන එතුමාට හොඳම දේ තමයි පොඩි ගාණක් වැඩි ඉස්සර ක්‍රමයට වඩා නමුත්
1: සඳහන් කළ මූලික පිරිවැය.
2: මූලික පිරිවැයේ යම් PC වැඩිවීමක් තියෙනවා. මොකද මේකට ලිතියම් අයන ඒ බැටරි ඒ ගුණාත්මක භාවයෙන් වැඩි බැටරි දාන්න ඕනේ. අවුරුදු 10කේ සඳහා අපි වගකීමක් දෙනවා. ඒ වගේම පැනල් වලටත් අපි අවුරුදු 20ක වගකීමක් දෙනවා. ඒ සියලු දේවල් අපි හොයලා බලනවා. ඒ නිසා
1: සියලු පහසුකම මේ සේවයෙන් පසු නැති අලවියෙන් පසු සේවාවන්.
2: පසු පහසුකම අපි සියලු දේවල් අපි ලබා දෙනවා. ඒ වගේම ඔහුටම දැනගන්න පුළුවන් අපි ඒ ඇප් එකක් දෙනවා. එයාලට ඒක බලා ගන්න පුළුවන් කොච්චර විදුලියක් ජනනය වෙනවද කියන එක. ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන්නේ අපේ ගුණාත්මක භාවය, විශ්වාසවන්ත භාවය, සියලු දේවල් ගැන අපි ඉතාම හොඳ ගැරන්ට් එකක් දෙනවා. අපේ ප්‍රධාන ඉංජිනේරුතුමා ඉන්නවා. ඒ වගේම අපේ කණ්ඩායම ඉන්නවා. රට පුරාම දීපව්‍යාප්ත අපේ සේවා මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා අපිට පුළුවන් හොඳ සේවාවක් ලබා දෙන්න.
1: ඔව් චමත් මහත්මයා, දැන් ඒ අහපු ප්‍රශ්නේ තව
3: පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ડોક્ટર සේනකට පොඩ්ඩක් අමතක වෙන්න තියෙන්නේ. ඇත්තටම අපි සූර පැනල වලට අවුරුදු 30ක
1: 20ක නෙවෙයි 30ක.
3: ඔව්. එතකොට මේ ඒක දැන් ඇත්තටම ওই ප්‍රශ්නේ තියෙනවා. දැන් අලුතෙන් දැන් අලුත් විදුලි වාහනවලට ලොකු ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවානේ. ඒකත් එක්ක අපේ මිනිසුන්ගේ විදුලි බිල වැඩි බිලා තියෙනවා. හරිද? එතකොට ඇත්තටම තව එකක් තමයි අපි ග්‍රිඩ් එකට කනෙක්ට් කරලා තියන අය, කියන්නේ ඔන් ග්‍රිඩ් සිස්ටම් තියන අයගේ දැන් බිල් එක සල්ලි ගෙවන්න වෙලා තියෙනවා. එතකොට ඒ අයටත් දැන් ඒගොල්ලන්ට ආයි ඔඩිට් සිස්ටම් එකක් ගහලා ආයි බිල මේව කරගන්න බෑනේ. දැන් ඒක කොහොමත් ඒක ෆික්ස් කරලා ඉවරයි.
1: ආ අනේ කාරණාවත් හරි වැදගත්.
3: ඒ වගේ අයට දැන් පුළුවන් වෙනම ඕෆ් ග්‍රිඩ් එකක් සිස්ටම් එකක් ගහලා ඒගොල්ලන් අර වැඩි වෙච්ච බිල ඒක අඩු කරගන්න.
1: ඒ කියන්නේ දැනට සෝලා පද්ධති
3: භාවිතා කරන අයගේ ඇත්තටම දැන් මේ බිල් ගොඩක් වැඩි වෙලා. මොකද දැන් සාමාන්යයෙන් ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තාම රුපියල් 20,000ක් 25,000ක් 30,000ක් වැඩි වෙනවා. මාසයකට වැඩි වෙනවා. එතකොට එයාලටත් පුළුවන් අපි ඒගොල්ලන්ගේ වහල ඉඩ තියෙනවා නම් හෝ නැත්තම් අපි ඉඩ තියෙනවා නම් ස්ට්‍රක්චර් එකක් ගහලා හරි මේ ඒගොල්ලන්ට පුළුවන් අර තව වෙනම සිස්ටම් එකක් ගහගන්න. එතකොට ඒකෙදි වාසිය තියෙන්නේ අර විදුලි බිලත් ඒ කියන්නේ ඇත්තටම දවල් වාහනේ චාර්ජ් කරනවා නම් අපිට ඕල්මෝස්ට් 100% බිල අඩු කරගන්න පුළුවන්.
1: ඒක විශ්වාසයෙන් කියන්නට පුළුවන්.
3: විශ්වාසයෙන් කියන්න පුළුවන්. දවල් චාර්ජ් කරනවා. මොකද දවල් අපිට සූටබල තියෙන. ඇත්තටම ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක අපිට විදුලි බිල 100ට 100ක් අඩු කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අඩු කරනව නම් අපිට බැටරි පැකප්ස් වල යන ධාරිතාව වැඩි කරගන්න.
1: වැඩි සහ එතකොට වියදම වැඩි.
3: වියදම. එතකොට අපි කැල්කියුලේට් කරන්න ඕන ROI එකත් එක්ක return of investment එකත් එක්ක අපි කැල්කියුලේට් කරන්න ඕන අර වැඩිපුර මුදල අපි අතින් ගෙවනවද නැත්නම් තව බැටරියක් දානවද කියලා. අපි ඒ ගයිඩ්නස් එක අපි කස්ටමර්ට දෙනවා.
1: අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඇත්ත කතන්දරේ දැන් මට ඔය කියන ඒවත් එක මටත් හරි ආසාවක් හිතෙනවා. අපේ ගෙදරත් එහෙම එකක් සවි කරගත්ත නම් හොඳයි කියලා. හැබැයි ගණනය කිරීම, ඔය හරියට බැලන්ස් කරලා ගණනය කිරීම අපිට කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ උපදේශන සේවාවකුත් ඔබතුමාලා සපයනවා.
3: අනිවාර්යයෙන්ම. මොකද අපි ඕනම يعني ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් හෝ වේවා, ඔෆ් ග්‍රිඩ් හෝ හයිබ්‍රිඩ් වේවා, අපි හැම වෙලාවම කස්ටමර්ගේ විදුලි බිල අරගෙන ඒකෙදි වෙන්න ඕන දේ මොනවද, යාට අවශ්‍ය කැපැසිටි එක මොකද්ද, කොහොමද කරන්නේ කියන එක එක්ස්ප්ලেইন කරනවා. ඒ විතරක් නෙවෙයි අපි එතනින් එහාට ගිහිල්ලා දැන් කෙනෙක්ගේ විදුලි බිල අඩු කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ දල වශයෙන් උදාහරණයක් වශයෙන් කිව්වොත් සති වැඩට යන පුද්ගලයෙක් ඔබතුමාටත් එක කරන්න පුළුවන්. සෝලර් සිස්ටම් එකක් ගහවනම් ඉරිදට මුළු ගෙදර ළමයින්ගේ ඇඳුම් අපේ සියලු දෙනාගේ ඇඳුම් උදවලට අයින් කරගන්නවා. එතකොට ඒකෙදි අර රෑට අයින් කරන එකේ සහ වෙන වෙලාවදී තියෙන විදුලි නාස්තිය අඩු වෙලා යනවා. මොකද අපිට සූර්ය පද්ධතියෙන් අයින් කරගන්න පුළුවන්.
1: ඒ කියන්නේ අපේම විදුලිය.
3: අපේම විදුලියෙන්. ඒට අමතරව අපි ගෑස් වලින් උයනවා නම් අපි ඉන්ඩක්ෂන් කුක එකක් අරගෙන අපි ඒක දැන් රෑට කෑම උයනවා නම් අපි හවස 5-6 අතර උයනවා. ඒ වගේ පොඩි දේවල් වලින් අපිට පුළුවන් විදුලිය අඩු
2: කරගන්න. ගෑස් බිල අඩු කරගන්න පුළුවන්.
3: ගෑස් බිල අඩු කරගන්න පුළුවන්. ඇත්තටම විදුලි බිල අඩු කරගන්න පුළුවන්. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. එක තැනක අපි ගියාම කිව්වා ෆ්‍රිජ් එක රෑට ඔෆ් කරන්න කියලා. මොකද ෆ්‍රිජ් එක අපි අරනනම් වහනවනම් තමයි මේක ඇත්තටම ප්ලග් කරලා තියෙන්න ඕනේ. නැත්තම් ඒක සීල්. මේ කරපු වැඩෙන් ඒ කස්ටමර් දැනගත්තා ඇත්තටම මේ ෆ්‍රිජ් එකේ දෝෂයක් තියෙනවා කියලා. මොකද මේ සවුත්තු වෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ තරමට මිනිස්සු වෙන වෙන දේවල් පාව හොයාගත්ත මේක
1: මේ
3: කරන දේවල් වගේ
1: එක ටිකක්
3: වංග එක සල්ල උදාහරණයක් විදිහට කිව්වේ. ඉතින් ඒ ලෙවල් එකට අපි ගයිඩ් කරනවා. ඒ කියන්නේ විදුලි බිල පරගෙන යාට කරන්න ඕන දේ, ඊට පස්සේ එතනින් එහාට විදුලි බිල අඩු කරගෙන යන්න ඕන කොහොමද කියන එක ලෙවල් එකට පවා අපි ගයිඩ් කරනවා මිනිසුන්. ඇත්තටම ඒකනේ අපේ යුතුකම වෙන්නේ. ඒක තමයි අපේ වගකීම වෙන්නේ.
1: පැහැදිලිවම. ඔබතුමාලා විශ්වාස කරගෙන සේවාදායකෙක් ආවම ඔහුව රැක ගැනීම ඔබ ආයතනයේ වගකීම.
3: අනිවාර්යයෙන්.
1: අපි යමු අනුරාධපුරයට. මල්ලිකා මහත්මිය බොහෝ වේලාවක් තිස්සේ ඉන්නවා. ඒත් එක්කම ලයනල් මහත්මියත් දුරකතනේ රැඳී ඉන්නවා. ඔබ දෙදෙනාටම අපි අවස්ථාව දෙන්නම්. ආයිබෝන් මල්ලිකා මහත්මිය.
5: ආයිබෝන් මහත්මයා මේ සුබ උදෑසනක්.
1: සුබ උදෑසනක්.
5: විස්තසෝල දෙමහොන් සාධින පද්ධතිය සම්බන්ධ ඇත්තටම මේ අපිට බොහෝ සන්තෝෂයි. ඒ වගේ වැඩ පිළිලකට මේ රට මේ ගුණුයි සම්බන්ධව. මොකද මේ මම අර ඉස්සෙල්ලා මේ අර සෝල විසිස්ටම් එකට මණ්ඩලයෙන් කතා කරනකොට ඒක වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනේ. ඒ වගේ ලොකු කතන්දර ටිකක් තිබුණා. විස්තසෝල එක සාමාන්‍ය ගෙදරකට ගන්නවා නම් මොන ක්‍රමයකින්ද අපි අනුගමනය කරන්න ඕනේ එහෙම දැනගන්න කැමතියි.
1: ස්තුති. අපි අහලා බලමු ඊළඟ ප්‍රශ්නෙටත් ගිහිල්ලා මේවට උත්තර දෙමු. ආයිබුවන් ලයිනල් මහත්මයා. ලයිනල් මහත්මයා විසන්දි කරගෙන දුරකතනේ. අපි ආරාධනා කරනවා ආපහු අපි එක සම්බන්ධ වෙන්න. අපි ඔබට සූදානම් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට.
2: ඔව්. අර මහත්මයට මල්ලිකා මහත්මයට අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරන්න.
1: එතකොට මේ වෙලාවෙම අපි කියමුද?
2: මේ වෙලාවෙම ඔව් 0.7106500. එතකොට ඒකට කතා කරාට පස්සේ අපි අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ කරලා දෙනවා.
1: මල්ලිකා මහත්මිය අනුරාධපුරයේ හිටියට කොයිම වෙලාවකවත් විදුලි බිඳ වැටීම.
2: අනුරාධපුරයේ අපේ කාර්යාලයකුත් තියෙනවා. කාර්යාලයට ගිහිල්ලා එතන ඉන්න කාර්ය මණ්ඩලයේ
1: නවනගරේ
2: බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන්නේ. එතන ඉන්න අපේ
1: නියෝජිතයෝ
2: කීප දෙනෙක් 30කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඔබතුමීට ඉතාම පහසුවෙන් නම්බර් එක දෙන්න අපිට කතා කරලා අපේ ඔබතුමීට දුරකථන ඇමතුමක් දීලා ඔබතුමගේ නිවසට අපේ නියෝජිත මහත්මයෙක් ඇවිල්ලා සියලු දේවල් කරලා දෙයි.
1: ඔන්න කවදාවත් අඳුරේ ඉන්න වෙන්නේ නැහැ මල්ලිකා මහත්මිය. විශ්වසෝලා ආයතනයක එක්ක වුණොතින් බය නැතුව ලයිට් දාගෙන ඕන වෙලාවක ඕන විදිහට වැඩ කරන්න පුළුවන්. කළුතරින් අපිත් එක්ක ඉන්නවා වීරසේකර මහත්මයා. වීරසේකර මහත්මයා කළුතරින් ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයිබෝවන්.
6: ආයිබෝවන්. ආයිබෝවන් මේ
1: මහත්මයා.
6: මම රුපියල් 10000ක විතර මාසික බිලක් ගෙවන පාරිභෝගිකයෙක්. ඉන්න කොයකට සම්බන්ධ? එතකොට ඒ වගේ ඊට සම්බන්ධ කරගත යුතු සෝලා පැනල් එකේ මිල ගණන් පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් වේද? ඔය කියන හයිබ්‍රිඩ්.
1: ඔබතුමාගේ බිල මාසිකට රුපියල් 8000ක් විතර කියලා කිව්වේ.
6: එහෙමයි.
1: දැන් අන්න ඒකත් වැදගත් ප්‍රශ්නයක්. දැන් එක එක්කෙනාගේ විදුලි බිල වෙනස් වෙන්නට පුළුවන්. සමහර රුපියල් 8,000යි 10,000යි 15,000යි 20,000 යන අපේ පාරිභෝගිකයෝ ඉන්නවා. දැන් මේ කළුතරින් කතා කරපු වීරසේකර මහත්මයාට,
3: වීරසිංහ මහත්තයාට මං හිතනවා මේ
1: වීරසේකර
3: සමා වෙන්න, වීරසේකර මහත්තයාට මං හිතනවා ක්ලියරන්ස් ගන්න බැරි වුණාද කියලා. ක්ලියරන්ස් ගන්න පුළුවන් වුණා නම් සිස්ටම් එකේ එක විදියක්
2: 8,95,000
3: අපේ 5 kV සිස්ටම් එකක් කරගන්න පුළුවන්. ඒකෙදී ඊට අමතරව ඔය කියන විදුලි බිල ගෙවන්න අවශ්‍ය නැති වෙලා එතුමාට තව අතටත් මුදලක් ලැබෙනවා.
1: මේ කියන ප්‍රමාණය සවිකර ගත්තොත්,
3: මේ කියන සවිකර ගත්තොත් හැබැයි අපිට අපිත් එක්ක සම්බන්ධ වුණොත් අපිට පුළුවන්, ඒ කියන්නේ ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා ලෙකෝ එකත් එක්ක සම්බන්ධ වෙලා කරන්න. එහෙම බැරි නම් ඊළඟ අපි නිෂ්පාදනය කරගෙන අපි භාවිතා කරලා
1: හයිබ්‍රිඩ්
3: සිස්ටම් එකක් නැත්නම් ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකකට යන්න පුළුවන්ද කියලා අපිට කියන්න පුළුවන්.
1: වීරසේකර මහත්මයා, ওই කාරණාව පිළිබඳව හරියටම දැනගන්න ටක්කෙටම කියලා කියන්නේ ටක්කෙටම දැනගන්න පුළුවන් වන්නේ 0.7116 500 200, මේක තමයි දුරකථන අංකය. ලියා ගන්න කොල කෑල්ලක් අරගෙන පෙන්සලක් පැනක් අරගෙන 0.7116 500 200 කියන දුරකථනයට ඔබ කතා කළොත් නිවැරදි විසඳුම හරියටම දැනගන්නට පුළුවන්. ඒ නිසා විස්ටා සෝලායතනයක ගනුදුනුව දිගටම තියාගන්න. එහෙම වුණොත් ඔබට බය නැතුව මේ ගමන යන්නට පුළුවන්. දැන් අපි යන්නට සූදානම් කුරුණෑගලට. මෙරිල් මහත්මයා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ආයුබෝවන් සුබෝදැසනක් වේවා.
7: ආයුබෝවන් සුබෝදැසනක්. මේ මට දැනගන්න ඕනේ, දැන් මම සෝලායක අවශ්‍ය වෙලා තියෙන කෙනෙක්, මගේ කාර් එකත් මේ විදුලි වාහනයක්. මම ඒකට දැන් මාස ගානකට ඉස්සෙල්ලා ඇප්ලයි කරලා ඊට පස්සේ ඒක රජෙන් රිජෙක්ට් වුණා. මොකද ඒකේ මේ ට්‍රාන්ස්ෆෝමරේ ඉඩකඩ මදි කියන ප්‍රශ්නේ නිසා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් වුණාම දැන් ওই හයිබ්‍රිඩ් කතන්දරේ කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ.
1: ඔහොම පැහැදිලි. මෙරින් මහත්මයා හොඳට අහගෙන ඉන්න. මෙතෙන් ඉඳලා දෙන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. සේනක මහත්මයාටත් චමත් මහත්මයාටත් ඔන්න අවස්ථාව මෙරින් මහත්තයාට උත්තර දෙන්න.
2: ඔව්, ඇත්තටම උත්තරේ තමයි ඉතාම පහසුවෙන් පුළුවන්. මේක ඇත්තටම මේ ක්‍රමය ගේන්නේ මේ නිසා. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රධාන පද්ධතියේ ඉඩකඩ නැති අවස්ථා තියෙනවා. හයිබ්‍රිඩ් සිස්ටම් එක දාගන්න පුළුවන්. ඔබතුමාට තියෙන්නේ කන්ටැක්ට් නම්බර් එක අපි දුන්නා. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න අපේ නියෝජිත මහත්මයෙක් ඇවිල්ලා බලලා.
1: දැන් මේ මහත්මයා කතා කරන්නේ කුරුණෑගල ඔබතුමාලගේ.
2: ඔව්, අපි නම්බර් එක දෙන්න. අපි අවශ්‍ය කරන පද්ධතිය අපි ඔබතුමාට අපි මිල කැඳවුමක් කරනවා. ඊට පස්සේ ඔබතුමා ඒකට ඒ පිළිබඳ සියලුම උපදේශ සේවාව අපි ලබා දෙනවා. එතකොට ඔබට තේරෙනවා අර ඉංජිනේරු මහත්මයා කිව්වා වගේ ROI එක කොච්චර මුදලක් අපි මේකට ආයෝජනය කරාම, කොච්චර ROI අපි ඒ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් හිතුවාම එතුමාට තීරණයක් ගන්න පුළුවන්. මේක ඊටාම සමාරේව අවුරුද්දෙන් තමන්ගේ මුළු
1: පිළිවෙදම
2: සමාරේව අවුරුද්දකින්. ඉතින් එතනින් එහාට අවුරුදු 20ක් 30ක් යනකම් අපි මේ පැනල් වොරන්ටි එක අවුරුදු 30ක් තියෙනවා. එතකොට මේ කාලෙම ඔහුට ඒ විදුලි සම්බන්ධ අර්බුදයක් එන්නේ නැහැ.
1: සමත් මහත්මයා, දැන් සාමාන්‍ය මෙහෙම ගනුදෙනුකාරයෙක් ඔබතුමාලට කතා කළාම ඔබතුමාලා ඒ නිවසට ගිහිල්ලා සියලු වටාපිටාවන් හොයලා අවශ්‍යතාවයන් සොයලා මේ උපදේශනේ වඩා හොඳින් දෙනවා.
3: ඔව්, පැහැදිලි කරොත් අපි මේක TV එකක් ගන්නවා වගේ නෙවෙයි. මේක ඇවිල්ලා ටෙක්නිකල්, හයිලි ටෙක්නිකල් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේක අපි දෙන්නේ ටේලර් මේඩ්. ඒ කියන්නේ එක එක
1: අපේ අවශ්‍යතාවයට
3: නිකන් අපි ඇඳුමක් මහ ගන්නවා වගේ. ඒ කියන්නේ අපි මේ මහත්යාගේ වහලා තියෙන්නේ කොහොමද? වහලා ඇස්බස්ටෝස්ද තියෙන්නේ? උළුද තියෙන්නේ? උතුරටද දකුණටද මොන ඇංගල් එකටද වහලා තියෙන්නේ? ඒ සියලු දේවල් කැල්කියුලේට් කරලා ඒ අපේ පාරිභෝගිකයාට උපරිම දේ ලැබෙන විදියට තමයි පළවෙනි එක අපි සොලියුෂන් එක දෙන්නේ. දෙවෙනි දේ තමයි දැන් ඉස්සල මහත්තයා අහපු එකේ
1: කුරුණෑගලින් මෙරිල්
3: මහත්තයා අහපු එකේ එක පොඩි එකතු කිරීමක් කරන්න ඕන. අපේ ඉන්වර්ටර්ස් වල දැන් මේ ඇත්තටම මේ ඉන්වර්ටර්ස් කියන්නේ ඔය සෝලා පැනල් වලින් නිෂ්පාදනය කරන්නේ DC කරන්ට් එක කියන එක, ඩිරෙක්ට් කරන්ට් කියන එක.
1: තප්පරයක් දෙන්න මේ චමත් මහත්මයා, මෙරිල් මහත්මයා බොහොම උනන්දුවෙන් ඉන්නවා මේ වැඩේ කරගන්නට ඕන කියලා. මං හිතනවා 8න් පස්සේ අනිවාර්යයෙන්ම මේ ගනුදෙනුකාර මහත්මයව සම්බන්ධ කරගන්න වෙයි ඔබතුමාලට. මෙරිල් මහත්මයා හංගින් ඉන්න, පිළිතුරු ලබා දෙමින් ඉන්න ඔබතුමාට.
3: මේක ටිකක් දීර්ඝ තාක්ෂණික කාරණා, මම මේ කියන්නේ දැනගන්න. ඒතකොට සෝලා පැනල්ස් වලින් DC කියන කරන්ට්, ඩිරෙක්ට් කරන්ට් එක තමයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි අපේ ගෙවල් වල අපි භාවිතා කරන්නේ ඕල්ටරේටිව් කරන්ට් එක, කියන්නේ AC කරන්ට් එක. එතකොට මේ DC කරන්ට් එක AC බවට පරිවර්තනය කරන ඉන්වර්ටර් එක. එතකොට ඉන්වර්ටර්ස් වර්ග තුනක් තියෙනවා. මම අර සිස්ටම් තුනක් ගැන කතා කරා වගේම
1: අර ඔන් ග්‍රිඩ් ඔෆ් ග්‍රිඩ් හයිබ්‍රිඩ්
3: කියනවා. ඔව්. එතකොට ඔන් ග්‍රිඩ් ඉන්වර්ටර්ස් තියෙනවා. ඒ වගේම ඔෆ් ග්‍රිඩ් ඉන්වර්ටර්ස් තියෙනවා, හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස් තියෙනවා. දැන් මේ මෙරිල් මහත්තයාගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇත්තටම ඕනම රටක බලශක්තිය කියන එක හැම වෙලාවෙම මදි වෙනවා. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම ඉල්ලුම වැඩි වෙනවා. මොකද අපි රටක් දියුණු වෙනවා කියන්නේ බලශක්තිය වැඩිපුර වෙනවා කියන එක. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් කියන නැෂනල් පද්ධතියත් මේක දියුණු වෙනවා. එතකොට දැන් මෙරිල් මහත්තයාට හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් හයි කරගත්තොත් පසු කාලීනව ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නත් පුළුවන්. අපි එක කියලා දෙනවා. එතකොට දැන් අපි ඔන් විදුලි පද්ධතිය දෙන්නේ නැත්නම් ඔන් ග්‍රිඩ් කියන ඉන්වර්ටර් එක නෙවෙයි අපි හයි කරන්නේ. එතකොට අපි තීරණය කරනවා මේ මහත්තයාට කතා කරලා ඔෆ් ග්‍රිඩ් ඉන්වර්ටර් එකක්ද හයි කරන්නේ, හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක්ද හයි කරන්නේ කියලා. සමහර කය කියනවා නෑ මට විදුලි එක සම්බන්ධ වෙන්න ඕනේ නෑ, මගේ බිල අඩු කරගෙන
1: මගේ වැල ටික කරගෙන
3: තිබ්බනම් මට හොඳයි කියලා. හැබැයි තව කෙනෙක් කියනවා නෑ මට තව මේකෙන් ආදායමකුත් ගන්න පුළුවන්. තව පැනල් ටිකක් වැඩි කරලා මං ඉදිරි අනාගතේ තව අවුරුද්දකින් දෙකකින් හරි ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි ගාවට පස්සේ මට මේකෙන් ආදායමක් ගන්න පුළුවන්. එතකොට අපි ඒ අයට හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස් අඳුන ඒ ඒක අපි ඇත්තටම කියලා දුන්නොත් මේ මිනිසුන්ට ඒක
1: පැහැදිලි
3: වෙන්නේ නැත්තම් මේ එයාගේ අරමුණ වෙනස් වෙන්න පුළුවන්.
1: සහ ඒක ඔබගේ වගකීමක්. ඔබ ආයතනයට කෙනෙක් එන්නේ විශ්වාසයත් එක්ක. එතකොට විස්ටා සෝලා ආයතනය සැදී පැහැදී බැඳී ඉන්නවා නිවැරදි අවබෝධය ලබා දීලා හරිම දේ ලබා දෙන්න. අපි යමු මාතරට. මාතර ලයනල් මහත්මයාත් ඉන්නවා. අපි ආපහු මතක් කරන්න ඕන අපේ නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන විදිහට අපේ දුරකථන අංක දෙක 011 2 69 54 46 011 2 69 54 47 අපේ දුරකථන අංක දෙක. මැදිරියේ ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වන්නට. මාතර ලයනල් මහත්මයා ආයුබෝවන්.
8: ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා
1: කතා කරන්න.
8: ඔව් මේ මට අපි ගත්ත ඕනේ මේ සෝලා පැනල් එකක් අපේ නිවසේයි කරගන්න. ඒකට කොහොමද ඇති කරන්න ඕනේ, කොහෙන්ද ලබා ගන්න ඕනේ?
1: කරුණිකව
2: මම ඉල්ලනවා අපේ 011 2 69 56 200 කියන දුරකථනයට ඇමතුමා දෙන්න. එතන අපේ දැනටම ඉංජිනේරු මහත්මයෙක් ඉන්නවා. එතුමා ඔබතුමාට වෙලෙම ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික සිද්ධ කරලා දෙයි.
1: මාතරින් කතා කරපු ලයනල් මහත්මයා මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්නකෝ. හිමිහිට කියන්නම්. 011 2 69 56 500 200 කතා කරන්න මාතර ඉන්නවා විශ්වාසෝලා ආයතනයේ නියෝජිත මහත්වරු. ඔබතුමන්ට පුළුවන් ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඔබේ නිවස සදාකාලික ආලෝකවත් කරන්නට. ඒක අඳුරේ තියන්නෙම නැහැ විශ්වාසෝලා ආයතනය. ඒ විශ්වාසයෙන් අපි දෙන පණිවිඩයක්. අපි සූදානම් කෙටි විරාමයක් ගන්නට. විරාමෙන් අනතුරු අපි යලිත් මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරමු.
0: හිරුගේ බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම් සොයන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන්සෝ අධින විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 011 2 69 55 200 ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය. හිරුගේ බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම් සොයන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන්සෝ අධින විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 011 2 69 55 200 ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
1: ඔබත් අපත් එකතු සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින් ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහකත්වයෙන් අද දවසේ අප සාකච්ඡා කරන්නේ නිවස විදුලි බලාගාරයක් බවට පත් කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය පිළිබඳව. ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. වෙලාව මතක් කරනම් උදෑසන 7:00 විනාඩි 35යි දැන් වෙලාව. අපත් සමගින් එකතු සිටින්නේ ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මහත්මයා, ඒත් එක්කම විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගමගේ මහත්මයා. මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මේ ප්‍රශ්න අතර තවත් එක් ප්‍රශ්නයක් තමයි අර අපේ මූලික දැනුවත් කිරීමේ තියෙනවා. චමත් මහත්මයා, දැන් මේ දෙමුහුන් පද්ධතිය හයි කළාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය මොනවා කිව්වත් ලයිට් ගියොත් ලයිට් ගියා තමයි, එතනින් එහාට අපේ ගෙදරටත් ලයිට් නැහැ මොන දේ හයි කළත් කියලා. දැන් මේ දෙමුහුන් පද්ධතිය හයි කිරීම තුළ හදිසියේ ජාතික පද්ධතියේ විදුලි විසන්දිවීමක් වුණොත්, එහෙමත් නැත්නම් ගහක් කොලක් ඇදලා හිතන්නකො, දැන් පහුගිය කාලෙ වෙච්ච ස්වභාවික ව්‍යසන තුල දින ගණනාවක් ලයිට් නැතුව හිටියා රටේ ජනතාව. මෙන්න මේ වගේ තත්ත්වයන් වලට මේ කියන එක විසඳුමක් දෙයිද?
3: ඔව්. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. හෙට
1: අපිට පුරුදු නෑ හැබැයි යෝව නම් ඈ
3: ඔබතුමා හැම වෙලාවෙම අපේ ප්‍රශ්න මම ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න හෙට ඉරේ අපිට ලැබෙනවද
1: මෙහෙමයි ඉතින් සමහර වෙලාවට වැස්සත් එක්ක නොලබෙන්නත් පුළුවන්
3: ඔව් සමහර කලාට ඒත්
1: ඉර තියෙනවා ඉර එළිය
3: වැටීමේ අඩු වැඩි වීම පමණයි නේද වෙනස් වෙන්නේ ඒ වගේ දැන් අපි මේ දෙමූ පද්ධතියක අපි බලමු මේ අපිට පවර් සෝසස් කොහෙන්ද තියෙන්නේ කියලා කියන්නේ අපි ගෙදරට විදුලිය නිෂ්පාදනය කරන්න පවර් සෝස් එකක් අවශ්‍යයිනේ ඒ සෝස් එකෙන් තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ එතකොට මේ සිස්ටම් එකේ මුල්ම පවර් සෝස් එක වෙන්නේ ඉර එතකොට සූර්ය පැනල මතත ඉරව්ව වැටීම මත අපි විදුලිය ජනනය කරනවා ජනනය කරලා ඒක අපි පාවිතා කරගන්නවා ඊට අමතරව මේක අපි තැම්පත් කරනවා එතකොට අපිට සෝසස් දෙකක් තියෙනවා එකක් තමයි අපි දබල් ලොරුවේ නම් මේ සූර්ය පැනල මත ආව්ව වැටීම මත ඒකෙන් අපි පාවිතා කරගන්නවා දෙවෙනි එක තමයි අපි දබල් ලොරුවක නැත්තම් රෑක්ට වුණොත් අපි බැටරියෙන් ගන්නවා එතකොට අපිට කරන්ට් නැති වෙන්නේ
1: නැහැ කොයිම වෙලාවක
2: ඉර පායනවාගේ විශ්වාසයි
1: මේ ක්‍රමවේදය අපේ ගෙදර හයි කරගත්තෝතින් 011 2 69 54 46 අපේ දුරකථන අංක ඔබට පුළුවන් මේ දෙමුහුන් විදුලි බල පද්ධතියක පිළිබඳව විදුලි බල ක්‍රමවේදය පිළිබඳව අපෙන් විමසන්නට අපේ වැඩසටහනට සම්බන්ධ වන මේ සම්පත්දායකින් දෙපළගෙන් විමසන්නට ඔබේ නිවසත් විදුලි බලාගාරයක් කරගන්නට කැමති අය ඉන්නවා නම් ඔන්න කතා කළාට කමක් නෑ අද දවසේ මේ වැඩසටහන ඒ තරම්ම වටින වැඩසටහනක්. දැන් අර එක්තැනක ඔබ තුමල්ලා දෙපළම සඳහන් කළා ගොවි පොළවල් පිළිබඳව. අර බොහෝ ඈත ප්‍රදේශවල අර කිව්වාගේ අර සාමාන්‍යයෙන් අර කියන්නේ ළඟාවිය නොහැකි ජාතික පද්ධතියට ළඟාවිය නොහැකි තැන්වල අපේ ගොවි පොළවල් තියෙනවා. මේ ගොවි පොළවල් වලට විදුලි බලය ලබා දීම අවශ්‍යයි. අර ඒ කටයුත්ත සිද්ධ කරන්නට. දැන් මෙහෙම එකක් එතනට ගැලපෙනවායි කියලා කොහොමද අපි හරියටම කියන්නේ සේනක මහත්මයා?
2: මම හිතන්නේ අපි ජීවත් වෙන්නේ ඇත්තට විදුලි බලයක් නැතුව ජීවත් වෙන්න හරි ජීවිකාව කරන්න හරි හිතා ගන්න බැරි කාලයක මම හිතන්නේ
1: මේ කාලේ
2: මොකද මොන දේ කරන්න ගියත් අපිට අපි හිතන්නකෝ නල පද්ධතියකින්
1: වතුර දාන
2: ගොවිපලක් කියලා දැන් මේකෙත් දැන් ගොඩාක් වෙලාට වතුර මෝටරයක් හරහා තමයි මේ
1: දේ ජල සැපයීම සිද්ධ වෙන්නේ
2: මෝටරේ ක්‍රියාත්මක වෙන්න විදුලි බලයක් අවශ්‍යයි ඒ වගේ මොකද ඉස්සර වගේ මේ ලින්දකින් වතුර ලබාගෙන බාල්දි වලට වතුර රැගෙන ගිහිල්ලා එහෙම දාලා කරන්න බෑනේ මොකද මහා පරිමාණ වශයෙන් ගොවිතැන් කටයුතු සිද්ධ වෙනවනේ ඒ නිසා ඒ ඉතාම සමහර ගොවිපලවල් තියෙනවා අර අපේ ජිනු මාත්මයා කිව්වා වගේ ඒ විදුලි බල මේ පද්ධතිය ඒ ගමට ඇවිල්ලා
1: ලඟ වෙලා නැහැ
2: ගොඩාක් ඒකට විශාල වියදමක් යනවා කණු දාලා ඒ ලොකු ප්‍රමාණයක් යන්න ඕනේ නමුත් ඒවට හරිම සරලයි ඒ සූර්ය බලයෙන් වැඩ කරන විදුලි මෝටර් තියෙනවා වතුර මෝටර්. එතකොට ඒ පද්ධතියක් සවි කරගන්න විශාල විවිධමක් කියන්නේ නැහැ. මොකද හයිබ්‍රිඩ් සිස්ටම් එකක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රාත්‍රී කාලයේදී විදුලි ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. උද අපිට දවල් කාලයේදී පුළුවන් වතුර සපයා ගන්න, ගොවිපලේ කටයුතු කරගන්න පුළුවන් දවල් කාලයේදී. ඒ නිසා මේකට පැනල් විතරක් සවි කරාම ඒකට අවශ්‍ය කරන්නේ ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් සවි කරාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ ප්‍රයෝජනවත් තමන්ගේ අර ජීවිකාව තමන්ගේ ගොවිතැන අඩාල කරගන්න නැතුව කරගෙන යන්න පුළුවන් පද්ධති අපි ගාව තියෙනවා අපේ ඒක ලබා ගන්නත් තියෙනවා ඒගොල්ලෝ බොහොම සාර්ථකව මොකද හැමෝම සාර්ථකත්වයේ හොයාගෙන යනවානේ දැන් අපි හිතමු මේක කරගන්න බැරි කෙනාට එයාගේ ගොවිතැන තමයි අඩාල වෙන්නේ ඉතින් ඊට වඩා හොඳයි මේක මේ අවශ්‍ය කරන පහසුකම් ටික සපයාගෙන ගොවිතැන හරියට කරන එක ඒ නිසා මේ පද්ධතිය සවි කර ගැනීම තුලින් සාධමාන්ත මේගොල්ලෝගේ ව්‍යාපාර කටයුතු හරියට කරගෙන යන්න පුළුවන්
1: හිතට බරක් නැති ගොවිතැනක් වෙනුවෙන් මේ දෙමුහුන් ක්‍රමවේදය දෙමුහුන් සෝලා පද්ධතිය සූර්ය පැනල පද්ධතිය වඩා වටිනවා. හලාවතට යමු. හලාවත සිට අපත් සමගින් කෙනෙක් සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔබතුමන්ට.
9: ආයුබෝවන් සුබ උදෑසනක්. අත්තම මට දැනගන්න පුළුවන්ද මේ මගේ සෝලා අරගෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඒකේ මම මේ අරගෙන ඉවරලා මට දැන් වැඩිපුර තියෙනවා නම් මණ්ඩලයට දෙන්නත් පුළුවන් ද ඒ ක්‍රමය තියෙනවද? දැන් ඔය කියන මේකෙන් බැටරි සයි කරලා මට ලාභයකුත් අරගෙන මණ්ඩේට දෙන්න පුළුවන්ද? ඒකයි මම දැනගන්නේ.
1: ඔබතුමා වැඩසටහන අහගෙන ඉන්න. දුරකථනයේ බිමින් තිබ්බට කමන්නේ නැහැ. ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ ටිකක් වැඩි කරගන්න. දැන් වැඩි කරලා අහන් ඉන්න. උත්තරේ අපි ලබා දෙන්න සූදානම්. බදුල්ලටත් යන්. බදුල්ලේ සිට තවත් කෙනෙක් අපත් එක්ක සම්බන්ධ වෙනවා. ආයිබෝවන්.
10: ආයිබෝවන් සර්.
1: කතා කරන්න අපි අහන් ඉන්නේ.
10: මට සෝලා පැනල් එකක් ගන්න ඕන සර්. එතකොට මේ මම බෝඩ් එකට ගිහිල්ලා කතා කරාම මේ ඇවිල්ලා බලලා කියලා ඔක්කොම කරලා තියෙන්නේ. මට මේ සැනල් එකක් ගන්න කොහොමද කියන්නකෝ සර්?
1: හොඳයි, අපි ඔබතුමියට දැන් විදුල් බල මණ්ඩලෙ මොකද කියලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්ද? දෙන්න පුළුවන්ද? බැයිද කියලා කියලා තියෙනවද? දුර්ගතනේ විසන් දියලා කොහොමුණත් අපි හිතමු දෙන්න පුළුවන් කිව්වයි කියලා. දෙන්න පුළුවන් කිව්වයි කියලා හිතලා උත්තරයක් දෙමු. දෙන්න බැරි නම් කොහොමද උත්තරේ කියලා අපි දෙමු. දැන් අර මේ ලයිනල් මහත්මයාත් කතා කළා, සමෙන් හලාවතින් කතා කරපු මහත්මයා ඇහුවේ එයත් කැමති ගන්න කියලා කිව්වා. ඔව්,
3: හලාවත මහත්තයා කිව්වේ එයාට එයාගේ විදුලි බිල බිද්දුව කරගෙන තව ආදායම ගන්න පුළුවන්
1: ගන්න පුළුවන්ද කියලා.
3: ඔව්, ඒක තාමත් ඒ ක්‍රමේ තියෙනවා. එතකොට ඔබතුමා අපිට සම්බන්ධ වුණාම අපි කරන්නේ ඉස්සෙල්ලා විදුලි බල මණ්ඩලයෙන් ඔබතුමාට ක්ලියරන්ස් එකක් ගන්න ඕනේ. කියන්නේ මේ අපි
1: පද්ධතිය
3: දෙන්න නම් විදුලි බල මණ්ඩලයෙන් අනුමැතියක් ලබා ගන්න ඕනේ.
1: දැන් ඔබ එක තැනක සඳහන් කළා අනාගතේ හරි දෙන්න පුළුවන් මට්ටමක් ආවොත්. එහෙම වුණොත් කොහොමද?
3: ඔව්, අනාගතේ බට දෙන්න පුළුවන් මට්ටමක් ආවොත් ඒකට අපි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් හයි කරලා භාවිතා කරගෙන ගියාම ඒක කරන්න පුළුවන්. දැන් අපි හලාවත මහත්තයා ආපු පස්සට අපි යන්කෝ. එතකොට ඒකෙදී අපි ඉස්සෙල්ලා විදුලි බල මණ්ඩලයෙන් අවසරේ ලබා ගන්න. අවසරේ ලබා ගත්තොත් සහ නැති කියන දෙකම උත්තර දෙන්නම්. අපි බදුලි
1: මහත්මියත්
3: වගේම එතකොට අවසරේ ලැබුණොත් අපිට ඔබතුමාගේ විදුලි බිල පරීක්ෂා කරලා අපිට මේ ඔබතුමාට තියෙන කනෙක්ෂන් එක. දැන් මෙතන ඉස්සර විදුලි බල මණ්ඩලයෙන් අපිට අපේ විදුලි කනෙක්ෂන්ස් තියෙනවා. අපි දැන් ෆෝන් එකක ගත්තොත් ෆෝන් එකේ
1: සම්බන්ධතාවය ලබා
3: ගන්න කනෙක්ෂන්ස් තියෙනවානේ. කනෙක්ෂන් වර්ග, ඒ කියන්නේ පැකේජස් කියලා ඒ වගේ විදුලි බල මණ්ඩලෙත් කනෙක්ෂන්ස් තියෙනවා. පළවෙනි එක තමයි සිංගල් ෆේස් 30 ඇම්පියර් කියන කනෙක්ෂන් එක. දෙවෙනි කනෙක්ෂන් එක තමයි 3 ෆේස් 30 ඇම්පියර් කියන කනෙක්ෂන් එක. හතරවෙනි කනෙක්ෂන් එක තමයි 3 ෆේස් 60 ඇම්පියර් කියන කනෙක්ෂන් එක. සහ අනිත් එක තමයි බල්ක්, ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක යන්නේ. එතකොට මේ කැපැසිටි වලට එක එක ප්‍රමාණ තමයි යන්න පුළුවන්. කියන්නේ 3 ෆේස් 3 සිංගල් ෆේස් 30 ඇම්පියර් සිස්ටම් එකකට විදුලි බල මණ්ඩලයෙන් ලබා දුන්නේ 5 කිලෝවොට් පමණයි උපරිම.
1: සරලවම කිව්වොත් මේ අපේ ගෙදරකට හරියන්නේ ඒ වගේ එකක්.
3: අන්න හරි. ඊට පස්සේ 3 ෆේස් 30 එකට කිලෝවොට් 22ක් ලබා දුන්නා. හැබැයි දැන් ඒක නවත්තලා තියෙනවා විදුලි බල මණ්ඩලේ. දැන් ඒගොල්ල විදුලි බල මණ්ඩලේ දෙන්නේ අපේ භාවිතාව අවුරුද්දක් පැනලා. අපේ දැන් දල වශයෙන් කිව්වොත් අපේ මාසේ යුනිට් 600ක් අපි භාවිතා කරනවා නම් අපේ ඇවරේජ් එක අවුරුද්දක යුනිට් 600 නම් අපිට 3 ෆේස් 30 ඇම්පියර් සිස්ටම් එකක් තිබ්බත් අපිට ලබා දෙන්නේ 5 කිලෝවොට් සිස්ටම් එකක් පමණයි. එතකොට මේ 5 කිලෝවොට් සිස්ටම් එක ඇතුලේ ඉඳන් අපේ බිල සීරෝ කරගෙන ඉතුරු ටිකට මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ සියලු දේ කරන්න අපිට විදුලි බල මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතුයි. නැත්නම් අපිට යන්නත් පුළුවන් වෙන්නේ අර අපි නිෂ්පාදනය කරගෙන භාවිතා කරන එකේදී. ඒකෙදී අපේ විදුලි බිල, ඒකෙදී අපිට ලැබෙන්නේ විදුලි බිල අඩු කර ගැනීම සහ නැත්නම් විදුලි බිල නැති කර ගැනීම සහ මේ විදුලි බලය නැති වෙලාවට අපිට විදුලි බල ගන්න එක පමණයි.
1: ඒ කියන්නේ හයිබ්‍රිඩ් ක්‍රමවේදය.
3: හයිබ්‍රිඩ් ඕෆ් රිටිනිට. අර අමතර ආදායමක් ලබා ගන්න කියන එක එතෙන්දී අපහසු වෙලා යනවා.
1: දැන් අර බදුල්ලේ කතා කරපු නෝනටත් අපි කියන්න තියෙන මහත්මියටත් අපි කියන්න තියෙන්නේ ඔබටත් පුළුවන් විදුලි බල මණ්ඩලයේ අර සහතිකේ තියෙනවනම් ඔය කියන විදිහට ඔන් ග්‍රිඩ් ක්‍රමවේදයට යන්නටත්
3: පුළුවන්.
1: අනිත් එක දැන් විශ්වාසෝල ආයතනයේ මේ ලංකාවේ ඕන තැනකට මේ පහසුකම සපයන්නටත් සූදානම්. 0716 500යි 200 0716 500යි 200 එක තමයි අපේ විස්ටා සෝලා ආයතනයේ හදිසි ප්‍රතිචාර දුරකථන අංකය ලියාගෙන ඔවුන්ට කතා කරන්න ඔබට පුළුවන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නට. ගණේමුල්ලට යන්න සූදානම්. ජයසිරි මහත්මයා ඉන්නවා අපත් එක්ක සම්බන්ධ වෙන්නට. අයිබෝවන් අහගෙන ඉන්නේ කතා කරන්න.
11: මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මම ගණේමුල්ලේ පදිංචිය කාර්යාලය කොළඹ. අපි මේ දෙකටම ඉල්ලපුවාම කොළඹ එකක් පාවිච්චි කරනවා. නමුත් දෙවෙනි එකට ඉල්ලපුවාම දෙන්න එකක් දීලා තියෙන නිසා දෙන්න බෑ කිව්වා. එතකොට ගණේමුල්ලේ නිවසට ඉල්ලපුවාම මෙහෙට පහසුකම් දෙන්න විදියක් නැහැ කියලා කිව්වා. ඉතින් මේ ප්‍රශ්නේ කොහොමද අපි විසඳගන්නේ? අපිට කැමති වගේ ওই කියන යෝජනාවලට වෙලා වැඩ කටයුතු කරන්න. දෙවෙනි ප්‍රශ්නය දැන් මේ වගේ වැඩපිළිවෙලකට මේ බැංකු ක්‍රමයකට යම් ණය සහන ණය පිළිවෙලක් යටතේ පාරිභෝගිකයන්ට ඒ වගේ අවස්ථා පාවිච්චි කරන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එහෙම
12: කිරීමේ වැදගත්කම ගැන මම මේලාය මතක් කරලා ඉන්නවා.
1: බොහොම ස්තුති. පළවෙනි ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු දෙන්නට පුළුවන්?
3: ඔව්,
1: ගණේ මුල්ලට දෙන්න බැහැයි කියලා කිව්වලු.
3: දැන් මේක ඇත්තටම ටිකක් ප්‍රශ්නයක්. මොකද දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටීස් ඕවා ගිහිලා තියෙන්නේ. ඒක නිසා මේ විදුලි බල මණ්ඩලයෙන් අනුමත ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා ඇත්තටම. එතකොට එහෙම එහෙම වෙලාවකදී අපි අනුමත කරන්නේ ඕෆ් ග්‍රිඩ් නැත්නම් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න කියලා. එතකොට අපිට ඔය විදුලි බිලේ තියෙන ගැටලුව निराකරණය කරන්න පුළුවන්. සහ මම කැමති තවත් පැත්තක් මේකට පෙන්ඳුම් කරන්න. දැන් අපි හිතන්නකෝ මහත්තයාගේ අපි ගෙදර ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් ගහලා තියෙනවා.
1: ඒ කියන්නේ අපි පද්ධතියට ලබා දෙනවා.
3: පද්ධතිය ලබා දෙනවා. හැබැයි පද්ධතිය ලබා දීලා අපි පද්ධතිය යුනිට් 400ක් විතර ගන්නවා. තව යුනිට් 200ක් විතර මුදල් ලැබෙනවා. කෙනෙකුට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඕෆ් ග්‍රිඩ් එකකට අපි ඕෆ් ග්‍රිඩ් එකක් හයි කරලා අර යුනිට් 400ෙන් 300ක් අපි අඩු කරන ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකෙන් ගන්නවා. එතකොට ඒ 300ට තත් විදුලි බල මණ්ඩලෙන් ගෙවනවා. දැන් ඇත්තටම රුපියල් 37 ගෙවන සේවාදායකයෝ ඉන්නවා මේ විදුලි බල මණ්ඩලේ. ඒගොල්ලන් රුපියල් 37ක් යුනිට් එකකට ගෙවනවා. එතකොට ඒ වගේ කෙනෙකුට විදුලි ඒකකයක් හරි අඩු කරගන්නවා කියන්නේ ලොකු වාසියක් වෙනවා. මොකද ඒක විදුලි බල මණ්ඩලෙන් ගෙවනවා.
1: මේක දැන් නිකන් හරියට කොටස් වෙළඳපොළේ ආයෝජනය කළා වගේ බැලුවාම.
3: ඔව්,
2: ඇත්තටම සෝලා එනර්ජි එක කියන්නේ හොඳම ආයෝජනයක් මාත්‍යා. මොකද අපේ සමහර පාරිභෝගිකයෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ මාසික ආදායම සෝලා වලින් එයාලට ලක්ෂ 2000ක් වෙන පාරිභෝගිකයෝ ඉන්නවා.
1: ඉස්සර ආදායමක්
2: ඔය ඒගොල්ලන්ට අප්‍රෝල් තියෙන කාලේ ඒගොල්ලෝ සම්බන්ධ කරගත්ත අය. ඒගොල්ලෝ බොහොම සන්තෝෂෙන් කියනවා ඇත්තට එයාලා ඒක සැලකිය යුතු ආදායමක් නේ ගෙදරකට තමන්ගේ නිකන් තියෙන වහලෙට නේ උදේට පායන හිරුගෙන් නේද මාසෙකට ලක්ෂ 2000ක් මාර්ග විතර ආදායමක් එන
1: සබදාමුදුන දායද
2: එහෙම පරිභෝග මාත්‍ර අපේ ඉන්න ඉස්සරහය ගොඩක්. මොකද ඒකකේට 37 ගානේ ගෙවපු ගෙවන
1: යුසුම්ගත
2: වෙච්චේවා තියෙනවා, 27 ගානේ යුසුම්ගත වෙච්චේවා තියෙනවා. ඇත්තටම ලංකාවේ මෙගාවෝට 1700ක විතර ප්‍රමාණය සූර්ය පැනල් හිමියන් විසින් දැන් වෙනකොට උත්පාදනය කරනවා. ඒ කියන්නේ ඒක උපරිමයකට වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ බොහොමත්ම පරිභෝගිකයෝ ඉතාම බුද්ධිමත්. ඒගොල්ලෝ මොනවා හරි දෙයකට ඒගොල්ලෝ ඒ බුද්ධිමත් තීරණේ අරගෙන ඒගොල්ලෝ ආදායම් ලබනවා දැනට. දැන් වෙලා තියෙන්නේ පද්ධතියේ ප්‍රශ්නයක් නිසා, මේ පද්ධතියේ ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා මේ වෙලාවේ. නමුත් මේ වෙලාවේ හයිබ්‍රිඩ් සිස්ටම් එකකට ගිහිල්ලා මේ පාරිභෝග මහතුරු නැවතත් මේ ආයෝජනය කළ සූදානම් වෙලා හිටියොත් අනාගතයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරා මෙගාවොට 150ක බැටරි බෑකප් එකක් ඒගොල්ලෝ ස්ථාපිත කරනවා කියලා. ඉතින් මේ වගේ දේවල් දියුණු වීම සමග අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් එකක වඩා වැඩි මිලකට ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේදී ආයිමත් නැවත පාරිභෝගිකයන්ට දැන්ගෙනකොට සූදානම් වෙලා හිටියොත් තමන්ගේ නිවසේ තමන්ගේ උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට විකුණලා විශාල ආදායමක් ගන්න පුළුවන්. මොකද ඒක දැනට හම්බෙන එකකකට හම්බෙන ගාණ නෙමෙයි. මං හිතන රුපියල් 45ක් වගේ ගාණක් නේ ඉස්සරහට මේ යෝජනා වෙලා තියෙන්නේ. ඒ ගාණ එන්න ගත්තට පස්සේ මං හිතන්නේ තමන්ට ඒක හොඳ ආයෝජනයක් වෙනවා.
1: අර ජයසිරි මහත්මයා ඇහුවා මේ බැංකු ණය පහසුකම් මේවට ලබා දෙනවා. දේ පිළිබඳ ඔබතුමන්ලේ ආයතනයේ
2: ඔව් අපේ ආයතනයේ මැදිහත් වෙනවා. අපේ අර දුරකථනයට සම්බන්ධ වුණාම අපිට පුළුවන් මේ අපි ගොඩාක් වෙලාට මේ වගේ පද්ධතියක් මේක ආයෝජනයක් නේ ඇත්තටම මේකෙන් උත්පාදනය කරලා ගෙවගෙන යන්නත් පුළුවන්. ඒ නිසා සියලුම රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු මේක සඳහා ඒගොල්ලොන්ගේ අනුග්‍රහය ලබා දෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ්ස් වලින් ඒ පේමන්ට්ස් ගෙවන්න ඒ පහසුකම් සපයා දෙන්න පුළුවන්.
1: මොන සියලු කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා අපේ දයාබර හිතවතුන්ට ගැටලු සහගත තැන් පිළිබඳව. අපි ඒ නිසා ඔබට යලිත් මතක් කරනවා මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්න. 0716 500 200 හදිසි ප්‍රතිචාර දුරකථන අංකයේ විස්ටා සෝලා ආයතනයේ ඕනෑම මොහොතක ඕනෑම තාක්ෂණික කාරණාවක් පිළිබඳව විමසීම් කරලා තොරතුරු දැනගෙන ඔවුන් එක්ක ගනුදෙනුව ආරම්භ කරන්නට ඔබට බය නැතුව ඉඩකඩ තියෙනවා මින් ඉදිරියට. මොකද අපි මින් ඉදිරියට කියන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේ වඩා විශ්වාසනීයව ගමනක් යන්නට ඔබට පුළුවන්. අපි කෙටි විරාමයක් ගමු. විරාමයෙන් අනතුරුව මීට වැඩිය වෙනස් වූ කාරණාවක් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න ඕන අපි.
13: හිරුගේ බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම් සොයන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 0716 500 200 ඇග්‍රෝ විස්ටා සමූහ ව්‍යාපාරය.
1: දැයි අප අද දවසේ මේ සාකච්ඡා කරමින් හිඳින්නේ ඔබේ නිවස බලාගාරයක් බවට පත් කරන වැඩසටහනක් පිළිබඳව. ඔන්න ඔතන තමයි තවත් බය හිතෙන ටිකක් උත් එන්නේ. බලාගාරයක් කිව්වම මොන මොන ප්‍රශ්න එන්නට පුළුවන්ද? ඈ අපේ මේ තියෙන ගෙදරත් පොඩි පියුස් එකක් ගියත් අපි පොඩ්ඩක් කලබල වෙන එකේ බලාගාරයකට මොකක් හරි වුණොත් දෙයියනේ කියලා අපි මොකද කරන්නේ? චවත් මහත්තයා උත්තරයක් දෙන්න. බලාගාරයක් කියලා කිව්වහම මේක ආරක්ෂා සහිතයිද මේ ක්‍රමවේදේ?
3: ඔව් අනිවාර්යයෙන්ම මේ බලාගාරයක් කිව්වහම මේක මේ මේ අර ඇටමික් බලාගාරයක් වගේ දෙයක් නෙමෙයි මේක මේ මේක
1: ඇත්තට ජස්ටික බලාගාරයක්
3: වගේ
1: එහෙම එහෙම
3: බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක මේ මේකට විදුලි බලක් බලශක්ති අමාත්‍යංශයේ sustainable energy authority කියලා authority එකක් පත් කරලා තියෙනවා අපිව ගයිඩ් කරන්න. ඒ කියන්නේ අපි හරියට ආරක්ෂිතව විදියට
1: සුනිත් බල ශක්ති අධිකාරිය
3: හරියට හරි ඒකේ ඒකේ තියෙනවා ගයිඩ්ලයින්ස්. අපි මේ වයරින් කරන්නේ කොහොමද, වයරින් වල මිලිමීටර් ප්‍රමාණය කොච්චරද, ඒකේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් අපිට දීලා තියෙනවා. ඒ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් වලට හරියටම හරියන විදියට තමයි අපි ඉන්සුලේෂන් එක කරන්නේ.
1: ඔබතුමන්ලගේ ආයතනය
3: අපේ ආයතනය. එතකොට මොකද අපි අපි වග කියන ආයතනයක් විදියට අපි මේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් වලට යනවා. ඒක නිසා ඒ ගයිඩ්ලයින්ස් වලට දීලා විදියට කරාම මේක ආරක්ෂිතව තියන්න පුළුවන් නැත්නම්
1: නිවස බොහොම ආරක්ෂාසහිතයි.
3: ආරක්ෂාසහිතව.
1: මම හිතනවා වෙනදරත් වැඩි ආරක්ෂාසහිතයි ඔය කියන විදියට ඒක කළා ඉන්පස්සේ.
2: ඔව් අනිවාර්යයෙන්. මොකද ඒ එයා ආයතනය තුල ඊටාම අපි ලියාපදිංචි ආයතනයක් ඒ වගේම අපේ ප්‍රමිතින්
1: සුනිත් බලශක්තිය
2: අධිකාරී ඒ වගේම අපි පිටපිට වර්ෂ දෙකක අපි හොඳම සෝලා සපයුම් කරු විදියට අපි ජාත්‍යන්තර ගීම් වලටත් ලක් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එහෙම බය වෙන්න දෙයක් නැහැ.
1: ඊළඟ කාරණාව දැන් ඇග්‍රොවිස්ටා කිව්වහම පරිසරය එක්ක බොහොම සම්බන්ධ ආයතනයක්. ඔබත් ඉතින් ඒ වගේ අක්මුල් තියෙන තැනකින් ආපු චරිතයක් නේ සේනක මහත්මයා. දැන් මේ ඇග්‍රොවිස්ටා ආයතනය හෙට අද දවසේ තවත් සමාජ සත්කාරයක් එක බද්ධ වෙනවා. ඒ පිළිබඳව යමක් කියමුකෝ අපි.
2: ඔව් අපි ඇත්තටම අපේ තියෙනවා CSR සමාජ සත්කාරාංශය විසින් කරනවා පැල මිලියනයක් පැල ලංකාවේ රෝපණය කරන්න. මේ වැඩසටහන අපි දීපප් ව්‍යාප්ත කරන්නේ පාසල් හා සම්බන්ධ වෙලා තමයි අපි මේක කරන්නේ. මේකේ අපේ ව්‍යාප්ති අධ්‍යක්ෂක විදියට හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරේ ගාමිණී ප්‍රනාන්දු මහත්මයා කටයුතු කරනවා. එතුමා සම්පූර්ණ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් අපි මේකෙදී ඊළඟ මාසේ පස්වෙනිදා ජූනි පස්වෙනිදා අපි පැල බෙදා දීමක් අපි කියන දන්සලක් විදියට පැල පළතුරු පැල බෙදා දීමක්
1: කරනවා. ඔව්
2: පැල දන්සලක් අඹ පළතුරු පැල වර්ග 15ක් තියෙනවා. දූරියන් පැල, අඹ පැල ඕනම කෙනෙක්ට ඇවිල්ලා අපේ සාකාව ගාව මෙතන ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට අපි පැල 265,000 ප්‍රමාණයක් රෝපණය කරලා පසුවිපරම් අපි මොකද හැම එකකම කාර්යසාධනයක් වෙනවා. ඒ පසුවිපරම සිදු වෙනවා ගොඩක් වෙලාවට අපි පාසල් සම්බන්ධ වෙලා කරනකොට පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පාසලේ ඉන්න පරිසර බට කණ්ඩායම තමයි අපි මේකට සම්බන්ධ කරන් ඉන්නේ. ඒගොල්ලෝ ඉතාම ආසාවෙන් මොකද අපි අවශ්‍ය කරන පෝර එමණද ජලයේ සැපයුමේ සියලු දේවල් පද්ධතිය අපි සකස් කරලා තියෙනවා. අඩුතරම ඒ හිටවන පැලයකට පළතුරු පැලයකට වතුර දාන්නවත් ඒ ශිෂ්‍යයෙක් යන්න අවශ්‍ය නැහැ. කරාම්බේ ඇරියාම වතුර එන විදිහට පද්ධතිය අපි සකස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහොම උනන්දුවෙන් ඒගොල්ලෝ එක කරගෙන යනවා. ඒ වගේම ඒගොල්ලෝ අපි සංකල්පයක් විදිහට අපි ඒගොල්ලන්ට දීලා තියෙන සෑම ළමයෙක්ම අවුරුද්දකට පැල 10ක්වත් මේ මාතෘභූමියට නැවත ලබා දෙන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ උනන්දු කරලා තියෙනවා. ඒගොල්ලෝගේ බර්ත්ඩේ එකක් උපන්දිනයකට පැලයක් හිටවන්න, එයාලගේ තාත්තගේ බර්ත්ඩේ
1: එකට.
2: ඒ වගේ සංකල්පයක් විදිහට අපි දරුවන් යොමු කරවලා තියෙනවා. මේ පැල මොකද අපි දන්නවා දවසකට අපි මේ ඔක්සිජන් ලීටර 550ක් විතර අපි ආශ්වාස කරනවා. ඉතින් දවසකට මේ ලොකු මහා රූක්ෂ ගස් දෙයකට පුළුවන් අපි එක්කෙනෙක්ට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය දෙන්න.
1: එක්කෙනෙක් ජීවත් කරනවා.
2: එක්කෙනෙක් ජීවත් කරන. ඉතින් ඒ නිසා ඒකේ සීන සංකල්පය අපි හරියට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපේ විශාල සේවයක් කරන මේ ගස්වැල් වලින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කරනවා. අපි ප්‍රාශ්වාස කරන වාතය උරාගෙන. ඉතින් ඒ නිසා මේ සංකල්පය තේරුම් ගත්තාම අපේ දරුවෝ ඒක ඉතාමත්ම කාර්යක්ෂමව සහ ඵලදායී විදිහට ඒක කරගෙන යනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ අපි පොඩි සමාගමක් වුණත් විශාල දර්ශනයක් තියෙනවා අපිට යම් කිසි දෙයක් ස්වභාව ධර්මයට අපි දායද කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒ මහගු ඒ දර්ශනයත් එක්ක තමයි අපි මේ පැල බෙදා දීම පටන් අරන් තියෙන්නේ. මේක හැම මාසෙකම ඒ කියන්නේ අපි කරගෙන යනවා. දැනට අපේ තවාන් තියෙනවා. එතකොට කොස් පැල ඒ වගේ ගොඩාක් දේවල් අපි බෙදලා දෙනවා. ඉතින් මේ අවස්ථාව තියෙන්නේ මේ මාසේ එන මාසේ ජූනි 5 වෙනිදා තියෙනවා මීගමු අපේ ප්‍රධාන සහකාර කාර්යාලයේ ඉස්සරහා. අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශයේ ඉන්න අයට ඇවිල්ලා පළතුරු පැලයක් ලබාගෙන යන්න කියලා.
1: අපූර්ව දන්සලක් විවිධ දේ දන්සල් විදියට ලබා දෙන අතරේ ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ මේ උපන් මිහිතලයට අපේ උපන් බිමට යලි කෘතගුණ දක්වන්නට පැලයක් ලබා දීමේ දන්සලක් පවත්වන්නට නිමිතයි වෙසක් පොසොන් මේ සියලු පූජනීය සිද්ධීන් සිහිපත් කරලා. ඉතින් ඔබට පුළුවන් ඇග්‍රොවිස්ටා ආයතනය එක්ක සම්බන්ධ වෙන්න, පැලයක් අරගන්න, ඔවුන්වත් සිහිපත් කරලා මේ පොළොවට යලි දායාදයක් විදිහට ලබා දෙන්න ඒ ඉල්ලීමත් කරන ගමන්. අද දවසේ අපි සාකච්ඡා කළේ නිවස විදුලි බලාගාරයක් බවට පත් කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියක් පිළිබඳව. බොහොම ආරක්ෂා සහිතව මේ කටයුත්ත සිද්ධ කරන්නට ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය නිරන්තරයෙන් සූදානම්. ඉතින් අපි යලිත් වතාවක් අපේ හදිසි ප්‍රතිචාරාංකය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ විස්ටා සෝලා ආයතනයේ හදිසි ප්‍රතිචාරාංකය මතක් කරනම් 0716 500 200. ඔබට පුළුවන් මෙතනින් පස්සේ ඕනෑම වෙලාවක ඔවුන් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා දැනගන්නට. අද දවසේ මේ කතාබහට අපත් සමගින් එකතු වුණ ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මහත්මයා, බොහොම ස්තුතියි ඔබතුමන්ට.
2: බොහොම ස්තුතියි.
1: ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා, ලංකාවට වඩා හොඳ ව්‍යවසායකයෙක් වෙන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපත් සමගින් එකතු වුණ ග්‍රවිෂ්ඨ ආයතනයේ විශ්වාසෝල ආයතනයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චවත් කපුගම

0: ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 0.71.65.200 ඇග්‍රෝ විස්ටා සමූහ ව්‍යාපාරය. කිරුකී බලය ඔබගේ ශක්තියයි. මේ තිරසර බලශක්ති විසඳුම් සොයන කාලයයි. විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියකින් ඔබගේ නිවස විදුලි බලාගාරයක් බවට පත්කර බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒ සඳහා ජාතික විදුලි සැපයුම් සමාගම් වලින් අනුමැතියක් අවශ්‍ය නොවේ. විදුලි බිල ඉහළ යාම, බිඳ වැටීම්, කප්පාදු වීම සහ පාරිසරික ගැටලු සඳහා එකම විසඳුම විස්ටා සෝලා දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතිය. අමතන්න 0.71.65.200 ඇග්‍රෝ විස්ටා සමූහ ව්‍යාපාරය.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් වාණේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වාණේකම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
4: දුරගමන් වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමයට බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස ය ක්‍රියාත්මකයි. මේ සඳහන් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත. පෞද්ගලික බස්රත් සඳහා ආරම්භ කළ මේ ව්‍යාපෘතියෙන් මගීන්ට බස්රථය ධාවනි වන වේලාව අනුව බස් නැවතුම්පලට පැමිණීමේ හැකියාව පවතී. එක් ආසනයක් වෙන් කිරීමට අය කරන්නේ ₹30 මුදලකි. www.busticket.gov.lk www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 0.11.201266 ක්ෂණික දුරකථන අංකය මගින් ඊට සම්බන්ධ විය හැක. කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමයක් හඳුන්වා දීමටද නියමිතයි. විදෙස් පුවත් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් ලෙබනනට එල්ල කරන ප්‍රහාර නවත්තන්නේ නැතිනම් ඊශ්‍රායලය සමඟ තවදුරටත් සාකච්ඡාවට එක් නොවන බව ලෙබනන් පාර්ලිමේන්තුවේ කතානායක නබ්හි බෙරි මහතා කියයි. ඕනෑම දේශපාලන ක්‍රියාමාර්ගයකට පෙර යුද්ධය නැවැත්වීම අනිවාර්ය බව ඔහු අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ක්‍රීඩා පුවත් ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයිහි පැවති ඊයේ තරගයේදී ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පරදවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩලු 6ක ජයක් වාර්තා කළේය. ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කර ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.
2: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි. බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
5: මෙන්න අවුරුද්දටම කිරි, ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාරගන්න.

0: ධර්මානුශාසනාව. වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මීගොඩ සුකිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් මහවැව සිරිසෙවන වෛද්‍ය තමරා වික්‍රමසේකර මැතිණිය සමග ගම්පහ බණ්ඩාරවත්ත එච්.පී. සෝමසේලි දුල්මින පුෂ්පකුමාර පෙන්වන්ත දෙපොළ ප්‍රධාන පෙරස. ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පූජා කොට ආරාධනා කරන්නට යෙදුනේ පෙන්වන්ත චන්ද්‍රගුප්ත වික්‍රමසේකර මහතා විසින්. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
0: බුද්ධං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
0: ධම්මං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
0: සංඝං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.

0: පින්වත්නේ, අද හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්න. අද ධර්මදේශනාවට මාතෘකා කරගත්ත ගාථාව ධම්මපදයේ මාර්ගවග්ගයට අයිති ගාථා රත්නයක්. මේ ගාථාවේ සරල අදහස, යෝගා වේ ජායති භූරි. යෝගා කියලා කියන්නේ භාවනාව. යෝගාවේ ජායති භූරි, භාවනාවෙන් ප්‍රඥාව උපදිනවා, ඒකාන්තයෙන් ප්‍රඥාව උපදිනවා. අයෝගා භූරි සංඛයෝ, භාවනා නොකිරීමෙන් භූරි සංඛයෝ ප්‍රඥාව නැති වෙනවා. ඒතං ද්වේදහා පතඤ්ඤත්වා, මේ ද්විධ වූ මාර්ගය, මේ මාර්ග දෙක හොඳට දැනගෙන, භවාය විභවායච, මොන මාර්ග දෙකද වැඩීම පිණිස වූ මාර්ගයයි නොවැඩීම වූ පිණිස මාර්ගයයි, මේ මාර්ග දෙක හොඳට දැනගෙන, තතත්තානං නිවේසෙය්‍ය, තමන්ගේ හිත යොදවනවලු, හිත වැඩෙන, නැත්තං ප්‍රඥාව වැඩෙන මාර්ගයේ සිත පිහිටවිය යුතුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මාවවාදය. තැන් පින්වත්නි, මේ ගාථාවෙන් මතු කරන ධර්මය අපි ටිකක් නුවණින් විමසලා බලන්නයි හදන්නේ. දැන් අපි කවුරුත් දන්නවා, ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කරන ඇත්තු හැටියට ඔය ඇත්තු කොයි කවුරුත් පංචකාමගුණික අපේක්ෂාවන්ගෙන් යුක්තවයි කටයුතු කරන්නේ. එතකොට විශේෂ ප්‍රඥාවකින් නෙමේ, ඇසකණනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට අරමුණු වෙන අරමුණු ඇසුරෙන් ලබා ගන්න අත්දැකීම් වලින් තමයි ප්‍රඥාව කියලා ගන්න අත්දැකීම්. එතකොට ඒ අත්දැකීම් පංචකාමගුණික වශයෙන් සලකලා, ඒ කියන්නේ ඒ අත්දැකීම් වලින් සතුට වෙන ස්වභාවය, වින්දනය කරන ස්වභාවය, මෙන්න මේ ස්වභාවය තමයි ගෘහස්ත කාමභෝගියාගේ තියෙන මූලික ස්වභාවය. ඒකයි කාමභෝගී කියලා කියන්නේ. ගෘහස්ත කියන්නේ ගෙහි කියන එක, ගෙයි වාසය කරන, ගේහසික. කාමභෝගී කියලා කියන්නේ පංචකාමයන්. පංචකාමයන් කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන් පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අත්දැකීම් වලින් ඉඳුරන් පිනවීම, සතුටු වීම, ඉන්ද්‍රයන් පිනවීමෙන් උපදින සතුට මත යැපීම, ඔක තමයි කාමභෝගී ජීවිතය කියලා කියන්නේ. දැන් එතකොට මේ පංචකාමයන් තුලින් උපදවගත් සතුට ප්‍රාමාණික වශයෙන් ගත්ත ජීවිතයක් තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතය කියලා කියන්නේ. ප්‍රාමාණික වශයෙන් කියලා කියන්නේ ඒ ටික තමයි සතුට. ඒක තමයි අපේ සතුට. එතින් එතකින් ඇතයි කියලා හිතලා සතුට වෙන්නේ. හැබැයි අපි හොඳ හැටියට කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේ ඉන්ද්‍රියන් තුලින් උපදින සතුට කියන එක ජීවිතයක් හැමදාම පරිපූර්ණ කිරීම සඳහා, සම්පූර්ණ කිරීම සඳහා උපකාර වෙන එකක් නෙමෙයි. පරිපූර්ණ ජීවිතයක්, අංග සම්පූර්ණ ජීවිතයක්, උත්තර ජීවිතයක් එයින් ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඉන්ද්‍රයන් නිසා උපදින සතුට හැම වෙලේම දෝලණය වෙනවා. දුකක් බවට පරිවර්තනය වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? අපි මෙහෙම හිතමු. අපේ සතුට අපි ප්‍රස්ථාරයකට ලකුණු කරනවා. සතුටු රේඛාව හැටියට. අපේ සතුට පිළිබඳ වූ රේඛාව, සතුටෙහි රේඛාව කොහොම ඇඳෙයිද? ඉන්ද්‍රියාරම්මන වලින් අපිව සතුටු වෙනකොට, ඇසකනනාසය දිව ශරීරය කියන ඉඳුරන්ගෙන් අපිට පිනවීමක් වෙනකොට, අපි කැමති කැමති දේවල් අරමුණු වෙනකොට, ඒ වගේම අපි සතුටු වෙනකොට, අභිරමණය කරනකොට, ඔන්න අර රේඛාව උඩට යනවා. අපේ සතුට වැඩි වෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒ අරමුණු, ඒ අද්දකීම්, ඒ පංචකාම ගුණික අද්දකීම් වෙනස් වෙනවා. ඒව හැමදාම එක විදිහට තියෙන්නේ නෑ. ඒව වහා වෙනස් වෙන සුළුයි. දරු ස්වාමි භාර්ය සම්බන්ධතා, මව්පිය දූ දරු සම්බන්ධතා, මේ හැම එකක් ඇතුළෙම වෙනස් වීම ස්වභාවය කොට ගත්ත දෙයක් තියෙනවා. බාහිර වශයෙන් උද්දේවල් වෙනස් වෙනවා. ඒව සම්බන්ධයෙන් අපි ඇති කරගන්න සංකල්පයත් වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් බාහිර වස්තු රූපය වෙනස් වෙන්න තව කල් තියෙනවා, ඒ නිසා අපිට සතුට පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි, අපි චිත්තාභ්‍යන්තරයේ සිතවිල්ලත් වෙනස් වෙනවා. දැන් අපි හිතමු දරුවෙක් සම්බන්ධයෙන් අපිට එක වෙලාවක සතුටු සිතක් උපදිනකොට, තව වෙලාවක අපිට කලකිරීමක්, දුකක් උපදින්න පුළුවන්. සිතුවිල්ල වෙනස් වෙන්න පුළුවන්. හරිද? එකම වස්තු රූපය. අන්න ඒ විදිහට හැම වෙලාවෙම මේ සතුට මත පදනම් වෙච්ච කාරණා වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම ඇතුළ ඉතා ඉක්මනින් දුක හට ගන්නවා. හරි? එතකොට ගෘහස්ත කාමභෝගී ජීවිතය කියලා කියන්නේ බුද්ධාගමේ විදිහට ප්‍රතික්ෂේප කළ යුත්තක්, වර්ජනය කළ යුත්තක්, බැහැර කළ යුත්තක් නෙමෙයි. ගෘහස්ත කාමභෝගියාටත් මේ නිවන් මාර්ගය අයිති. ගෘහස්ත කාමභෝගියාත් මේ නිවන් මගට අයිති කෙනෙක්. මේ ශාසන වැඩපිළිවෙලෙහි කොටස්කරුවෙක්. එහෙම කියලා ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කිරීමෙහි තියෙන මූලික අයිතිය බුද්ධාගම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බැහැර කරන්නේ නැහැ. ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කරන්න තියෙන අයිතිය පිළිගන්නවා. හැබැයි අපි එක දෙයක් තේරුම් ගන්න ඕනි. ඒ අයිතිය බුද්ධාගමෙන් පිළිගන්නවා කියලා කියන්නේ ගෘහස්ත කාමභෝගී ජීවිතයේ උත්තර ජීවිතයක්, පරමෝත්ෘෂ්ඨ ජීවිතයක් හැටියට සලකනවා කියන එක නෙමෙයි. ඒකේ තියෙන අවදානම, අඩුව, දුර්වලකම බුද්ධාගම පෙන්වලා දෙනවා. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔයත්තන්ට ගෘහස්ත කාමභෝගී ජීවිතයක් එකවර අත්තරින්න බෑ. මෙහෙම බණ කිව්වා කියලා මව්පිය දූ දරු සම්බන්ධතා, ස්වාමි භාර්යා සම්බන්ධතා, ඥාති හිතයිෂීන්, ඒවා එකවර අත්තරින්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි ඒව දිහා නුවණින් බලන්න පුළුවන් වෙනවා. ඒව ජීවිතේ පරම සතුට හැටියට, ඒව ජීවිතේ උත්තර සුවය හැටියට සැලකුවොත් අපි අමාරු වෙටින්න පුළුවන්. දැන් අපි තේරුම් ගත්ත දේ තමයි හැම වෙලාවෙම මේ ගෘහස්ත කාමභෝගී ජීවිතයේ තියෙන සතුට කියන දේ, ප්‍රීතිය කියන දේ පංචකාම ගුණික අපේක්ෂාවන් මත තිරණය වෙන එක. පංචකාම ගුණයන් තුළින් උපදින සතුට මත තිරණය වෙන දෙයක්. එතකොට අර පංචකාම ගුණික අත්දැකීම් වෙනස් වෙනකොට, සංකල්ප වෙනස් වෙනකොට, පංචකාම ගුණික වස්තුන් වෙනස් වෙනකොට, ඒ ඔස්සේ උපදින සිතුවිලි වෙනස් වෙනකොට, සංකල්ප වෙනස් වෙනකොට, අපි උපදවගත්ත සතුටත් වහා වෙනස් වෙනවා. උදාහරණ, අම්මා කියලා කියන්නේ අපිට ප්‍රීතිජනක අත්දැකීමක්, ප්‍රියජනක අත්දැකීමක්. හැබැයි කවුරු හරි කෙනෙක්ගේ අම්මා ලෙඩ වුණොත්, මිය ගියොත්, දුරස් වුණොත්, දුරු රටකට ගියොත්, ඔන්න එතකොට මොකද වෙන්නේ? අපිට දුක උපදිනවා, පාළුව තනිකම උපදිනවා, සන්තාපය උපදිනවා. දරුවෙක් කියලා කියන්නේ අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට බහ ඉහළ සම්පතක්, සතුටක්, මිහිරක්. හැබැයි ඒ මිහිරක් වෙච්ච දරුවෙක්ගේ මතින් වෙනසක් සිද්ධ වුණොත්, වෙනස්කමක් වුණොත්, සිත රිදුමක් වුණොත්, ඒගොල්ලෝ ඈත් වුණොත්, දුරු රටකට ගියොත්, ඒ දරුවෙකුට ලෙඩක් තුකක් හැදුණොත්, අකල් මරණයක් වුණොත්, කොච්චර වේදනාවක් උපදිනවද, කොච්චර සන්තාපයක් උපදිනවද? එතකොට මේ පංචකාම ගුණය තුලින් උපදින සතුටේ තියෙන දුර්වලතාවය තමයි, ඒක පරමෝත්කෘෂ්ඨ එකක් නෙමෙයි, සදාකාලික එකක් නෙමෙයි, හැමදාම තියෙන එකක් නෙමෙයි, ඉතා ඉක්මනින් වෙනස් වෙන සුළු එකක්, දුකටපත් වෙන එකක්. හරි, එතකොට එහෙමනම් මේ ලෝකයේ විතින් උත්කර්ෂයට නම් වන සතුටේ යථා ස්වභාවය ඒක නම් බුද්ධාගම විසින් යෝජනා කරන්නේ මොකක්ද? මේ ගැටලුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තියෙන උත්තරේ මොකක්ද? ව්‍යතිරේකය මොකක්ද? අන්න එතෙන්දී අපි තේරුම් ගන්න ඕන සියුම් කාරණාවක් තියෙනවා. පුද්ගලත්වය කියලා කියන්නේ, නැත්තම් පුද්ගලයෙක් කියලා කියන්නේ ශරීරයක් විතරක්මද? නැහැ. ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන්ගෙන් යුක්ත මේ ශරීරය තමයි මම කියලා කියන්නේ. අම්මගේ බඩේ ඉඳලා එළියට ආවා, කිරිබීල හැදුන වැඩුණ, අතපය ඔසවල ඇවිද්ද, කෙලිසෙල්ලම් කළා, පාසල් ගියා, විභාග පාස් වුණා, උසස් අධ්‍යාපනය ලැබුවා, ඊට පස්සේ රැකී රක්ෂා හොයාගත්තා, විවාහ වුණා, ගෙවල් දොරවල් හැදුවා, යාහන වාහන ගත්තා, දරුව ලැබුණ. මේ ඇවිල්ලා අපේ ආපු ගමන. මේ ටිකට නෙමේ මම කියලා කියන්නේ. මේ ඇවිල්ලා අපේ ඉතිහාසය, අපේ ජීවිත ප්‍රවෘත්තිය. තමන්ගෙන ලියන රචනාවකට එක ලියන්න පුළුවන්. අර පොඩි කාලේ අපි ලියන්නේ මයිසෙල්ෆ් කියලා, ඒකට ලියන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම කියලා කියන්නේ මේ මොහොතේ හටගන්න සංකල්පය. ඒක හටගන්නේ කුමක් පාදක කොටගෙනද? ශරීරයෙන් ඉන්ද්‍රිය අත්දැකීම් සහ මනසේන සිතුවිලි කියන දෙකම සංකලනය වීමෙන් තමයි මම කියන සංකල්පය උපදින්නේ. අපි මේක හරියට තේරුම් ගන්න ඕනේ. ඉන්ද්‍රිය අත්දැකීම් කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉන්ද්‍රිය පහම සම්බන්ධ වෙලා තියෙනවා හයවෙනි ඉන්ද්‍රිය සිතත් එක්ක. ඒක හරියට මේ අතේ ඇඟිලි පහ අල්ල මත පිහිටනවා, අල්ලට සම්බන්ධව පවතිනවා වගේ දෙයක්. ඇඟිල්ලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒත් අල්ල නැති වෙන්න බෑ. අල්ල තිබුණොත් තමයි ඇඟිලි තියෙන්නේ. ඒ වගේ තමයි ඉන්ද්‍රයක් දෙකක් මිනිස්සෙකුට අඩු වෙන්න පුළුවන්. හැබැයි මනසත් එක්ක තියෙන සම්බන්ධතාවය කියන එක පැහැදිලිවම තියෙන්න ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රයන් හැම වෙලෙම ක්‍රියා කරන්නේ මනසේ සිතුවිලි වලටත් අනුරූපව තමයි. එතකොට හැම වෙලාවෙම පින්වතුනි මේ ඉන්ද්‍රිය අරමුණුත් එක්ක තමයි සිත ක්‍රියා කරන්නේ. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් සහ මනස අතර තියෙන අඛණ්ඩ සංකලනය එකට ක්‍රියා කිරීම ඇතුළේ තමයි මම කියන සංකල්පය උපදින්නේ. මම දැන් මෙතන. එතකොට අපි මෙතන ඉන්නවා කියන සංඥාව අපිට උපදිනවා. අපි වාඩි වෙලා ඉන්න ආසනේ, අපි ඉන්න මැදිරිය, එහි තියෙන සිසිල, එහි නැගෙන හඬ, එහි තියෙන ආසන, එහි තියෙන රූප, මේ සියල්ල අපිට අරමුණු වෙනවා. ඒ මොහොතේ අපේ සිතත් ඒ මැදිරිය කියන සංකල්පය තුළ පිහිටියොත් අන්න එතකොට මම දැන් මැදිරිය බණ අහනවා කියන එක එළියට එනවා. අත්දැකීම ලැබෙනකොට ග්‍රාහකයා තමයි මම කියලා හැදෙන්නේ. ග්‍රහණය කරගන්න කෙනා ග්‍රාහකයා. ඉන්ද්‍රිය හරහා අත්දැකීම ලබනවා. කවුද මේක විඳින්නේ? කවුද මේක අල්ලගන්නේ? කවුද මේක ලබා ගන්නෙ? කවුද මේක අත්දකින්නේ? ඒ තමයි මම. මම කියලා කියන්නේ සංකල්පයක්. මම නැවත නැවත කියනවා, අර අම්මගේ කුසෙන් එළියට ඇවිල්ලා මරණය දක්වා යන කෙනා කියන එක නෙමෙයි, මේ මොහොතේ හටගන්න සංකල්පයක්, සංකල්පීය දෙයක්. මම බත් කනවා. එයා ඉන්ද්‍රිය අත්දැකීමක් ලබමින් ඉන්නවා. ඒ නිසා එයා කියනවා මම බත් කනවා කියලා. කවුද බත් කන්නේ? මම. බත් කෑම කියන ඉන්ද්‍රිය අත්දැකීම නිසා මම කෙනෙක් එක විඳින්න මැවෙනවා. මම කෙනෙක් හැදෙනව එක විඳීම සඳහා. දැන් මේක මෙච්චර වටෙන් වටෙන් කියන්න හේතුව අපි සරලව තේරුම් ගන්න ඕන දේ තමයි, පුද්ගලත්වය කියලා කියන්නේ සත්වයේ පුද්ගලයේ ජීවිතයක් කියලා කියන්නේ හුදෙක් ශරීරයක් විතරක්ම නෙමෙයි, කයක් විතරක්ම නෙමෙයි. එතනින් එහාට ගිය මානසික ක්‍රියාවලියකුත් මෙතන තියෙනවා. මනසේ ක්‍රියාවලියක් මෙතන තියෙනවා. මනස කියලා කියන්නේ අර ඉන්ද්‍රිය පහට අමතරව තියෙන ආලෝකයක් හරි ශක්තියක් හරි ධාරාවක් හරි එහෙම පෙන්වන්න බෑ, එහෙම අර්ථ ගන්නන්න බෑ. මනස කියලා කියන්නේ වේගයෙන් වෙනස් වෙන සිතුවිලි ක්‍රියාවලියයි. සිතුවිලි උපදිනවා, පවතිනවා, නැති වෙනවා. පවතින්නෙත් වෙනස් භාවයට පත් වෙමින්. එතකොට හැම වෙලාවෙම සිතුවිලි කියන ඒවා වෙනස් වෙමින් තියෙනවා. ඒ සිතුවිලි ඉන්ද්‍රයන් සමග එක්ව ක්‍රියා කරනකොට තමයි මම කියන සංකල්පය මැවෙන්නේ. දැන් හිතන්න ඔබට මොනවා හරි කන්න ඕනේ. ඔන්න සිතුවිල්ලක් ආවා. මට බඩගිනි. දැන් මේකට බාහිර වස්තු රූපයක් අරමුණු වෙනවා. මොකක් හරි ආහාරයක් බලනවා. එතකොට දකින්නවා තමන් කැමති ආහාරයක් තියෙනවා ප්‍රදර්ශනය කරලා. දැන් මොකද කරන්නේ? මේ ආහාරය මිලට අරගෙන භුක්ති විඳිනවා. එතකොට ඉන්ද්‍රිය අත්දැකීමකුත් ලැබෙනවා. ආහාරයේ රසය ලැබෙනවා. ඒ වගේම මනසට සතුටකුත් උපදිනවා. ආ, මම කැමති දෙයක් මට කන්න ලැබුණා කියලා. ඒතර හැම වෙලාවෙම සිතත් මනසත් එකට තමයි ක්‍රියා කරන්නේ මේ අත්දැකීම් විඳිනකොට. හැබැයි දැන් අපි දන්නේ ඉන්ද්‍රිය අත්දැකීම් විඳීම් පැත්ත විතරයි. අපි නොදන්න දේ තමයි මනසට වෙනම අත්දැකීම් ලැබීමේ පුළුවන්කම තියෙනවා. මනස ඒකාග්‍ර කළහම මනසට වෙනම අත්දැකීම් ලෝකයට එක ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා ස්වයක්තව. හැම වෙලාවෙම මනස මෙච්චරකල් වැඩ කළේ ඉන්ද්‍රිය අත්දැකීම් හරහා. ඇත්ත දන්නවා හිත තමයි සතුටු වෙන්නේ. හිත සතුටු වෙන්නේ මොන වැසුරෙන්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට මේ වගේන් තොරව හිතට සතුටක් නැද්ද? මේ වගේන් තොරව හිතට ශාන්තියක් නැද්ද? නැතිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ, කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයෙන් වෙන් වෙච්ච. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර සහිත ප්‍රීති සුඛයක් තියෙන, ඒකාග්‍ර සුවයක් තියෙන විවේකී නිසා උපදින ප්‍රථම ධ්‍යානය කියලා. දැන් එතකොට මෙතන වෙන්නේ මොකක්ද? මෙතන වෙන්නේ පින්වතුනි, මනසට අරමුණු අඩු වෙනකොට මනස සංසිඳෙන්න පටන් ගන්නවා, මනස ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා, මනසේ වෙහෙස දුරු වෙනවා, මනස හොඳට ප්‍රබෝධමත් වෙනවා, මනස ඒකාග්‍ර වෙනවා. මනස ඒකාග්‍ර වෙනකොට නිවරණය දුර්වල වෙනවා. එතකොට තමයි ඇත්ත ඇදිසැටියෙන් දකින්න ඕන කරන ප්‍රඥාව පහළ වෙන්නේ. හරි, ඒකනේ මේ ගාථාවේ කියන්නේ, භාවනා කිරීමෙන් ප්‍රඥාව වැඩෙනවා, භාවනා නොකිරීමෙන් ප්‍රඥාව විනාශ වෙනවා කියලා. තව ටිකක් අපි බලමු මේක ගැන. දැන් භාවනාව කියන වචනේ අපි ආගන්තුකයි නම් නැත්තම් බයයි නම් නැත්තම් විවේකයක් නැත්තම් අවම වශයෙන් පින්වතුනි, විවේකී කියන වචනේවත් අපි ඉගෙන ගන්න ඕනේ, හදාරන්න ඕනේ, ප්‍රායෝගික කරගන්න ඕනේ. මොකද විවේකී කියලා කියන්නේ මනසට විවේක ගන්නවනවා, මනසට අරමුණු අඩු කරන එක. සාමාන්‍ය පුහුදුන් ලෝකේ ස්වභාවය තමයි සත්වයාට මේ ජීවිතේ පවත්වන්න අරමුණු ඕනේ, ගොඩක් ඕනේ. විඳින්න දේවල් ඕනේ, අත්දකින්න දේවල් ඕනේ, කරන්න දේවල් ඕනේ. හැබැයි මනස විවේක ගන්නවා කියන්නේ ඊට වඩා සියුම් දෙයක්. විවේකජං පීති සුඛං, විවේකය නිසා උපදින ප්‍රීති සුඛයක් තියෙනවා ප්‍රථම ධ්‍යානය කියලා. ඒක උපදින්නේ විවේකී කරන කොටගෙන, විවේකය නිසා. මොකද්ද විවේකී කියලා කියන්නේ මෙතන? අරමුණු අඩු ගතිය. අපි ඉස්සෙල්ල කාර්යබහුල වෙනකොට, වෙහෙස වෙනකොට මොකද වෙන්නේ? අරමුණු වැඩි වෙනවා. අරමුණු වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අපි නැඹුරු වෙන්නේ කුසලයේ පැත්තටද අකුසලයේ පැත්තටද? අකුසලයේ පැත්තට. හරි. හැබැයි අරමුණු අඩු වෙනකොට අපේ මනසේ කුසලයේ මතුවලා එනවා. මොකද්ද මේ අරමුණු අඩු වෙනවා කියලා කියන්නේ? දැන් හිතන්න, අපි වනාන්තරයකට යනවා. වනාන්තරයකට යනකොට අපි හිතමු දානයක් දෙන්න, ආරණ්‍ය සේනාසනයකට, නැත්නම් කැලේ බලන්න, සත්තු බලන්න කියලා නැවතිනවා. දැන් කැලේ ඇතුළට යන්න යන්න අපිට තියෙන අරමුණු ප්‍රමාණය වැඩි වෙන එකද වෙන්නේ අඩු වෙන එකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? පරිසරයේ ගහකොළ සතා සිවපාව තියෙන එක ඇත්ත. හැබැයි මේ බාහිර භූමිය වගේ ආලෝක ධාරා, රථ වාහන, මිනිස් කලබල, වෙළඳ සංකීර්ණ මේවා නෑ. ගම්මාන, ගෙවල් දොරවල්, මිනිස්සු නෑ. රාත්‍රී උදා වෙනවා, ඝන අඳුර. මේ ඝන අඳුර මෙරින් හඳ පායලා එනවා. මේ දර්ශනය ඇතුලේ මිනිස්සෙක්ට කොච්චර නිවෙන්න පුළුවන්ද? ඒ නිවීම බලෙන් දීපු එකක් නෙමෙයි. ඒ නිවීම පැහැදිලිවම අරමුණු අඩුවීම තුළ උපදින නිවීමක්, ශාන්තියක්. මේක අපි නොදන්න දෙයක් නෙමෙයි. හැබැයි අපිට මේක මග ඇරිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ඉඳලම අපිට මග ඇරිලා තියෙනවා. ඒ නිසා අපි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න ඕනේ. හරි. අරමුණු අඩු වෙනකොට අපේ මනස ස්වභාවය තමයි නිවෙන එක. මනසෝගේ අනිත් පැත්ත අනිත් පැත්තට යනකොට, අරමුණු වැඩි වෙනකොට මනස කලබල වෙනවා, මනස පීඩාවටපත් වෙනවා, මනස ඇවිලෙනවා. හැබැයි අරමුණු අඩු වෙනකොට, අද්දකීම් අඩු වෙනකොට, හිතන්න අර වගේ රාත්‍රියක මිනිස්සෙකුට බලන්න තියෙන දේවල් අඩුයි, විඳින්න තියෙන දේවල් අඩුයි. එතකොට මොකද වෙන්නේ? එක දෙයකට තියෙන අවධානය වැඩි වෙනවා. හඳේලිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. වැව් තලාවකට හඳේලිය වැටුනහම කොහොමද කියලා බලාගෙන ඉන්න පුළුවන්. බාහිර සම්බන්ධතා මුකුත් නැහැ. ටෙලිෆෝන් නිවිලා ගිහිල්ලා කාත් කවුරුවත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ අපි තුල විශාල අභ්‍යන්තර ශාන්තියක් උපදිනවා. ඒක අපි හරියට අඳුන ගන්න ඕනේ. මොකද්ද මේ සුවය කියලා කියන්නේ. ඒ තමයි සමාධි සුවය, ඒ තමයි විවේක සුවය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවානේ ප්‍රථම ධ්‍යානය කොහොමද විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර සහිත විවේකය නිසා උපදින සිතක් තියෙනවා, විවේකය නිසා උපදින ශාන්තියක් තියෙනවා, සැනසිල්ලක් තියෙනවා. විවේකජං ප්‍රීති සුඛං, විවේකය නිසා උපදින ප්‍රීති සුඛයක් තියෙනවා. අන්න එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. ගොඩාක් අය මේ විවේකය කියන එක අඳුනන්නේ නැහැ. ගිහියත්තු පැවදියත්තුත් විවේකයේ හරියට අඳුනන්නේ නැතුව ගොඩාක් අතරමං වෙනවා. මොකද්ද විවේකය කියලා කියන්නේ? අපේ මනසට විවේකය අවශ්‍යයි. හැම වෙලේම මනසේ ස්වභාවය තමයි අරමුණක් අල්ලගන්නේ. අපි කියන්නේ මංකී මයින්ඩ් කියලා. වඳුරු හිතක් තමයි අපිට දෙන්නේ හැම වෙලාවෙම අරමුණක් ඕනේ අල්ලගන්න. මොකක් හරි දෙයක එල්ලෙන්න ඕන. එතකොට මේ මනසේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මොකක් හරි දෙයක් අල්ලගන්න ඕන. මොකක් හරි වෙන්න ඕන. එතකොට මේක බලෙන් හික්මවන්න බෑ. මේක ශාන්ත වෙන භූමියක, නිවෙන භූමියක හොඳට නිවෙන්න ඇරියම, ශාන්ත වෙන්න ඇරියම, චිතේ ඒකාග්‍රතාවේ හටගන්න ඇරියම, දන්නෙම නැතුව හිත සුවපත් වෙන්න පටන් ගන්නවා. එනිසා මේ විවේකය කියන වචනේ හරියට අඳුන ගන්න ඕනේ. විවේකය කියලා කියන්නේ මනසට අරමුණු අඩු කරනවා කියන එක. එතකොට මනසේ වෙහෙස අඩුයි. දැන් බලන්න මේ දෙක ගැළපෙන හැටි. නොගැළපීම තමයි ගැළවීම වෙලා තියෙන්නේ. දැන් පංචකාම ගුණයන් නිසා උපදින සතුට කියලා කියන්නේ හැම වෙලෙම ඉන්ද්‍රිය අරමුණු ගොඩක් හම්බෙනකොට තමයි සතුට තියෙන්නේ. පංචකාම ගුණික සතුටෙදී ඉන්ද්‍රයන් කිහිපයක් පිනවන්න ලිපි තියෙනවා නම් සතුට වැඩි වෙනවා. හැබැයි විවේක සුවේදී, ලෝකෝත්තර සුවේදී, විවේක මාර්ගයේදී ඉන්ද්‍රිය අරමුණු විඳින්න තියෙන ප්‍රමාණය වැඩි වෙන එක නෙමෙයි. ඒ ප්‍රමාණය අඩු වෙලා මනසේ සුවපත් භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මනස ඇතුලෙන් සුවපත් බව උපදින්න නම්, අභ්‍යන්තර සාමය උපදින්න නම්, හරිද, මනස විවේකය අඳුන ගන්න ඕන. විවේක සෝය කියන්නේ මොකක්ද කියලා අඳුන ගන්න ඕන. දැන් බෝධිසත්වයෝ මේක අඳුන ගත්තනේ. පුංචි කාලෙම දමගස්සෙවනේ භාවනා වඩමින් හිටියා. ඊළඟට දැනුම් තේරුම් කාලෙට එනකොට විවාහ උල්ල වෙලා එයා දැකපු දේවල් තේරුම් ගන්න පටන් ගත්තා. මේ මම දැකපු දේවල්. හැබැයි මේක ඇතුළේ තියෙන දුක, පීඩනය, හරිද? එතකොට මේ දැකපු දේවල් වලින් මේ දුක ඇතුළේ, මේ පීඩනය ඇතුළේ, මේ පීඩාව ඇතුළේ එයාට තේරෙනවා මේක ලොකු දෙයක් නෑ කියලා. අන්න එතකොට එයා හොයා ගන්නවා ඊට වඩා එහාට ගිය සුවයක් තියෙන්නේ මොකද්ද කියලා. මේක බලෙන් හික්මවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මනස ස්වභාවයෙන්ම සංසිඳෙන්න දෙන්න ඕන. මනස ස්වභාවයෙන්ම නිවෙන භූමියක තැම්පත් වෙන්න ඉඩ තියන්න ඕන. මෙහෙම හිතන්න, අපේ හිතට අණ කරනවා පැයක් නෙමෙයි, අපි හිතමු විනාඩි 20ක්, තවත් අඩු කළොත් විනාඩි 10ක් එක අරමුණක ඉන්න කියලා හිතට අණ කරලා ඇස් පියා ගන්නවා. ඔයත් හිතන්නේ හිත එක අරමුණක තියෙයිද? නෑ. හිතේ ස්වභාවය තමයි අපේ අණ පිළිපදින්න සැදී පැහැදී නෑ හිත. හිත අපිට ආයත් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. හැරි හිත අපේ පාලනේ යටතේ පවත්නා දෙයක්ම නෙමෙයි. හිත හේතුඵල ධර්මානුකූලයි. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ හිත අපිට ඕන විදිහේම දෙයක් දෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ හිත ඉස්සෙල්ලා ශාන්ත කරන්න. හිත සුවපත් කරන්න. අන්න එතකොට ඒ හිත ශාන්ත වෙනකොට, ශාන්ත වෙන භූමියක පිහිටවනකොට අන්න හිතේ තියෙන අර කෙලෙස් අඩු වෙවි යන්න පටන් ගන්නවා. අරමුණ ඒකාග්‍ර වෙනවා. දැන් අපි පුංචි කාලේ භාවනා කරනවා කියලා කරනවනේ. ඇස් දෙක පියාගෙන අත් දෙක උකුල මත තියාගෙන පුංචි කාලේ ඕන තරම් අපි භාවනා කරලා තියෙනවා. නමුත් ගොඩාක් දිනකට ওই වෙලාවට භාවනාව වැරදිලාවත් වෙන්නේ නැහැ. මට නම් ඒ කාලේ ඒ ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවට තමයි ලෝකේ තියෙන ඔක්කොම දේවල් මතක් වෙන්න ගන්නේ. හරි. ඇයි අපේ මනස ආයාසයෙන් පොළඹවනවා අපි එක දෙකට යොමු කරන්න. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුද්ධඝම යෝජනා කරන්නේ මොකද්ද? මනස සැහැල්ලු වෙන්න ඉඩ අරින්න. ශාන්ත වෙන්න ඉඩ අරින්න. සුවපත් වෙන්න ඉඩ අරින්න. නිශ්චල වෙන්න ඉඩ අරින්න. එතකොට මොකද වෙන්නේ? මනස ඇතුළින්ම අභ්‍යන්තර සුවය උපදින්න පටන් ගන්නවා. ඒ සුවයේ ස්වභාවය තමයි දැන් මෙච්චරකල් ඉපදිච්ච හැම සතුටක්ම ඉන්ද්‍රිය ආරම්භන මත හේතු වෙලා තිබුණා. ඇස කන නාසය දිව ශරීරය කියන ඉඳුරන් පිනවීම මත තමයි හැම සතුටක්ම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මෙච්චරකල්. හැබැයි මේ සුවය අත්දකින්නකොට, මේ ශාන්ත ගුණය අත්දකින්නකොට අපිට තේරෙනවා මේක එහෙම ඉන්ද්‍රිය බද්ධ දේවල් මත හේතු වෙලා තියෙන එකක් නෙමෙයි. මේක ස්වායක්ත සතුටක්, තමන්ටම අනන්‍ය සතුටක්. හරි පින්වතුනි, අන්න එතකොට මොකද වෙන්නේ? අපේ හිතේ සතුට නැඹුරු වෙනවා. හරි, දැන් අර සතුට රේඛාව කොහොම ඇඳෙයිද? මහා ඉපිලෙන රේඛාවකුත් නෙමෙයි. සතුටෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා උත්කර්ෂවත්ව සමරන ප්‍රීති සන්ධ්‍යාවක් සාදයක් නෙමෙයි. හැබැයි එහෙම කියලා දුකකුත් නෑ මනසට. එහෙනම් මේ මනසේ ස්වභාවය කොයි වගේ වෙයිද? හරියට අර ප්‍රස්ථාරක ඇන්දොත් සරල රේඛාවක්. එතකල් අපේ හිත ඉහළ ගියා, පහළ ගියා. සරල රේඛාවකදී හිත ඉහළට යන්නේ නෑ, පහළට යන්නේත් නෑ. එතකොට පිංගතුනි කල්පනා කරලා බලන්න, දැන් මෙච්චරකල් හැම වෙලාවෙම ඉහළට ගිය සතුට කියලා කියන්නේ ආයි පහළට වැඩිමයි. හැබැයි දැන් මෙතන උපදින ශාන්ත ගුණය, නිවීමේ ගුණය නිසා ඒ නිවීමම තමයි මෙතන ශාන්තිය වෙන්නේ. ඒ නිවීමම තමයි මෙතන සතුට වෙන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? ඒ විදිහට සිත ඒකාග්‍ර වෙනකොට, එක අරමුණකට යොමු වෙනකොට පංච නීවරණ යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව වැඩෙනවා කියන එක. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. මේ නීවරණ ධර්මය සංසිඳනකොට යථාභූත ඥාන දර්ශනය, ඇත්ත ඇති සැටියෙන් දැකීම අවදි වෙනවා, ප්‍රඥාව ඇති වෙනවා. දැන් අපි අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් කොච්චර කිව්වත් ඒක අපේ හිතේ වැඩිලා නැහැ, පත්‍යං වෙලා නැහැ. දැනුමක් හැටියට අපි දන්නවා. හැබැයි ඒ දැනුම අපේ අත්දැකීමක් වෙන්න නම් අපි අත්දැකීම ලබන්න ඕන. කාගේවත් අත්දැකීමක් අපිට අපේ අත්දැකීමක් වෙන්නේ නැහැනේ. එතකොට ඒ අත්දැකීම ලැබෙන්න නම් අපේ හිත සුවපත් වෙන්න ඕන, ශාන්ත වෙන්න ඕන. එතකොට ඇත්තටම හිත ශාන්ත වුණොත් සුවපත් වුණොත් මොකක් වෙයිද? අන්න එතකොට අපිට කිසි බයක් නැහැ. මරණයට බය නැහැ, ලෙඩවලට බය නැහැ. අපි දන්නවා අපේ හිත ශක්තිමත්, අපේ හිත සුවපත්, අකම්පිතයි කියලා. ඉතින් අර සරල උදාහරණේ ආයි පොඩ්ඩක් මතක් කරගන්න. අපි කැලේකට යන්න යන්න අපිට විඳින්න තියෙන දේවල් අඩු වෙනවා. අපි හිතමු විදුලියක් නැතුව ගියා. එතකොට ඉටිපන්දම්ම එළිය විතරයි. සමහර වෙලාවට හඳ පායලා හඳේලිය විතරයි. එතකොට ඒ සරල දේ ඇතුලේ විශාල ශාන්ත ගුණයක් උපදිනවා. ඒ ශාන්ත ගුණයට අපි නමක් දුන්න විවේක සෝය කියලා. ඒ ශාන්ත ගුණය ඇතුලේ පංචකාමයන් අවදි වෙන ස්වභාවය සීමිතයි, අඩුයි. ඊට පස්සේ භාවනාවට සමවැදුනම ඒ බාහිර පරිසරයේ කොහෙත්ම අත්දකින්නේ නෑ. තමන්ගේ අභ්‍යන්තර චිත්තාභ්‍යන්තරයට තමයි හිඳා බහින්නේ, හිත ඇතුළතට තමයි හිඳා බහින්නේ. හිතේ තියෙන දුක් දුම්නස්, තැවුල්, පීඩා, අපේක්ෂා භංගත්වයන් මේ සියල්ල තුනී වෙන්න පටන් ගන්නවා. මේ සියල්ල අත්හැරෙන පටන් ගන්නවා. හරි, පින්වතුනි, භාවනාව කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව බලෙන් ආයාසයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයත්තන්ගේ කයට ඔයත්තන්ට පුළුවන් අණ දෙන්න. අද මම පැයක් දුවනවා. අද මම අඩුවෙන් කනවා. ශරීරයට අණ දීලා මෙහෙවන්න පුළුවන්. එකෙන් අදහස් වෙන්නේ ශරීරය ආත්මයක් කියලා. හැබැයි මෙහෙවන්න පුළුවන්. මෙහෙවන්න පහසුයි. හැබැයි සිත එහෙම මෙහෙවන්න බෑ. සිත සුවපත් වෙන පාරේ යවෙන්න ඕන, නිවෙන්න ඕන ඒ පාරේ. මොකද්ද පාර? ඉන්ද්‍රියාරම්මන වලට ආශක්ත නොවෙන එක, අනවබෝධයටපත් නොවෙන එක, මුලා නොවෙන එක. හරි, එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ආරම්මන වලට මුලා නොවෙනකොට, එයින් අගතියටපත් නොවෙනකොට කෙනෙක්ගේ හිතේ ශාන්ත ගුණය වැඩෙන්න පටන් ගන්නවා. නිවීමේ ගුණය වැඩෙන්න පටන් ගන්නවා. එක අරමුණකට මනසේ අවධානය යොමු වෙනවා. අන්නේ එකම අරමුණකට මනසේ අවධානය යොමු වෙන එකට කියනවා ප්‍රථම ධානය කියලා. ප්‍රථම ධානය කියලා. එතකොට පින්වතුනි, ප්‍රථම ධානයකදී වෙන කිසිම අරමුණක් නැහැ. එකම අරමුණකට විතරක් මනසේ අවධානය යොමු වෙලා බාහිර පරිසරය, බාහිර ලෝකයේ අත්දකින්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. හරි, බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතා වියුක්ත වෙලා ගැඹුරු ශාන්ත ගුණයක් උපදිනවා. අන්න එතෙන්දි තමයි නීවරණය සංසිඳිලා යථා භූත ඥාන දර්ශනය උපදින්නේ. මේ ගාථාවේ තියෙන වචනේ විදිහටම හරි. යෝගාවේ ජායති භූරි, භාවනාවෙන් ප්‍රඥාව උපදිනවා. අයෝගා බුහුරි සංඛයෝ, භාවනා නොකිරීමෙන් ප්‍රඥාව නැති වෙනවා. කොහොමද ඒක වෙන්නේ? හිත ශාන්ත වෙනකොට, ඒකාග්‍ර වෙනකොට නීවරණ සංසිඳෙනවා. නීවරණ සංසිඳුනහම අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්, යථා භූත වශයෙන් දකින්න පුළුවන්. අන්න එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. එනිසා පින්වතුනි, මේක ගිහියත්තන්ට කරන්න බැරි දෙයක් කියලා හිතන්න එපා. දැන් වනාන්තරයකට ගියහම ස්වාමීන් වහන්සේලා කැලේ ගල් තලා උඩ භාවනා කරනවා. කිලම්පස ටිකක් වළඳලා ඒ ගල් තලාවම පාවුල වන්දනා නඩ ඇවිල්ලා බස් නවන්තලා කමින් බොමින් උයමින් ප්‍රීති වෙමින් සතුට වෙනවා. ඒගොල්ල සතුටු වෙන විදිය වෙනයි, අර ගල්තලාවුඩ ඉන්න ස්වාමීන් වහන්සේ සතුටු වෙන විදිය වෙනයි. ඒකෙන් කියන්නේ නෑ අර ඇත්ත සතුටු වෙන එක හෙලා දකින්න ඕනේ, ඒක නරකයි කියලා නෑ, ඇත්තත් සතුටු වෙන විදිහේ. හැබැයි අපේ තරුණ කාලේ අපිට හැමදාම තියෙන්නේ නෑ, අපේ මැදි වයස අපිට හැමදාම තියෙන්නේ නෑ, අපේ ශරීර සෞඛ්‍ය හැමදාම අපිට තියෙන්නේ නෑ. අපි කවද මැරෙයිද කවද ලෙඩ වෙයිද කියලා අපි දන්නේ නෑ. හැබැයි කවද මැරුණත් කවද ලෙඩ වුණත් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ හිත උපරිම දුරක් අරගෙන යන්න, උපරිම නිවන මාර්ගයේ ඉස්සරහට යන්න. පින්වතුනි, ඔයත් පස්පව් කරන්න බයයි, අකුසලයට බයයි, ප්‍රාණඝාත, අදත්තාදාන, කම්මිත්‍යාචාර, මුසාවාදාදී අපරාධ වලින් වැළකීලා ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන හොඳට ශ්‍රද්ධාව තියෙනවා. පවට බයයි, පිනට ලැබී ශ්‍රද්ධාව තියෙනවා. සංසාරේ කොච්චර ලැබීමක්ද? එතකොට පවට බය තියෙනවා, පිනට ලැබී සම්මාදිට්ඨිය තියෙනවා. හරි. අන්න ඒ කෙනාට ඊළඟට යන්න තියෙන තැන, ඊළඟ තියෙන ආරම්භය, ඊළඟට ගන්න තියෙන ඒ ශක්තිය තමයි, ඊළඟ පිම්ම තමයි, ඊළඟ ව්‍යායාමය තමයි, ඊළඟ ව්‍යවෘත වීම තමයි භාවනාව කියලා කියන්නේ. එනිසා භාවනාවෙන් කරන්නේ අපිව නිවන එක, සුවපත් කරන එක, ශාන්ත කරන එක. ඒ සඳහා අපිත් උත්සාහ කරමින් ඉන්නවා. ඇත්තන්ටත් ඒ සඳහා ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනා කරා.
1: සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි මහවැව සිරිසෙවන පෙන්වන්ත චන්ද්‍රගුප්ත වික්‍රමසේකර පුතණුවන්, වෛද්‍ය තමරා වික්‍රමසේකර මැතිණිය දියණිය, එවාගෙම චම්පා වික්‍රමසේකර මැතිණිය දියණිය, සන්දීප් සහ රන්දීප්, එමෙන්ම නයන රුචි මිනිබිරිය මොනබුරන්, මේ හැම දෙනාම පවුලේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2026 අප්‍රේල් මාසයේ 4 දිනට සියවැනි ජන්ම අනුස්මරණයේ යෙදෙන මීට වසර 5 පෙර දිවංගත වුණ සිරිසේන වික්‍රමසේකර ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, එතුමා සිහිපත් කිරීම. එමෙන්ම 2026 අප්‍රේල් මාසයේ 20 දිනට සියවැනි ජන්ම අනුස්මරණයේ යෙදෙන වසර 17 පෙර දිවංගත වුණ ලීලාවතී පොඩිමැණිකේ ජයසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, මේ වාසනාවන්ත දෙමව්පියන්ගේ භවගාමී ජීවිත වාසනාවන්ත වේවා, මේ අයට නිත්‍ය මංගල නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් නමින් මිය පරලව ගිය සියලු බන්දු වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, සසරේ සියලුම නැසියන්ට සියලුම සත්වයන්ට නිර්වාණය ප්‍රාර්ථනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය, ඒ වගේම ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාට සාමය සෞභාග්‍යය උදාවේ, සියලු සත්වයන් සුවපත් භාවයට පත් වේවා, මෙම බුදු සසුනේදීම මේ සියලු දෙනාට අමා නිවන් සෝය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේටත්, ආර්ය මහා සංඝරුවනටත් උතුම් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද දවසේදී මහවැව සිරිසෙවන චන්ද්‍රගුප්ත වික්‍රමසේකර මහතා, ඒ වගේම වෛද්‍ය තමරා වික්‍රමසේකර මැතිණිය, චම්පා වික්‍රමසේකර මැතිණිය, ඒ වගේම සන්දීප්, රන්දීප්, මොනබුරන්, නයන රුචි මිනිබිරිය ප්‍රධාන පවුලේ හැම දෙනාම දායකත්වයට එක්වෝයේ. ගම්පහ බණ්ඩාරවත්ත කපුහෙනවත්ත 72-10 නිවසේ පදිංචි H.P. සෝමසේලේ මාතාව, දොල්මින පුෂ්පකුමාර පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා දායකත්වයට එක්වන්නේ 2007 අප්‍රේල් මාසයේ 20 දින හදිසි අනතුරකින් දිවංගත වන්නට යෙදුණු ගාමිණී පුෂ්පකුමාර ආදරණීය ස්වාමියා පියාණන්, එමෙන්ම ඉන්ද්‍රචාපා ආමාලිය දියණිය සහෝදරිය සිහිකර පින් අනුමෝදන් කිරීම, මේ අයට සසරේ කිසිම භවයකදී මේ වැනි අකල් මරණයකට ගොදුරු නොවේවා, මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවත්, පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි ගම්පහ බණ්ඩාරවත්ත කපුහේනවත්ත එච්.පී. සෝමසේලි මාතාව දොල්මෙන පුෂ්පකුමාර පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා.
0: හොඳයි පින්වත්නි, නම් සඳහන් කළ පරිදි පරලෝ සැපත් මෞතුමිය ඇතුළු සියලුම ඥාතීනට මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුකින් අත මිදීම පිණිසම, නිවන් සුව පිණිසම මේ පින් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.

තයෝ දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ සතුටට පත්ව දායකත්වය දරන පින්වත් පිරිස හැම දෙනාටම වික්‍රමසේකර පවුලේ දරු පිරිස, ඥාතිහිතයිෂීන්, මුණුපුරු මිනිපිරියන් කාට තුනුරුවන් සරණ වේවා, නිරෝග සුව වේවා, දිගාසී වේවා. දෙවියෝ ඔබ අප හැම දෙනාමත් රටත් තයත් සම්බුදු සසුනත් රකිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන

සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා

0: හැම දෙනාටම සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය වේවා. සංසාර දුකින් අත මිදී ලබන නිවන් සුව පිණිස මේ පිං හේතු වාසනාම වේවා.
1: ධර්ම දේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මීගොඩ සුකිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පාතැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 12 69 71 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.
2: මේ මතක් කිරීම අද රාත්‍රී 8 සදේශීය සේවයේ ධර්මානුදේශනාව පිළිබඳවයි. අද රාත්‍රී 8 ධර්මානුදේශනාව පවත්වනු ලබන්නේ පූජ්‍යපාද විල්ලොය පඤ්ඤාතිලක ස්වාමින් වහන්සේ. සදහසින් ඔබ සියලු දෙනාටම අද රාත්‍රී 8ටත් සදේශීය සේවයේ ධර්මානුදේශනාව සඳහා එකතු වන්නට පුළුවන්. දැන් වෙලාව පෙරවරු 8:57.
3: වේ පවුඩර් නැති කිරි වලින් හදන එකම කිරි තේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදී බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස

0: na www.ihs.edu.lk.
1: එසන පුවත් සමගින් මම පවිත්‍ර කේෂණී නානකාර ප්‍රථමින් දේශය පොතක්. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව දැන් දිවයිනේ සංචාරයක නිරත රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුෂාකෝ මහතාගේ ඇගැයීමට ලක්වෙයි. සෞඛ්‍ය වෘත්තිකයින්ගේ කැපවීමද ඔහු අගය කර තිබේ. රුසියානු සෞඛ්‍ය ඇමතිවරයා කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ එක් වූ අතර එහිදී ඔහු එම කරුණු සඳහන් කළේය. දැන් විදස්පෝතක්. හොමු සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ දකුණු කොරියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හා පිපිරීමක් සිදු වී ඇතැයි දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ප්‍රහාරයක් බවට සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව අමාත්‍යාංශය කියයි. මේජර් ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වැනි දා ආරම්භයි. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වෙයි. ඊට කණ්ඩායම් 14ක් තරඟවදී. ලබන 30 වැනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහා තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වැනිදා දිවාරාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙයි. එසන පුවත් ඉන්නිමයි.
2: ආර්.එස්. වානේ කම්පණි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
3: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනය ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 436 7073 පිවිසෙන්න www.iihs.edu.lk.
1: ඔබරන්දෙන්නේ සොදේශය සේවය සමගින් අපට පුළන් අනුවක දශමහතානුවක දශම නමය තරංග මලා ඔස්සේ සොදේශය සේවයට එකතුවන්නට. තැන් වෙලාව උදැස්සන නමයයි.
5: ප්‍රංශමහා ලේඛක නොබෙල් ත්‍යාගලාබී අන්ද්‍රේ ශීද් ප්‍රංශබසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
6: ආපත්‍ති කතනය.
7: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
5: විශ්ව සාහිත්‍යයෙන්
6: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනෙන් පසුව සුදේශීය සේවයෙන්
5: අසන ඇසින තැන කොතනත් ස්වදේශීය සේවය
6: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
8: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත. සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.
9: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීමේ හැකියාව, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්, රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්.
10: ජනමන පුබුදන
11: ජන රාවය
10: ජන හද අමතන
11: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය.
8: සුව දිවියට අත්වලක්.

0: අඟහරුවාදා සුවසිත සුවසිත. සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.
1: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ඔබ රැඳෙන් ස්වදේශය සේවය සමගින් දැන් වෙලාව පෙරවරු නමේ පසේ විනාඩි හතරයි. අපි මෙතැන් සිට සූදානම් ගුවන් විදුලි ගෙවත්තට කොට වදින්නට.
1: ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල
2: ආයුබෝවන් යහපත් දවසක් හැම දෙනාටම. අද මැයි මාසේ පස්වෙනිදා අඟහරුවාදා. ඔබ අප එකතු වී සිටින්නේ ගුවන් විදුලි ගෙවත්ත සමගින්. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ගෙවත්තේ මිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මේ හෝරාවකට ආසන්න කාලය තුළ ඒ ගැන කතා බහ කරන්නට ඔබේ කෘෂිකර්ම උපදේශකතුමිය අද රැඳී සිටිනවා අපේ ගුවන් විදුලි ගෙවත්තේ, චම්පිකා කිත්මිණි මහත්මිය. අයිබෝන් ඔබතුමියට.
3: අයිබෝන්.
2: මිරිස් වගාව කිව්වහම අපේ දිවයිනේ ඕනම ප්‍රදේශයක ඉතාමත් හොඳින් වැවෙන ශාකයක් කිව්වොත් වඩාත් නිවැරදි. ඔබට පහසුවෙන්ම ඔබේ ගෙවත්තේ සීමිත ඉඩකඩට වුණත් මිරිස් පැලයක් එක් කරගන්නට පුළුවන්. ඉඩකඩ සීමා වුණාට බඳුනක වුණත් ඔබට මිරිස් පැලයක් ඔබේ ගෙවත්තේ සිටවා ගන්නට පුළුවන්. ගෙදර පරිභෝජනයට වකීම ව්‍යවසායිකයෙක් විදිහට ඔබ නැගී සිටිනවා නම් ඔබට හොඳ අස්වැන්නක් ලබාගෙන එයින් වාණිජ විදිහට ඔබට ගෙවත්තෙන් ආදායමක් ලබා ගන්නටත් පුළුවන්. මේ හැම දෙයක් ගැනම තමයි අපි අද ගුවන් විදුලි ගෙවත්තෙන් සාකච්ඡා කරන්නේ. වර්තමානයේ වෙන විට මේ මිරිස් වගාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ ප්‍රභේද තිබෙනවනේ. අපි ඔබතුමියගෙන් මුලින්ම දැනගන්නට කැමති මේ වෙන විට අපේ ගොවි මහත්වරුන් අතර ගෙවත්තේ සිටවන්නට තෝරගන්න ප්‍රභේද මොනවද කියලා අපි සාකච්ඡා කරමු නේද?
3: ඔව්, ඇත්තටම වර්තමානයේ වෙන විට වෙළඳපොලේ මිරිස් ප්‍රභේදයන් ගොඩක් තියෙනවා. විදේශයන් වලින් ආනයනය කරන ප්‍රභේද, දේශීය ප්‍රභේද, ඉතින් මේ වගේ ගොඩක් ප්‍රභේදයන් තියෙනවා. ඒ අතරින් ගත්තහම සාමාන්‍යයෙන් බහුල වශයෙන් මේ දිනවල ගොවි මහතුරුන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ MICH hybrid 1 කියන ප්‍රභේදය. මොකද හොඳ ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ප්‍රභේදයක්. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත් ඉහළයි. සහ මිරිස් කරලේ රසය හැඩය හොඳින් තියෙන භෝගයක් නිසා, හොඳින් තියෙන ප්‍රභේදයක් නිසා මේ ප්‍රභේදය ගොවි මහතරුන් අතර ඉතා ප්‍රචලිත වෙලා තියෙනවා. මීට අමතරව KA2 කියන ප්‍රභේදය තියෙනවා, අපේ ඉස්සරින්නම් තිබ්බ ප්‍රභේදයක්. ඒ වගේම MI5 ප්‍රභේදය. මීට අමතරව වැරණියා, කොච්චි වර්ග, මේ දේවලුත් අපි අතර ප්‍රචලිත වෙලා තියෙනවා.
2: අපේ පැරණි ගොවි මහත්වරුත් නම් ගෙවත්තේ වගා කරන ඔබ නම් බොහෝ වෙලාවට අපේ මේ ගෙවත්තේ අස්වැන්න, මිරිස් අස්වැන්න නෙළුවහම බීජ සකස් කර ගැනීමත් සිද්ධ කරනවානේ. ඒක බොහෝ වෙලාවට ඊළඟ කන්නේටත් තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න පහසු වෙන විදිහට ඒවා සංරක්ෂණය කරගෙන තිබෙනවනේ නේද?
3: ඔව්, ඇත්තටම මේ බීජ නිෂ්පාදනය කියලා ගත්තහම ගොඩක් වෙලාවට ගෙවතු වගාවක් ගැන අපි කතා කරනකොට අනිවාර්යයෙන්ම අපි සඳහන් කරන දෙයක් තමයි තමන්ගේ ගෙවතේ තිරසාර බව කියන එක. කියන්නේ හැමදාම ගෙවත්ත පවත්ව ගැනීම. ඉතින් මේකේ ප්‍රධාන කොටසක් තමයි බීජ නිෂ්පාදනය කියන එක. ඉතින් අපිට පුළුවන් ගෙවතු වගා කරුවන් විදිහට අපේ ගෙවතට අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කරගන්න. ඒ ගැන අපි කලින් සඳහන් කරලා තියෙනවා. අස්වැන්න අපිට දෙවැනි වාර අස්වැන්න ලැබෙනකොට දෙවැනි වාරයේදී දෙවැනි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහක දෙවැනියට වගේ හැදෙන කරලක් භාවිතා කරලා, හොඳ පෘෂ්ටිමත් හොඳ නිරෝගී කරලක් භාවිතා කරලා බීජ නිෂ්පාදනය කරගන්න පුළුවන් කියන එක. නමුත් මේක අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ දෙමුහුම් ප්‍රභේදයන් භාවිතා කරද්දී. අපි හයිබ්‍රිඩ් කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රභේද භාවිතා කරද්දී ගොඩක් වෙලාවට දෙවනි පරම්පරාවේදී බීජ කරල් හට ගැනීම ඇතිවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව ගත්තාම අපේ දේශීය ප්‍රභේදවල ගැටලුවක් නැහැ මේ විදිහට බීජ නිෂ්පාදනය කරගත්තට.
2: ඔය විදිහට තමයි ප්‍රභේද පිළිබඳව අපි සාකච්ඡා කරේ. අපි යාපනයට ගියත්, හම්බන්තොටට ගියත්, ඒ වගේම නුවරඑළියට ගියත්, ගෙවත් එක අනිවාර්යෙන් තිබෙන රෝපණ ද්‍රව්‍යයක් විදිහට අපිට මේ මිරිස් ශාකය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා අපිට විශේෂයෙන්ම අමුතුවෙන් මේ කාලගුණ තත්ත්වයක් මේ මිරිස් පැලේ අපේ ගෙවත්තේ සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි හොඳ අස්වැන්නක් ලබා ගන්නට මොන විදිහේ කාලගුණික තත්ත්වයක්ද පසක්ද අවශ්‍ය වෙන්නේ මිරිස් ශාකයකට?
3: ඕ, ඇත්තටම වඩාම සුදුසු දේශගුණික පරිසරයක් තියෙන්නේ වියලි කලාපය. ඊට අමතරව ගත්තහම අතරමැදි කලාපය වගේ කලාපයන් තමා මිරිස් නිෂ්පාදනය සඳහා වඩාම සුදුසු. වාණිජ වශයෙන් ගත්තහම වාණිජ වගාවකට යන්න බොහොම සුදුසුයි මේ වියලි කලාපේ. වියලි දේශගුණයේ තමා වියලි තද අවුවක් සහිත දේශගුණයේ තමා මිරිස් සඳහා වඩා සුදුසු වෙන්නේ. ඇත්තම ඔබතුමිය සඳහන් කළා වගේ අපිට එහෙම ભેදයක් නැහැ. හැම පැත්තකම ලංකාවේ ඕනම ප්‍රදේශයක මිරිස් හදාගන්න පුළුවන්. අපි මිරිස් හදනවා, නමුත් වාණිජ වශයෙන් අපි නිර්දේශ කරන කලාපයන් ටිකක් තියෙනවා. මහා පරිමාණ ගොවියෙකුට වගා කරන්න සුදුසු කලාපයන් තියෙනවා. ගෙවතු වගාවක් වශයෙන් ගත්තාම කිසිම ගැටලුවක් නැහැ. අපිට අපේ පරිභෝජනයට අවශ්‍ය මිරිස් ටික අපේ ගෙවතේ හදාගන්න පුළුවන්. අතරම මේ කලින් සඳහන් කළා වගේ වැඩි කොටස අපිට අලෙවි කරගන්නත් හැකියාව තියෙනවා. මේ කොයි කලාපේ ජීවත් වුණත් අපිට අර යම් කිසි ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. වාණිජ වශයෙන් වගාවකට ගියොත්, නුසුදුසු පරිසරයක වගා කළොත් එහෙම. ඉතින් ඒ තත්ත්වයන් අවම කරගත්තාම අපිට වගා කටයුතු කරගෙන යන්න පහසු වෙනවා.
2: අපි දන්නවා බොහෝ භෝග, රණිල කුලේ භෝග, ඒ වගේම අලභෝග වගේ දේවල් වලට අවුරුද්දේ යම් කන්නයක් තිබෙනවනේ. නමුත් මිරිස් වගාවක් අපි ගෙවත්තේ හරි වාණිජ වශයෙන් හරි වගා කරනවා නම් ඒකට එහෙම කාල වේලාවක්, ඒ කියන්නේ යම් ආකාරයකට ඒ සඳහා විශේෂිත වූ කන්නයක් අපිට නැහැනේ නේද?
3: ඔව්, ඇත්තටම විශේෂිත වූ කන්නයක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට යල සහ මහ කන්න දෙක ආරම්භයේදී වගා කිරීමට හැකිනම් සුදුසුයි. මොකද වර්ෂාව ගත්තත්, ඒ දේශගුණික තත්ත්වයන් ගත්තත් ඊට සුදුසු වෙන නිසා. නමුත් වාණිජ වගා කරුවන්ගේ නම් ගොඩක් වෙලාවට ගත්තහම මිල මත තීරණය වෙනවා. අසුනු නෙලනවා, ඒ අරමුණු වෙනවා. අසුන් නිරන වාර ගණන පළමු අසන් ලබා ගන්නේ කවදාද කියන එක ගැන වගාව තීරණය වෙන්නේ ඒ දින සිට. නමුත් ගෙවතු වගාවක් හැටියට ගත්තාම අපිට එහෙම කන්න එකදීම ආරම්භ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබට තවදුරටත් හිතෙනවා නම් ඉන්න ප්‍රදේශය අනුව මම යල කන්නේදී ආරම්භයත් සමග වගා කරනවා නම් හොඳයි කියලා අපිට පුළුවන් දැන් වගාව ආරම්භ කරන්න. ඒ වගේම මහකන්නේදී ආරම්භය සුදුසුයි කියලා හිතෙනවා නම් සැප්තැම්බර්, අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඔන්න වගාව ආරම්භ කරන්න වඩා සුදුසුයි. එහෙම නැත්නම් ගෙවත්තක් ගත්තහම අපිට කන්නේකට සීමා වෙලා ඉන්න බෑ. අපි හැමදාම අපිට අවශ්‍ය භෝග ටික අපිම නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඒ අපේ භෝගේ අවසන් වෙනකොට අපි පැල ටික ලෑස්ති කරලා තියාගන්න ඕනේ ඊළඟ වටේට ඔන්න ගෙවත්ත සකස් කරන්න.
2: අපි දන්නවා බොහෝ වෙලාවට අපේ රටේ මේ අම මිරිස් ගත්තහම, මිරිස් ගත්තහම එක කාලයකට බොහෝම මිල අධික වෙනවා. ඉතින් ඔබේ ගෙවත්තේ මිරිස් පැලයක් දෙකක් තිබුණොත් ඔබට හැමදාමත් ඔබේ ගෙවත්තෙන් මිරිස් අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ කතාබහට අපි ඔබටත් ආරාධනා කරනවා. අපි මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112689428. අපේ දුරකථන අංකය ඔබට විවෘතයි 0112689428. අපේ දුරකථන අංකය ඔබට විවෘතයි. ඒ වගේම ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා ෆේස්බුක් පිටුවට පිවිසිලා මේ කතාබහ නරඹන්නට, ඔබේ අදහස් එක් කරන්නට. අද අපි සාකච්ඡා කරන්නේ ඔබේ ගෙවත්තේ මිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ කෘෂිකර්ම උපදේශක චම්පිකා කිත්මිණි මහත්මියයි. දැන් අපේ ගෙවත්තට මිරිස් පැලයක් දෙකක් එක් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට මේ රෝපණ ද්‍රව්‍ය විදිහට අපි කොහොමද මේ මිරිස් හොඳ පැලයක් තෝරගන්නේ?
3: ඔව්, ඇත්තටම වැදගත් කාරණාවක්. අපිට පුළුවන් හොඳ විශ්වාසවන්ත වෙළඳ නාමයකින් එන බීජ තෝරගන්න. එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත බීජ තියෙනවා. ඉතින් ඒවා ගොඩක් විශ්වාසනීයයි. ඉතින් ඔබට මිල දී ගන්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ. ඉතින් ඒ විදිහට අපිට රෝපණ ද්‍රව්‍ය විදිහට බීජ තමයි ගොඩක් වෙලාට භාවිතා වෙන්නේ. ඒ වගේම අපිට පැල මිලදී ගන්නවා නම්, පැලයක් මිලදී ගන්නවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හොඳින් දිරිමත් නිරෝගී පැලයක් තෝරාගත්තේ නැත්නම් අපිට වගාව සාර්ථකව කරනවා කියන එක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් අපිට හොඳ පැලයක් තෝරගන්නකොට අඩුම ගානේ උස අඟල් 4කවත් ප්‍රමාණය අඩුම ගානේ පැලයක් තෝරගන්න ඕනේ. කඳේ ශක්තිමත් භාවයේ කඳේ මහත පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැක් ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට අර පැලේ ගත්තාම යට මෝරපු කොළ තට්ටුවක් තියෙනවා. ඊට පස්සේ උඩ ලපටි කොළ තට්ටුවක් තියෙනවා. මේක අපිට හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම පේනවා. හොඳට බැලුවොත් පේනවා නිකන් තට්ටු දෙකක් විදිහට තියෙන මෝරපු කොළ තට්ටුවයි ලපටි කොළ තට්ටුවයි. ඉතින් මේ කොළ තට්ටු දෙක අඩුම ගානේ පැහැදිලිව පේන මට්ටමටවත් තියෙනවා නම් ඔන්න අපිට ඒ පැලේ සුදුසු පැලයක් කියලා තෝරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම පත්‍රවල කොළවල ඔය ලප තියෙන්න බෑ. ඒ වගේම සමහර පැලවල ඉන්නවා කෘමි සත්තු. වගාවට හානි කරන සුදු මැස්ස කූඩිත් වගේ සත්තු ඉන්නවා. ඉතින් ඒ මිල දී ගන්නකොටත් ටිකක් සැලකිලිමත් වෙන්න අපි ගෙදරට මිල දීගෙන ගේන පැලේනේ ඉතින්. ඒ හින්දා අපි රෝග පරිබෝධ අරගෙන ඉන්න අවශ්‍ය නැහැ ගෙදරට. ඒ ගැනත් සැලකිලිමත් වෙලා ඒ වගේ හොඳ දිරිමත් පැලයක් තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ.
2: අපේ ගෙවත්තේ මිරිස් ශාකයක් මිරිස් පැලයක් සිටවා ගත්තොත් අපි අස්වැන්න ඇත්තටම වර්ෂයේ පුරාම ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපිට මේක නඩත්තු කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. අපිට දුරකථන නැමතුමක් තිබෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් ඔබට.
4: ආයිබෝන් මේ මම මංගලික මොරොද්දුදෙන් කතා කරන්නේ. මේ මගේ මිරිස් වගාව පැල 25ක් විතර ගෙවත් කරගෙන යනවා. දැනට මේ මම එක ගමනක පළදාව ගත්තා. මේ මම පොහොර වශයෙන් පාවිච්චි කළේ යාන්මිලා. අර මේ වගා කරන මුල් අවස්ථාවේ දාන එකයි කරල් වෙන අවස්ථාවේ දාන එකයි මම දාලා එහෙම මුල් අවස්ථාවේ හොඳට පළදාව ගත්තා. දෙවෙනි අවස්ථාවෙත් මම එහෙම කරනකොට මල් හොඳට ආවා. මල් ටික ඔක්කොම මගේ වැටුණා. ඊට පස්සේ මම ඒ කෘෂි උපදේශනයක් මත මම MOP පොහොර යෙදුවා. ඒක සාර්ථක නැහැ. මට ඒ ගැන දැනගන්න උවමනාවක්.
2: ඔව් අපි එතුමියට පිළිතුරක් ලබා දෙමු නේද චම්පිකා කිත්මිණි මහත්මිය?
3: ඔව් ඇත්තටම මේ ඔය සාමාන්‍ය මිරිසල මල් හැලෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දේශගුණික தත්ත්වය. දැන් කාලාන්තරය ඇතිස්සේ පායලා අධික උෂ්ණත්වයත් එක්ක එකපාරට වැස්සක් වැටුණොත් එහෙම පොඩි සීතල ගතියක් ඇති වෙනවනේ. ඕකත් එක්කත් ඔන්න මල් හැලෙන්න පුළුවන්. රාතතියක් ඇති වෙලා ගහට. ඉතින් ওই දෙ මිරිස් වල විතරක් නෙමෙයි අනිත් ශාක වලටත් පොදුයි. නමුත් මිරිස් වල ටිකක් සංවේදීභාවය වැඩි හින්දා ඔන්න එක හැලෙන්න එක කාරණාවක් වෙන්න පුළුවන්. ඇත්තටම අර ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශකතුමා හෝ තුමිය කියලා තියෙනවා MOP පොහොර දාන්න කියලා. ඒකත් එක හේතුවයි. කියන්නේ පොටෑසියම් මූණදාවේ නිසා මල් හැලීලා යන්න පුළුවන්. ඉතින් එතුමිනි වැරදි එතුමිය හෝ එතුමානි වැරදි උපදේශයක් ලබා දීලා තියෙනවා. ඉතින් MOP පොහොර දැම්මත් මං හිතන්නේ ගැටලු தත්ත්වය මගේ හැරිලා නැහැ. සමහර විට දේශගුණයේ බලපෑමක් වෙන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි අධික වර්ෂාව. උෂ්ණත්වයේ සමග නෙමෙයි නිකන් කාලාන්තරයක් තිස්සේ තියෙන අධික වර්ෂාව එකත් එක්කත් මල් හේදිලා යන්න පුළුවන් හැලිලා යන්න පුළුවන්. නමුත් මං හිතන්නේ මේ කාල සීමාවෙ නම් අධික වර්ෂාපතනයක් අපිට වැටුනේ නැහැ මම දන්න තරමින්. ඒ නිසා ඔබතුමිය මං හිතන්නේ MOP පොහොරත් භාවිතා කරලා තියෙනවා. අපි තවදුරටත් අර තියෙන පොඩ්ඩක් අර ආතති ස්වභාවය අඩු වෙලා යන්න පොටෑසියම් දේහර පොහොරක් භාවිතා කරලා උත්සාහ කරමු වගාව යථා තත්ත්වයට පත් කරගන්න.
2: ඔව් ඒ විදිහට තමයි ඔබතුමිය පිළිතුරු ලබා දෙන්නේ. තවත් දුරකථන ඇමතුමක් ගුවන්විදුලි ගෙවත්තට තිබෙනවා. ආයිබන් ඔබටත්.
5: ආයිබන් මම කලුතර බෝම්බෝල් ප්‍රදේශයේ අධිකාරියෙක්. අපට සුදුසු අපේ ප්‍රදේශ සුදුසු මිරිස් ප්‍රදේශයේ
2: ඔව් අපි එතුමාට පිළිතුරක් ලබා දෙමු. එතුමා කළුතර ප්‍රදේශයේ ඉඳලා කිව්වනේ ඒ පරිසරයට සුදුසු වෙන මිරිස් ප්‍රභේදයක් හඳුන්වා දෙන්න කියලා තමයි කියන්නේ.
3: ඔව් ඇත්තටම අර මම කලින් සඳහන් කරපු මිරිස් ප්‍රභේදයන් අපේ ඔය මං හිතන්නේ කළුතර බෝම්බෝල කියලා කියන්නේ පහතරට තෙත් කලාපය. එතකොට ඒ කලාපයේ වඩා සුදුසුයි ඔය MICH HY1 කියන ප්‍රභේදය.
2: අපි නැවතවතාවක් කියමු නේද?
3: ඔව්. MICH HY1. ඒ කියන්නේ MICH hybrid 1 කියන ප්‍රභේදය වඩා සුදුසුයි. ඒ වගේම MI 5 ප්‍රභේදය ඊට අමතරව K2 කියන වර්ගයත් මෙහාට වඩා සුදුසුයි මිරිස් ප්‍රභේදයන් විදිහට ගත්තහම.
2: ඔව්, ඒ විදිහට තමයි ඔබතුමිය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම කළුතර ප්‍රදේශයේ බෝම්බුවල ප්‍රදේශයේ සිටිය අපේ හිතවතාට අද අපි සාකච්ඡා කරන්නේ අපේ ගෙවත්තේ මේ වගා කරලා තිබෙන මිරිස් අස්වැන්නින් හොඳ අස්වැන්න මිරිස් වගාවෙන් හොඳ අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳවයි අපි විශේෂයෙන්ම සාකච්ඡා කළා. අපේ ගෙවත්තේ සිටුවීමට හොඳ පැලයක් තෝරාගන්නේ කෙසේද යන්න කියලා. මෙහිදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණා තිබෙනවද චම්පිකා කිත්මිනි මහත්මිය?
3: ඔව්, ඇත්තටම මිලිස් බලයක් හිටවනකොට අපි සැලකිලිමත් වෙන ඕන කාරණා තියෙනවා. මොකද මිරිස් වලට ටිකක් ලෙඩ රෝග වැඩි. මම හිතන්නේ ගොඩක් කලාවට ඔය තෙත් කලාපේ වගේ වගා කරනකොට ලෙඩ රෝග කෘමිහානි වැඩි. ඉතින් ඒ හින්දා අපි වැඩිදුර අවධානය යොමු කරන්න ඕනේ මිරිස් හිටවනකොට නයිට්‍රජන් වගේ පොහොර වැඩි කරගන්නේ නැතුව ඉන්න. මොකද නයිට්‍රජන් වැඩි වුණාම ගොඩක් වෙලාවට අපි දන්නවා කොලේ නිකන් හරි සරුසාර වැහැදෙනවා, මෘදුව සරුසාර වැහැදෙනවා. එතකොට වගාවට එන සතුන් ප්‍රමාණය වැඩි, වගාවට ආකර්ෂණය වෙන සත්තු ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල ඒ සත්තු විෂුරා බිව්වම අපි දන්නවා වෛරස් රෝග ගොඩක් වෙලාවට ඒ සතුන් මගින් අපේ ශාකයට වැළඳෙනවා. ඉතින් ඒ තත්ත්වය අවම කරගන්න අපි නයිට්‍රජන් පෝර භාවිතය ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අවශ්‍ය නම් විතරක් ගහට නයිට්‍රජන් දෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි කාබනික පෝර යොදනකොටත්, අපි කාබනික පෝර අතර ගොඩක්ම තියෙන නයිට්‍රජන්නේ. අපි ওই වැටි මාරකොළ වගේ දේවල් දානවා, ගොම, එතකොට කුකුල් පෝර, මේ වගේ දේවල් භාවිතා කරනකොට ගොඩක් අපේ ශාකයට ලැබෙන්නේ අර NPK කියන පෝෂක තුනෙන් නයිට්‍රජන් කියන එක. අඩුවෙන් තමයි K, ඒ කියන්නේ පොටෑසියම් සහ ෆොස්ෆරස් කියන එක ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කාබනික පෝර යොදනකොටත් ගොඩක් වෙලාවට ගොවි මහතුරන්ට උපදෙස් දෙනවා ඔය ගොම වගේ දේවල්, ඒ වගේම ඔය ග්ලිටිසීඩියා කොළ, ඒ වගේ දේවල් කෙලින්ම වගාවට එකතු කරන්න එපා. ඒක කොම්පෝස්ට් හදලා, දැන් අපිට අපි නිෂ්පාදනය කරන කොම්පෝස්ට් එකකට ගොම එකතු කරන්න පුළුවන්. ඒ හැදෙන කොම්පෝස්ට් එක අපි ගහට මිරිස් ගහට දාන්න පුළුවන්. නමුත් අර කෙලින්ම මේක එකතු කරන්න එපා අර නයිට්‍රජන් ගැටලුව නිසා.
2: අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. 2:68:94 අපේ දුරකථනයේ රැඳී ඉන්න ඔබටයි මේ අවස්ථාව. ආයුබෝවන් ඔබට.
6: ආයුබෝවන්. මේ මේ මගේ මිරිස් ගස් ටිකක් තියෙනවා. මේ මේ ඒව කොළ වෙනවනේ. අර කොළ සමහරක් ඒවා පපඩ වගේ උඩට පිපිලා තියෙනවා. සමහරක් ඒවා නිකන් උඩට ඇකිලිලා තියෙනවා.
2: ඔව්, අපි මේ සාකච්ඡාවට එකතු වෙන ඔබට සඳහන් කරනවා විශේෂයෙන්ම අප සමග අපේ ඔබේ ගැටලුව ඉදිරිපත් කරන වෙලාවට අපේ ගුවන් විදුලියේ හඬ අඩු කරගෙන ඔබේ ගැටලුව අපිට ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයි. අපි එතුමියට පිළිතුරක් ලබා දෙමු නේද?
3: ඔව්, ඇත්තටම මේ අර දැන් ඔය කොඩ වෙන එක හේතුව තමයි අපි කතා කරේ ඔය නයිට්‍රජන් වැඩිපුරින් භාවිතය. ඒක ටිකක් අර කොඩ වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේම තමයි මේ පොඩ්ඩක් ඔබතුමිය බලන්න ගෙවත්තේ වගාවට හානි කරන අර අපි කතා කරනවනේ කුඩිත්තා කියලා සත්තු ඉන්නවා, පැලමැක්කා කියන සතා ඉන්නවා, සුදු මැස්සා, අර සුදු පාටට ඉගිල්ලෙන්නේ, අන්න ඒ වගේ සත්තු පිටිමකුණ මීට අමතරව. ඉතින් මේ වගේ සත්තු වගාවේ ටිකක් වැඩිපුරින් ඉන්නවද කියන එක ගැන අවධානය යොමු කරන්න. මීට අමතරව ඔය මං සඳහන් කරපු සතුන්ට අමතරව මයිටා කියන සතත් ගොඩක් වෙලාවට අපේ වගාවට හානි කරනවා. ඉතින් ඒකින්ද පොඩ්ඩක් වැඩිපුරින් අවධානය යොමු කරලා බලන්න දැන් මේ ශාකවලට සතුන්ගේ ආකර්ෂණය වැඩිද කියන එක. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා ඔබතුමීට පුළුවන් ඔය ස්වාභාවික පරිබෝධනාශක වර්ග අපි දැක මේ උගන්නලා තියෙනවා මේ වැඩසටහන් වලින්ම කියලා දීලා තියෙනවා. පාලිබෝධනාශක කිව්වට මේවායින් සත්තු නාශනය වෙන්නේ නැහැ. කෘමි විකර්ෂක ද්‍රව්‍ය කිව්වොත් වඩා නිවැරදි. ඉතින් මේ කෘමි විකර්ෂක ද්‍රව්‍ය වලට පුළුවන් භාවිතා කරන්න කොහොම නාශකය, එතකොට කොම්ඹ නිස්සාරකේ ගන්න පුළුවන්, අනෝදකොළ සාරය, ඒ වගේම ඔය සුදු ලූණු, රතු ලූණු වගේ දේවල් භාවිතා කරලා හදන කෘමි එනිස් මේ විකාශක ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් භාවිතා කරන්න ඔයාගේ වග්ගාවේ කොඩවීම ටිකක් වැඩිපුරින් තියෙනවා නම් දින 3කට වරක් මාරුවෙන් මාරුවට මේ කෘමි විකාශක ද්‍රව්‍ය භාවිතා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට බලන්න මයිටා ඉන්නවනම්, මයිටා කියන්නේ ගොඩාක්ම කුඩා සතෙක්. එයා අපිට හැඩ පේන නොපෙනෙන ගානට ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් උදේ 7 වගේ වෙනකොට තමයි මෙයා නිරීක්ෂණය කරන්න පුළුවන්. ගොඩාක් සත්තු එහෙම තමයි. මොකද දවල් වෙනකොට හිරු එළියත් එක්ක මේගොල්ලෝ හැංගෙනවා. අපිට මේගොල්ලෝ හොඳින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ උදෑසන 6:00 වගේ වෙලාව වෙනකොට. ඒගොල්ලෝ අපිට දකින්න ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ඒ වෙලාවට බලන්න, මයිටා කියන සතත් බොහොම කුඩයි. පත්‍ර උඩු අතට ඇකිලලා තියෙන පුළුවන්. පැලමැක්කා කියන සතා ඉන්නවනම් ගොඩක් වෙලාවට උඩු අතට වාටිය වගේ අර ධාරේ රෝල් වෙලා තියෙනවා. හරිම පැහැදිලිව ඒක පේනවා. අනිත් සත්තු ඉන්නවනම් ඒත් ගොඩක් වෙලාවට පත්‍ර ඇකිලලා යන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ හින්දා තමයි ඔය කොඩවීමේ වෛරසය කියන ලෙඩේ හැදෙන්නේ. ඉතින් අපිට ඒක ඒකට බෙහෙතක් නැහැ. නමුත් මේක පාලනය කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ පාලනය කරගන්න තමයි සත්තු පාලනය කරගන්න අර මම කිව්ව ස්වාභාවික කෘමි විකාශක ද්‍රව්‍ය මාරුවෙන් මාරුවට භාවිතා කරන්න. මීට අමතරව ගොඩක් කොඩ වෙලා තියෙනවා නම් ඒ කොඩ වෙලා තියෙන කොටස් කපලා පුළුසලා විනාශ කරලා දාන්න. හොඳට හිරු එළිය ලැබෙන්න සලස්වන්න. ඒ වගේම කරදහය වගේ දේවල් එකතු කරන්න පුළුවන්. මීට අමතරව ඔය වගාව තියෙන්නේ සාමාන්‍යයෙන් පළදරන වයසක නම්, මල් පිපලා පළදරන වයසක නම් අපිට ගොඩාක් කොඩ වෙච්ච ඒවා ගලවලා අයින් කරන්න බැහැනේ. ඉතින් අපි ඉක්මනින් අස්වැන්න ලබා ගැනීම සඳහා දියර පෝරක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා ඉවර වෙලා ඉක්මනින්ම වගාවේ අස්වැන්න අරගෙන ඉක්මනින්ම විනාශ කළ දාන එක තමයි කරන්න තියෙන්නේ.
2: අපි ඔබට ගෙවත්තෙන් නිතරම කියන්නේ ඔබේ ගෙවත්ත සෑමදාම උදේට නිරීක්ෂණය කරන්න කියලා. එතකොට ඔබේ වගාව යම් විදිහකට ආරක්ෂා කරගන්නට, නඩත්තු කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබටත් ආයුබෝවන්.
7: ආයුබෝවන්. මම දෙනියායෙන්. මේ කෙසෙල් පැලයක් සිටවනකොට අඩි 6ක පමණ මව්ගහම ඇවිල්ලා මුලෙන් තමයි පැල එන්නේ. එහෙම නැතුව මව්ගහම පැල කරගන්න ටිකක් අඩි 6ක පමණ කොහොමද කියලා දැනගන්න ඕන. තව ප්‍රශ්නයක් තියෙනවා, බුලත් වගාවේ තෙල් කුණා රෝගයෙන් වඳ වෙලම ගියා මේ ප්‍රදේශයේ. භාජනයක බුලත් පැලයක් හිටව ගන්න ක්‍රමයක් දැනගන්න ඕන. බොහොම ස්තුතියි ඔබ
2: සිල්වා. අපි එතුමියටත් පිළිතුරක් ලබා දෙමු නේද? කෙසෙල් වගාවක් සම්බන්ධයෙන් තමයි එතුමිය අදහස් කළේ, ගැටලුව ඉදිරිපත් කළේ.
3: ඔව්, ඇත්තටම මේ කෙසෙල් පැලයක් අපිට මව් වලෙන් පැල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මව් ශාකයෙන් හට ගන්න මොරේයන් මගිනොත් අපිට පැලයක් නිවැරදිව ඉඳ ගන්න පුළුවන්. මව් ශාකයෙන් සාමාන්‍යයෙන් ඇතිවන පැල මගින් අපි දිරිමත් වගාවක් ඇති කරගන්නවා නම් කඩුපත් මොරේය කියන එක තමයි හිටවන සුදුසුම. කඩුපත් මොරේය කියලා කියන්නේ ඒ ශාකය සාමාන්‍යයෙන් පත්‍ර කොළ ගත්තාම කඩුවක් හැදෙති. හීනි දිග කොළ තියෙන්නේ. ඉතින් ඒ ශාකයේ වඩා හොඳයි හිටවන්න. මීට අමතරව අලෙන් පැල කරගන්නවා නම් අපිට අලය කැබලි කරලා ඒ අලයෙන් පැල අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මං හිතන්නේ මව ශාකයේ මිය ගිහිල්ලා කියලා කිව්වා මිය යන්න හේතුව අපි දන්නේ නැහැ. මිය යන්නත් හේතු කීපයක් තියෙන පුළුවන්. පැනමා රෝගේ වගේ දෙයක් වෙන්න පුළුවන්. අලගුල්ලාගේ හානිය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක වඩා එකපාරට මිය ගියා නම් ඒ වගේ හේකින් පැලය ඉඳව ගන්නවට වඩා අර ලැබිච්ච පැලේ නිරෝගීභාවය බලලා ඒක හිටව ගන්න එක වඩා සාර්ථකයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට කෙසෙල් පැලයක් ඉඳ ගන්නව නම් ඉඳ ගන්න තියෙන්නේ. මෙහිදී වල සකස් කරනකොටත් ඔබට පුළුවන් සාමාන්‍යයෙන් අඩිය වගේ ගැඹුරට වල කපලා ඒකට කාබනික ද්‍රව්‍ය කියලා ගත්තාම දිරාපත් වෙන කොළ රොඩු, කොම්පෝස්ට්, පොහොර, කරදහය වගේ දේවල් එකතු කරලා මේකට ඩොලමයිට් ග්‍රෑම් 500ක් වගේ එකතු කරන්න පුළුවන්. කරලා මතු පිට පසුත් එක හොඳින් කවලම් කරලා වල වහලා සාමාන්‍යයෙන් සතියක් විතර තියලා පැලේ ඉඳව ගන්න හැකියාව තියෙනවා.
2: ඒ වගේ මෙතුමී සඳහන් කර මේ බුලත් වැලක් කොහොමද බඳුනක සකස් කරලා පැල කරගන්නේ කියලා.
3: ඔව් ඇත්තටම මේ මං හිතන්නේ බුලත් වගාවේ මේ රෝගයක් ගැන සඳහන් කළා. රෝගය ගැන සඳහන් කරාම ඒකට මං හිතන්නේ බැක්ටීරියා ලෙඩක් හින්දා බෙහෙත් කරන එක ටිකක් අපහසු වැඩක්. ඉතින් මං හිතන්නේ නිරෝගී වගාවකින් පැලයක් ඉඳගන්න එක තමා වඩාම වැදගත් වෙන්නේ. ඒ සඳහා අපිට අර පාවෙල් භාවිතා කරලා පැලයක් ඉඳගන්න පුළුවන්. නමුත් අර ඒක ටිකක් සංකීර්ණ දෙයක් නිසා ඔබතුමීට පුළුවන් නම් වඩාම හොඳයි ප්‍රදේශයේ ඉන්න සුළු අපනයන සංවර්ධන නිලධාරී සම්බන්ධ කරගෙන ඒ වගේ නිරෝගී වගාවකින් පැලයක් ලබා ගන්න එක හෝ එහෙම නැත්නම් සුදුසු ස්ථානයකින් පැලයක් මිලදීගෙන වගාව දිගට කරගෙන යන එක වඩා සුදුසුයි කියලා තමයි හිතෙන්නේ.
2: 2:68:94 අපේ දුරකථනයේ රැඳී සිටින ඔබටයි මේ අවස්ථාව. සුබ උදෑසනක් ඔබට.
8: සුබ උදෑසනක්. මිස් මං හම්බන්තකින් කතා කරන්නේ. මිස් මට මේ බීජ ටිකක් ලැබුණා නයිමිරිස් මේ ඉදිච්ච කරල් 4-5 විතර මං ඒ බීජ ටික ගලවල පවනේ වේලෙන්න දැන් මම ඒක දැන් මේ ගොඩක් කල් ගියාමද ඒක මේ පාසි දාලා ඉඳ ගන්න ඕන මේ නැත්තම් මේ දවස් 3-4කින් වගේ මේ පාත්තියක් කොටලා මේ ඉඳ ගන්න එක සුදුසුද මිස් කියලා. තව ප්‍රශ්නයක් තියෙනවා මිස් මට මේ කොච්චි පැල 3-4ක් තියෙනවා මිස් ඒක ඉඳ ගන්න දැන් හම්බන්තට ගොඩක් අවුග තියෙන නිසා අවුවේදී ඉඳ ගන්න ඕන නැත්තම් මේ ගහක් යටකද ඉඳ ගන්න ඕන දාන පොහොර මොනවද කියලා තමයි දැනගන්න ඕන මිස්. ගොඩක් ස්තුතියි.
2: ඔව් අපි එතුමියටත් පිළිතුරක් ලබා දෙමු නේද?
3: ඔව් ඇත්තටම මේ ඔබතුමිය සඳහන් කරාම හිතන්නේ පවණි වේලෙන තිබ්බා කියලා වඩා සුදුසුයි අර දැන් ඉදිච්ච කොච්චිනේ. එතකොට ඒකේ අර තියෙන
2: නයිමිරිස් නේද?
3: ඔව් නයිමිරිස් මේ ටිකක් බීජ ටික සෝදලා මඳ පවණි වේලුවා නම් වඩා සුදුසුයි. මං හිතන්නේ දැන් නම් අපිට නැවතේ වැඩේ කරන්න බෑ. මොකද එතුමිය ඒක පවණි වේලල ඉවරයි කියලා කිව්වා. දැන් මං හිතන්නේ දින 3-4ක් ගිහින් කියලා කිව්වා. අපිට පුළුවන් දැන් තවන් දාගන්න. සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට වේලිලා තියෙනවා නම් පවණි වේලපු නිසා අපිට තවන් දාගන්න එක තමයි වඩාම සුදුසු. නැත්නම් අපි කෙලිම පාත්ති වලට දානකොට අපිට සමහර අවස්ථාවල කෘමි හානි වෙන්න පුළුවන්. ඒ වගේම හම්බන්තොට වගේ ප්‍රදේශයක් නිසා වතුරෙන් නම් ගැටලුවක් ඇති වෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් යම් යම් හේතු මත මේකට විවිධ රෝග පරිබෝධ හානි වැළඳෙන්න පුළුවන් හින්දා අපි තවානක දාගනිමු. තවන් කරලා ඉවර වෙලා හිටවන එක තමයි වඩාම සුදුසු. ඉතින් ඒ විදිහට අපිට දැන් හිටවන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ එතුමියගේ කොච්චි වගාවකට සුදුසු පරිසරය ගැන ඇහුවා.
2: ඔව් පැලත් කිහිපයක් තිබෙනවා කියලා කිව්වා. ඒවා සිටවන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා තමයි සඳහන් කළේ.
3: ඔව් කළේ. ඉතින් ඇත්තටම අර දැන් ඇත්තට හම්බන්තොට කියලා කියන්නේ ටිකක් සූර්යාලෝකයේ වැඩි ප්‍රදේශයක්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් 30%ක පමණ සෙවන සහිත ස්ථානයක වගා කරන්න. ඒ සඳහා ඔබට සෙවන දැලක් 130 සෙවන දැල භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගහක් යට අපිට ගෙවතු වගාවක් කරනවා නම් ගහක සෙවන යට වගා කරන්න පුළුවන්. හැබැයි 70%ක් අවුව ඕනේ. 30%යි හෙවන දෙන්න ඕනේ. මොකද අර කොඩ වීමේ ගැටලුව ඇති වෙන්න පුළුවන් තද අවුවේ කොච්චි වගාවක් කරගෙන යනකොට.
2: තවත් දුරකථන නැමතුමක් තිබෙනවා. අපි ඔබටත් අවස්ථාව ලබා දෙනවා. සුබ දවසක් ඔබට.
9: සුබ දවසක්. හෙලෝ.
2: ඔව් ඔබතුමාගේ ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
9: ඔව් මේ මෙහිමයි මගේ මේ මිදිවැලක් තියෙනවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා. එතකොට මේ දැන් කප්පාදු කරාම අර මේ මල් එනවා. මේ කප්පාදු කරන්න ඕන මොන වගේ කාලෙකද?
2: ඔව් අපි දැනගන්න කැමතියි ඔබතුමා මේ කුමන ප්‍රදේශයේ ඉඳලාද මේ කතා බහට එකතු වෙන්නේ කියලා.
9: මම ඉන්නේ මේ කළුතර.
2: ඔව් අපි පිළිතුරක් ලබා දෙමු.
3: ඔහ ඇත්තටම අපි දැන් ඉන්න ප්‍රදේශයත් එක්ක ටිකක් අර මිදි අපි ආසාවට මම හිතන්නේ ගෙවත්තක හදාගෙන ඇති
2: අවුරුදු 15ක් විතර වෙනවා කිව්වනේ නේද
3: නේද ඉතින් ඇත්තටම ටිකක් අර අපහසුයි ඵල ගන්න සහ ඵලයේ ගුණාත්මය ලබා ගන්න එක ටිකක් අපහසුයි නමුත් ඉතින් අපි අර කැමතිනේ වගේ දෙයක් හැදිලා අර ගෙඩි හැදෙනවා බලන්න
2: අපි ධෛර්ය කරමු නේද
3: ඔව් අනිවාර්යෙන්ම ඉතින් ඔබතුමාට පුළුවන් මේ මං හිතන්නේ කියන විදිහට කප්පාදු කරලා තියෙනවා සාමාන්‍යයෙන් අපි කප්පාදු කරන්නේ ගොඩක් වෙලාවට ඵල දරලා අපි ඵලදාව නෙලාගත්තට පස්සේ නමුත් මං හිතන්නේ මල් ඔබතුමාට පුළුවන් මල් අල්ලනවා කියපු කාලෙට මල් හැලෙනවා නම් අපි ඒකට විසඳුමක් කියන්නම් ඒ මල් හැලලා ඉවර වුණාට පස්සේ කප්පාදු කිරීම කරගෙන යන්න පුළුවන් ඊට අමතරව ඔබතුමා පොඩ්ඩක් උත්සාහ කරන්න මං හිතන්නේ පොහොර ඒකට භාවිතා කළාද නැද්ද කියලා අපිට දැනගන්න බැරි වුණා පොහොර භාවිතා කළේ නැත්නම් MOP පොහොර යොදන්න පුළුවන් එහෙමත් නැත්නම් මල් හැදෙන්න ආසන්න කාලයේදී ඔබතුමාට පොටෑසියම් සහිත දියර පොහොරක් මේකට එකතු කරලා බලන්න පුළුවන් ඒ කියන්නේ දියර පොහොරක් හින්දා ගහට ස්ප්‍රේ කරන්න ඉසින්න පුළුවන් ස්ප්‍රේයර් යන්ත්‍රයක් ආධාරයෙන් හොඳට පත්‍රවලට ගහ තෙමින විදිහට ස්ප්‍රේ කරලා බලන්න පුළුවන්. මොකද පෝෂණ ඌණතාවයක් එක්ක මල් හැලෙන ගතියක් එනවද කියන එක දැනගැනීම සඳහා.
2: අපි සාකච්ඡා කරේ ඇත්තටම අපේ ගෙවත්තට මිරිස් පැලයක් එක් කර ගැනීම පිළිබඳවනේ. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි ඔබටත් අවස්ථාව ලබා දෙනවා. සුබ දවසක් ඔබට.
8: මිස් මම මේ අර ඉස්සෙල්ලා හම්බන්තටින් කතා කරපු කියලා කතා කරන්නේ මිස් අර මේ කුච්චි වලට පොහොර මොනවද දාන්නේ කියලා කිව්වේ නෑනේ මිස්. මේ ඒක එකක් ඊට පස්සේ මිස් මට තියෙනවා මේ බීජ මේ වට්ටක්ක බීජ මේ ඒ කියන්නේ නුවරඑළියේ වට්ටක්ක බීජ කරිවිල මේ අර කඩලමෑ කියලා තියෙනවනේ මිස් අර පොඩි කරල් జాතියක් ඒකේ බීජ ටිකක් තියෙනවා ඒක දැන් ඉඳන් සුදුසුද නැත්නම් මේ සැප්තැම්බර්ල් වගේ ඉඳ ගන්නවද කියලා තමයි දැනගන්න ඕනේ මිස්
2: ඔව් අපි එතුමියට නැවත වතාවක් පිළිතුරු ලබා දෙමු කොච්චි වලට දාන්න අවශ්‍ය වෙන පොහොර මොනවද කියලා
3: ඔව් මෙහෙමයි කොච්චි ගත්තාම අපිට ඉඳවනකොට පුළුවන් කර දහය ඒ වගේම මතු පිටපස් කොම්පෝස් පොහොර වගේ දේවල් එකතු කරලා වගාව අපිට බඳුන පුරවගෙන වගා කරන්න මීට අමතරව පොහොර විදියට ගත්තාම අපිට මිරිස් වලට යොදන පොහොර මිරිස් පොහොර කියලා තියෙනවා මිරිස් වලට මාවෙනික වෙච්ච පොහොරක්. එතකොට අර ඒ වගේ යූරියා ප්‍රමාණය වැඩි ඒ වගේ ගැටලු නැහැ. ඉතින් ඒ නිසා ওই කොඩවීමේ කොඩවීමට ඔරොත්තු දෙන විදිහට හදපු පොහොර මිශ්‍රණ තියෙනවා. ඉතින් ඒ පොහොර භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව ඔබතුමියට පුළුවන් දියර පොහොර වර්ගයක්. ඒ කියන්නේ එක එක නම් වලින් දිනන වෙළඳපළේ දියර පොහොර වර්ගයක් භාවිතා කරන්න සතියකට දෙකකට සැරයක්. මම හිතන්නේ පොඩි වාණිජ වගාවක් ඉදිරිය යන නෙමේ අහන්නේ. ඒක නිසා ඒ වගේ දියර පොහොර වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට පොහොර භාවිතා කරමින් ඔබතුමියට ඒ වගා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම කාබනික පොහොර විදිහට කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න පුළුවන්. හොඳින් කොම්පෝස්ට් වෙච්ච කොම්පෝස්ට් පොහොර භාවිතා කිරීමට වග බලා ගන්නට ඕනේ. ඒ වගේම මල් පිපෙන කාලයේදී අපිට මම කලින් සඳහන් කරා වගේ දියර පොහොර වර්ගයක් පොටෑසියම් පොහොර වැඩියෙන් අන්තර්ගත වෙන පොටෑසියම් වැඩියෙන් අන්තර්ගත වෙන දියර පොහොරක් භාවිතා කරන්න හැකියාව තියෙනවා.
2: ඔව් ඒ වගේම එතුමිය සඳහන් කරා එතුමියට මේ වට්ටක්ක බීජ කරවිල බීජ තියෙනවා කියලා කොයි කාලේ දේව මේ සිටවන්නට අවශ්‍ය වෙන්නේ කියලාත් සඳහන් කරමු නේද අපි.
3: ඔව් ඔබතුමියට මං හිතන්නේ දැන් මේ දැන් මේ වගාව ආරම්භ කරනවා නම් ගෙවතු වගාව දැන් ආරම්භ කරන්න ඉන්නවනේ යල කන්නයත් සමගම මේ වෙනකොට ආරම්භ කරන්න වඩා සුදුසුයි වගාව ගැටලුවක් නැහැ ඔබට ජල සම්පාදනය කරගන්න ගැටලුවක් නැත්තම් සාමාන්‍ය අපිට බීජ පැලවෙන ජලය අවශ්‍යයිනේ
2: ඔව් එතුමිය හම්බන්තොට ප්‍රදේශයේ දැන් කිව්වනේ කතා කරන්නේ
3: ඔව් ඒක නිසා අපිට සාමාන්‍යයෙන් ජල සම්පාදනය කරගන්න පුළුවන් නම් මේ අලකන්නේදී දැන් වගාව ආරම්භ කරන්න හැකියාව තියෙනවා.
2: අපි සාකච්ඡා කරේ ඇත්තටම අපේ ගෙවත්තට මිරිස් ශාකයක් එක් කර ගැනීම පිළිබඳවනි. මෙහිදී අපි දැන් අවධානය යොමු කරන්නට කැමති මේ සඳහා පස සකස් කර ගැනීම පිළිබඳව. අපි දන්නවා දැන් මිරිස් ශාකය අපි අඩි 4ක් විතර වෙන අඟල් 4ක් විතර වෙන පොඩි පැලයක්නේ අපි ක්ෂේත්‍රයේ සිටවන්නේ. එතකොට මේ පරතරය ඒ වගේම පසේ ස්වභාවය මොකද අපි අර චූටි මුල්නේ තිබෙන්නේ. එතකොට මේ මුල් ඇදලා හොඳට පැලවෙන විදිහට තමයි අපි පස සකස් කරගන්නට අවශ්‍ය වෙන්නේ.
3: ඕ ඇත්තටම මං හිතන පාතියක් විදිහට සකස් කරගන්නවා නම් අපි සාමාන්‍යයෙන් අනිකුත් වගාවන් වලට යොදා ගන්න විදිහට පාතිය සාමාන්‍යයෙන් අඩි 3ක් පළල දිගනම් ගැටලුවක් නැහැ අපිට තියෙන සකස් කරගන්න පහසු විදිහට පාතිය සකස් කරගන්න පුළුවන් දිග තීරණය වෙන්නේ තමන්ගේ තියෙන ඉඩ කඩ අනුව ඉතින් ඒ විදිහට සෙන්ටිමීටර් 15ක් විතර උසට පාතිය සකස් කරගන්න පුළුවන්. මම හිතන්නේ පාතිය සකස් කරන විදිය කලින් සඳහන් කරලා තියෙනවා. කැට පොඩි කරලා හොඳට කාබනික පොහොර, කොම්පෝස්ට් පොහොර, කරදහය වගේ දේවල් එකතු කරන්න පුළුවන්. මූලික අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වැඩිපුරින් පුළුවන් තරම් කොම්පෝස්ට් පොහොර වගේ දේවල් එකතු කරගන්න උත්සාහ කරන්න. ඔබට සාමාන්‍යයෙන් ඔය නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර විදියට ගත්තාම කුකුල් පොහොර වගේ දේවල් එකතු කිරීමට අත්‍යවශ්‍යයි නම් ඔන්න ඒ පාතිය සකස් කරන අවස්ථාවේදී එකතු කරගත්තට ගැටලුවක් නැහැ. නමුත් පසු කාලීනව එකතු කරන එක තමයි අපි අර සුදුසු නැහැ කියලා නිර්දේශ කරන්නේ. මේ විදිහට සකසගත්තු පාතිය අපිට පැල අතර පරතරයේ සාමාන්‍යයෙන් අඩි 2ක් වන විදිහටත්, පේලි අතර පරතරයේ අඩි 1.5ක් වමන වෙන විදිහටත් සකස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ජල බැස්ම ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අපි ජලය සම්පාදනය කරනා වගේම ජලය නිවැරදි විදිහට බහැලා යන්න කාණු පද්ධතිය සකස් කරගන්න එක බොහොම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂාව අඩු ප්‍රදේශයක නම් ගිල්ලෝ පාති වල මේක හිටව ගත්තා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වර්ෂාව සහිත ප්‍රදේශයක නම් ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම උස් පාති සකස් කරන්න ඕනේ, කාණු පද්ධතිය නිවැරදිව යොදා ගන්න අවශ්‍ය වෙනවා.
2: අපේ දුරකථනයේ ඉන්න ඔබට මේ අවස්ථාව සුබ දවසක් ඔබට.
8: හලෝ, මම මේ කතා කරන්නේ කෑගල්ලෙන්. මේ නෝන මම මේ දෙලුම් හතින් ගේන දැටි තියෙන්නේ. ඔය එකක් පැල වෙන්න දාලා තියෙන දැන් පැල හැදිලා තියෙන හොඳට අඟල් දෙකක් විතර උසයි. මේක මේ ලංකාවේ හැදෙයිද කොහොමද මේක කරගන්න කියලා මට පොඩි උපදේශයක් දුන්නොත්.
2: ඔව්, විවිධ ප්‍රශ්න අපේ ගුවන්විදුලි ගෙවත්තට එනවා. අපි ඉතින් පිළිතුරු ලබා දෙමු පුළුවන් විදිහකට නේද?
3: ඔව්, ඇත්තටම මං හිතන්නේ එතුමිය සඳහන් කළේ අර මෙහි අපේ දේශීය දෙලුම් වර්ගනේ මේ
2: නෙමෙයි.
3: ඔව්, මේ ඉතින් අපි උත්සාහ කරමු හදා ගන්න. ඔබතුමිය මෙහෙම කරන්න මම හිතන්නේ තාම තවන් මට්ටමේ තියෙනවා ඇත්තේ. ශේත්‍රය සකස් කරනකොට සාමාන්‍යයෙන් අඩි 1.5 පළල ගැඹුර, උස පළල දිග ගැඹුර සඳහන් වන විදිහට වල සකස් කර ගැනීම කරන්න. එතකොට මතු පිට පස් ටික එක පැත්තකට දාන්න, ගැඹුර යට පස් ටික වෙනත් පැත්තකට දාලා ඉවර වෙලා අර මම කලින් සඳහන් කරා වගේ කාබනික පොහොර එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මතු පිට පස් සමග එක කවලම් වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදීම ඔබට පුළුවන් ඩොලමයිට් වගේ පොහොරක් සාමාන්‍යයෙන් ඒ පසුත් පස් සහ කාබනික ද්‍රව්‍යයත් එක්ක හොඳින් කවලම් කරන්න. මේ අවස්ථාවේදීම ඔබට පුළුවන් නම් පළතුරු පොහොර එකතු කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් වගේ වලකට එකතු කරගන්න මේ අවස්ථාවේදී හොඳට කවලම් කරලිවලා මේ වල වහලා සාමාන්‍ය සතියක් විතර අපි තියෙනවා. ඊට පස්සේ තමා පැලේ ඉඳ ගන්න අවශ්‍ය වෙන්නේ. දැනට ඔබතුමිය ඒ කටයුතු ටික කරන්න අවුව සාමාන්‍ය දෙලුම් වලට අවශ්‍යයි. මොකද මල් පිපිල පළදරන භෝගයක්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳින් අවුව අවශ්‍යයි. නමුත් මූලිකවම මේ පැලේ හිටෙවුවහම පොඩි හේවණක් ලබා දෙන්න. පොල්ලත්තකින් හරි යම් කිසි අතු කැබැල්ලකින් හරි භෝගේ ස්ථාපනය වෙනවා. ඒ කියන්නේ එයා ටිකක් ස්ථිර මට්ටමට හැදෙනවා කියන අපිට පේනවනේ. අපි නිරීක්ෂණය කරනකොට පේනවා මෙයා දැන් ස්ථිර වෙලා තියෙන්නේ, මෙයාගේ මූල පද්ධතිය පොළවට අල්ලලා තියෙන්නේ කියලා දැනෙනකන් අපි පොඩි හේවණක් මෙයාට සපයන්න ඕන වෙනවා. මොකද ටිකක් මේක පරිස්සමින් කරගන්න ඕනේ. අපි දන්නේ නැහැ මේ තියෙන ප්‍රභේදය මොකද්ද, කොහේ වර්ගයක්ද. ගොඩාක් වෙලාට ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ඉතින් ඒ ප්‍රභේදය අපිට ගැළපෙනවද නැද්ද කියන එක ගැන අපි ලොකුවට අධ්‍යයනය කළා නැති හින්දා ඔබතුමිය ටිකක් වැඩි සැලකිල්ලක් දාලා ගහ පරිස්සම් කරගන්න හෙවන දෙන එක. ඒ වගේම උදේ හවස වතුර එකතු කරන්න මාස 6කට විතර සැරයක් පළතුරු පොහොර එකතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට පැලේ ටුට්ටක් දැඩි අවධානයක් දීලා පරිස්සම් කරගෙන අපි පැලේ රැකගන්න උත්සාහ කරමු.
2: ඔබේ ධෛර්යය තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි දන්නවා ගෙවත්තක ඉඩකඩ තියෙන තැනක එතුමිය ඒ විදිහට හරි තමන්ගේ ගෙවත්තේ මේ විදිහට පුළුවන්කම තිබෙන ආකාරයකට ශාකයක් සිටුවීම, පැලයක් සිටුවීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි සාකච්ඡා කරන්නේ මිරිස් වගාව පිළිබඳවනේ. මිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්නට නම් ඇත්තටම අපිට ඊට සිදු කරල යුතු නඩත්තු කටයුතුත් හරි සීමිතයිනේ. අපි ඔබ කිව්තුමිය කිව්ව විදිහටම අපි දැන් කොළ ගන්න ශාකයක්, පත්‍ර ලබා ගන්න ශාකයක් නෙමෙයිනේ, අස්වැන්න කරල් විදිහට ලබා ගන්න ශාකයක් නෙ. ඉතින් අපි හරි කැමති ගොඩාක් කරල් එනවා නම් මිරිස් ශාකයක නේද?
3: ඔව්, ඇත්තටම දැන් අපිට ආපු ගැටලු වෙන ගොඩාක් ඒවා කරල් හැදෙන්නේ නැහැ. ඉතින් ওই වගේ ගැටලු පැන නැගුණා. ඉතින් ඇත්තටම අපිට නඩත්තු කටයුතු කියලා ගත්තාම මිරිස් කියලා කියන්නේ බොහොම පහසුවෙන් පැල කරගන්න, පහසුවෙන් වගා කරන්න හැකි භෝගයක්. ඉක්මනින්ම පැලවෙන, ඉක්මනින්ම පළ දාව දෙන, ඒ ඉඳනේ අපිට අර මිරිස් හදන්න ආස කැමති. ඉතින් ඒ නිසා අපිට නඩත්තු කටයුතු කියලා ගත්තාම මූලිකවම අර අපි කලින් සඳහන් කරපු කටයුතු එකක් තියෙනවා. මොකද මේකට රෝග ආපලිබෝධහානි ගොඩක් වෙලාවට වැළඳෙනවා වැඩි. ඉතින් ඒ හින්දා අපේ දැඩි අවධානය කියන අංක එක තියාගන්න ඕනේ. වගාවට අපි ගෙවතු වගාව කරනකොට අනිවාර්යයෙන්ම වගාවට හානියක් තිබ්බත් නැතත් අපි සඳහන් කරනවා කුඩා කාලයේ ඉඳන්ම ශාකයේ ක්ෂේත්‍රයේ හිටවපු අවධියේ පටන්ම ස්වාභාවික කෘමි විකර්ෂක ද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ. කියන්නේ මම අර කලින් සඳහන් කරේ කොහොම නිසාරකේ, ආනෝදන නිසාරකේ මේ වගේ දේවල් මාරුවේ මාරුවට වගාවට භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඒකෙන් අපිට අර සත්තු එන්න කලින්ම යම් කිසි මට්ටමකින් වළක්ව ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව කාබනික පොහොර ගත්තාමත් අර මම සඳහන් කරා නයිට්‍රජන් අධික කාබනික පොහොර දිගින් දිගට දාන්න එපා. කොම්පෝස්ට් වගේ දේවල් අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම පොටෑසියම්, දැන් මල් හැලෙන වගේ ගැටලු තියෙනවා, මල් හැදෙන්නේ නැති ගැටලු තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන්වලදී අපිට පුළුවන් පොටෑසියම් වැඩි පොහොරක් භාවිත කරන්න. මේක රසායනික පොහොරක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය කෙසෙල් ලෙලි කපලා දාලා අපි හදාගත්තු පොහොර වර්ග තියෙනවනේ, ඒවේ පොටෑසියම් බොහොම ඉහළයි. අන්න මල් පිපෙන්න ආසන්න වෙනකොට, ඒ කියන්නේ මිරිස් පැලේට මාසෙකමාරක් සාමාන්‍ය දෙකක් වගේ යනකොට අස්වැන්න දෙන්න පටන් ගන්නවා. ඉතින් මාස එකමාරක් වගේ කිට්ටු වෙනකොට ඕන ටිකක් අපිට පොටෑසියම් වැඩි කරලා ගහට දෙන්න පුළුවන්. ඉතින් මීට අමතරව ගත්තාම මේකට දිලීර රෝගත් වැළඳෙනවා වැඩි. ඉතින් ගොඩාක් ඔය තෙත් කලාපේ ඉන්න අයට තියෙන ගැටලුවක් තමයි දිලීර රෝගේ එනවා වැඩි, වෛරස් රෝගේ එනවා වැඩි. දිලීර රෝග අවම කරගන්න නම් කර 10යි අනිවාර්යයෙන්ම එකතු කරන්න පුළුවන්. අපි බඳුන් ගත වගාවකට යනවා නම් අනිවාර්යයෙන්ම කර 10 කාලක්, ඊට කොම්පෝස්ට් පොර භාගයක්, මතු පිට පස් කොටස් එකක්, මේ විදිහට බඳුන පුරවලා මේ දේවල් මිශ්‍ර කරලිවලා බඳුන පුරවලා බඳුන් මිශ්‍රණය හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පාතික වගා කරත් බඳුනක වගා කරත් කර 10 කියනක මේ මිරිස් වලට එකතු කර ගැනීම වැදගත් වෙනවා. මොකද නිවැරදි විදිහට ජලය බහැල යන්න, දිලීර රෝග මර්ධනය කර ගන්න. ඒ වගේම තමා ඉතින් අර ටිකක් වෛරස් ලෙඩේ හැදෙනවද කියන එක අපි නිරීක්ෂණය වැදගත් වෙනවා. ඒ ගැන දැඩි අවධානය, මුලින්ම අවධානය යොමු කළා අපිට පුළුවන් ඒ වගේ ලක්ෂණ පේන තියෙනවනම් ඒ කොටස කපලා අයින් කරන්න. ඉතින් මේ වගේ කරුණු කාරණා ගැන ටිකක් සැලකිලිමත් වෙනවනම් හොඳ වගාවකට අපිට යන්න පුළුවන්.
2: දැන් මේ පවතින කාලගුණික තත්ත්වයේ යටතේ බොහෝ වෙලාවට අපි කොහොමද දැන් ගෙවත්තේ තිබෙන ශාකයකට උනත් ජලය සම්පාදනය කරන්නට අවශ්‍ය වෙන්නේ?
3: ඔව්, ඇත්තටම දැන් ටිකක් අර පහුගිය කාලයක් තිබුණා වර්ෂාව අපිට වැටුනේම නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම උදේ හවස ජලය සම්පාදනය කරන්න අවශ්‍යම වෙනවා. වර්ෂාව දැන් යම් තාක් දුරකට වැටෙනවා, නමුත් සමහර ප්‍රදේශයන් වලට අර පස යටට උරා ගන්න මට්ටමට වතුර ලැබෙන්නේ නැහැ. වර්ෂාව ඇති වුණත් පස යටට මූල පද්ධති ආශ්‍රිතව ජලය එකතු නොවන අවස්ථා තියෙනවා, පැලේ තෙමෙනවා විතරයි. ඉතින් ඒ වගේ අවස්ථාවන්වලදී අපි ටිකක් වැඩිපුරින් ජලය සම්පාදනය කරන්න ඕනේ පසට. මූල පද්ධතියට උරා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ජලය. කොච්චර අපි වතුර දැම්මත් මූල පද්ධතියට උරා ගන්න පුළුවන් නම් විතරයි ගහේ උඩට අරන් ගිහිල්ලා එයා අස්වැන්න දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මිරිස් වලට අර මං හිතන්නේ ගොඩක් අර මේ තියෙන දේශගුණේ හිත කරයි. නමුත් අර වතුර නැති ගැටලුවත් සමග පැලමිය යන්න, මැලවෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි මිරිස් ගැන කතා කරනකොට ටිකක් වැඩිපුරින් අවධානය දෙන්න ඕන ලෙඩක් ගැන කතා කරන්න බැරි වුණා. බැක්ටීරියා හිටු මැරීම කියන தත්වය. මේ தත්වෙන් ගහක් බේර ගන්න නම් අර මම කලින් කිව්වා වගේ ජල සම්පාදනය සහ ජලය නිවැරදිව ගලා යාම, ඒ කියන්නේ නිවැරදිව ජලය වහනය කිරීම, ඒ කියන්නේ ජලය බැස යාම කියන එක නිවැරදි කරන්න ඕනේ. වැඩි ජලය තියෙන්න බෑ වගාවේ රැඳිලා. වැඩි ජලය අනවශ්‍ය විදිහට වගාවේ රැඳිලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ බැක්ටීරියා ලෙඩේ හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේකට බෙහෙතක් නැහැ. බැක්ටීරියා ලෙඩක්නේ, අපිට මුකුත්ම කරන්න දෙයක් නැහැ. මේක වැළඳුනාට පස්සේ ඒ හින්දා වැළඳෙන්න කලින් දැඩි අවධානයෙන් ඉන්න. ඒ වගේම තමා මිරිස් වගා කරනකොට බටු තක්කාලි වගේ දේවල් කලින් වගා කරපු ස්ථානික වගා නොකර ඉන්නව නම් මිරිස් වඩා හොඳයි. බඳුන්ගත වගාවක් නම් ගැටලුවක් නැහැ. අපිට ඒ දිගින් දිගට එකම මාධ්‍ය භාවිතා කරනවා නම්, බඳුන් මාධ්‍ය භාවිතා කරනවා නම්, ඒ බඳුනේ මිරිස් බටු තක්කාලි වගේ දේවල් වගා කරලා තියෙනවා නම් ඒ මිශ්‍රණය මාරු කරන්න, නැවත අලුත් කරන්න. පාත්‍රික වගා කරලා තියෙනවා නම් භෝග මාරුව කියන එක දාන්න. එකම පවුලේවා එකම දිගට එකම පාත්‍රියේ වගා කරන්න එපා. ඉතින් ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.
2: විහිදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට කැමති. අපි දන්නවා දැන් ජලය සම්පාදනය කිරීමේදීත් අපි දැන් පාත්තියක මිරිස් වගාවක් සිද්ධ කරනවා නම් ගෙවත්තේ වුණත් බොහෝ වෙලාවට වල් පැලෑටි මර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවනේ. අපි ජලය දානකොට බොහෝ වෙලාවට පස සේදී යාම, මුල් සේදී යාම සිද්ධ වෙනවනේ. අපි එවැනි නඩත්තු කටයුතුත් සිද්ධ කරන්න අවශ්‍යයි හොඳ අස්වැන්නක් ලබා ගන්න, නේද?
3: ඔව්, අනිවාර්යයෙන්ම. වල් පැලෑටි කියන එක අර අපිට අනවශ්‍ය දෙයක්නේ. අපේ වගාවේ තියෙන පොහොර ටික උරා ගන්නවා, වතුර ටික උරා ගන්නවා. ඒ හින්දා ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් කරන වල් පැලෑටි ලෙඩ රෝග සහ පලිබෝධකයෝ අපේ වගාවේ රඳවලා තියා ගන්නවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වල් පාලනය කිරීම වැදගත් වෙනවා මේ වගාවක් කරගෙන යනකොට.
2: ඔව්, දැන් මේ විදිහට ඔබ හොඳින් නඩත්තු කරලා අස්වැන්නක් බලාපොරොත්තුෙන් ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මිරිස් ශාකයක, මිරිස් වගාවක අපිට දවස් කීයකින් විතර, මාස කීපයකින් විතරද කොහොමද අස්වැන්නේ නෙලා ගන්න පුළුවන් වෙන්නේ?
3: ඔව්, සාමාන්‍යයෙන් අපි වගාව ආරම්භ කරලා ශේෂ්ත්‍රගත කරලා මාස දෙකක් වගේ යනකොට අපේ පළමු අස්වැන්න නෙලා ගන්න සූදානම් වෙන්න පුළුවන්.
2: ඔව්, දැන් අපේ ගෘහණියන් ඒ වගේම ගෙවත්තේ වගා කරන බොහෝ දෙනෙක් තමන් සමහර වෙලාවට මේ අස්වැන්න නෙලන්න පොලි මැලිකමක් දක්වනවනේ, නේද?
3: ඔව්, ඇත්තටම මං හිතන්නේ වගාව මේ විනාශ වෙලා යයි කියලා. ඒ දේවල් දකිනකොට අර ආසාව, මානසික සුවේ නිසා ඒ දේවල් එහෙම කරනවා වෙන්න පුළුවන්. නමුත් අස්වනු දකිනකොට අස්වැන්න නියමිත වයස එනකොට අනිවාර්යයෙන්ම නෙලා ඉවත් කරන්න ඕනේ. මොකද නැත්තම් මේ අර ගහට තව මේ කරල තවදුරටත් නඩත්තු කරගන්න ටිකක් වැඩියෙන් කැප වෙන්න වෙනවා. ගේන තමන්ගේ ශක්තිය, ගහේ තියෙන ශක්තිය, ඒ තියෙන කරල් ටික නඩත්තු කරගන්න එයාට වැය කරන්න වෙනවා. ඒකට අලුත් කරල් හදන්න තියෙන ශක්තිය තමයි අර අපි නාස්ති කරගන්නේ. ඒ නිසා નિયમિત වයසේදී අස්වැන්න නෙලා ගැනීම ගොඩාක් දුරට වැදගත් වෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි දැන් අපි අස්වැන්න නෙලන කාලෙටත් මේ ශාකයට ජලය සම්පාදනය කිරීම අවශ්‍ය වෙනවද?
3: ඔව්, අනිවාර්යයෙන්ම. දැන් අපි අස්වැන්න නෙලන අවස්ථාවේදී සාමාන්‍ය ජලය යොදන්න ඕනේ. තව ඉදිරියට අර අස්වැන්න නිෂ්පාදනය කිරීමටත් ජලය අවශ්‍ය වෙන හින්දා අනිවාර්යයෙන්ම ජලය යෙදීම කරන්න ඕනේ.
2: මේ විදිහට අපි නඩත්තු කිරීම තුළින් අපිට පුළුවන් අපේ ගෙවත්තේ නිරතුරුවම මිරිස් පැලයක් දෙකක් සිටවා තබා ගැනීම තුළින් අපිට අවශ්‍ය වෙන විදිහට අස්වැන්න නෙලා ගන්නට තවත් දුරකත නැවතුමක් තිබෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබන් ඔබට. ඔබ රැඳී සිටින්නේ ගුවන් විදුලි ගෙවත්ත සමගින්. අපි සාකච්ඡා කරන්නේ අපේ ගෙවත්තේ මිරිස් වගාවෙන් හොඳ අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳවනේ. දැන් මේ විදිහට අස්වැන්න නෙලා ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී ඔව් තවත් දුරකත නැමතුමක් තිබෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා.
10: හෙලෝ, මේ මට මිරිස් සම්බන්ධව නෙවෙයි, මම නීරිගෙන මට දැන් අර ආලභෝග මේ සැරේ පහුණානේ. දැන් කෑලි දාලා හිටන් පළමුටේ ඇවිදිලා තියෙනවා. බිම හිතවන්න බෑ අපිට මේ සත්තු හානි. අර ඌර හැදිලා ඉන්න උඹ වෙලා ඉන්නවා. දැන් කවරවලට මම රොඩු පුරවා තියෙනවා. ඒකට කොහොමද දැන් ඒක හිතවන්නේ? නිකම්ම කවන්කොල රොඩු ගොඩේ පුළුවන්ද? නැත්නම් පස් මිශ්‍රණයකුත් ඕනද කියලා දැනගන්න.
2: අපි කෙටියෙන් පිළිතුරු ලබා දෙමු ඉක්මනින්.
3: ඔබ ඇතරම ඔබට මේ කන්නේ නැඳ ඉවර වෙගෙන යන වුණත් ඉක්මනින්ම හිටව ගන්න, වැඩි කල් ගන්න එපා. කොළරොඩු වලට අමතරව කොම්පෝස් පොහොර එකතු කරන්න. අර මම කලින් සඳහන් කරා වගේ කරදහය වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන්ම මතුපිට පස් එකතු කරගන්න. මේ සඳහා හොඳින් ප්‍රමාණවත් බඳුනක් භාවිතා කිරීම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අර කිලෝ 50 හාල් කවරයක් හෝ පොහොර කවරයක් භාවිතා කරන්න පුළුවන් මේ සඳහා. ඒක වඩා සුදුසුයි. ඔබට මේක අර උස අතට නෙමේ, සිරස් අතට නෙමේ, තිරස් අතට පෙරලලා හිටව ගන්නත් පුළුවන්. මොකද එතකොට ඉඩකඩ වැඩි, අලබහින තියෙන. අපි දැන් මේක අලබහින භෝගයක්නේ. ඒකින්ද අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න අපි ඒ හිටවන මාධ්‍ය, ඒ කියන්නේ අර මිශ්‍රණය, බඳුන් මිශ්‍රණය අනිවාර්යෙන්ම සවිවර එකක් වෙන්න ඕනේ. තද මිශ්‍රණයක් වෙන්න බෑ. ඒ හින්දා තමයි මම කිව්වේ මතුපිට පස්. ඊට අමතර කොම්පෝස්, ඔබතුමියේ මං හිතන්නේ කොළරොඩු වගේ දේවල් දාලා තියෙනවා කිව්වා. ඒක බොහොම හොඳයි. ඊට අමතරව කරදහය වගේ දේවලුත් එකතු කරන්න. එතකොට අර තද නොවිච්ච සැහැල්ලු මාධ්‍යයක් අර වගා කාලේ පුරාම රඳව ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ආධාරක සපයන්න උඩට, උඩු අතට. මේ මොකද පත්‍රවලට අනිවාර්යයෙන්ම ආහාර නිෂ්පාදනය කරන්න අවු අවශ්‍ය වෙන හින්දා.
2: ඔව්, අපි අද සාකච්ඡා කරේ අපේ ගෙවත්තේ මිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වුණේ කෘෂිකර්ම උපදේශක චම්පිකා කිත්මිණි මහත්මියයි. ස්තුතියි ඔබතුමියට අද අපේ ගුවන් විදුලි ගෙවත්තට එක්වීම පිළිබඳව.
3: ඔබට සෑම දිනකටත් බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව.
2: අද මට තාක්ෂණික මෙහෙම ලබා දුන්නා රජීව නානායක්කාර, නවමාධ්‍ය මෙහෙම ලබා දුන්නේ කලන දිසානායක. මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්.

0: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිත යම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: ඊයේ අර ශනිදා වාසනාව

0: ජීවිතේ තරපයි හද තුර මෙබුණ ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මේ පේ සෙනපුවත් මුලින්ම දේශීය පුවතක්. ශ්‍රී ලංකා රේගුව අප්‍රේල් මාසයේදී වාර්තාගත ආදායමක් උපයා තිබේ. එම මාසයේ ඔවුන්ගේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 181.274. එය අභිබවමින් ඔවුන් රුපියල් බිලියන 236.518 මුදලක් උපයා තිබේ. මේ වසරේ පළමු මාස හතරේදී උපයා ඇති මුළු ආදායම රුපියල් බිලියන 919.343. දැන් විදෙස් පුවතක්. මැද පෙරදිග කලාපයේ යලිත් යුද උණුසුමට ලක්වෙමින් තිබෙන බව වාර්තා සඳහන් කරයි. ඉරානය එල්ල කළ මිසයිල් හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළැක්වූ බව එක්සත් අරාබි එමිරාජය කිවේ.

0: ඉහළගිය. දැන් ක්‍රීඩා පුවතක්. ඓතිහාසික රාම් සේතු මුහුදු මාර්ගය හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනෙන පළමු යුවළ බවට පත්වීමට රෝසාලී ප්‍රසාද් සහ දනිෂ් අබීඩි සූදානම් වෙති. ඒ අනුව ඔවුන් හෙට තලෙමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 30ක දුරක් තරණය කිරීමට නියමිතයි. 2021 විවාහ වූ ඔවුන් එංගලන්තයේ සිට ප්‍රංශයටත් පිහිනා ඇත. එම දෙදෙනාම ඉංජිනේරුවෝ වෙති. ඔවුන් පිහිනුම් ක්‍රීඩාවේ සව්වක් ලෙස යොදා ගනිමින් ලොව පුරා ජයග්‍රහණ වාර්තා කිරීම බලාපොරොත්තු වෙන සිටී. මේ පැය එසෙන පුවත් ඉන්නිමයි. 10:55ට මීළඟ පැයේ එසෙන පුවත් බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

0: Order in the court.
1: සතියේ සෑම බදාදාවකම උදෑසන 9ට ස්වදේශීය සේවයේ නීතිමය කතාබහ
2: ලෝ ටෝක් රේඩියෝ.
3: දැන් වෙලාව පෙරවරු 10යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි.
4: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
5: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනෙන් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 සුදේශීය සේවය.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනේ
3: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
5: දැන් වෙලාව 10:02

0: මෙතැන් සිට ඔබට සුපුරුදු වැඩසටහන මදුවන්ති ගී දැහැන.
1: මදුවන්ති ගී දැහැන.

0: අයිපුවන් සුබ දැසනක් ඔබ සියලු දෙනාටම බොහොම ආදරණීය ලෙංගතු කතා බහක් වෙනුවෙන් අපි අදත් සෝදානම් අගහරුවාදාවේ මධුවන්තිකී දැහැන සමගින් එකතු වන්නට. සංගීතයට පුළුවන් භාෂාවක් නැතිව වුණත් හදවත කියවන්නට. ඒ වගේම තමයි ඒ සංගීතයට ඕනෑම භාෂාවක වචන යොදලා ගීතයක් නිර්මාණය කළහම ඕනෑම මිනිසෙකුට පුළුවන් ඒ ගීතය රස විඳින්න. ඉතින් ගීතය තුළින් ජීවිතය කියවන්නට අපි අදත් සූදානම්. මේ කතාබහට, මේ ආදරණීය කතාබහට අපි අද දවසේ එකතු කරගත්තේ වර්තමානයේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිතුමන්, ඒ වගේම තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සරත් ආනන්ද මහතා. අයිබෝවන්, සුබ උදෑසනක් ඔබතුමාට.
1: සුබ උදෑසනක් පවිත්‍රා. මුලින්ම මටත් අවස්ථාවක් දෙන්න, මුලින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයටත් මට ආරාධනා කරපු ඔබටත් ස්තුති කරන්න. අයිබෝවන්.
0: හොඳයි, මහාචාර්ය සරත් ආනන්ද කියන මේ චරිතය වටා දැන් ඔබතුමා මේ වෘත්තියෙක් එක් විදිහට මේ විශ්වවිද්‍යාලය සහ අපි මේ කියන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියන මෙන්න මේ භූමිකා දෙක ඇතුලේ ඔබේ චරිතයෙන් අපි වෙතැන් වෙලා මහාචාර්ය සරත් ආනන්ද කියන කලාකාමී හදවත පිළිබඳව අපි කතා බහ කරමු. ඔබ කොහොමද මේ කවියට, නවකතාවට, එහෙමත් නැත්නම් කෙටි කතාවට පෙම්බදින චරිතයක් බවට පත් වෙන්නේ?
1: පවිත්‍ර, මෙහෙමයි, මම හිතන්නේ පටන් ගන්නෙම අපි එක පැත්තකින් අවශ්‍ය තැනින්. දැන් වර්තමානයේනකොට මාව කොටු වෙලා ඉන්න එක පැත්තකට කොටු වෙලා ඉන්නේ. ඒක ඍජු වශයෙන් අපිට සම්බන්ධයි අධ්‍යාපන ශාස්ත්‍රය කියන එක සකල විද අධ්‍යාපන ශාස්ත්‍රයම නියෝජනය කරන එකක්. මම සාමාන්‍යයෙන් මගේ මූලික විෂය වශයෙන් හදාරනු ලැබුවේ ඇත්තටම සමාජ විද්‍යාව. සමාජ විද්‍යාඥයෙක් හැටියට තමයි ඇත්තටම සමාජයට මා ආයුත්තේ. නමුත් ඔබ අහපු කතාව ඍජුවම මට සම්බන්ධයි. ඇත්තටම සමාජ විද්‍යාඥය ඇතුලේ ඉන්නෙම කලාකාරයෙක් කියලා කියන්න ඒකට මං ඉතම කැමැත්තකුත් තියෙනවා. ඒක පැත්තෙන් විශේෂයෙන් මම කියන්න ඕනේ මෙතෙන්දි මම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයක් හැටියට තෝරා ගන්නත් කලින් ඇත්තටම මම මගේ රුචිකත්වය තිබුණෙම සාහිත්‍ය සිංහල කලාව හදාරන්න. ඒක අහඹු සිදුවීමක් නිසා තමයි මම ඒක අර අපි කියන්නේ ට්‍රැක් චේන්ජ් එකක් කියලා කියන්නේ ඒ තත්ත්වයට පත් උනේ. නමුත් ඒකෙන් බාධාක් උනේ නැහැ. මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ අපි ලබන අත්දැකීමුත් එකතු වෙලා ක්‍රමානුකූලව අපේ සමාජ තුළ සිටින කලාකරුවත් නඩත්තු කරගෙන යෑමේ හැකියාව මං අත්පත් කරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්.
0: හොඳයි, ඒ කතාව අපි ඉස්සරහට කරමු. මොකද ඔබතුමා ලියපු කවි පොත් නවකතා මේ පිළිබඳවත් අපි කතා බහ කරමු. අද මධුවන්ති ගීතහනට ඔබ තෝරන පළවෙනි ගීතයට අපි යන්න සෝදානම් මහාචාර්යතුමනි.
1: ඔබ මට ගීත කීපයක් තෝරලා දෙන්න කියලා කිව්වා. ඇත්තටම ලංකාවේ සිංහල ගීත ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම ඉතාම පුළුල් සහ මං හිතන්නේ ඉතාම පොහොසත් ශේෂ්ත්‍රයක්. ඉතින් ඒකෙන් ගීත කීපයක් තෝරගන්නවයි කියන එකමත් කිසියම් අභියෝගයක්. ඒ කියන්නේ අර කිව්වාගේ අර මහ සයුරෙන් දියදෝතක් ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒකෙදි අපි කොහොමද ගීතයක් තෝරගන්නේ කියන අභියෝගයටත් මම මුහුණ පෑවා. ඉතින් මම මුලින්ම ඇත්තටම කැමති අර
0: පණ්ඩිත
1: අමරදේවයන් විසින් ගායනා කරපු රෑ දුරු රට මේ කියන ගීතය.
0: ඒ ගීතය ඔබතුමා තෝරා ගන්නට හේතු වුණේ?
1: ඒකට ඇත්තරම මම ඔබට ඇත්තරම එකත් ජීවිතය හා සම්බන්ධයි. හැම දෙයක්ම මං හිතන්නේ ගීතයක් අහනකොට අපිට පෞද්ගලික අත්දැකීම් තිබිය යුතුයි හෝ එහෙම අදහසක් මතුල නැහැ. නමුත් මේ ගීතයත් එක්කලා මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් යම් මට්ටකින් බැඳිලා තියෙනවා. අපිට පුළුවන් ඕනනම් යම් කිසි දෙයක් සෙස්සංගේ අත්දැකීමක් දිහා බලලා කිසියම් සාහිත්‍යමය වින්දනයක් ලබන්න හැකියාව තියෙනවා. නමුත් මේ ගීතය ගත්තොත් එහෙම මට පොඩ්ඩක් අතීතයට යනවා මගේ සිතුවිලි මේ ගීතයේ තේමාවත් එක්කලම. අතරම 2000 දශකයේ ආරම්භයේ මුල්ම අවුරුදු 2000 වර්ෂයේ තමයි අතරම මම මගේ දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා චීනයට යනවා. ඇත්තටම චීනයේ අපි කවුරුත් දන්න වුහාන් නගරේ තමයි විශ්වවිද්‍යාලයක් මා තෝරාගත්තේ. ඇත්තටම මේ කාලේ අපි හිතමු මුල් දශකයේ ටික කාලයක් ගියාට පස්සේ මේ අර සීත ඍතුව ආරම්භ වෙනවා. අපි එච්චර අත්දැකීම් නැහැ. ඇත්තටම කොහොමද මේ සීත ඍතුවකට ඇඳුම් අඳින්නේ? අපිට අවශ්‍ය තරම් ඇඳුම් තිබුණෙත් නැහැ. තියෙන ඇඳුම් අඳින්න අපි දන්නෙත් නැහැ. ඉතින් අර ඒ වගේ සීතල වටපිටාවක හුඟ දෙනෙකුට සමහර අයට මේ අත්දැකීම් ඇති. නමුත් ඒක අර අර අර අපි සිරිපාදේ යනකොට සිරිපාදේ ඉහළ තියෙන ඒ සීතල වගේ නෙවෙයි. මේ හිම වැටෙන කාලේ අධික සීතල කියන එක ඉතාම වෙනත්ම ආකාරයක අත්දැකීමක්. ඉතින් ඒ වගේ වෙලාවක දැන් ඇත්තටම මම මේ ඉතාම මෑතකදී මේ අවුරුද්දේ ජනවාරි මාසෙත් මම චීනයට ගියා. අය අපි දැන් දකින චීනය නෙවෙයි ඒ කාලේ. ඇත්තටම දශක දෙකකට විතර කලින් චීනය මම හිතන්නේ මේ ආර්ථික වර්තමාන දියුණුව පටන් ගත්තු කාලේ. ඉතින් ඒ වෙනකොට අපිට මේ නේවාසිකාගාරවල අර මධ්‍යගත ස්ථානයකින් අර වාෂ්පීකරණයට ලක් කරලා උණුසුම් කිරීමේ ක්‍රියාවලියක් තිබුණේ අර දඟරයක් වගේ කාමර ඇතුලේ තිබුණා. ඉතින් මේකත් කොයිලෙත් කැඩනවා. සමහරට වතුර පිරීලා අපි ඒවා අර යට වැල් එකක් තියෙනවා ඒකෙන් වතුර අයින් කළේ අන්තං කාමරේ උණුසුම් කරගන්නවා. මම හිතන්නේ මේ වර ප්‍රසාද පවා ලැබුණේ විදේශීය ශිෂ්‍යයන් වශයෙන් අපි හිටපු නිසා. දේශීය ශිෂ්‍යයන්ට ඒ පහසුකම්ුත් නැහැ ඇත්තටම ගත්තොත් එහෙම. ඉතින් ඒ වගේ තත්ත්වයක අපේ ලංකාවේ සමස්ත පිරිස ගත්තත් සමස්ත වුහා නගරේමත් හිටිය 7-8 දිනක් විතරයි. ඉතින් ඒ අයත් එක්කලා විතර යම් හෝ ආකාරයක ගනුදෙනුවක් පවත්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සීත කාලේ මම මේ කියන්න උත්සාහ කරන්නේ බොහොම ගල් ගෙහිච්ච ජීවිත එක තැනකට එකතු වෙලා මිනිස්සුට කතා බහ කරන්නවත් වැඩි ගමන් බිමන් නැති, විශේෂයෙන්ම නෑසියන්ගෙන් දුරස් වෙලා ගත කරන රාත්‍රියක් ගැන ඔබ කල්පනා කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක දැන් වගේ මොබයිල් ෆෝන් එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. ඉතින් අර ජනේලෙන් වටපිටාවේ පිටත පේනවා. එතකොට අර හිම වැටෙනවා. ඒ වේග වේලාවකට හිතට දැනෙන පාළු වේලාවක මම ලංකාවෙන් යනකොට ඇත්තටම අරගෙන ගියපු ගීත කැසට් පට කීපයක් තිබුණා. ඒ කැසට් පට ඉතින් අහඹුලේ සහනකොට මේ ගීතයත් මම මේ රාත්‍රි වේලාවක මම අහනවා. ඉතින් ඒ අහනකොට දැනෙන හැඟීම ඔබට මං හිතන්නේ පරිකල්පනය කරගන්න පුළුවන්. ඉතින් මේ ගීතේ පොඩ්ඩක් අහලා බලන්න. ඒ වගේ වෙලාවක මේ ගීතේ අහනකොට කෙනෙකුට මොන වගේ හැඟීමක් ඇති වෙයිද කියලා ඊට වැඩි බැඳීමක් මට මේ ගීතෙත් එක්කල නැහැ ඇත්තටම.
0: හොඳයි, අපි අහන්න සෝදානම් ගීතේ. ගීතය පද රචනය කරන ආචාර්ය චන්තරණ සිංහන්, සංගීතය සරත් දසනායක, ගිහන් එකතු කරන පණ්ඩිත් WD අමරදේව.

0: මධුහන්ති ගී දැහැන.
1: ඔබ රැඳෙන්නේ අගහරුවාදා මධුවන්ත ගී දැහැන සමගින්. දැන් වෙලාව පෙරවරු 10:05 විනාඩි 15යි. අද අපේ කතා බහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ මහාචාර්ය සරත් ආනන්ද මහතා සමගිනුයි. අර අපි කියපු කලාකාමියා මහාචාර්ය සරත් ආනන්ද මහතා, ඔබතුමාගේ නිර්මාණ පිළිබඳව අපි තව ටිකක් කතා කරමු. ඔබතුමාගේ කරපු පළවෙනි නවකතාව කොයි කාලෙද? කවි, එතකොට මේ කියන කෙටි කතා, මෙන්න මේ ශ්‍රේෂ්ඨ පිළිබඳව අපි කතා කරමුකෝ මහාචාර්යතුමනි.
2: පවිත්‍ර, මම ඇත්තටම මේ මුල ඉඳලම මං කෙටි කතා ලිවීම, ඒ වගේම කවි ලිවීම දිගින් දිගටම කරා.
1: කියන්නේ පාසල් සමයේ ඉඳලා?
2: පාසල් සමයේ ඉඳන්. ඇත්තටම මම මේ ගුවන්විදුලි සංස්ථාවට අතර මුලින්ම ආවෙත් මට මතක හැටියට රත්නශ්‍රී විජේසිංහ කවියා මේ කාලයක් අර ගුරුකුලයේ කියලා වැඩසටහනක් කරා, ඔබ දන්නවද මං හිතන්නේ. ඒකට මං හිතන්නේ වාර කීපයකදී මං ආවා, මේ මගේ කවි මං ඔහුට එවනවා. ඔහු ඊට පස්සේ මට වරක් ආරාධනා කරා. ඇත්තටම මට හරි සතුටුයි, ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ ඇවිල්ලා කවියක් ගැන කතා කරන්න. පාසල ඇත්තටම විශ්වවිද්‍යාලයේ සිතාවක ලොකු පාසල් කාලයක් නෑ, ඒක වෙනම කතාවක් තියෙන්නේ. මට තියෙන විශ්වවිද්‍යාල ජීවිතයක්. ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම මුලින්ම මම මගේ කවි ඉදිරිපත් කරේ. ඊට පස්සේ ඇත්තටම මම කෙටි කතා ටිකක් ලියාගෙන මම කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේක පොතක් වශයෙන් පළ කරන්න. ඉතින් ඒක පහසු නැහැනේ ඒ කාලේ.
1: ඒ කියන්නේ විශ්වවිද්‍යාල සමයේද ඊට පස්සේද?
2: විශ්වවිද්‍යාල කාලේ තමයි ඇත්තටම ඒක. ඉතින් එහෙම නවකයකට එහෙම පහසු නැහැ ඇත්තටම, විශේෂයෙන්ම මුදලක් වියදම් කරන්න නැතුව කෙටි කතා පොතක් පළ කරගන්න පුළුවන්. පස්සේ බොහෝ පිරිසක් ළඟට ගියාට පස්සේ අන්තිමදර මේ දලුවත් ප්‍රින්ටර්ස් කියලා මේ පිටකොටුවේ තිබුණ පොඩි තැනක්, එතන මට ලැබුණ මගේ ඇතරම ඔවුන් ඇතරම බාරගත්තා. ටිකක් කරදර වුණා, නමුත් ඔවුන් පොතක් වශයෙන් එක පළ කළා, මතක සුවඳ කියලා. ඇතරම කෙටි කතා හයක් මං හිතන්නේ ඒකේ තිබුණා. ඒක දැන්නම් කොපිස් කොහෙවත් නැතුව ඇති, මල් ළඟත් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඉන් පස්සේ ඇත්තරම මම මේ බොහොම මෑතකදී තමයි මගේ මේ කවි පොත, ඇත්තරම ඒකත් වෙනම කතාවක්. මම කවි පොතක් මුද්‍රණය කරන්න කියලා ඒත් විශ්වවිද්‍යාල කාලෙම තමයි සූදානම් වෙලා හිටියේ. මම ඒකෙම කියලා තියෙනවා ඇත්තරම මේ කවි පොත මුද්‍රණය කරන්න මම ඒක පෙරවදනක් ලියවා ගත්තා මහාචාර්ය කේනෝ ධර්මදාසට කියලා. ඔව්, ඉතා හොඳට ඒක ලියලා තිබුණා. හැබැයි මට ඒක පස්සේ පොඩි පසුගාමී අදහස ඇති වුණා ඇත්තරම මේක ප්‍රමාණවත්ද මේ වගේ කියලා. පස්සේ මේ මෑතකදී ඇත්තටම මගේ කුඩා දියණිවරු දෙන්නෙක් ඉන්නේ, ඇත්තටම ඒ අය කුරුටු බලි ගාලා මගේ අත්පිටපත හම්බුණා බොහොම මෑතකදී. ඊට පස්සේ දැන් අවුරුදු කීපයකට කලින් ඊට පස්සේ ඇත්තටම මේක බලපු මගේ මිත්‍රයෝ කිව්වා මේ ඇයි මේක පළ කරේ නැත්ති කියලා. පස්සේ මම මේ අර නමක් දාන්න ඕන හින්දා මේ මෑතකදී ලියවුණු එක කවියක් එකට දාලා ඊතරු පරණ කවි ටික විතරක් අරගෙන මම කවි පොතක් මුද්‍රණය කරා, අලුත් කුමාරයෙක් ඇවිත් කියලා. ඒකත් සරසවි ප්‍රකාශනයක් හැටියට අදත් තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තරම දැන් ඇත්තරම මල්ලඟ තවත් කවි එකතුවක් තියෙනවා, මල්ලඟ මෙතන තියෙනවා. මට මේ එකක් ගේන්න බැරුණා මේ වෙලාවේ ඇත්තර ඔබට පෙන්නන්න.
1: ඉතින් මොකෙක කවියක් මහාචාර්යතුමනි?
2: එක කවියක් කියමු නිවාඩු පාඩුවේ. මම මෙතන දැන් ටිකක් හොයාගන්න ඕනි.
1: හරි, එමුනම් අපි ගීතයක් අහමුද?
2: ඔව්, ඒක හොඳයි.
1: හරි, ඔබතුමා තෝරන ඊළඟ ගීතය රත්නශ්‍රීගේමයි.
2: ඔව්,
1: මගේ දුවේ නුඹ අවදියෙන් කිතේ.
2: ඒකත් හොඳයි ආරම්භයක් කරා. මම දැන් කලින් කිව්වේ මගේ කුරුට බලි ගන්න දුරලා දෙන්නේ කිතේ කියලා. දැන් නම් ඒ ලොකුයි. ඉතින් මේ ගීතය මගේ දුවේ ඔබ අවදියෙන් නම් කෙනෙකුට මම හිතන්නේ විඳින්න පුළුවන් නම් පරිසරයේ යම් කිසි ආකාරයකින්. ඇත්තරම ඍජුවම දැන් ඔබ කවුරුත් දන්නවා ලෝකේ ආදර වර්ග ගොඩක් තියෙනවනේ නේද? ඒ කියන්නේ මව සහ පුතා අතර, ඊළඟට සහෝදර සහෝදරියන් අතර, ඊළඟට වෙනත් බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර ඕන ආකාරයක විවිධ ආදර වර්ග තියෙනවා. ඉතින් ඒ අතර මම හිතන්නේ ඉතාම මහිතන වචනවලට කොහොම දෙක නගන්ඩ පුළුවන් කියලමට හරි අමාරු හිතා ගණ්ඩ කොමරි පියකු සහ දුවක අතර තියෙන ඒ කියන්නේ අර හෘදයාංගම බැඳීම. ඉතින් ඒක කොහොමද
1: දුවෙක් කවදාවත්ම රිදවපු නැති පිරිමි පුද්ගලයෙක් කියලා හුවොත් එම ඒ තමයි තාත්තා.
2: මම හිතන්නේ ඔබ නිවැරදි. ඒ කියන්නේ ඒක මේ යම් යම් සමහරවිට මත ගැටුම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමුණත් ඒකේ අර ඇතුලේ සමුදයාර්ථය තියෙනවා නේ. ඒ කියන්නේ ඒ කියන පියකු සහ දුවක අතර තියෙන බැඳීමට ඒක විග්‍රහ කරන්න මම හිතන්නේ ඒක ඍජුවම මම ඔබට ආදරේ හෝ මොනවා හරි යගේ වචන වලට කියනවට වැඩිය මේ ගීතය මම හිතන්නේ ඉතාම විශිෂ්ටාකාරයෙන් මම හිතන්නේ රත්නශ්‍රී මේකට අවශ්‍ය කරන පද ගලපලා තියෙනවා. ඒ වගේම දිවුල්ගනේ සූරින්ගේ ඒ හඬ ඒකට ඉතාම විශිෂ්ටාකාරයෙන් මුසු වෙලා තියෙනවා. ඉතින් ඒකේ වචන වලින් ඒ ප්‍රකාශන නැහැ නේ. නමුත් ඒ කියනවා ඉතින් මේ වෙලාවේ නේ මධ්‍යම රාත්‍රිය අදටත් අපි මේ මොබයිල් ෆෝන් රජ කරන ලෝකයේ ටැබ් පරිගණක තියෙන ලෝකයේ මම නම් අදටත් සමහර රාත්‍රීන් වල හඳ පායලා තියෙන වෙලාවට ගෙදරින් එළියට ඇවිල්ලා ඒ පරිසරේ මම පෞද්ගලික විඳිනවා. ඉතින් ඒ පරිසරේ හැම තැනකම තියෙන්නෙම විඳීම රසය අධ්‍යාත්මික සුවය. ඉතින් ඒ අධ්‍යාත්මික සුවය හා මනුෂ්‍ය ප්‍රේමය මානව භක්තිය මුසු වෙලා තියෙනවා නම් මම හිතන්නේ මේ ගීතේ ඉත අපූර්වට ඒක චිත්‍රණය වෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් අහන්න ඒ ගීතෙන් පියකු සහ දුවක අතර තියෙන බැඳීමත් පරිසරයේ තියෙන සංහිඳියාවත් ඉතා මනා ආකාරයෙන් ගැබ් වෙලා තියෙනවා.
1: අපි අහන සෝදානම් ගීතය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහ සංගීත ආචාර්ය රෝහණ වීරසිංහ ගිහඬ එකතු කරනවා කරුණාරත්න තිවල්ගනේ.

0: මධුහන්ති ගී දැහන.
1: පෙරවරු 10:05 විනාඩි 26යි ඔබ රැඳෙන්නේ අඟහරුවාදා මධුවන්ති ගී දැහන සමගින්. අද දවසේ අපේ කතා බහ සබ්‍රගම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාලයේ අංශයේ මහාචාර්ය සරත් ආනන්ද මහතා සමගින්. මහාචාර්ය සරත් ආනන්ද කියන්නේ සමාජ විද්‍යාඥයෙක්. ඔබතුමා සමාජ විද්‍යාඥයෙක් නිසාම මේ සමාජයේ තියෙන බොහෝ පැතිකඩයන් පිළිබඳ, මේ වෘත්තීන් පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරනවා. මං හිතන්නේ ඔබතුමාගේ නිර්මාණවලටත් මේ දේවල් තමයි මං හිතන්නේ පාදක වෙලා තියෙන්නේ. මේ ඔබතුමාගේ මේ ළඟදීම එන්නට තියෙන කවි පොතෙන් මම තෝරගත්තු කවියක්. මේක ඔබතුමා නම් කරලා තියෙන්නේ තේ පඳුරු කියලා. එන්න මෙහෙමයි පටන් ගන්නෙ. කප්පාදු කරන්නේ තේ පඳුරු උස වැඩි වෙන හින්දලු. කප්පාදු නොකලතින් ඒ පඳුරු බංගලාවටත් උඩින් වැඩේලු. පෝර වැඩිය දැම්මෝතින් කරදඬු වැඩියෙන් වැඩේලු. එහෙම වුනොත් පිළිවෙලකට දළු ලෙලන්න නොහැකි වේලු. ලාවට පොඩ්ඩක් ඉස්සම හොඳ සරු අස්වනු ලැබේලු. රිටක් අතට දී තියෙන්නේ පඳුරට උස කියා දෙන්න. පස්සෙන් කංකානි එන්නේ හරියට මනිනවද බලන්න. කොන්දස්තර දොරේ ඉන්නේ කංකානිගේ වැඩ බලන්න. සුපරින්ටෙන්ඩන්ට් දොරේනේ උස් මට්ටම් කියා දෙන්නේ. ඔබත් දවසක මෙහි එන්න. ඉබේටම බොන්සායි වෙච්චි මේ කුරු පඳුරු දෙස බලන්න. කන්ද උඩින් ලන්ද දෙසට තට්ටු ලෙසට මට්ටු කරපෝ හැඩතල රස උරා ගන්න. හෑන්ඩ් ෆෝන් කැමරාවෙන් හැන්ඩි සෙල්ෆියක් ගහන්න. යාළුවන්ට බලා ගන්න ෂණිකව වට්සැප් තමන්න. තවත් ඕනි නම් නිකමෙට කඳු කර සිරියයි කියලා පුංචි හෙඩුමකුත් තමන්න. හරි අපෝරු කවියක්. අපි මේ එදිනෙදා අහන, එදිනෙදා මේ සමාජ භාවිතයේ තියෙන මේ අපි මේ ඩිවයිස් එකනේ ගනුදෙනු කරන්නේ. අපිට එදිනෙදා ජීවිතේ එකතු වෙන වචනත් එක්ක තමයි ඔබතුමාගේ මේ නිර්මාණය එළියට එන්නේ.
2: ඔව්, ඊටත් වඩා කතාවක් මේකේ තියෙනවා. අතුලාන්තයක් තියෙනවා පොඩ්ඩක්. විශේෂයෙන්ම මේ මට මතක් වෙන්නේ මගේ ආචාර්ය උපාධිය සඳහා ඇත්තටම මේ මගේ පර්යේෂණ සිද්ධ වුණේ විශේෂයෙන් මේ කඳුකර කලාපේ නුවරඑළිය හැටන් නෝවුඩ් මේ ප්‍රදේශවල. විශේෂයෙන් මම අධ්‍යයනය කළේ උඩරට ද්‍රවිඩ ජනතාවගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන්. ඔවුන් කවරාකාරයකින්ද ව්‍යවසායක කාර්යයන් සඳහා ප්‍රවේශ වෙන්නේ, ඔවුන් කොහොමද ඔවුන්ගේ සමාජ ජාල නිර්මාණය කරගන්නේ සඳහා. ඉතින් මේ අධ්‍යයන කටයුතු කරනකොට මට දීර්ඝ කාලයක් ඔවුන් සමග ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ඊට සමගාමීව ඇත්තට මම විශාල වශයෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය, ජීවන ක්‍රියාකාරකම්, ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්නවා. මගේ ඇත්තටම දැන් ඔය මං පල කරන්න බලාපොරොත්තු වෙන කවි පොතේ විශාල කොටසක් වෙන් වෙලා තියෙන්නේ ඔවුන් සම්බන්ධ ලැබුව අත්දැකීම් ආශ්‍රය කරගෙන නිර්මාණය වෙච්චි දේවල් වලට.
1: ඔබතුමාගේ මම මෙහෙම ඇහුවොත් ඔබතුමා මේ කරපු මේ රිසර්ච් පේපර් එක, මේ තියෙන මේ පර්යේෂණ පත්‍රිකාව ඇතුලේ ඔබතුමා කියන මේ ව්‍යවසායකත්වය කොතනද තියෙන්නේ?
2: ඇත්තටම ඒක වෙනම කතාව. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ සමාජ විද්‍යා ශාස්ත්‍රයට අදාළ ව්‍යවසායකත්වය ගැන කතා කරන එක බොහොම දුර්ලභ දෙයක් වෙලා තිබුණේ. ඒ කාලේ තමයි ඇත්තටම මම විශේෂයෙන්ම මේ වෙනම ඇත්තටම විශේෂකුත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට මම හඳුන්ලා දුන්නා ව්‍යවසායකත්වය පිළිබඳ සමාජ විද්‍යාව කියලා. ඉතින් ඒකෙදී ඇත්තටම අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේක මේ මැනේජ්මන්ට් ෆීල්ඩ් එක නේද? ඒ ගොඩක් වෙලාවට කළමනාකරණ අංශයට තමයි බර වෙලා. ඊළඟට ඒකේ ආර්ථික විද්‍යාව පැත්තක් තිබුණා. නමුත් මේකෙ සමාජ විද්‍යාවකුත් තියෙනවානේ. ඇයි මිනිස්සු කවර මානසික තත්ත්වයන්ද, කවර සමාජීය වටපිටාවන්ද මිනිසුන්ට ව්‍යවසායකයෙක් වෙන්න බලපාන්නේ, ඊළඟට ඒකට තියෙන බාධක මොනවද, මේ සංස්කෘතික කාරණා දේවල් සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් තිබුණේ නැහැ ඒ කාලේ වෙනකොට. ඉතින් දැන් අපි ඒ ගැන කතා කරනවා. ඉතින් මෙතෙන්දි මම ඇත්තටම මේක වෙනම කතාවක්. දැන් මේ ඔබ දැන් කලින් කියපු කවියේ පද ගත්තොත් එහෙම ඇත්තටම තේ පඳුරු කියන ඉතින් ඔබට තේරෙනවානේ. ඒක රාමතුයෙන් කවියා ලියපු කවියෙක් ඇවිල්ලා මෙතන තමන්ගේ කවිය විචාරය කරන එක එච්චර හොඳ දෙයක් කියලා මම හිතන්නේ. නමුත් එකෙන් ඇත්තටම වතු ශේෂ්ත්‍රයේ තියෙන සමාජ ස්තරායනය නේ, ඒකත් එක්කලා කොච්චර ගැලපෙනවද මේ වතු. ඊළඟට ඒක මේ නිකන් තේ කියන එක ඔබ දන්නවනේ, ඒවා කප්පාදු කරේ නැත්නම් ඉතින් ඉතා විශාල ගස් හැටියට හැදෙනවා. ඉතින් ඒවා සංකේත මේ වශයෙන් අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඕනනම් ඒවා වැඩෙන්න ඇරියොත් එහෙම අර කියන මහා බංගලා වලට වැඩි උඩට වැඩෙනවා. ඉතින් අපි ඔවුන්ගේ ජීවිතයේ අර මේ තට්ටු තාලට මට්ටු කරලම තමයි නඩත්තු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔවුන් තුල තියෙන විශාල ව්‍යවසායකත්වයක් ඔබ දන්නවද? ඒ කියන්නේ මේ අයට නිදහසත් අවශ්‍ය කරන පහසුකම්ත් ලැබුණොත් එහෙම ඔවුන් තුල තියෙන ව්‍යවසායකත්වය අපේම පිරිස් දන්නවනේ. අපි මන් දැන් මම සිංහල අපි කතා කරන්නේ ජාතියක් හැටියට, අපි ජනවර්ගයක් හැටියට සිංහල කියන එක කතා කරන්නේ. නමුත් ඔවුන් තුල ව්‍යවසායකත්ව ආයෝජන සඳහා ඔවුන්ගේ තියෙන නිහතමානිකම, මිනිසුන්ට ගරු කිරීමට තියෙන කැමැත්ත, ඉතින් ඒකත් එක්කලා බැඳිච්ච ව්‍යවසායකත්වයකුයි තියෙන්නේ. ඒක පහසු වෙන්නේ මේ ඇත්තටම ඔවුන් මුලින්ම පොඩ්ඩක් ගියොත් එහෙම ඉදා අඩු පහසුකම් සහිත ලයින් කාමරවල ඔවුන් ජීවත් වෙනවා. සමහර ලාවට කෙනෙක් මුලින්ම ව්‍යවසායකෙක් හැටියට මූල බීජී රෝපණය වෙන්නේ මේ ලයින් කාමරේ පොඩි කාමරයක පොඩි ඔවුන්ගේ අපි නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ ඔව්, ඒ කියන්නේ මේ ජාලය විශේෂයෙන්ම ඔවුන් මේ අර පෞද්ගලික පරිශ්‍රය තුළ ගොඩ නැගෙන ඉන්න ඥාතීන්ට හිතවතුන්ට පොඩි පොඩි දේවල් අලෙවි කිරීමෙන් පටන් ගන්න එකක්. ඒක ඔහුගේ අපි සමාජ ජාලය වඩා ව්‍යාප්ත වෙන්නේ සහ ඔවුන්ට තවත් මේ ව්‍යාපාරයේ පුළුල් කර ගැනීමට කිසියම් ආසාවක් ඇති වුණොත් ඇතනම ඔහුට ඊළඟ පියවරකට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කුඩා හන්දියකට තමන්ගේ ව්‍යාපාරය ගෙනියන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී ඒක පොඩි වැඩක් නෙවෙයි. මේකට මෙතෙන්දි තමයි අර සමාජ විද්‍යාත්මක න්‍යාය මේවා බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දම නෙට්වර්කින් කියන ඒවායි අර අපි කියනවා මේ අවදානම් දැරීම කියන එක. ඒ කියන්නේ පෞද්ගලික පරිශ්‍රයක ඉඳන් පොදු පරිශ්‍රයකට යනකොට එක පැත්තකට අර බැඳීම් ටික අඩු වෙනවා. හැබැයි එතන පොඩි අපි කියන්නේ රිස්ක් ටේකින් පර්සනලිටි එකක් කියලා කියන්නේ ලොකු අවධානයක් තියෙනවා. හැබැයි අවධානමත් එක්කලම අනිත් පැත්තෙන් ප්‍රොෆිට් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔහු කලින් වෙළඳාම් කරපු ඥාති සමූහයක් නෙවෙයි, ඊටත් අලුත් පිරිස් තමන්ට හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්කලා ප්‍රොෆිට් වැඩි වෙනවා. ඉතින් ඒකේ තුන්වෙනි අදියර සමාල්ලාට තමයි ඔවුන් ඊළඟට මේ වතු කරේ ඉඳලා කුඩා නගරකට එනවායි කියලා කියන්නේ තවත් ලොකු පිම්මක්. අපි කියන්නේ සර්ටන් අදර්ස්, ඒ කියන්නේ නොදන්න අනෙකුන්ට තමයි ඔවුන්ට ව්‍යාපාර කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි එතකොට අර තියෙන පොඩි බැඳියාවත් එක්කලා තියෙන ලාභය සීමා කර ගැනීම කියන එක නෙවෙයි. ඊට පස්සේ ඔවුන්ට ලාභයත් අර අපි කියන්නේ අතේ දුර සම්බන්ධතාව කියලා කියන්නේ අර මේ මොකද්ද මේ ඒ කියන්නේ ඒ වගේ සම්බන්ධතාව නඩත්තු කර ගැනීම තුළ වඩා පහසු ලාභවලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ වෙනම න්‍යායික පැත්තක් තියෙනවා. ඒකයි මම කතාවක්.
1: අපි නොදකපු කතාවක්, අපි අහපු නැති කතාවක් පිළිබඳව ඔබතුමා මේ කතා කළේ. අපිට තව හිතන්න කාරණා ගොඩක් තියෙනවා ඒ ඇතුලේ. මහාචාර්යතුමනි, අපි ඔබතුමා තෝරන ඊළඟ ගීතයට යමු. මේ තෝරා ගැනීමට ඔබ කැමැත්ත?
2: ඔව්, අපි ඊළඟට අපි
1: රොහණ වීරසිංහන්ගේ
2: මුතුකුඩි හෙලන. මං කලින් කිව්වා වගේ අර සමහර මං කියවනේ, ඒ කියන්නේ අපිට ඕනනම් ගීතයක් හෝ ඕනෑම සාහිත්‍යංගයක් සමහරලාවට කිසිදු පෞද්ගලික බැඳීමක් අත්දැකීමක් නැතු වුණත් රසවිඳීමේ හැකියාව තියෙනවනේ. ඒකනේ අපි සමහරලාට විදේශ සාහිත්‍යයන් වල චරිතවලට අපි බැඳිලා පවතින්නේ නේද? අපූට බඳින්, හිත පෙම් බඳින්නේ. ඊළඟට සමහරලාට අර නේද අර සැබෑ මිනිසුකගේ කතාවක් අර බරිස් පලෙවුයි ගේ කනව කතා, ඒවට බැඳීම තියෙන්නේ අපි පෞද්ගලික අත්දැකීම එක්කලා නෙවෙයි. නමුත් මේ වගේ ගීතයක් ගත්තහම ඍජු වශයෙන් දැන් ඇත්තටම මේ ඔබට කියන්න ඕනේ, මම අර මෑතකදී පළ කරපු මගේ නව කතාව, ඒ කියන්නේ ඒක කපුකි කියල නවකතාවක් එකත් සරසවි ප්‍රකාශනයක් හැටිට එළියට ආවේ. ඒකත් බොහෝ දෙනෙක් මට උන්ගේ සතුට පල කළයි සම්බන්ධය. ඒකෙදි කතා කරන්න එතතර මේ මහනුවර පේරාදනය විශ්වවිද්‍යාලය මගේ විශ්වවිද්‍යාල මුල්ම. ඇති ඒකත් ඒ වටපිටාවත් එක් කළ අපේ තියෙන චිත්තවේගී බැඳීම්. ඇති ඒක දන්නනේ කවුරුත් දන්න පේරාදෙන්නේ දැන් ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් වෙනකන් මල් වලින් පිරිච්චි වෙනම කලාපයක්. ඉතින් ඒකේ ඒ පේරාදෙණියට ආවේනිකේ වසන්තයේට පෙම්බඳින තරුණ සිත් ගැන කතා කරන එක 아무තු දෙයක් නෙවෙයි. හැබැයි ඒකටත් අමතරව ඇතරම මේ මේ මහනුවරට වහින වැහි සෙන්කඩගල වැහි. ඉතින් ඒකත් අපි අත්දැක්කා. මම ජීවිතේ මං හිතන විදිහට අඩුතරමින් ශිෂ්‍යයෙක් හැටියට අවුරුදු 4ක් ඊට පස්සේ අවුරුදු 2ක් විතර මම පර්යේෂකයෙක් හැටියට පර්යේෂක සහායකයෙක් හැටියට ඇත්තටම ශාස්ත්‍රය තුළ විවිධ සංවිධානවලට වැඩ කරමින් හිටියා. ඉන් අනතුරුව සහාය කතිකාචාර්යවරයෙක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේමත් සේවය කළා. ඉන් පසුව මගේ දර්ශන ප්‍රතිඋපාධිය අවසන් කරලා ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් වසර 2ක් විතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සේවය කළා. ඉතින් මේ ඒක එකතුව ගත්තාම අඩුතරමින් අවුරුදු 10ක්වත් මම නුවර ප්‍රදේශයේ මම ජීවත් වෙලා තිනවා. ඒ කියන්නේ මේ ජීවිතයකින් ලොකු කාලයක්. ඉතින් ඒකත් එක්කලා ලැබපු අත්දැකීම් වගේම එම කලාපයට තියෙන බැඳීම ඉතාම විශාලයි. ඇත්තටම මේ ආශ්‍රය කරගෙන තමයි මේ අත්දැකීම් පදනම් කරගෙන තමයි නවකතාව නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ කාලය තුල මේ වැසි සමයත් එක්කලා මට මතක් වෙන්නෙම මේ අර කාඩ්බෝඩ් ෆයිල් එකකට ප්‍රශ්න මාලා ටිකක් දාගෙන මහනුවර නගරයේ අඩු ආදායම් කලාපවල ජනතාවගේ ජීවන තත්ත්වයන් සම්බන්ධයෙන් කරන අධ්‍යයනයක ඉතින් පාර දිගේ ඇවිද යනකොට මේ හා සමාන මේ ගීතයේ කියවෙන කතාවට ටිකක් සමාන. ඒ වෙලාවේ වැස්සක් තුනයි කියලා මට කියන්න බෑ. නමුත් මේ හා සමාන අත්දැකීම් තියෙනවා ජීවිතේ. ඉතින් ඒකත් එක්කලා මේ ගීතය අහනකොට කොයිතරම් අනිත් එක තමයි මේ ගීතය ගත්තත් අතන රෝහණ වීරසිංහ හුඟක් ගායකයෙක් හැටියට නෙවෙයි ප්‍රසිද්ධ, ඔහු සංගීතඥයෙක්. ඒ වගේම මං හරි අපූර්වට ඒ කියන්නේ ගීතයට අවශ්‍ය කරන වචන මම දන්නේ කොච්චර මේ ලූෂන් බුලත් සිංහල තමයි පද රචනය කරන්නේ. මේවයි අර මේ මේ තමයි අර හදවතේ පතුලෙනුත් නේ පතුලේ ඊටත් වැඩිය යට කොටසක් තියෙනවා නම් එතනින් තමයි මේ වගේ ගීත වින්දනය කරන්න පුළුවන් වෙන්නේ නේද? ඒ කියන්නේ ඒකේ තියෙන පද වල ඍජු ප්‍රකාශන නැහැ. නමුත් ඒකේ තියෙනවා ඇත්තටම අර මිනිසෙකුගේ సంతානය තුල තියෙන ප්‍රේමය, ආදරය, සමහර දරා ගැනීම, පරිත්‍යාගය, ඒකත් එක්කලම තියෙන ඇත්තටම මේ ශාන්ති වාදී බව. ඒ වගේම මේ අර අනේකා ඉවසීම කියන මේ කියන දේවල්, උපේක්ෂාව කියන එක විශේෂයෙන්ම ඒවා කොච්චර දැන් අපි මේ දැන් දන්නවනේ විශාල වශයෙන් සමාජයේ තියෙන ගැටලුවට මුල මේ කියන මේ විශිෂ්ට මනෝභාවයන් මිනිසුන්ගෙන් ඉවත් වෙලා තියෙන මානව භක්තිය ගිලිහි යාමනේ. ඉතින් මම හිතන්නේ මේ වගේ ගීතයක් විඳින්න පුළුවන් නම්, සැබෑ අර්ථයෙන් විඳින්න පුළුවන් නම් මම හිතන්නේ කෙනෙකුට පුළුවන් විශිෂ්ට මිනිසෙක් වෙන්න.
1: හොඳයි, අපි අහන සෝදානම් ගීතය ගිහඬ එකතු කරනවා ආචාර්ය රෝහණ වීරසිංහ.

0: මදුහන්ති ගීදැහැන.
1: බරැඳෙන් යාගහරුවත මදුවන්ත කී දැහැන සමගින් අද දවසේ අපේ කතා බහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වත්මන් සභාපතිතුමන් ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාධ්‍යනාංශය මහාචාර්ය සරත් ආනන්ද මහතා සමගින්. අපි දැන් ගත්තොත් එහෙම මේ මිනිස් චර්යාවන් සම්බන්ධතාවයන් සංස්කෘතිය ඒ වගේම මේ සමාජ ආයතනය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව අධ්‍යයනය කරන වෘත්තිකයෙක් තමයි ඔබතුමා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එම ඔබතුමා ඊළඟට තෝරන ගීතය ඔබතුමාට බොහොම ඔබතුමාගේ වෘත්තියත් එක්ක හරි අපූර්වට විග්‍රහ කරන්න පුළුවන් විදිහ ගීතයක්.
2: ඔව්, ඊළඟ ගීතය ඇත්තටම මහාචාර්ය සුනිල් ආරියරත්න යන් රචනා කරපු වික්ටර් රත්නායක ශූරීන් ගායන සහ නිරංජල සරෝජනි 70 දශකයේ අපි පිම්බැඳි ගායිකාවන් නිරංජලා සමග ගායනා කරන මීනනුවන් යුගින් ගීතය. ඇත්තටම ඔබ කිව්වා හරි, එක තියෙනවා ලොකු සමාජ විද්‍යාවකුත් තියෙනවා මේකේ ජනවාර්ගිකත්වය, ඒ වගේම කුලය, ඒ වගේම සමාජ පන්තිමේ බැඳීම් බෙදීම් මේ වගේ දේවල් මේකට ඇතුළත් තමයි. ඒක එක පැත්තක්. නමුත් මේක ගීතයක් හැටියට ගත්තොත් එහෙම මහා ලොකු විශාල අර්ථපූර්ණ කිරීමක් මෙතන නැහැ. මේක තියෙන්නේ බොහොම සරල වචන ටිකකින් කියන මට මේක වැදගත්ම දේ තමයි අපි මේ වගේ දේවල් කතා කරන්න ගත්තොත් එහෙම වර්තමානයේ උඟක් වෙලාවට උඟ දෙනෙක් වරද්ද ගන්න දේවල් තමයි ඒකට විශාල වශයෙන් අර්ථේ පුරවන්න ගිහිල්ලා ඒක ගීතවත් භාවයේ නැති කරගන්නවනේ.
1: මේ බොහොම ආදරණීය සංවාදයක්.
2: අනිවාර්යයෙන්ම ඒකේ විසින් මේ වචන, ඒ කියන්නේ ඒකේ ඉතාම සුගායනීය වචන, ඒකයි ඒකේ තියෙන ඉතාම වැදගත්කම.
1: ඒ
2: කියන්නේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමාට වරදින්න විදියක් නැහැ. මොකද ඌට අවශ්‍ය කරන තරම් වචන තියෙනවා. ඒ වචන අවශ්‍ය තැනට අර රළු ගල් අරගෙන සක්ක බැමි බඳිනවා වගේ, ඒක අවශ්‍ය තැන්වලට කුඩා ගල් ඕන තැන්වලට කුඩා ගල් දාලා ඉතාම විශිෂ්ට මේ බැරුමක් බඳිනවානේ නිර්මාණකරුවේ. ඒ වගේ ඔහුට හැකියාව තියෙන භාෂාවේ තියෙන අවශ්‍ය කරන පද තැනට ගලපලා ඒක නිර්මාණය කරන්න. ඒකට තව සංශෝධනය කරන්න දෙයක් නෑ මම හිතන්නේ. මම හිතන්නේ මේ ගීතය ඇහුවොත් ඔබට තේරී තරම් මිහිරි වචන යොදාගෙන අවශ්‍ය කරන පණිවිඩය දෙන්න ඔහු සමත් වෙලා තියෙනවා.
1: මේ සංකේතවත් කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකමයි. ගිහඬ එකතු කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක සමගින් නිරංජලා සරෝජිනී.

0: මදුහන්ති ගීදැහැන.
1: අගහරුවාද මදුවන්ත ගීතයන්නේ අවසන් විනාඩි කිහිපය අපි ඉන්නේ. අද දවසේ අපේ කතා බහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වත්මන් සභාපතිතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාතනාශ්‍රය මහාචාර්ය සරත් ආනන්ද මහතා සමගින්. මහාචාර්යතුමනි, මේ වර්තමානයේ ඔබතුමා මේ ඉන්න සුවිශේෂී ස්ථානය, ඒ තමයි මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. අපි ගත්තොත් එහෙම වත්මන් සභාපතිවරයා විදිහට මේ තුළ තියෙන කාර්යභාරය කුමක්ද?
2: පවිත්‍ර, ස්තුතියි. ඒ වගේම මම හිතන්නේ ඒ ගැනත් ටිකක් කතා කරන්න ඉඩක් ලැබුණ එකත් එක පැත්තකට හොඳයි. විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියලා කියන්නේම ඇත්තටම මම පොඩි සංකේතමය වචනවලින් මේක පාවිච්චි කරොත් එහෙම අපි හිතමු අපි වඩාත් මිනිස් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩාත් ආසන්න ආයතනය තමයි ජාතික අධ්‍යාපන ආයතනය. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ රටේ අධ්‍යාපනය හදවත තාලයට ගත්තොත් එහෙම මම කියන ප්‍රකාශනේ තමයි සාමාන්‍යයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියලා කියන්නේ අධ්‍යාපනයේ මොලේ වගේ. එතකොට එතන කිසියම් ආකාරයකට අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම මේ වගේ කාර්යභාරයන් තමයි තියෙන්නේ. ඒකත් එක්කලම මට යමක් කියන්න ඕනේ. මේක ඇත්තට මේක අවස්ථාවක් කරගන්නත් මම කැමතියි. මේක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 1991 වර්ෂයේ ස්ථාපිත කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේකේ ප්‍රධානීන් හැටියට ඇත්තටම රටේ ප්‍රමුඛ අධ්‍යාපනඥයන්, අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරපු අය කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක මම බාර ගන්නකොට මම කල්පනා කරා මම මෙතෙන්ට ප්‍රමාණවත්ද කියලා. විශේෂයෙන් ඒ වගේ පතාක යෝධයන් අධ්‍යාපන ශාස්ත්‍රයට පු එක. ඊට පස්සේ මම කල්පනා කරා, ඉතින් මට ඇත්තටම අභියෝගයක් තාලට උන් බාර දුන්නෙත් මේක මේ කළමනාකරණය කරලා දෙන්න. මම දාර්ශනිකයෙක් නෙවෙයි, නමුත් මට පුළුවන් දාර්ශනිකයන්ගෙන් අවශ්‍ය ප්‍රයෝජන ගන්න. ඒක තමයි වර්තමානයේ සිද්ධ වෙමින් පවතින්නේ. අපි අධ්‍යාපන ප්‍රතිපත්ති රට ගැලපෙන ආකාරයකට සකස් කරමින් පවතිනවා.
1: හොඳයි, අපි ඉන්නේ අවසන් විනාඩි දෙකේ. මහාචාර්යතුමනි, ඔබ තෝරන අවසන් ගීතය.
2: මම හිතන්නේ අපි මෙතෙක් කතා කර කර හිටියා, අපි කලින් මම කිව්ව ආකාරයට අපි පෙම්බැඳි 70-80 දශකයේ ගීතනේ, ඊට පස්සේ ඒවත් තියෙනවා. මම හිතන්නේ මේ නූතන කාලේ අපි මේ මෑත කාලේ අපි අහපු ගීත බොහෝ වෙලාවට මං මේ නිඳා කරන්නවත් අපහාස කරන්න කැමති නැහැ. අපි ටීචර් අර ගැඹුරු වින්දනයකට යන්න පුළුවන් ගීත බොහොම දුර්ලභයි. ඉතින් ඒ අතර වාරෙ මම හිතනවා මේ නූතන පරපුර නියෝජනය කරන, නූතනම පරපුර කියලා කියන්නත් බෑ යම් පරිණතභාවය. විශේෂයෙන් මේ සංගීත විජේසූරිය ගායකයා ගායනා කරපු කැලුම් ශ්‍රීමාල් මේ ගීතේ රචනා කරලා තියෙනවා. මට ඇත්තටම මේ ගීතය අහනකොට මේ වගේ නිර්මාණත් මේ අතර මේ තියෙන වර්තමාන තියෙන ජනප්‍රිය නිර්මාණ අතර තියෙනවනේ කියලා හිතුණා. ඉතින් මම හිතන්නේ මේක මේ ගීතයේ අපූර්වත්වයක් තියෙනවා. ඒක අපූර්ව මනසකින් තමයි මේ ගීතයේ අර්ථය භුක්ති රස විඳින්න පුළුවන් වෙන්නේ. මම මේකත් එක්කලා පොඩි තාම කෙටියෙන් කියන්න, මම හිතන්නේ මේ ගීතය අහන්න කලින් මම හිතන්නේ අර ප්‍රියා සූර්යසේන ගායිකා ගායනා කරපු අර බොහොම ජනප්‍රිය ගීතයක් ඒ කාලේ තිබුණානේ, සුදු පරවිනි රැනසේ පියාසලා. මම හිතන්නේ ඒකේ පදමාලාවත් මුලින් මතක් කරගෙන මුල් වචන ටික මතක් කරගෙන මේ ගීතය ඇහුවනම් මම හිතන්නේ යම්කිසි අර්ථයක් මේ ගීතයේ තියෙන විශිෂ්ටාර්ථය අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි.
1: හොඳයි, ඒ ගීතය තිලින කරන ගමන් අද මදුවන්ත ගීතහෙනින් අප සමුගන්නවා. මහාචාර්ය සරත් ආනන්ද මහතා බොහොම ස්තුතියි. අපි කළ කෙටි දැනින්දීමකින් ඔබතුමා මේ පැමිණේ. ඔබතුමා සම්බන්ධීකරණය කළේ අපේ කතිකාචාර්යතුමන් මිලින්ද මයඳුන මහතා. ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන රජීව නානකාර මුහුණුපතින බපයා කලේ කලන දිසානායක, මම පවිත්‍රා කේශණී නානකාර. අපි නැවතත් මුණ ගැහෙනවා බ්‍රහස්පතින්දාවේ මදුවන්ත ගීතහෙන සමගින්.

0: කැස්සය ආදරය හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: මේ පේසන පුවත් මුලින්ම දේශීය පුවතක්. නාවලපිටිය තිස්පනේ හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අනතුරට ලක්විය. එහිදී පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරිණ. වෑන් රථය මාර්ගයේ නිවතට පැනීම නිසා අනතුර සිදු වී ඇත. එහි රියදුරුද රෝහල්ගත කර තිබේ. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඉකුත් දිනවල වාර්තා විය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශක එකහමාරක පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂය ඉක්මවා ඇත. දැන් ක්‍රීඩා පුවතක්. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරඟයේ දෙවන දිනේ අදයි. මෙවැනි විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම කඩලු 4ක් දැවී ලකුණු 28ක් රැස් කරගෙන සිටියේ. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9කට ලකුණු 222ක් ලබා ඉනිම අත්හිටුවීය. එහිදී සොනාල දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරිය කඩලු 4ක් බිඳ හෙළිය. මේ පැය එසෙන පුවත් ඉන්නිමයි. 11:55ට මීළඟ පැයේ එසෙන පුවත් බලාපොරොත්තු වන්න.
1: ආර්.එස් වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස් RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස් වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස් වානේ කම්බි
4: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න. IIHS Nursing, Physiotherapy, Biomedical Science, Nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
5: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ෂීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන්

0: වර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
1: ආපත්‍ති කතනය.
2: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
0: විශ්ව සාහිත්‍යයෙන්
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනෙන් පසුව ස්වදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
0: ගීත සාදය
3: කියන්න සුළඟේ ඔබ කොයි සිටද
4: සතියේ දිනවල 10:30ට
0: ගීත සාදය
5: ස්වදේශීය.

0: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාරභූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා පලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: දැන් වෙලාවේ 11:05 වේ විනාඩි 6යි.

0: අයිබෝවන් ඔබ සියලු දෙනාටම. අද ජනරාවේ වැඩසටහනට මම කැමතිමින් මේ ආකාරයේ පිවිසීමක් ලබා ගන්නට. ශ්‍රී ජවහර්ලාල් නේරුතුමන් පැවසූ වදනක් මම කැමති ඔබට සිහිපත් කරන්නට. යුද්ධයේ වැනි භයානක විනාශකාරී දේවල් අතීතයට ඉතිහාසයට පමණක් සීමා කොට වර්තමානයේදී ඒවා අමතකම කළ යුතුයි. අනාගතයේ සාමය පදනම් වූ මානව න්‍යාය පත්‍රවල ඒවා ගැන සඳහනක්වත් නොකිරීමට වර්තමානයේදී අප තීරණය කළ යුතුයි. ලෝකයේ කවර ස්ථානයක හෝ ඇතිවන යුද්ධයක් අවි ආයුධවලින් අවසන් කළත්, හැබැයි හදවත්වල තියෙන යුද්ධයක් අවසන් කළ හැක්කේ වචනවලින් භාෂාවකින් පමණක් කියලා අපි විශ්වාස කරනවා. භාෂාව මිනිසත්කමට දොර අරින යතුරක්ද? ඒ විතරක් නෙමෙයි, භාෂාව සාමය තනන පාලමක්ද? කතා කරමු අද අපි මේ ගැන. අද අපේ මාතෘකාව තමයි ද්විභාෂා භාවිතය සහ සාමයේ පෙරමග. මේ ගැන කතා කරන්නට භාෂා භාවිතයට මඟ කියා දෙන, ප්‍රවර්ධනයට වැඩ කටයුතු සිදු කරන, ඒ වගේම භාෂා අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආයතන දෙකකට අපි ආරාධනා කළා. ඒ තමයි රාජ්‍ය භාෂා කොමිසම් සභාවට සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට. අපි හඳුනා ගනිමු අපේ සම්පත්දායකයන්. රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ආර් රණවක මහත්මයා පැමිණ සිටිනවා. ඒ වගේම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තිලක් කෙට්ටිආරච්චි මහත්මයාත් පැමිණ සිටිනවා. ඔබතුමාටත් අයිබෝවන්. දෑබරසන්නනි, 91.7 91.9 ස්වදේශ සේවා තරංගමාලා ඔස්සේම වගේම ඔබට පුළුවන් ස්වදේශ සේවා මුහුණු පොත ඔස්සෙත් අප සමග සම්බන්ධ වන්නට. එහෙමනම් අපි කතාබහ ආරම්භ කරමු. මම කැමති මුලින්ම ඔබතුමා දෙසට හැරෙන්නට. භාෂා අයිතිවාසිකම් හා සම්බන්ධ ප්‍රතිපාදනයන් නියාමනය සහ අධීක්ෂණය කිරීමේ මෙහෙවර කරටගත් ආයතනය ඔබතුමාලා අපි මුලින්ම කතා කරමුකෝ. භාෂාවකට, මව් භාෂාවකට ඕනෑම කෙනෙකුට තිබෙන අයිතිය කොහොමද තහවුරු කරන්නේ මේ ආයතනය?
1: ශාන්තිදී, සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත්වන සත්වර්ගයන් කොටසක් තමයි මානව වර්ගයත්. දැන් මානව වර්ගය සියලුම සත්වර්ගයන්ගෙන් වෙන්ව සංවර්ධනයේ කඩයෙන් සිසාරා ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. අනෙකුත් සත්ත්ව විශේෂයට වැඩිය ඔවුන්ට ස්වභාවයෙන්ම ආමෙනකු යම් යම් දේවල් නිසා. අපි කියනවානේ, ගත්තොත් එම් මානව මිනිසා බුද්ධිමත් සත්ව වර්ගයක්, සත්ත්ව විශේෂයක් කියලා. බුද්ධිය, බුද්ධිය කියන එක ගත්තොත් ඒ සත්ත්ව වර්ගයාට අඩු වැඩි වශයෙන් බුද්ධිය තියෙනවා. මිනිසාට ඉතා ඉහළ බුද්ධි මට්ටමක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම ආම්පන් වලට වැඩිය මනුෂ්‍ය වර්ගයාට ලැබිච්ච එක දායාදයක් ද සබහාධර්මයෙන්. ඒක තමයි භාෂාව. ඒ භාෂාව ජීවිතේ පුරාම උපන් දාන ඉඳලා ඔහුගේ මරණය දක්වාම ඌට උපතින් හුරුවන භාෂාව, උරුම වන භාෂාව තමයි එකම මෙවලම සංනිවේදනය සඳහා සමන්ගේ අවශ්‍ය රාජකාරීන් කරගන්නේ. එතකොට අනේ ඒ අර්ථයෙන් බැලුවොත් බෙරෝකේ උපදින හැම මිනිහෙකුටම ස්වභාවික උරුම වන මේ භාෂාවෙන් තමන්ගේ එදිනදා කටයුතු උප්පත්තියේ සිට මරණය දක්වා කරගෙන යාම තියෙන අයිතිය එක ස්වභාවික මානව අයිතියක්. මෙන්න මේ අයිතිය කියන එක රැකෙන්නට ඕනේ ජන කොට්ටාස අතර තියෙන සම්බන්ධතාවය බොහොම ධනාත්මකව තහවුරු කරන්න. එසේ නොවුනොත් පැඩනගින ගැටලු කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙලා ඒවා අවසානය නවතින්නේ ඛේදනීය අවසානයෙන් දක්වා පරිවර්තනය වෙලා කොටින්ම සාමය කියන එක නැති වෙලා. ඉතින් අර මට මුලින් කියපු විදිහට බැලුවොත් ලෝකේ ජීවත්වන හැම මිනිහෙකුටම තියෙන අයිතිය ශ්‍රී ලංකා ජීවත්වන මිනිසුන්ටත් තියෙනවා. ශ්‍රී ලංකාවේ භාෂාව දෙකක් තියෙනවා ශාන්තිනී.
0: රාජභාෂා
1: දෙකක් තියෙනවා භාවිතා වෙන. ඒක රාජභාෂා, ජාතික භාෂා හැටියට. මේ භාෂා දෙක කතා කරන මිනිසුන්ට මානව අයිතියක් තියෙනවා උත්තරීතර. ඒක අපේ ව්‍යවස්ථාවෙන් දැන් ව්‍යවස්ථාපිත කරලා තියෙනවා. ඒ තමන්ගේ භාෂාවෙන් තමන්ට අවශ්‍ය රාජකාරී කටයුතු, සේවාවන්, උමනාවන්, එපාකම් ලබා ගන්න ඒවා සමග ජීවත් වෙන්න තියෙන අයිතිය. ඒ අයිතිය, ඒ සේවාවන් සපයන ආයතන, යුතුකම් ඉටු කරන ආයතන කොතෙක් දුරට ඒ ජනකොටස් කෙරෙහි සාර්ථකව ක්‍රියාත්මක කරන නැද්ද කියන එක නියාමනය කිරීම රාජ්‍ය භාෂා කොමිසමේ කාර්යය. ඇත්තටම මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය භාෂාවන් දෙක මෙරටේ පුද්ගලයෝ විෂානුබද්ධව කොච්චර උගද්ද නැද්ද කියන තැනට නෙමෙයි අපි යොමු වෙන්නේ. අපි යොමු වෙන්නේ භාවිතයෙන් තහවුරු කරන ද්විභාෂා භාවිතයක් විසින්. භාවිතයෙන් තහවුරු කරන ද්විභාෂා භාවිතයක් තුළින් ජන කොට්ටාස දෙකේ හෘදයාගම භාවය ඇති කරලා, බිදිච්ච බිදියම් අවම කරලා වන් නැති කරලා, හැමදාටම සාමය, තිරසර සාමයක් සහිත සමාජයක් නිර්මාණය කරන්න. අපි අතීතයේ අපිට ලැබිච්ච අවස්ථාවන්වලදී අපි එක හරියට කෙරුවද නැද්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. විශේෂයෙන් අපි ශ්‍රී ලංකාව නිදහස ලැබුවට පස්සේ අපිට දුන්න ප්‍රධාන කාර්යයන් දෙකක් කරගන්න. එකක් තමයි අපිට අවශ්‍ය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සකස් කිරීම, සහ මේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම. අධ්‍යාපන ක්‍රම සම්බන්ධයෙන් සමහරට ප්‍රගතිගාමී දේවල් තියෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ නැහැ අපි සම්පූර්ණ ක්‍රමයකට අවතීර්ණුණා කියන දහසෙන් පස්සේ තාමත් ඒකෙත් ගැටලු තියෙනවා. ඒ වගේම භාෂා භාවිතය. ඒක නිවැරදිව තහවුරු කරන්න අපිට තාම පුළුවන් වෙලා නැහැ. ඒක නිසා ඇතිවිච්ච අඩුපාඩුත් මකාගෙන තමයි අද කොමිසමට යන්නේ. මොකද ඔබ දන්නවා යම් හිඩසක් ඇති වුණොත් ඒ හිඩස තුළින් කාන්දු වන දේවල් පස්සෙ ඒවා තහවුරු වුණාට පස්සේ ඒවා ඉවත් කරලා සාමාන්‍ය තත්ත්වයට ඇති කිරීම ලේසි නෑ. විශේෂයෙන්ම සංකල්පීය දේවල් එක බලනකොට. අනේ ඒක නිසා ඒක මිනිස්සු බෙදෙන වෙන් කරන මගක් බවට පත් වුණොත් ඒක සාමයට අහිත කරයි. අපි දන්නවා ලෝකයේ මිනිසුන්ට වෙන් වෙන උන තරම් හේතු තියෙනවා නේ. අපි ජාති වශයෙන් වෙන් වෙන්න පුළුවන්, අපිට කතා කරන භාෂාව වශයෙන් වෙන්න පුළුවන්, අපි ධර්ම තනතුරු වශයෙන් වෙන් වෙන්න පුළුවන්, කුල ගෝත්‍ර වශයෙන් වෙන් වෙන්න පුළුවන්, පළාත් වශයෙන් වෙන් වෙන්න පුළුවන්, රටවල් වශයෙන් වෙන් වෙන්න. වෙන් වෙන නම් උන තරම් කාරණා තියෙනවා. නමුත් මේ එකම මානව වර්ගය එකට බැඳලා තියන්න තියෙන රටක් ඇතුළ ගත්තොත්, අපේ රටේ ගත්තොත් ද්විභාෂා භාවිතය තහවුරු කිරීමට අවශ්‍ය වගකීම තියෙන අය, වගකීම දරන අයට ඒ වගකීම දරනවද නැද්ද කියන නියාමනයත් අපි මේ අවස්ථාවේ කරමින් පවතිනවා. අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සාමයේ පෙරමගට භාෂාව කියන පාලමහරා අවතීර්ණ වෙන්නේ.
0: අපි බලමු ඒ සඳහා මොනතරම් දේවල් කරන්නට ඔබතුමාලාට පුළුවන්, මොනවද අලුත් තියෙන යෝජනා කියලා අපි ඉදිරියේදී කතා බහ කරගෙන යමු. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාර ජෙනරාල් තිලක් හෙට්ටිආරච්චි මහත්මයා දැන් මෙතුමා සඳහන් කළ ආකාරයට මේ භාෂා අයිතිය ලබා ගැනීම සඳහා, භාෂා ප්‍රවර්ධනය සඳහා මම හිතන්නේ වැඩි වගකීමක් පැවරෙන ආයතනය තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. දැන් කොහොමද මේ වැඩි වගකීම දරාගෙන කටයුතු කරන්නේ? කොහොමද මොනවද තියෙන සැලසුම්?
2: ඇත්තටම දැන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී ඒක රාජ්‍ය යාන්ත්‍රණය ඒක සඳහා අවශ්‍ය කරන මේ පසුබිම සකස් කිරීමේ වගකීම තියෙනවා. ඉතින් අපි ඒ වගකීම ඉටු කරන එක ආයතනයක් තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. දැන් මෙතුමා අපේ සභාපතිතුමා කලින් සඳහන් කළ විදිහටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ස්ථාපිත කරලා තියෙනවා පුරවැසියන්ගේ භාෂා අයිතිය. එතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම යම් තමන්ගේ භාෂාව තමන්ගේ මව් භාෂාවෙන් රාජ්‍ය සේවය ලැබීමට සහ ඒ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට ඇතුළු පුරවැසියෙකු ලෙස තමන්ට හිමිවන දෙය ලබා ගන්න භාෂාව බාධාවක් නොවන වටපිටාවක් ඇති කිරීම තමයි මේ අදහස් වෙන්නේ. භාෂා මේ අයිතිය ආරක්ෂා වෙනවා කියන එකේ අදහස් වෙන්නේ. ඉතින් ඒක ජාති අතර සංනිවේදනය කියන කාරණය එන අතරෙම තමන් පුරවැසියෙකු විදියට තමන්ගේ සමාජයේ පූර්ණ මිනිසෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න තමන්ගේ භාෂාව ගැටලුවක් නොවන තත්ත්වයක් උදා කරගන්න. ඉතින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විදියට අපි පොඩ අපේ ඉතිහාසය බැලුවොත් අපි ටිකක් පැරණි අමාත්‍ය දෙපාර්තමේන්තුව විශේෂයෙන් ධර්ම 50 දශකයේ ආරම්භ වෙන ඒ කාලේ අපේ කාර්යභාරය මීට වඩා වෙනස්. මොකද ඒ මුල් යුගයේ තිබුණේ රාජ්‍ය භාෂා විදිය සැලකුව සිංහල භාෂාව පමණ. එතකොට අපේ ඒ කාලේ තිබුණු කාර්යභාරය උනේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වෙන රාජ්‍ය සේවය සහ මේ ශ්‍රී ලංකාවේ තිබුණු අධ්‍යාපන ක්‍රමය තුළ ඒ පද්ධතියට ඒ අවශ්‍ය කරන පහසුකාරකම් සැපීම. එතකොට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විශාල වශයෙන් සිංහල වචන නිෂ්පාදනය කළාලුත් අපි ගැන ග්ලොසරිස් හැදුවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් සහ වෙනත් විදේශ භාෂාවලින් තිබුණු අධ්‍යාපනයට අවශ්‍ය කරන පොත්පත් විශාල ප්‍රමාණයක් සිංහල භාෂාවට පරිවර්තනය කළා. එතකොට මේ ආකාරයට මේ රාජ්‍ය යාන්ත්‍රණය සිංහල භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන එක තමයි ඒ කාලේ කාර්යභාරය වුණේ. නමුත් 1987 ඇතිවෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් එක්ක සිංහල සහ දෙමළ භාෂාවල් දෙකම ලංකාවේ රාජ්‍ය භාෂා බවට පත් වුණා. එතන ඉඳන් ඒ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ දෙපාර්තමේන්තු කාර්යභාරයත් වෙනස්සකට පත් වුණා. ඒතර එතන ඉඳන් සිංහල සහ දෙමළ කියන භාෂා දෙකේම ප්‍රවර්ධනය, ඒ භාෂා දෙකම භාවිතා කරන පුරවැසියන්ට ඒ භාෂා දෙකින්ම තමන්ගේ සේවාව ලබා ගන්න පුළුවන් රාජ්‍ය ආන්තරණයක් ස්ථාපිත කිරීම, මේ කියන කාරණා අපේ ප්‍රධාන මේ අරමුණ බවට පත් වුණා. ඉතින් එහෙම දිගට කාලයක් එනකොට 2007 වගේ වර්ෂයකදී රජය ප්‍රතිපත්තිමය තීරණයකට එනවා සෑම රාජ්‍ය සේවකයෙක්ම අනිවාර්යයෙන්ම තමන්ගේ අනිත් දෙවෙනි භාෂාවේ ප්‍රවීණතාවය ලබා ගත යුතුයි කියලා. එතකොට ඒකත් එක්ක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තාම පුළුල් වෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන ඒ ප්‍රවීණතා විභාග පැවැත්වීම, ප්‍රවීණතා අධ්‍යාපනය ලබා ගන්න, භාෂා අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය පාඨමාලා හැදෑරීම පැවැත්වීම, මේ ආකාරයට විශාල පරාසයකට දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල් වෙනවා. එතකොට දැන් ඔබතුමිය අහුව විදිහට මේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ දෙපාර්තමේන්තුවෙන් මොකක්ද කරන්නේ කියන එකට, අපි එකක් තමයි රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවකයන් මේ භාෂා ප්‍රවීණතාවය ලබාගෙන ඔවුන්ගේ කා සේවය මේ සෑම පුරවැසියුන් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීම, ඒ වගේම අපේ තියෙන භාෂාවන්, අපේ ජාතික භාෂාවන් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහය ප්‍රවර්ධනයට අවශ්‍ය කරන කාර්යභාර ඉටු කිරීම තමයි මූලික වශයෙන් අපි කරමින් ඉන්නේ.
0: අපි අද කතා කරන්නේ මේ සාමයට පාලමක් විදිහට මේ ද්විභාෂා භාවිතය කොහොමද අපි යොදා ගන්නට ඕන කියන කාරණාවයි. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති තුමනි අපි අහමු. දැන් මෙතුමා සඳහන් කළා මේ එතුමලාගේ දැක්ම විදිහට තියෙන මේ ශ්‍රී ලංකාවේ පුරවැසියා අතර සතුටුදායක සේවාවක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති තුනින් ලබා දීම, ඒ වගේම මෙහෙවර විදිහට තියෙනවා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවා සැපයීමේදී ද්විභාෂාවෙන් සේවාවන් ලබා දීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ සඳහා වැඩපිළිවෙළ තමයි මෙතුමා දැන් සඳහන් කළේ. මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තුළ මොනවා හරි අඩුපාඩු, ප්‍රශ්න හරි මොනවා හරි තිබෙනවා නම් ඒවා පිළිබඳ පැමිණිලෙන්නේ ඔබතුමාලාට? භාෂා පිළිබඳ ගැටලු තියෙනවා නම් තමන්ගේ භාෂා අයිතිය උල්ලංඝනය වුණොත් ඒ පිළිබඳ තොරතුරු එන නිසා පැමිණිලි කිරීම සිදුවන්නේ ඔබතුමාලාට? ඒ පැත්ත කතා කරොත් කොහොමද ඔය කියන ආකාරයේ යම් උනන්දුවක් තියෙනවද ජනතාව තුළ තමන්ට අසාධාරණයක් වුණොත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට අඩුපාඩු කතා බහ කිරීමට
1: එහෙම අවස්ථාවක් අපිට ලැබෙනවා නිරන්තරයෙන්? මේ කියන්නේ ගත්තොත් එහෙම අපේ රාජ්‍ය භාෂා කොමිෂමට බලයක් තියෙනම ශ්‍රී ලංකාව තුළ ද්විභාෂා භාවිතයේ උල්ලංඝනයක් වෙලා යම් කිසි ආකාරයකින් අපහසුතාවට පත් වෙන පුරවැසියෙකුට පුළුවන් පැමිණිලක් කරන රාජ්‍ය භාෂා කොමිෂමට ඕනම ආකාරයකින් තමන්ට දුරකථනයෙන් පුළුවන්, ලිඛිතව අපිට ලබා දෙන්න පුළුවන්, අපේ WhatsApp එකට දෙන්න පුළුවන්, වෙබ් එකට ඇවිල්ලා කතා කරලා හරි මක්කර ක්‍රමයකින් ඕනම ක්‍රමයෙන් එන පැමිණිලි අපි බාර ගන්න සූදානම්. ඒ බාරගෙන අපි ඒ සම්බන්ධ විමර්ශනය කරලා නිශ්චිත කාල සීමාවක් තුළ අදාළ නිර්දේශ නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ භාෂාව සමහරට භාෂාවක් අඩුයක් වෙන්න පුළුවන් භාෂාවක, එහෙම නැත්නම් භාෂාවක් යොදා ගැනීමේදී විච්ච අක්ෂර විඤ්ඤාසයේ වරදක් වෙන්න පුළුවන්, වැරදි අර්ථයක් තියෙන වචනයක් යොමු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ යම් කිසි භාෂාවක් සම්පූර්ණයෙන්ම ඉවත් කළා වෙනත් භාෂාවකට දෙන ස්ථානයේ නොදී තියෙන්න පුළුවන් ජාතික භාෂා දෙකකින් එකකට. අපි දැනගත්තොත් එහෙම යම්ස ලේඛනයක් සකස් කරලා තියෙනවා සිංහලෙන්.
0: මොකද මේ තිබිය යුතු පිළිවෙල මොකද්ද?
1: තිබිය යුතු පිළිවෙල ද්විභාෂාවෙන් සේවය ලැබිය යුතුයි. ද්විභාෂාවෙන් සේවය ලබා ගන්න නම් ඒ යම් ආයතන තුළ එනකොට පළවෙනියෙන් මේ පරිසරය අනිවාර්යයෙන්ම තිබිය යුතු ද්විභාෂාවේ.
0: ආයතන
1: නම් පරිසරය වර්ධනය විය යුතුයි. ඒකක්. එතකොට ආයතනයේ ඉන්න ප්‍රධානයාගේ යුතුකම තමයි තමන්ගේ ප්‍රධාන නාම පුරු ඉඳලා සංඥා නාම පුරු අනිකුත් අනුනාම පුරු සියලු තැන් තමන්ගේ ආපන ශාලාව පවන් ද්විභාෂාවෙන් නම් කර අඩුම වශයෙන් සිංහල සහ දෙමළ අත්‍යවශ්‍යයි. නමුත් බොහෝ විට අපි දකින්නේ මේක ওই භාෂා දෙකම නැතුව ඉංග්‍රීසියෙන් කැන්ටින් කියලා ලියලා තියෙනවා. මම මේ කිව්ව උදාහරණයක් විතරයි. දැන් එතකොට ඒ පරිසරය සකස් කරගන්නට ඕනේ. ඊළඟට සේවයක් ලබා දීමදී අපි පාවිච්චි කරන යම් ලේඛන, ආකෘති පත්‍ර, ඉල්ලුම් පත්‍ර මේ හැම එකක්ම පුරවැසියා සිංහල හෝ දෙමළ ජාතික භාෂා දෙයෙන් කවරක් හෝ කතා කරන පුරවැසියාගේ භාෂාවෙන් ලබා දෙන්න අපිට වගකීමක් තියෙනවා නිලධාරීන්ට, අයිතියක් තියෙනවා ව්‍යවස්ථාපිතව පුරවැසියාට. ඒකක්. ඊළඟට කතනයන් ගඩදුඩු කරන්න ගියොත් ඒ අවස්ථාවේදී යම් කිසි ආයතනයක සෑම කෙනාටම ද්විභාෂා භාවිතය කුඩු නැති වුණා යම් කිසි දෙවන භාෂාවෙන් සේවය ඉල්ලගෙන එන පුරවැසියෙකුට යම් කිසි විදිහකින් කතනය කරලා ඔහුගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අවශ්‍ය ආකෘති පත්‍ර ලබා දීලා පුරවාගෙන ඒ භාෂාවෙන් ඔහුට ඒ කාර්ය කරගෙන යන්න අවශ්‍යතාවය සලසා දීම අත්‍යවශ්‍යයි. ඒක නිසා මම කිව්වේ අර තුන් ආකාරයෙන්ම පරිසර නිර්මාණය කිරීම, ලේඛනගත වීම, කතනය. මෙන්න මේ තුන ආයතනයක් තුල තියෙනට ඕනේ. එතකොට ඒක කරන්න නම් ද්විභාෂා භාවිතය කියන එකට හුරු වෙච්ච අවශ්‍ය ප්‍රමාණයවත් අඩුම ගන්න ආවම ප්‍රමාණ නිලධාරීන් වාසේ භාෂා පැනන් සිටිය යුතුයි. අපිට තියෙන ගැටලුව තමයි අපේ රටේ ද්විභාෂා අවශ්‍යතාවයට සපුරන ප්‍රමාණයේ ද්විභාෂා භාවිත කරන නිලධාරීන් අපිට නැතිවීම. අපිට නිෂ්පාදනය කරන්නයි වෙලා තියෙන්නේ. මෙතුම ලැබසාල වෙහසක් ගන්නෝ දෙපාර්තමේන්තුව මේ සඳහා වැඩසටහන්ක පවත්වනවා, ප්‍රෝග්‍රෑම්ස් කරනවා, ට්‍රේනින් වැඩසටහන් කියන්නේ පුහුණු වැඩසටහන් පවත්වනවා, මේ ඔක්කොම කරනවා. ඉතින් එහෙම කළාට දැන් එතුමලා මහන්සිලා දෙන දැනුම තමන්ගේ අර පරිසාතර මට්ටම ඉක්මවාට පස්සේ දිකටම පවත්වාගෙන යන ජවා සම්පන්නව යන වද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ හුදෙක් අර පරිසාතර මට්ටම ඉක්මවන්න විතරක් ගන්න සමහර අය ඉන්නව නැත්තේ නෑ. නමුත් ඒක ජවා සම්පන්නව පවත්වාගෙන ප්‍රමාණය අවශ්‍ය සේවා දෙන්න උමනා ප්‍රමාණයට වඩා ඉතාමත් පහළ මට්ටමක ඉන්නේ. මෙතන ආකල්පමය හැඟීමකුත් තියෙන, ආකල්පමය වර්ධනයකුත් තියෙනට ඕනේ.
0: ඔව්, අපි භාෂාව ඉගෙන ගත්තටම ප්‍රමාණවත් වන්නේ ඒක භාවිතා කිරීමට තවදුර ආකල්පයක් ඇති වෙන්න ඕනේ.
1: ඇති වෙන්නට ඕනේ. ඒකේ වැදගත්කම තේරුම් ගන්න ඕනේ. මා ළඟට එන ප්‍රවේශියා, මේ රටේ ප්‍රවේශියෙක් එනවා මගේ ළඟට. ඔහුට ඔහුගේ භාෂාවෙන් ඒ සේවය ලබා ගන්න බැරි නම්, ඒ ප්‍රවේශියා එතන ස්ථානයේ අතරබං වෙනවා. ජාපනයේ ඉඳලා කොළඹට එන මිනිසයාට බස් එක තෝර ගන්න බැරි නම් ඊළඟ ස්ථානයට යන සමන්ගේ භාෂාවෙන් නැත්තම් යාපනයේ ප්‍රවේශියා කොළඹ අතරබං වෙනවා. කොළඹ ප්‍රවේශියා යාපනයේ අතරබං වෙනවා. ප්‍රවේශියා කොහොමද රටට අතරබං වෙන්නේ? ඌට ඔහුගේ අවශ්‍යතාවයට ගන්න පුළුවන්කම තියෙනුනේ. එසේ අතරමං වූ පුරවැසියන් තුල ඇතිවන මතවාද තමයි පසු කාලෙක මේ ඇති වෙලා මේ රටේ යම් යම් වැරදි ප්‍රවර්ධනයන්ට යොමු වුණේ. ඒ නිසා අපේ රටේ පැත්ත ගත්තොත්, අපේ රටේ සාමයට තියෙන බාධාව ගත්තොත්, අනිත් රටවලට සාපේක්ෂව භාෂාව කියන එක සාමය ඇති කරන්න වඩා වැදගත් සාධකයක් බවට පත්. වඩාත්ම වැදගත් සාධකයකොත් වඩාත්ම නිවැරදි. අපි අධ්‍යක්ෂකව මන ආර්ථික හේතු තියෙන්න පුළුවන්, වෙනත් සමාජ හේතු තියෙන්නත් පුළුවන් රටේ සාමයේ පිළිබඳව. නමුත් මූලිකව මේ රටේ සාමයේ බෙදලා තියෙන ආකාරය විශ්ලේෂණාත්මකව බලලා විග්‍රහ කළොත් ප්‍රධානතන භාෂා පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක යුද්ධෙන් පස්සේ අපේ රටේ නිර්මාණයකට කොමිසමක් තිබ්බා, උගත් පාඩම්මා සඳහන කොමිසම කියලා. ඒ කොමිසම පහසඳන කොමිසම එක පැහැදිලිව කියලා තියෙනවා. මේ ඛේදනීය ඉරණම මේ රටේ ඇති වුණේ අවුරුදු 30ක් තිස්සේ මේ ගැටලු නිසා. ඒක නිසා මේවා මේ තත්ත්වයන් වර්ධනය කරන ඒවා මර්ධනය කරලා මර්ධනය වෙලා තියෙන දේවල් දැවත වර්ධනය කරගන්න අවශ්‍ය ප්‍රතිපත්ති, භාෂා ප්‍රතිපත්ති කියන එක ඒක ඔබසම පැහැදිලිව කියලා. සහ විශේෂයෙන් කියලා තියෙනවා පාසල් වල මේක භාවිතයට ගත යුතුයි භාවිතයක් විදියට. පාසල් සිසුන්ට තමයි මේක දෙන්නට ඕනේ. ඔවුන් තමයි අනාගත පුරවැසි පරපුර. අනාගත පුරවැසි පරපුරට අපි දෙන්න ඕන දේවල් ඔක්කොම ශිල්ප ටික දීලා අන්තිමට තනි භාෂාවෙන් කතා කරන පුරවැසියකට එළිට දැම්මොත් මේ ප්‍රශ්න කවදාවත් විසඳන්න හම්බෙන්නේ
0: නැහැ. අපි කතා කරමු මේ පිළිබඳ භාෂාවේ ඒ තරම්ම වටිනාකමක් තියෙන දෙයක් විදිහට හඳුනාගත්තේ. ඇත්තටම භාෂාව පිළිබඳ අයිතියක් තියෙන ආයතන තමයි මේ කතා බහ කරන්නේ. භාෂා ප්‍රවර්ධනයේ, අධීක්ෂණයේ, නියාමනයේට අයිතියක් තියෙන ආයතන තමයි මේ කාරණාව අපිට ඉස්මතු කරලා දෙන්නේ. ඒ නිසා අපිට ඒ කාරණාව කිසිසේත් සුළු කොට තකමින් බැහැර කළ නොහැකි. තිලක් කිටියරච්චි කොමසාරිස් ජෙනරාල්තුමනි, දැන් මෙතුමා සඳහන් කළා කර මේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විශාල මෙහෙවරක් මෙහෙයක් ගන්නවා, වීරයක් දරනවා ද්විභාෂාවෙන් වැඩ කරන මේ රාජ්‍ය සේවක පිරිසක් ගොඩනගා ගැනීම සඳහා. අස්සක් මුල්ලක් නෑරෝ දැන් මේ වන විට අපිට තිබෙන අත්දැකීම, අහන්නට දකින්නට තිබෙන අත්දැකීම එක බලනකොට ඉතාම පහළ තලයේ සිට මිහළ තලයේ දක්වාම තනතුරු සේවක සේවිකාවන් මේ භාෂා ප්‍රවර්ධනයට, භාෂා අධ්‍යයනයට යොදවාගෙන තිබෙනවා. ඒ සඳහා ගන්නා වූ වෙහෙස තුළ වර්තමානය වන විට අපිට දැනගන්න ලැබුණා විනිසුරු තුමන්ල පවා මේ සඳහා පුහුණු කිරීම සිදු වෙනවා කියලා. කොහොමද ඒ කාර්ය සිදුවෙන්නේ?
2: ඔව්, අත් වශයෙන්ම දැන් රජ සේවකයන්ට අනිවාර්ය කරලා තියෙනවා තමන්ගේ දෙවෙනි භාෂාව ඉගෙන ගත යුතුයි කියන එක. ඒකට අවශ්‍ය කරන දැන් පාඨමාලා පැවැත්වීම අපි ලංකාව පුරාම ආවරණය වෙන විදිහට කරගෙන යනවා. ඊට අමතරව අපි කල්පනා කළා දැන් මේ ජාතික සමගිය කියන ප්‍රධාන කාරණෙත් එක්ක මේක රාජ්‍ය සේවයෙන් එළියට ගිහිල්ලා සාමාන්‍ය ජන සමාජය ඇතුළෙත් කොහොමද මේ භාෂාව ව්‍යාප්ත කරන්නේ, අනිත් කෙනාගේ භාෂාව ඉගෙන ගන්න අවස්ථාවල් වැඩි කරන්නේ කොහොමද කියන
0: කාරණා. සියල්ලෝම ශ්‍රී ලාංකික පුරවැසියෝ
2: අනිවාර්යයෙන්ම. එතකොට ඒකෙදී ආපු එක අවස්ථාවක් තමයි මේ විනිසුරුතුමල්ල. අපි ඒක අපේ ජජස් ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා වෙනම, ඒගොල්ලොත් එක්ක අපි ඒකාබද්ධ වෙලා දැන් මේ විනිසුරුතුමල්ල සඳහා මේ භාෂාව දෙවන භාෂාව ඉගෙනුවේ වැඩසටහනක් ආරම්භ කළා. මේ අනුව දැන් උතුරු නැගෙනහිර පළාත්වල සියලුම උසාවිවල ඉන්න විනිස්තරතුමල්ලා සඳහා පාඨමාලා දෙක මේ වෙනකොට යනවා. එකක් අපි යාපනයේ, අනිත්ක මඩකලපුව පවත්වනවා. ඒක සිංහල භාෂාව උගන්වනවා. ඉතාමත් මූනන්දුවෙන් එතුමල්ලා ඒ පාඨමාලාවට සම්බන්ධලා ඉන්නවා. දැන් අපි ඉතාම නුදුරේ මේ අනිත් පළාත්වල දෙමළ භාෂා විනිස්තරතුමල්ලාට ඉගැන්වීමට ආරම්භ කරනවා. ඒ වගේම අපි ඉතාම ඈතකදී ආරම්භ කළා මේ ආපේ ඉන්න ආගමික පූජකතුමන්ලට මේ භාෂාව ඉගැන්වීමේ වැඩසටහන. ඒ අනුව අපි ඉස්සලාම අස්ගිරිය පිරිවෙනෙත් ඉන්න ස්වාමීන් වහන්සේලාට දෙමළ භාෂාව ඉගැන්වීම. ඒ වගේම අපි ආරම්භ කළා මුදු මහ විහාරේ ඉන්න ස්වාමීන් වහන්සේලා. එතුමා ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නේ සම්පූර්ණ මුස්ලිම් ප්‍රජාව වට වෙච්ච ගම්මානක. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා දෙමළ භාෂාව බෑ. ඉතින් අපි දෙමළ භාෂාව ඉගැන්වීම ආරම්භ කළා. ඒ වගේම අපි අක්‍රේපත්වේ සහ මේ බේරුවල තිර ජමියන් අලිමියා කියන ආයතනය දෙකේ ඒවා උසස් අධ්‍යාපන ආයතන මුස්ලිම් ඉස්ලාම් ආගම අධහන අය වෙනින් තියෙන ඒවයි අපි සිංහල භාෂාව ඉගන්නනවා. ඒ වගේම යාපනයේ දිස්ත්‍රික්කේ අපි ආරම්භ කරලා තියෙනවා. දැන් සිංහල භාෂාව ගන්නන් එහි ඉන්න කුරුක්කල්තුමල්ලාට සහ කතෝලික පූජකතුමල්ලාට. ඒතර මේක අපි විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන තමයි ආගම මිනිස්සුන් ඉතාමත්ම දැඩිව සම්බන්ධ දෙයක් ආගම ජීවිතයට. ඒතර ඒ ආගමික කර්තෘ නායකයන් හරහා අපිට පුළුවන් මේ ඒ ආගම්වල පණිවිඩේ පවා අනිත් ආගමික කණ්ඩායම වෙත යවන්න. මොකද අපි අතරේ භාෂා පිළිබඳ ප්‍රශ්නයක් වගේම ඇතම් අවස්ථාවදී ආගම කේන්ද්‍ර කරගෙනත් යම් යම් නොඑකඟතා සමාජෙ මතු වුණා. ඒතර අපිට ඇත්තටම සමහරවිට අපි දැන් බෞද්ධයෙක් විදිහට මට තියෙන ඉතාම අවබෝධය ඉතාම අඩුයි මුස්ලිම් ආගම සම්බන්ධ. මට තියෙන ඉතාම අවබෝධය අඩුයි හින්දු ආගම සම්බන්ධ. මොකද මට සමහර සිංහල භාෂාවෙන් ඒ ගැන ඉගෙන ගන්න, ඒ ගැන හොයාගන්න තියෙන ඉඩකඩ සමහරට අඩුයි. ඒතකොට මං හිතනවා අපිට එක පැත්තකින් ස්වාමීන් වහන්සේලාට මේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට දෙමළ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම හින්දු සහ ඉස්ලාම් මේ පූජකතුමන්ලට සිංහල භාෂාවෙන් ඒගොල්ලන්ගේ දර්ශනය ඒ දහම උගන්වන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණොත් අපිට එකිනෙක ආගම් පිළිබඳ විශාල අවබෝධයක් ඇති වෙවි කියලා. ඒක මම හිතනවා දීර්ඝ කාලීනව මේ සමාජයේ මේ ආගම් පදනම් කරගත්ත අනවබෝධයක් මතු නොවීමට ලොකු දායකත්වයක් අපයයි කියලා හිතනවා.
0: අපි බින්දුණු හදවත් එකතු කරමින් සාමය ගොඩනගා ගැනීම, ඒ යම් සාමයක් දිනාගත්තා නම් ඒ සාමය ස්ථිරසාර සාමයක් බවට පත් කිරීම, දිගු කාලීන සාමයක් බවට පත් කර ගැනීම ලිහිසු පහසු කාර්යයක් නෙවෙයි. ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් එක හා සමානවම එකතු විය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා උතුරෙන් දකුණටත් දකුණෙන් උතුරටත් සියතුන් පියාඹා යන දවසක් ඒක සැබෑ ලෙසම සාමය අරන් යන පණිවිඩයක් බවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. කෙටි විරාමයක් ගන්නවා.

0: අඟහරුවාදා ජනරාවේ අද අපි වෙන් කළේ මේ ද්විභාෂා භාවිතය සහ සාමයේ පෙරමග. අප බලාපොරොත්තු වන මේ සාමය උදා කරගන්නට ඔබ අප කොහොමද මේ ද්විභාෂා භාවිතය ළඟා කරගත යුත්තේ? සන්නිවේදනය සඳහා භාෂාව භාවිතා කළ යුත්තේ කෙසේද කියන ආකාරය පිළිබඳව කතා බහ කරන්නටයි අද අපි වෙන් කළේ මේ අපේ ගුවන් කාලය. අපේ මැදිරියේ ඉන්නේ රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සභාපති ජේෂ්ඨ නීතිඥ නිමල් ආර් රණවක මහතා සමගින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තිලක් හෙට්ටිආරච්චි මහත්මයා. සභාපතිතුමනි, ඔබතුමා සඳහන් කළා මේක දිගුකාලීන වැඩපිළිවෙලක් වෙන්නට ඕන, මේක පාසල් පද්ධතියට පවා යා යුතුයි කියන තැනින් මම විරාමයක් තිබ්බා. ඇත්තටම මේ ද්විභාෂා භාවිතය නැත්නම් භාෂාවක් භාවිතා කිරීමට හුරුවීම එක් රැයකින් කරන්නට බෑ. සමහර වෙලාවකට අද ගන්න තීන්දුව තීරණ අනාගතේ වසර කිහිපයක් ගිහින් හරි අපිට සාර්ථක ප්‍රතිඵල උදා කරයි. ඔබතුමාලාට තමයි මේ යෝජනා අදහස් ඉදිරිපත් කිරීමේ වැඩි අයිතිය තියෙන්නේ. මොනවද ඉදිරිපත් කරලා තියෙන යෝජනා මේ සඳහා මේ අලුත් ආකාරයේ?
1: හොඳ ප්‍රශ්නයක්. ඇතර මේ ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් අපි දකිනවා ආකාර දෙකකින් මේ ප්‍රශ්නේ මුණ දෙන්නලා දෙනවා කොමිසමට. එකක් තමයි මේ ප්‍රශ්නය මතුණාට පස්සේ ඒ ප්‍රශ්නයට විසඳුමක් දීම. ගැටලුව මතුණාට පස්සේ විසඳුමක් දීම. අපි කියනවා රියැක්ටිව් කියලා කියන්නේ අපි ප්‍රතිචාර දක්වන සිද්ධ වුණාට පස්සේ අපිට ප්‍රතිචාර දක්වනවා. ඊළඟට අපි දැන් හිතලා තියෙන්නේ එසේ නොවී ඒ ගැටලුව මතු නොවන තත්ත්වය ඇති කිරීම. ප්‍රොඇක්ටිව් ප්‍රොසෙස් එක. මෙන්න මේ දෙආකාරයෙන් තමයි කොමිසම් ක්‍රියාත්මක වෙන්නේ. දැන් රියැක්ටිව් ප්‍රොසෙස් එකේ දෙබ නැත්නම් ප්‍රශ්නේ මතු පස්සේ කරන වැඩවල තමයි උනාට පස්සේ අපි භාෂා නිවැරදි කරලා එතකොට මෙතුමන් ලට යොමු කළා ඒවා ට්‍රාන්ස් මේ පරිවර්තන කරගෙන දෙපාර්තමේන්තුවෙන් ඒ ක්‍රමය. නමුත් ඒකෙන් මේ ප්‍රශ්නය රටට අවශ්‍ය සාමය ඇති කරන තරම් මට්ටමකට අපිට තිරසාරව ගෙනියන්න අමාරුයි.
0: තාවකාලික විසඳුම් සොයන්න පුළුවන්.
1: විසඳුම් ගන්න පුළුවන්. මම කියන්නේ ලෙඩක් හැදෙනට වඩා ලෙඩේ නැති කරලා දාන එක. හැදෙන එක නැති කරන එක. දවසූරිය තුරන් කළා. හැදුනට පස්සේ බෙහෙත් වැඩි තමයි හොඳ ක්‍රමය. ඉතින් ඒ නිසා තමයි මේ සඳහා අවශ්‍ය තෝතැන්න තෝරගත්තේ. කොහොමද මොන ස්ථානයෙන්ද මේක පටන් ගන්න ඕනේ? රාජ්‍ය නිලධාරීන් රාජ්‍යයේ ඉන්න ප්‍රවේශන සේවය සපයන අය හැමෝම පාසල් පද්ධතිය තුළ අවුරුදු 12ක් 13ක් ජීවිතය ගත කරනවා. ඒ කාලේදී ඔක්කොම දැනුම සම්භාරය දෙන්නේ. එතකොට අනේ ඒ කාලේ ඉඳලා දරුවන්ට ක්‍රියාකාරකම් කරකා එකට අනිත් සංකල්පීය කටයුතු කරහා ඔවුන්ගේ ශාස්ත්‍රීය කටයුතු කරහා දෙවන භාෂාව භාවිතයට යොමු කරොත් පාසලෙන් එළියට පැමිණ අපූර්වශිෂ්‍යකට සමාජගත වෙනකොටම ඔහුට අඩුම ගානේ භාෂා දෙකෙන් සම්නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ඔහු කොතනක හිටියත් ඔහුට භාෂා ප්‍රතිපත්තිය අනුව තමා එදිරේට එන පුරවැසියාගේ කාර්ය හොඳින් ඉටු කරලා දීමේ හැකියාව ස්වභාවිකව ලැබෙනවා. මේක බැරි දෙයක් නෙවෙයි. උදාහරණයක් මේකට කාලයක් අවශ්‍ය ඔබ කිව්ව විදිහට. අපි ගමු යම් කිසි දරුවෙක් පළවෙනි සැරේ ඇතුළත් වෙලා මේ ක්‍රියාදාමයේ ඇතුළේ අනිකුත් අධ්‍යාපන ලබන අතරේ ද්විභාෂාවෙන් සංනිවේදනය කළ හැකි දරුවෙක් බවට පත් වෙලා එළියට එනකොට එයා ඒක ඇත්තටම තව ලක්ෂ 4ක් 5ක් ඒ தത്വෙම සමාජගත වෙනවා. ඒ දරුවා එනකොට ඊට පස්සේද પરම්පරාවම ඉදින් ඊට පස්සේ අර ගහ ගෙඩියෙන පටන් ගත්තා වගේ දිගටම මේ ඵලය අපිට ලබා දෙනවා. එතකොට මෙරටේ තිරසරව භාෂා ප්‍රසිද්ධවන්නම් අන්න ඒ වගේ සමාජගත වෙන හැම පුරවැසියාම ද්විභාෂාවට යොමු කිරීමේ කල හැකි උත්සාහය අපි මෙතේ කරේට කරලා නැති උත්සාහය අපි නිරත වෙනවා. අපි ඒක නිසා කියනවා රජයට අපි යෝජනා කරලා තියෙනවා, සංකල්ප පත්‍රයක් අපි ගොඩනගලා තියෙනවා, හදලා තියෙනවා, අපි ඉදිරිපත් කිරීම නියමිතයි. ඒක පාසල් තුල භාවිතයෙන් දෙවන භාෂාව හුරු කිරීමට අධ්‍යාපන මට්ටමින් දෙවන භාෂාව හුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියෙන් තීන්දුව රාජ්‍ය මට්ටමින් ගත යුතුයි. ඒක තමයි අපි කියන්නේ තිරසර විසඳුමක් සඳහා මේක අවශ්‍යයි. උදාහරණයක් අපිට අපේ පරිසරය තුළ බලන්න මේ කොළඹ වට ප්‍රදේශවල ඉස්සර දෙමළ අකුරක්වත් දකින්න තිබුණේ නැහැ නේ. බොහොමද ඉංග්‍රීසි නාම පුවර තමයි තිබුණේ. නමුත් අපි සිංහල පුංචි කාලේ ඉඳන් සිංහල දෙමළ වචන කොච්චර ඉස්කෝලේ යන්නේ ඉගෙන ගත්තද? පරිසරයේ දිහා බැලලා. නමුත් දෙමළ තිබුණේ නැහැ නේ. අපි පොත්සාප්පුවල ළඟෙන් ගියොත් ඒකේ නම තියෙනවා බුක්ෂොප් කියලා තියෙනවා. ගහලා සිංහලෙන් දෙමළෙන්. ඉතින් අපි තේරුම් ගන්නවා බුක් කියන්නේ පොතට, ෂොප් කියන්නේ සාප්පුවට. මේ භාවිතයෙන් පරිසරයෙන් ගන්න අත්දැකීම් එක එන දැනුම මේක නැහැනේ දෙවන භාෂාවට දීලා. උතුරේ සිංහල වලට දුන්නෙත් නැහැ, දකුණේ දෙමළට දුන්නෙත්. ඒක අපි දෙන්න ඕනේ දැන්. බලන තැන භාෂා තුනම තියෙන්නට ඕනේ. මේ සිංහල අකුරු, මේ දෙමළ අකුරු, මේ ඉංග්‍රීසි අකුරු කියලා වෙනම හඳුනා ගැනීමේ මූලික දැනුම ඉඳලා සංනිවේදනය දක්වා මේක වර්ධනය කරන්න පුළුවන්. පරිසරයයි ක්‍රියාකාරකමයි නිර්මාණය කළොත් හොඳම දැන පාසල අකුරු කියවන දවසට දරුවට සිංහල හෝඩියයි ඉංග්‍රීසි හෝඩියයි විතරක් දීලා දෙමළ හෝඩිය නොදී නැතුව දෙමළ හෝඩි පොතේ දුත් ආනා කියවන්න ඕනේ. ඒක බේන්නේ නැහැ වෙලා නැහැ. කාගවත් පුද්ගලික වරදක් නෙමෙයි මේක. සමාජය විතන් වෙලා තියෙන එතනින්.
0: සමාජ යාන්ත්‍රණයම ගැටලුව.
1: ඕක තමයි දෙමළම්මත් කලේ. මම නිතරම කියන දෙයක්. මෙතන තමයි මුල තියෙන්නේ. දරුවාට ඒක දිය යුතු මොහොතේම අපි එතන නැති කරලා තියෙනවා. නමුත් අපි ඉංග්‍රීසි වල ලොකු තැනක් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක දෙන්න. ඒකේ හානියක් නැහැ. නමුත් මේ රටේ යථා තත්ත්වයෙන් පවතින තිරසාර සමාජයක් ගෙනියන්න නම් ભેදවලින් තොරව අපි අනිවාර්යයෙන්ම දෙවන භාෂාව පරිසරගත කළ යුතුයි. ඒක තුළ ක්‍රියාකාරකම් රට පුරා පවත්වාගෙන යා යුතුයි. දරුවෝ පරපුර නිකම්ම අර තමන්ගේ මව් භාෂාව ඉගෙන ගන්නවා වගේම
0: නිරායාසයෙන්
1: රටගෙන උතනට ගෙන හැකි පුරවැසියෙක් බවට නිරායාසයෙන් පත් වේවි. මේක කළ යුතුයි. ඒක තමයි තිරසර විසඳුමේ පෙරමග.
0: ඔබ සිංහල භාෂිකයෙක් නම් ඔබේ දෙවන භාෂාව තමයි දෙමළ භාෂාව. ඔබ දෙමළ භාෂිකයෙක් නම් ඔබේ දෙවන භාෂාව තමයි සිංහල භාෂාව. අපි ජාති ආගම් කුල ભેදවලින් තොරව අපිව හඳුන්වන්නට පුළුවන් එකම නාමය බවට පත්වන්නේ ශ්‍රී ලාංකික කියන නාමයයි. කියමනක් තියෙනවා ඔබේ ලෝකයේ සීමාව ඔබේ භාෂාවේ සීමාවයි කියලා. භාෂාව කොයිතරම් දුරට දන්නවද ඒ තරම් දුරට ඔබේ ලෝකය පුළුල් වෙනවා. තිලක් හෙටිආරච්චි මහත්මයා, මේ කාලවකවානුව වන විට මේ දිනවල අපිට අහන්නට ලැබෙනවා, දැන් කලින් තිබුණේ මේ භාෂා පාඨමාලාව සම්පූර්ණ කරන්නට, එහෙම නැත්නම් භාෂා ප්‍රවීණතාවය ලබා ගන්නට තිබුණේ රාජ්‍ය රජයේ දෙපාර්තමේන්තුවලට වැඩි වශයෙන්ම. නමුත් මේ වන විට මං හිතන අස්සක් මුල්ලක් නෑරම සියලු කෙනාම මේකට දායක කරගත යුතුයි කියන මතයට ඇවිත් තිබෙන නිසාම සංස්ථා මණ්ඩලවලටත් මේ භාෂා ප්‍රවීණතාවය පිළිබඳව දැනුම් දී තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. දැන් මේ පාඨමාලා සකස් වෙන ආකාරය පිළිබඳව හෝ එහෙම නැත්නම් එහි ක්‍රියාත්මක වන ස්වරූපය පිළිබඳව මං හිතන බොහෝ දෙනෙකුට මේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල ඒතරම් දැනුමක් අවබෝධයක් නෑ. මේ තත්ත්වය ඔබතුමාලා අවබෝධ කරගෙන සිටින ඒ සඳහා කොහොමද මේ දැනුවත් භාවය ලබා දෙන්නේ?
2: ඔබතුමිය අත්‍තර මේ කියපු කතාව නිවැරදි. 2023 මුදල් අමාත්‍යංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් වෙනම චක්‍රලේඛනයක් නිකුත් කළා. මේ අර්ධ රාජ්‍ය ආයතනවලට එහෙම නැත්නම් සමාගම් සංස්ථා ව්‍යවස්ථාපිත ආයතනවල සිටින සියලුම සේවකයන්ටත් මේ දෙවන භාෂාව ප්‍රවීණතාවය පිළිබඳ අවශ්‍යතාවය අනිවාර්ය කරලා. හැබැයි අපි මේ මෑත කාලේ අපි අත්දැකීම තමයි ඔය ඔබතුමිය කිව්වා වගේම ඒ බොහෝ ආයතන මේ පිළිබඳ තාම දැනුවත් වෙලා නැහැ. ඒ නිසා ඒ සාමාන්‍ය රජයේ ආයතනයක ඉන්න නිලධාරීන් තමගේ දෙවන භාෂාව ඉතා උනන්දුවෙන් ආධාරණ අපේ ආයතන වලට සම්බන්ධ වුණාට මේ අර්ථරාජ්‍ය ආයතන වල නිලධාරීන් සම්බන්ධිතා අඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපි දැන් මේ දවස්වල ඒ අර්ථරාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන උන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කරගෙන යනවා. දැන් මම හිතනවා මේ ඒ ප්‍රශ්නෙත් එක්කම දැන් මේ වැඩසටහන මේ අවස්ථාවේ අහන කෙනෙකුට සමට රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුළුවන්. මේ භාෂාව සම්බන්ධව අපේ දෙපාර්තමේන්තුවේ මොනවද ඒගොල්ලන්ට තියෙනවද යම්කිසි ප්‍රයෝජනයක්? ඒ ගැනත් මම පොඩි වචනයක් කිව්වොත් හොඳයි කියලා.
0: ඔව් කතා කරමු.
2: ඔව්. දැන් එකක් තමයි ඔය කිව්ව විදිහට භාෂා පාඨමාලා වල පැවැත්වීම රජයේ නිලධාරීන්ට. ඒකට මේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන කෙනෙක් මේ වැඩසටහන අහනවා නම් පිතාම ආරාධනා කරනවා ඔබට අනිවාර්යෙන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඒ සම්බන්ධ චක්‍රලේඛන විධිවිධාන තියෙනවා. ඒ නිසා අපි ඒ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විදිහට අපි සැදී පැහැදී ඉන්නවා ඒ පාඨමාලාවල් පවත්වලා අපිට සහයෝගය දෙන්න. එහෙනම් අපිට ඒ සම්බන්ධව දැනුවත් කරන්න කියන එක. ඒ වගේම තමයි සාමාන්‍ය සියලුම රජ සේවකින්ට අදාළ වෙන විදිහට මේ භාෂා අවශ්‍යතාවය, එහෙම නැත්නම් ඒ ප්‍රවීණතාවය තහවුරු කරන්න දැනට තියෙන භාෂා පාඨමාලාවක් හදාරන්න.
0: ඔව්, දිලක් මහත්මයා, පාඨමාලාවන් කියන කතාවදී මම යමක් එකතු කරන්නට කැමතියි. දැන් ඔය සඳහන් කරලා එවන කොළවල පෑ 100ද 150ද 200ද කියලා සඳහන් වුණාට කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒ තෝරගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඒ තම තමන්ගේ තනතුරු නිලතලවලට අනුව තමයි මේ භාෂා පාඨමාලාවට අදාළ පෑ ප්‍රමාණය සීමාවන්නේ. පැය 100 150 ඔබ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නම් පැය 200ක් වෙන කාල සීමාවක් සම්පූර්ණ කරන්නට ඕන.
2: ඔව් එහෙම තමයි. ඒ කියන්නේ කලින් මේක මට්ටම් 4කට තිබුණා. දැන් මේ වෙනකොට මට්ටම් 3කට තියෙන පැය 150 200 තමයි විධායක මට්ටම නිලධාරීන් සදා තියෙන්නේ. ඊට පස්සේ මධ්‍යමක මට්ටම නිලධාරීන් සදා පැය 150කුත් අපි යටිතල නියෝජනය කරන නිලධාරීන් සදා පැය 100ක පාඨමාලාව තමයි අඳුර මේ හදාරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ
0: ඊට අමතර ක්‍රම වේදේ?
2: ඔව් ඊටමත් මෑතකදී අඳුරලා දුන්න එකට විකල්ප අවස්ථාවක්. එතකොට මේ මොකද සමහර නිලධාරීන් උන්ගේ තියෙන කාර්ය බහුල භාවයත් එක්ක මේ පැය 200ක් වගේ කාලයක් මේ පාඨමාලාවල් හදාරන්න වෙන් කරන්න අපහසුතාවයල් තියෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදියට යම් කෙනෙකු තමගේ සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවිනි භාෂාවට සමත් වීම තිබීම ප්‍රමාණවත් S1ක් තිබීම ප්‍රමාණවත් තියෙනවා නම් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් අපි කියනවා මේ ලිස්නින් ටෙස්ට් එකක් සහ පවත්තලා ඒ අන්තුව අපි උන්ට කතික කතන විභාගයක් සමත් වීම තුලින් මේ රාජ්‍ය භාෂා අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒකම අපි පවත්වනවා NLQ කියලා වෙනම විභාගයක් National language qualification තංජාතික භාෂා සහතික පාඨමාලාවක් විභාගයක්. මේක රජ්‍ය සේවකයන්ට මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ට ආදාරණ පුළුවන් පාඨමාලාවක්. මේක ඉතා වැදගත් වෙන්නේ දැන් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව අපේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයේ සම්පූර්ණ කර ජාත්‍යන්තර එක්ක විශ්වවිද්‍යාල ඉගෙන ගන්න හෝ විදේශ රැකියාවට යනකොට අපිට අපි IELTS පාවිච්චි කරනවා. ඒක තමයි ඒක ජාත්‍යන්තර පිළිගත්ත එක් සාහිත්‍ය භාෂා සම්බන්ධ ඉංග්‍රීසි භාෂා සම්බන්ධ. ඒ වගේම අපේ දේශීය භාෂාව එහෙම නැත්නම් අපේ ජාතික භාෂාවන් දෙක සිංහල සහ දෙමළ භාෂාව සම්බන්ධව තියෙන ජාතික වශයෙන් පිළිගත්ත සහතිකයක් ඔබට ලබා ගන්න පුළුවන් මේ NLQ විභාගයේ සමත්. ඒකත් මොඩල් එක අපි අපේ කුසල කියවීම, ශ්‍රවණය, ලිවීම, කතා කිරීම කියන මේ සියලුම දේ ආවරණය වෙන විභාගයක් තියෙන. ඒක ඕනම පුරවැසියෙකුට ලංකාවේ මේ විභාගයේ සමත් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි භාෂාව සහතික කරන්න පුළුවන් මේ යම්කිසි ලේඛනයක් තමයි ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙක් නම් ඔබට රුපියල් 25,000 දක්වා අමතර මුදලක්, ඒ වගේම ඔබේ වැටුපට වැටු වර්ධකයක් එකතු වෙනවා මේ විභාගයේ සමත් වීමෙන්. ඉතින් මේක මම හිතන්නේ මීට අමතරව යම්කිසි කෙනෙකුට දැන් විශේෂයෙන්ම අපේ අධ්‍යාපනය හදාරන අයට විශේෂයෙන් වැදගත් වෙනවා මේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මේ තියෙන වචන, අලුත් වචන දැන් විවිධ හැමදාම අපේ සියලුම විෂයන් එදිනෙදා යාවත් කාලන වෙමින් යන්නේ. ඒකට ඒවත් එක අලුත් වචන නිර්මාණය වෙනවා, අලුත් විෂයන් හැදෙනවා. මේවට අපි වෙනම වචන නිර්මාණය කිරීම, සිංහල සහ දෙමළ වචන නිර්මාණය කිරීම කටයුතු යනවා. අපි දැනට විශේෂ ක්ෂේත්‍ර 90ක වචන ඒ විදිහට නිර්මාණය කරලා අපි කියන ග්ලොසරි
0: ප්‍රකාශන නිකුත් කරනවාද
2: ප්‍රකාශන තියෙනවා. ඒනම් තොරව අපි වෙනම අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඊට අමතරව අපි වෙනම ඇප් එකක් හදලා තියෙනවා. ඔබේ මොබයිල් ෆෝන් එකෙන් ඒ ඇප් එක ගන්න පුළුවන්. ටර්මිනෝ හබ් කියලා ඒකේ නම ටර්මිනෝ හබ් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒකේ විවිධ විෂයන්, දර්ශනීය, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ වෙන විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව වචන විශාල සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ කියන වචන දෙකෙන්ම ඉංග්‍රීසි වචන සඳහා ලබා ගැනීම හැකියාව තියෙනවා. I think මීට අමතරව ඇත්තටම අපි පරිවර්තනයේ කාර්යයට සම්බන්ධ ඍජුව මැදිහත් වෙනවා. මොකද
0: වගකීතු ආයතනය.
2: ඔව්, විශේෂම රාජ්‍ය ලේකන පරිවර්තනයේදී වගකීතු ආයතන විදිහට අපි ඒ කාර්යය ඉටු කරනවා. දැන් විශේෂයෙන්ම භාෂා කීපයක් භාවිත කරන රටක ලංකාව වෙනි මේ පරිවර්තකයාට සහ පරිවර්තන ක්‍රියාවලියට විශාල වගකීමක් තියෙනවා, විශාල කාර්යභාරයක් තියෙනවා. දැන් අපිට සමහර සියලුම දෙනාට භාෂා, තනිත් භාෂා ඉගෙන ගන්න බැරි වුණත් පරිවර්තනය හරහා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්න පුළුවන්. ඉතින් අපි මේ පරිවර්තන ක්‍රියාවලිය ලංකාව වඩා ශක්තිමත් කිරීමට කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපිට පරිවර්තකයෝ අවශ්‍ය පුළුවන් තරම් නිර්මාණය කරන ඉහළ ගුණත්වයක් සහිතව. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල 4ක මේ වෙනකොට පරිවර්තන පිළිබඳ උපාධිය ආරම්භ කරලා තියෙනවා. ඒ සියලුම විශ්වවිද්‍යාලවල ඒ ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව පරිවර්තන සම්බන්ධව අපි දෙපාර්තමේන්තුවේ අපි ඒකට ලබා දෙනවා. ඉතින් ඊට අමතර මේ පරිවර්තන සංචිතයක් අපි පවත්වාගෙන යනවා. ඕනම කෙනෙකුට තමන්ගේ හදිසි පරිවර්තනයක් තියෙනවා නම් ඒ පරිවර්තන සංචිතය අපි ඉගෙනගෙන භාෂා පහසුකාරකම් පහසුකම් සපයනංගේ මේ සංචිතය කියලා එක්කෙනෙකුට සම්බන්ධ කරලා කතා කරලා අපි වෙබ්සයිට් එකේ ඕන ඒගොල්ලන් තොරතුරු ගන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ භාෂා දෙකේ හැකියාව දැනට තියෙනවනේ. ඔවුන් කැමති නම් අපිත් එක්ක එකතු වෙලා යම්කිසි කාර්යයකට සම්බන්ධ වෙන්න අපි ආරාධනා කරන එන්න අපි ළඟ භාෂා උගන්න සම්පත්දායකයෙක් විදිහට ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාෂා පරිවර්තනය කරන භාෂා පහසුකම් ආර සප්පයන්නේ විදිහට බඩ ලියාපදිනු අපි එතකොට එහෙම අපි කවුරු හරි අපිට ඉදුම් කරොත් අපි විභාගයක් තියලා පරීක්ෂණයක් කරලා අපේ සංචිතවලට තුලත් කරන එක ඔබට ඔබේ තියෙන හැකියාව පාවිච්චි කරන්නත් ඔබට යම්කිසි අමතර ආදායමක් උපයා ගැනීමටත් හේතුවක් වේවි සහ අපේ මේ සමස්ත අරමුණ ද්විභාෂික සමාජ බිහි කිරීම සඳහා ඒක ලොකු රුකුලක් වේවි
0: ද්විභාෂා භාවිත සමාජයක් බිහි කිරීම සඳහා කරන්නට පුළුවන් සියලු කැපකිරීම් සිදු කරනවා ආයතන ගතව ඔබට විවෘත ආරාධනාවක් ඉදතුමා කළා ඔබ සතුව මේ ද්විභාෂා භාවිතය පිළිබඳ හැකියාවක් තිබෙනවා නම් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා ඒ සඳහන් කළ ආකාරයේ භාෂා ප්‍රවර්ධනය සඳහා භාෂා ඉගැන්වීම සඳහා ඔබට එකතු වන්නට පුළුවන් රණවක මහත්මයා අපි අවසානයේ සඳහන් කරමු දැන් මේ කියන කරුණුකාන අධීක්ෂණයටත් නියාමණයටත් යම් වැඩපිළිවෙලකුත් තියෙන්නට ඕන සහ ආකල්පමය වශයෙන් වෙනස් වීම කියන එක පිළිබඳව සඳහන් කළොත් මාධ්‍ය පැත්තටත් අපිටත් වගකීමක් තියෙනවා නිර්මාණකරණයටත් වගකීමක් තියෙනවා සාහිත්‍යකරුවන්ටත් වගකීමක් තියෙනවා ඔබ කොහොමද ඒ කාරණා විවෘතව දකින්නේ
1: ඒක ඕනෑම සංකල්පීය ප්‍රවර්ධනයකට වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භාෂා භාවිතය කියන සංකල්පය ප්‍රවර්ධනය කරනවා නම් ඒ මං කියපු අර අවශ්‍ය පරිසර නිර්මාණය කිරීම ඔබ කියපු සම්පත් සේවාදායකින් සම්පත්දායකින්ගේ බගකීම. නිවැරදි භාෂාව නිවැරදිව සන්නිවේදනය කිරීම එක වැදගත් දෙයක්. ඒ වගේම භාෂාවේ තියෙන යම් යම් ප්‍රභේදයන් ඒවා පිළිබඳව දැන් දෙපාර්තමේන්තුව ගත්තොත් හදනවා ශබ්ද කෝෂ ශබ්දමාලා. ඉතින් මේවා ප්‍රවර්ධනය කිරීමේදී වාහකයන්ට කටයුතු කරන්න ඔය මාධ්‍යවලට ගාත් පුළුවන්. මොකද මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක ක්‍රිය වැදගත්කම සම්බන්ධ වෙනොත් දැන් ඔබ මේකට බඩසටහන හොඳම උදාහරණයක්. එකක් තමයි ඔබ දැන් කීපයක් කළා තියෙනවා. ඉතින් මේ සහයෝගයත් කොමසමට අවශ්‍යයි. එකක් තමයි අයිති පිළිබඳ දැනුවත් කිරීමට මිනිස්සු අයිතියක් තියෙනවා. ඒ වගේම ඒ කිරීමේ වගකීමක් පකරාදීමේ වගකීමක් තියෙනවා. ඒ කණ්ඩායම් කවුද කියලා ජනගත කරගන්න මාධ්‍ය අවශ්‍යයි. ඉතින් මේ අවස්ථාවේ අපි කියන්නේ මාධ්‍යවලටත් විශේෂයෙන් තමන්ගේ වැඩසටහන් නිර්මාණය කරනකොටත් මේ භාෂා භාවිතය තමන්ගේ පණිවිඩය මේ රටේ සියලු ජන කොටස් වලට ලැබෙන ආකාරයට මාධ්‍ය කරන්නේ සංනිවේදනයක්. ඒ සංනිවේදනයේ වැදගත් අවස්ථාවන් සුවිශේෂී අවස්ථාවන් සියල්ලකදීම මේ ද්විභාෂා භාවිතා කරන්න. මොකද සමහරට ඔබ දෙන නිවේදනය බොහෝ පිරිසකගේ ජීවිතවලටත් තීරණාත්මක නිවේදනයක් වෙන්න පුළුවන්. ඒ තේරුම් ගන්න බැරි වුණොත් ඛේදවාචකයෙන් අවසන්ට පුළුවන්. ඒ නිසා භාෂා භාවිතය විවිධ අවස්ථානවලදී අපිට ආමන්ත්‍රණය කරන්නේ එක එක ආකාරයක වැදගත්කම පෙන්වා දෙමින්. ඒක නිසා අපි කියන්නේ හැම වෙලාවෙම ද්විභාෂා භාවිතය කියන එක මේ රටේ ප්‍රවති යුතු සංකල්පයක් පාත්වන යුතු සංකල්පයක්. දැන් මේක උල්ලංඝනය වෙනවා නම් කොමිෂන් පුළුවන් මැදිහත් වෙන්න.
0: ඔව් ඒ කාරණාවත් කියමු අපි.
1: ඇත්තටම අපි විශේෂයෙන් භාෂා මේ භාවිතය පිළිබඳව ආයතන විගණනයට ලක් කරනවා. අපේ කණ්ඩායම් ගිහිල්ලා හොයලා බලලා අර මං කියපු පරිසර තුන නිර්මාණය වෙලා තියෙනවද පරිසර නිර්මාණය වෙලා තියෙනවද ලේකම් නිර්මාණය කරලා තියෙනවද ඒ වගේම කතණෙන් සහවිදුත අය ඉන්නවද කියලා අපි නිර්දේශ නිකුත් කරනවා. ඒ නිර්දේශන කටයුතු කරමින් ආයතන නිවැරදි වෙනවා. එතෙන්දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විශාල වශයෙන් පරිවර්තන පැත්තෙන් අපිට ගොඩාක් සහයෝගය දක්වනවා. ඔබ සංචිතය හරහා විශාල නිවැරදි කිරීම ප්‍රමක් අපි කරනවා. ඒ කියන්නේ ඒක තහවුරු කිරීමට තවදුරටත් ඒ අපි අපේ විගණන කණ්ඩායම ගිහිලා නිරීක්ෂණය කරපු දුර්වලතාවය නැවත ප්‍රතිස්ථාපනය කරලා එම හිඩැස නැති කර ගැනීමට අපි යවස්ථානවලදී අපේ සහෝදර ආයතනවල සහයෝගය ගන්නවා. එතකොට ඒ වගේම උල්ලංඝන වීම ගැන කිව්වොත් අපිට අපේ ආයතනයට පැමිණ ඕනම් වෙලාවක ඔබලන්ට පුළුවන් පැමිණ ලක් කරන්න. නාවල රාජගිරිය පාරේ රාජගිරිය නාවල පාරේ ජනදේශිත භාන සංකීර්ණෙ 9 වෙනි මහලේ එතනට පැමිණෙන්න පුළුවන්. නැත්නම් අපේ 1956 ඍජු දිගුවට කතා කළා
0: 1956
1: 1956 කියන එක තමයි එතන අර්ථය දහන බලන්න 1956 තමයි මෙලටේ භාෂා ප්‍රතිපත්ති ගැන යම් ව්‍යවස්ථාපිත තත්ත්වයක් නිර්මාණය වුණේ. ඒක නිසා 1956 විශේෂයි අංකේ භාෂා භාවිතය සම්බන්ධ එක අපි නම දාලා ඒ අංකේ ලබා දීලා තියෙන්නේ.
0: මේ දිනවල ජාතික ගෝණදෙලිය ඔබතුමාලා අනුග්‍රහක දායකත්වයෙන් පිළිවෙත් ප්‍රචාරයක්
1: ලබා දෙනවා. අපි ලබා දෙනවා මේ වෙන විට. එතකොට ෆැක්ස් මගින් පුළුවන්. එතකොට අපි ඒවට අවශ්‍ය මැදිහත් වීම කරලා හැකි තරම් ඉක්මනට ඒ ප්‍රතිකර්මය දන්න අපේ නිලධාරීන් යොහුසුළු වෙනවා. එකම තැනක් මට කියන්න ඕන ඔබ යුද්ධය පිළිබඳව මතක් කළා. අවසාන වශයෙන් මේ සාමයේ පෙරමග අපි වෙනුවට මට කියන්න තියෙන්නේ ලෝකයේ සිදුණු කිසිම යුද්ධයක ජයග්‍රහකෙක් නැහැ. අද බිහි කරපු අධිරාජ්‍ය අද රෝම අධිරාජ්‍ය රෝමයේ කියන නගරයකට සීමා වෙලා තියෙනවා. ඒවා ඉතිහාසයට ගියාපු දෙයක් නැති නිසා තමයි නේරු එහෙම කිව්වේ. යුද්ධයේ ස්මරණය කළ යුද්ධයක් නෙමෙයි කියලා. යුද්ධය තුළ සාම්බේ බිඳවැට පුතුනේ හැමදාම ජයග්‍රහණය කළේ විනාශය. පරාජය වුණේ මනුස්සකම. ඒක තමයි කොමුනිස්ම අපි දකින යථාර්ථ යුද්ධය පිළිබඳ.
0: බොහොම ලස්සන විදිහට අපේ කතා බහ ආරම්භ කළා. පරාජය වුණු මනුස්සකමට අපි දිරි දෙමු, ශක්තියක් ලබා දෙමු, අපි ද්විභාෂා ප්‍රගුණ කරමු, අපේ රට සාමයෙන් බබලවමු. රාජ්‍ය භාෂා කොමිසම් සභාවට ඔබට පැමිණිලි කරන්න පුළුවන් භාෂා අයිතිය උල්ලංඝනය වෙනව නම් භාෂා ප්‍රවර්ධනය ඉගෙනීම, ඒ වගේම ආයතනගතව භාෂා පාඨමාලාවන් සකස් කර ගැනීම සඳහා ඔබ කතා කරන්න රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට. එහෙමනම් අපි සමුගන්නටයි සූදානම් වන්නේ. අද අපි කතා කරේ ද්විභාෂා භාවිතයේ සාසාමයේ පෙරමග කියන මාතෘකාව. රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ආර් රණවක මහතාට සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තිලක් හෙට්ටිආරච්චි මහතාට බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වූවාට. අද තාක්ෂණික දායකත්වයේ රජීව නානායක්කාර, නවමාධ්‍ය මෙහෙයුමින් මා සමග එකතු වුණා කලන දිසානායක, වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. ආයිබෝවන්.

0: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
0: මහගෙදරින් ගොවිගෙදරට
2: එසැන්න පුවන් අනුග්‍රහය
3: ආර්.එස්. ස්වාමිකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමිකම්හි
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu.lk.
5: එසන පුවත් සමගින් මම පවිත්‍රා කේශණී නානයක්කාර ප්‍රථමින් දේශීය පුවතක්. ඕපනායක පොල්වත්ත හේනවසනේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන තිබේ. දැන් විදෙස් පුවතක්. චීනයේ ගිනිකෙලි කර්මාන්ත ශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයෝ 21 දෙනෙක් මිය යති. තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ගොඩනැගිලි තුළ සිරවී සිටින අය බේරා ගැනීම සඳහා රොබෝ යන්ත්‍රද යොදාගෙන තිබේ. තවදුරටත් පිපිරීම් සිදුවිය හැකි බැවින් අවට කිලෝමීටර 3ක ප්‍රදේශයක ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගෙන යාමට ක්‍රියා කර තිබේ.

0: 11:45ට බලාපොරොත්තු වන්න.
1: ආරස් වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරස් RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්පී.

මේ ආරම්භය අද ගීතසාදය. අද ගීතසාදයට අපේ ප්‍රථමින් එකතු කරගන්න ගී හඬ කසුන් කල්හාර. ගීතය රචනා කරන්නේ අචල සොලමන්ස්, සංගීතය රාජ්කුමාර්. සඳමිතුරේ

0: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුකිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: මදුහන්ති ගීදැන ගීදැන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්.
2: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල.
3: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය.

පසවේ විනාඩේ පහළවයි දැන් වෙලාව බරැඳෙන් ගීතසාදේ ගීතසාදය අපි මේළඟ ගීතයට විදිහයට තෝරගත්තේ නදික ගුරුගේ සංකිතවත් කරපු චමින්ද රත්නසූරිය පදරචනය කරපු ගිහන එකතු කරනවා කිත්සිරි ජයසේකර මේ අමීෂා.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio app එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

ඔබරැඳ නිස්වදේශය සේවේ සමකින් 91.7 91.9 තරංගමලා ඔස්සේ ඔබට පුළුවන් සුදේශය සේවය සමකින් ඒකතුවන්නට ඔබ ඉන්න ගීතසාදේ ගීතසාදේ අතරතුර මේ වෙලාව මතක් කිරීම. දහවල් 12:30 විනාඩි 30යි. හරියටම තවත් විනාඩි 15කින් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රචාරය වීමට නියමිතයි. මේ එහි සිරස්තල. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සමය හා සමෘද්ධිය වෙනුවෙන් එක් ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනාධිපති පවසයි. ශුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ශුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයයි. විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දි වලින් 50%ක් මහා භාණ්ඩාගාරයෙන්. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ආරම්භයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දෙනුම් දෙයි. උපනායක අසමාන කන්ද ඉහළ කොටස නායයි. රුපියල් 102,000 අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15 වෙනිදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැදපෙරදිග යලිත් උණුසුම්. බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහා තරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. හරියටම තවත් විනාඩි 13කින් බලාපොරොත්තු වන අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. ඔබ රැඳෙන්නේ ගීත සාදේ මෙගි හඬ ඇන්ජලින් ගුණතිලක සමගින් එච්.ආර්. ජෝතිපාල.

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්
3: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාර ගන්න

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්ය. ශ්‍රී ලංකාවේ සමාජයේ හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාකාරයෙන්. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. ₹200,000 අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15 වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැදපිරිදිග යළිත් උණුසුම්, බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහා තරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්විණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දෙරට අතර පවතින දිගුකාලීන මෙන්ම දිනෙන් දින වර්ධනය වන සමීප සම්බන්ධතාව මෙම රාජ්‍ය සංචාරයත් සමග තවත් ශක්තිමත් වූ බවයි. දෙරටේ ඇති අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළින් විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව දිසානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇත. ගෝලීය තත්ත්වයන් තුළ දෙරට අතර පොදු මැදිහත්වීම අවශ්‍ය බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීවේය. මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථික අර්බුද වැනි කරුණු දෙරටටම බලපාන පොදු ගැටලු වෙයි. එක්සත් බව හා සාමූහික අරමුණුවලින් මේවාට මුහුණ දිය හැකිය. මෙරට වේසනයට පත් වූ සෑම අවස්ථාවකම මාලදිවයින ලබා දුන් සහයෝගයද අගය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මියුසු මහතා පැවසුවේ මෙම අවස්ථාව හුදු රාජතාන්ත්‍රික සැමරුමක් නොවන බවයි. දූපත් රාජ්‍යන් දෙක යාකරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලායන මිත්‍රත්වයක සැමරුමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බවද ඔහු කියා සිටියේ. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය මගින් බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයා බලමින් සිටින බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්මීත්වයේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. එමගින් ජනතාවට යම් සහනයක් ලැබේ.
1: මහ බැංකුව යටතේදී මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැංකු පිළිබඳ විමර්ශන කටයුතු කරන වෙනමාංශයකුත්, බැංකු නොවන ක්ෂේත්‍රයේ විමර්ශනයේ වෙනමාංශයකුත් තියෙනවා. එතකොට මූල්‍ය සමාගමෝ වෙනත් ආකාරයකට කටයුතු කරන දේවල් වැටෙන්නේ සමහරව බැංකු නොවන ආයතන, සමහරව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. මේ විදිහට පවතින නීති රීති රාමුවට පිටින් හදාගත්තු ශුද්‍ර ණය සම්බන්ධයෙන් උත් ආයතන ගණනාවක් තාපිත වෙලා තිබුණා. ඉතින් ඇත්තරම දැන් අපි ශුද්‍ර ණය කළමනාකරණය පිළිබඳව අධිකාරිය පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි බැංකු නොවන ශුද්‍ර ණය සම්බන්ධයෙන් කරන සියලු කටයුතු අධීක්ෂණය කිරීමට අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
0: විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාගාරය ලබා දුන් බව ඇමති අනුර කරුණාතිලක මහතා කීවේය. ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉතිරි 50%ද කෙටි කාලයක් තුළ ලබා දීමට නියමිතයි.
2: මේක කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වේච්ඡාම විශ්‍රාමගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටස 50ක් අපි බලාපොරොත්තු වෙනවා මහ භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවද අපි දැනටමත් කැබිනට් එකට ඉදිරිපත් කළා තියෙන අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනිදා වෙනකොට පළවෙනි 50 අදාළ විශ්‍රාමගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 50 ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
0: කතානායකවරයාට 20 දිනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් අනුමත වුවත් ඔහු තම කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ 12 දිනක පමණක බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවාය. කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරිය
3: රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක HD ඇලෛරක් H ඇලෛරක් GQ ඇලෛරක් LO ඇලෛරක් 812 හා 2025/3/26 දින ඇති ලිපිය මගින් 2025/1/8 වැනි දින සිට ගරු කතානායකවරයා ලෙස ධූරය දලන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 4 ලොරිස් පටුමග අංක 8-1 දරන රජයේ නිල නිවාසය ගරු කතානායකවරයා වෙත වෙන්කර ඇත. නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කතානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5ක් මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර එම නිවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි.
0: කතානායක කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් ඇමති නිල නිවාස ලබා දී නැතයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුවේදී කිවේය.
4: පළවෙනි කාරණය තමයි අපි රජයේ හරියට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ නිල නිවාස අත්හැරීම සඳහා. ඒ අනුව අපි ඇමති නිවාස අත්හැරියා. දැන් ඇමති නිල නිවාස කියලා එකක් නැහැනේ. හැබැයි ඒ ඇමති නිල නිවාස ඊළඟ කටයුතු සඳහා භාවිතා කරන තෙක් නඩත්තු කරන එක රජයේ වගකීමක්. අපි අනු කරගෙන යනවා. ඒ ඇමති නිල නිවාස කීපයක් අපි මහාධිකරණ තුනකට හර්ෂණ නානකරමැතුමා ඇමති නිල නිවාස කීපයක් මහාධිකරණ බවට පරිවර්තනය කරා. ඊළඟට ආර්ථික කටයුතු සඳහා සමහර ඇමති නිවාස යොදා ගැනීමට සැලසුම් කරලා පවතිනවා. එතෙක් ඒවා නඩත්තු කිරීම කරගෙන යනවා. ජනාධි මන්දිරත් එහෙම තමයි. නිල කටයුතු සඳහා භාවිතා කරන ජනාධි මන්දිරය ඇරුණාට පස්සේදී ඉතින් නඩත්තු කරගෙන යනවා. හැබැයි අපි ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කටයුතු වලට පරිවර්තනය කිරීම සඳහා තමයි දැන් කටයුතු කරමින් යන්නේ. කතානායක නිල නිවාසත් කරු කතානායකතුමා කටයුතු වල පාවිච්චි කරලා නැහැ.
0: මෙරිදිය මත්ස්‍ය නිෂ්පාදනය පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතයි ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසයි. ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියා කෙරේ. අතරමග ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වත්මන් රජය යළි ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. ඇමරිකාවේ නිල සංචාරකයේදී සිටින ඔහු උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කඩුගස්තොට උපරත්න නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් පසු මේ බව කිවේය. මෙරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එම හමුව පැවැත්විණි. පූජ්‍ය කඩුගස්තොට උපරත්න නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ පුරාවිද්‍යා ස්ථාන බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. පුරාවිද්‍යා ස්ථාන රටක ජාතික උරුමයකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් ඒවා රැකගැනීම කළ යුතුයැයි උන්වහන්සේ පැවසූහ. රිටිගල දීගවාපී සහ නෙළුගල පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ඇමතිවරයා කීවේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව සාර්ථක කරගැනීම සඳහා රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් තමා ජනාධිපතිතුමා ඇතුළු රජයට ප්‍රණාමය පළ කරන බව පූජ්‍ය කටුගස්තොට උපරත්න ස්වාමින් වහන්සේ පැවසූහ. ශ්‍රී ලංකා ඉන්දීය නාවික හමුදාව නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක කිමිදුම් අභ්‍යාසයක් සිදු කරයි. කොළඹ වෙරළට ඔබ්බෙන් වූ කලාපේ සතියක් පුරා මේ පැවැත්විණි. මෙරටට පැමිණි ඉන්දීය නාවිකයෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීය කිමිදුම්කරුවන් සමගෙක්වූහ. එහිදී දී යට හුස්ම ගැනීමේ විශේෂ මාධ්‍යයක් වන නයිට්‍රොක්ස් භාවිත කරමින් උසස් මිශ්‍ර වායු කිමිදුම් ශිල්පීය ක්‍රමය යොදා ගනිමින් අභ්‍යාසයක නිරත විය. මේ යටතේ නාවික කණ්ඩායම් දෙකටම නවීන කිමුදුම් පහසුකම් බෙදා ගැනීම මෙන්ම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමටද අවස්ථාව ලැබිණි. සාගරීය සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව නියුජ් අමාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා පවසයි. එමෙන්ම සාගරයේ තර්ජනයට ලක්ව ඇති සත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඔහු ඉස්මතු කරයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෝරුන් සහ මඩුවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ගොලිය සමුද්‍ර පරිසර පද්ධති වර්තමානයේ මුහුණ දෙන බරපතල අභියෝගද මෙහිදී සාකච්ඡාවට ලක්විය. වාර්ෂිකව මෝරුන් වර්ග මිලියන 100ක් පමණ ලෝකයට අහිමි වෙයි. ශ්‍රී ලංකාව ආසන්නයේ ආවේනික මෝරුන් විශේෂ 100කට වැඩි සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉන් 70ක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත. දත්ත රැස්කිරීම් වලින් ඔබ්බට ගොස් සමුද්‍ර පරිසර පද්ධතිවල ආවේනික වටිනාකම ආරක්ෂා කරන ඍජු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නයි නියුත් ඇමතිවරයා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. මෙම සමුළුව සතිය පුරා පැවැත්වේ. ඊට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් පර්යේෂකයෝ සංරක්ෂකයෝ සහභාගී වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඕපනායක පොල්වත්ත හේනවසමේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂික ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන ඇත. අයිස් මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ගැනීමේ සිද්ධියකට චෝදනාවට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරු පලාගොස් සිටියේය. පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දනාංශයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබූ අතර එක් අයෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණි. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කොළඹ වරාය බහලුම් විනිවිද භාවයෙන් යුතුව නිෂ්කාශනය කිරීමට උපකාර වන නව ක්‍රමවේද 3ක් හඳුන්වා දෙයි. එමගින් ආනයන අපනයන ගනුදෙනුවල නියැලී සිටින ආනයනකරුවන්ට මිත්‍රශීලී කාර්යක්ෂම සේවාවක් භුක්ති විඳීමට හැකි වේ. රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියට අනුකූලව මේ ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා කීවේය.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. අනුරාධපුර පළුගස් වැව එල්ලංකා වැව් පද්ධති ආශ්‍රිතව සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. මෙහි පළමු අදියර සඳහා සංචාරක අමාත්‍යංශය රුපියල් ලක්ෂ 70ක් වෙන් කර ඇත. එහිදී පළුගස් වැව, ගලපිට ගල හා උඩකඩවිල ගම්මානවල වැව් ආශ්‍රිතව තුටුපළ 4ක් ඉදිකෙරේ. ඊට අමතරව බුජුන් හලක්ද ගෙමි නිවාස 4ක් දිදිකෙරේ. වැව් සඳහා උරු 8ක් ලබා දෙනු ඇත. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව විමලසූරිය මහතා කීවේය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: සිලුන් බිස්කට් ලිමිටඩ් සමාගමට අයත් මා කුඹුර හා රණහල කර්මාන්ත ශාලා ඇමති සුනිල් හඳුන්නිති මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. ආහාර සැකසුම් කර්මාන්තයේ අපනයන වෙළඳපොළට රැගෙන යාමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔහු එම ආයතනයේ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළේය. එම ගැටළු සඳහා රජයට දිය හැකි විසඳුම් පිළිබඳවද දැනුවත් කෙරිණි.

0: ප්‍රතිපත්ති සංස්කරණ හරහා ආයෝජන අවස්ථාද වැඩිවෙනු ඇත. කොළඹ පැවති ගෝලීය නවෝත්පාදන හා නායකත්ව සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මනා මුල්‍ය කළමනාකරණය හමුවේ මහමාර්ග වරාය ඇතුළු මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් සිදු කිරීමෙන් පවතින බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරි වසර 6 සඳහා ණය ආපසු ගෙවීමේ සැලසුම්ද සකස් කර තිබේ.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
0: උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ සහ හෙට අලුයමදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහන් වීරසේකර මහතා පවසයි. ඊටා එක්වාරේඩිස් ලෙස මේ නම් කර ඇත. අලුයම 2-5 අතර කාලයේදී මේ වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කළහොත් පැහැදිලිව දැකගත හැකි වෙයි. විශේෂ දුරේක්ෂ අවශ්‍ය නොවන බවද හිතම කියයි. PVSN නැගෙනහිර අහස දෙස බැලීමෙන් මේ දැකගත හැකිය.
2: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120777787.
0: මැදපිරිතික කලාපයේ යළිත් යුද උණුසුමට ලක්වෙමින් තිබෙන බව වාර්තාවේ. ඉරානයේ එල්ල කළ මිසයිල හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළක්වූ බව එක්සත් අරාබි එමිරත් රාජ්‍ය කීවේය. ඒ අතරම හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුණත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මේ වන විට යම් යුදමය තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානයේ කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානයේ අවට මුහුදේ ස්ථානගත කර ඇත. මෙම අඩු වියදම් බෝට්ටු මිසයිලවලින්ද සන්නද්ධය. පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. මින් ඉදිරියට ඉරානයේ ප්‍රධානතම ඉලක්කය එක්සත් අරාබි එමිරත් රාජ්‍ය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඔපෙක් සංවිධානයෙන්ද ඉවත්ව තනිවම තෙල් අලවි කිරීමට සූදානම් වූ අතර ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ දැඩි අනුගාමික රටක් ලෙස ඉරානයේ හඳුනාගෙන සිටී. ඔවුන්ට ඊශ්‍රායලයේ අයන් ඩෝම් වැනි ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති ලැබී ඇති අතර දකුණු කොරියාවේ අති නවීන චින්ගුන් මිසයිල පද්ධතිද දැන් ලැබී ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඉකුත් දිනවල වාර්තාවිය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශකයක හමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලයේ පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂයේ ඉක්මවා ඇත. මෙය තම පක්ෂයේ යහපාලන දේශපාලනයේ ජයග්‍රහණයක් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේය. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් උත්පාලක ඩී.එම්.කේ. පක්ෂය පරාජය විය. එම ප්‍රාන්ත මැතිවරණය ජයගැනීමට සිනමා නළුවෙකු වන විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂය සමත් විය. ඔවුන්ට බහුතරය අහිමිවත් ආසන 108ක් දිනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග දැන් සාකච්ඡා ආරම්භ කර ඇත. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරඟාවලිය අවසන් මහ තරඟයේ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරඟයේ දෙවන දිනේ වන අද දිවාභෝජනයේ සඳහා තරඟයේ නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම කඩලු 5-2 ලකුණු 88ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9 ලකුණු 222ක් ලබා ඉනිම අත්හිට වේය. එහිදී සොනල් දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරියේ කඩුලු 4ක් බිඳහෙළීය. අන්තර්පාසල් ලීග් රග්බි තරඟාවලියේ මහනුවර පල්ලිකැලේ පැවති තරඟයේදී මහනුවර කින්ස්වුඩ් විල පරදවා ලකුණු 35-12 ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම සමත් විය. පළමු අර්ධ ඉනිමාවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු

0: දාහතරට දොළහක් ලෙස පෙරමුණගෙන සිටිය.
1: කාලගුණ වාර්තාව.
0: අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවේනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා හිට සිට දිවේනේ වැසිතත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවේනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 50කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. අධික දහදිය දැමීමට හේතු වත්මන් උණුසුම් කාලගුණ තත්ත්වය මේ මස මැද භාගයේදී අවසන් වනු ඇතැයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ලබන 15වැනිදායින් පසු සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. නිරිත දිග මෝසම් වැසිද එම කාලය තුළ සක්‍රිය වනු ඇත. යළි සිරස්තල. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබ ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපයේ සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්විච්චාවින් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් සිට 50ක් මහභාණ්ඩාකාරයෙන්. අතරමඟ එන හිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණයේ ආරම්භයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් ලක්ෂ 2ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15වැනිදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැද පිරදිග යළිත් උණුසුම්. බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහතරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නී සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම භාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය භාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්ඵල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම භාරගත් පසුව ඔහු සමගි ජනබලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත්, එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 0773 523 535.

0: 91.7 91.9
1: ඔබ රැඳෙන්නේ සදේශීය සේවයේ සමගින් දැන් වෙලාව 5:01 පසුවේ විනාඩි 14යි. මෙගිහඬ එඩ්වඩ් චකොඩේ.

0: ජීවිතේ හද තුර මෙවුණා ශනිදාසනා
1: පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: දැන් වෙලාව එකපසු වී විනාඩි 30යි.
3: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සුවසිත.
5: හැම දෙනාම බොහොම ආදරයෙන් අඟහරුවාදා සුවසෙතට පිළිගන්නවා. සුසර කරන්න 91.7 91.9 රැඳින්න ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ සමගින්. ඒ වගේ ඔබට පුළුවන් අපේ ස්වදේශීය සේවා ෆේස්බුක් පිටුවට පිවිසිලා මේ කතාබහත් එක්ක එකතු වෙන්නට. අපි හැමෝම කැමති ලස්සනට නිරෝගීව ඉන්න. ඒත් ඔබ දන්නවද, ඔබේ ශරීරයේ බර වැඩි වුණොත් හැම රෝගයකටම මුල ඒකයි කියලා. අපි දන්නවා අද වර්තමානයේ වෙන විට බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ ආහාර, ඒ වගේම මේ ස්ථූලතාවය කියලා. අපි අද සාකච්ඡා කරන්නේ ලස්සන දිවියකට ඔබේ ශරීරයේ බර පාලනය කරගැනීම පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප බොහොම ගෞරවයෙන් ආරාධනා කළා සායනික හා ක්‍රීඩා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෂාන් අමරතුංග මහතාට. අප ඔබව බොහොම ගෞරවයෙන් අඟහරුවාදා සුවසෙතට අයිබන් කියලා පිළිගන්නවා. අපි දැනගන්නට කැමති ඔබතුමන්ගේ මුලින්ම මේ තරබාරුකම සහ අධික බර වේගයෙන් ඉහළ යාමට හේතුව මොකක්ද කියලා.
6: ඔව්, බොහොම තිස්සුති අවස්ථාවට මේ ඇත්තට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩක් කට්ටියගේ ශරීරයේ බර වැඩි වෙන එක. දැන් මේකට ගොඩක් හේතු බලපාලා තිනවා. අන්තිම දශක කීපයේ අපේ ආහාර රටාවේ ගොඩක් අපේ ජීවන රටාව වෙනස්කම් ගොඩක් මේවට හේතුලා තිනවා. ප්‍රධානම එකක් තමයි අපේ ආහාර රටාව වෙනස් වීම. අපි ඒ වගේම අපේ ක්‍රියාශීලීත්වය. අපි කලින් අපි මුතුන් මිත්තු ගොඩක් මහන්සි වෙලා තමයි වැඩිපුර කෑවේ. නමුත් අපි ඒ ගානම කනවා අපි වැඩිපුර මහන්සි වෙන්නේ නැතුව, ඒ ගානට මහන්සි වෙන්නේ නැතුව. ඊට පස්සේ අපේ මේ මානසික ආතතියත් එන්න එන්න වැඩි වෙලා තියෙනවා ගොඩක් කට්ටියක. ඊට අමතරව නිින්දේ අඩු වීම එහෙම තියෙනවා. නිින්ද හරි අවශ්‍ය ප්‍රමාණයට වෙන්නේ. ඒ වගේ හේතු වෙන තමයි අපේ ශරීරයේ බර එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ලංකාවේ වයස 40ට වැඩි කාන්තාවන්ගෙන් 50% අධිබර හෝ ස්ථූලතාවයෙන් පෙළෙනවා මේ වෙනකොට. ඊට අමතරව පොඩි ළමයින්ගේ අධිබර හා ස්ථූලතාවය ගොඩක් වැඩි වෙගෙන යනවා. සාමාන්‍ය ලංකාවේ පොදු සම්පූර්ණ ජනගහනය ගත්තොත් 4 to 1 වඩා අධිබර හෝ ස්ථූලතාවයෙන් පෙළෙනවා මේ දවස්වල. ගොඩක් ලොකු අගයක් මේවා හින්දා ගොඩක් ප්‍රශ්න ඇදිලා තිනවා.
5: අපි කතා බහ කරාම දැන් තරබාරුකම සහ අධික බරෙහි ප්‍රතිවිපාක මොනවද? දැන් අපි මේක දැන් බර කියලාම නෙමෙයිනේ කියන්නේ. ඒකට නමුත් තියෙනවනේ දැන් obesity and overweight කියලානේ අපි සඳහන් කරන්නේ නේද?
6: ඔව්, obesity and overweight කියන්නේ මොකද්ද කියලා බලමු. කියන්නේ අධිබර හා ස්ථූලතාවය කියලා තමයි සිංහලෙන් කියන්නේ. අධිබර කියන්නේ අපේ අධිබර මනින්න අපි භාවිත කරන්නේ BMI කියලා එක. body mass index, ශරීර ස්කන්ධ දර්ශකය. ඕකේ සාමාන්‍යයගේ තමයි 18.5 23 අතර. ආසියාතිකයන්ට ඕක ඉලක්කම ගන්නේ අපේ බර ශරීරයේ උසේ මීටර අගේ වර්ගයෙන් බෙදුවාම වෙන ඉලක්කම තමයි ඔය BMI කියලා ගන්නේ. දැන් ඕක 18.5 23 අතර ඉන්නවනම් අපේ බර සාමාන්‍ය 23ට වඩා වැඩි නම් 23-25 අතර නම් අධිබර කියලා තමයි ගන්නෙ. 25ට වැඩි නම් ස්ථූල. ස්ථූලයේ තවත් කැටගරි තියෙනවා. ස්ථූල අවස්ථා 1, 2, 3 කියලා. 35ට වැඩි නම් 3 වෙනි අවස්ථාවට වඩා විහිළයි කියලා තමයි ගන්නේ. ඔය අධිබර හා ස්ථූලතාවය වෙන්න ගොඩක් හේතු බලපානවා. ඒ වගේමයි ගොඩක් එකේ ප්‍රශ්න එනවා. දැන් එන ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න තමයි අපි මෙටබොලික් ප්‍රශ්න කියලා හඳුන්වන්නේ මේ පරිවෘත්තීය ප්‍රශ්න. ඒවත් එක්ක තමයි අපිට දියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ ප්‍රශ්න එන්නේ. ඊට අමතරව අපිට මෙකැනිකල් ප්‍රශ්න එන්න පුළුවන්. කියන්නේ අපිට ඇවිදින්න බැරි වෙන ධනිස් ප්‍රශ්න එනවා. ඒ වගේ මෙකැනිකල් ප්‍රශ්න එන්න පුළුවන්. ඊට අමතරව ඉමෝෂනල් ප්‍රශ්න එනවා. කියන්නේ අපි කෙනෙක් අධිබර ස්ථූල වුණාම වෙන කට්ටිය ඒ හැදයක් දකින විදිය පොඩ්ඩක් වෙනස් වෙනවනේ. ඒකත් එක්ක ස්ට්‍රෙස් එක, ඉමෝෂනල් ප්‍රශ්න එන චාන්ස් එක වැඩි. දැන් ඊට අමතරව ගොඩක් පිළිකාහිම තත්ත්වයන් ඇතිවීම හැකියාව වැඩි වෙනවා මේ අධිබර හා ස්ථූලතාවය හේතුවෙන්. ඒකට අධිබර හා ස්ථූලතාවය වළක්වා ගත්තොත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හදාගන්න පුළුවන්.
5: බර අඩු කර ගැනීමට හොඳම ක්‍රමය මොකක්ද කියලා කිව්වොත් දැන් එක එකනා විවිධ ක්‍රම අද දවස වෙන විට සඳහන් කරනවනේ නැත්. දැන් ඔබතුමා මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ලබා දෙන හොඳම සායනික ක්‍රමය මොකක්ද?
6: හොඳම ක්‍රමයක් කියලා ගන්නෑ. මොකද එක්කෙනෙකුට හරියන ක්‍රමය තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක එක්කෙනාගේ හොඳම ක්‍රමය වෙනස්. එතකොට හැම කෙනාටම එකම ක්‍රමය භාවිතා කරොත් ගොඩක් වෙලාවට අසාධාරණ හැකියාව වැඩි බහුතරයකට. ඒ හින්දා එක එක්කෙනාගේ ක්‍රමය අඳුනගෙන එයාට හරියන ක්‍රමය දැනගෙන ඒ විදිහට බර අඩු කරගෙන එක තමයි ලේසි.
5: බර අඩු කර ගැනීමට ඇති විකල්ප ආහාර එහෙම මොනවද අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු නේද වෛද්‍යතුමනි?
6: ඔව් දැන් බර අඩු කරගන්න ප්‍රධාන කරුණු තුනක් අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපේ ආහාර රටාව වෙනස් කර ගැනීම. දෙවෙනි එක තමයි අපේ ක්‍රියාශීලීත්වය වැඩි කර ගැනීම. ওই දෙක තමයි ප්‍රධානම. ඊට අමතරව තව අමතරව අපිට සහයෝගය ගන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා. ওই තුන තමයි අපිට මේන්ම. ඒ කියන්නේ අපේ ආහාර රටාව වෙනස් කර ගැනීම නිවැරදි විදිහට, අපේ ක්‍රියාශීලීත්වය වැඩි කර ගැනීම. තුන්වෙනි එක තමයි අමතරව තියෙන බර අඩු කර ගැනීමට ඇති උපාය මාර්ග නිවැරදිව භාවිතා
5: කිරීම. ඇත්තටම දැන් මේ ආහාර වේල වැඩි දියුණු කිරීමට හොඳම ක්‍රමය විදිහට ඔබතුමා යෝජනා කරන්නේ මොකක්ද?
6: ඔව් දැන් ඕන ආහාර රටාවක් අපිට නිවැරදි කරගන්න පුළුවන් කරුණු තුනක් දන්නවනේ. පළවෙනි කරුණ තමයි කොයි වෙලාවෙද කන්නේ කියන එක. දෙවෙනි එක තමයි කොච්චරක්ද කන්නේ කියන එක. තුන්වෙනි එක තමයි මොනවද කන්නේ කියන එක. ඔය දැන් ওই කරුණු තුන දන්නවනේ ඕනෑම ආහාර රටාවක් නිවැරදි කරගන්න පුළුවන්. ওই තුනෙන් වැදගත්ම එක තමයි වෙලාව. වෙලාවට කනවනම් ප්‍රශ්න වෙන හැකියාව ගොඩක් අඩුයි. බහුතරයක් අපේ ලංකාවේ කියන්නේ අධිපරහා ස්ථූල තත්ත්වයෙන් පෙළෙන කට්ටියගෙන් බහුතරයකට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ වෙලාවට කන්නේ නැති නිසා තමයි. වෙලාවට කන්නේ නැති කට්ටිය තමයි ගොඩක් වෙලාවට මහත් වෙලා තියෙන්නේ. එතකොට වෙලාව තමයි හදාගන්න ඕනේ. දැන් ප්‍රධාන ආහාර වේලට කන්න තමන්ට හරියන වෙලාව හදාගන්න ඕනේ. උදේ වේල කන්නේ මේ වෙලාවට කියලා තමන්ට හරියන වෙලාව හදාගන්න ඕනේ. හැමදාම මේ වෙලාවට කන්න ඕනේ. දවල්ටත් එහෙමයි. රෑටත් එහෙමයි. ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය බර අඩු වෙන්න කියලා කෑම ප්‍රමාණය අඩු කරනවා. නමුත් ඒක කාල ප්‍රධාන වේල කාලා තව මොන හරි කනවා. කෙසෙල් කිරි දෙකක් කනවා, බත් ටික අඩු කරලා. එතකොට ඒත් වැඩන්නේ. එතකොට අතරමැද ආහාර වේලුත් ටිකක් ගන්න ඕන. අතරමැද ආහාර ගන්නගේ වාසි තමයි එකපාර කන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේමයි අපිට බඩගිනි දෙන්න හැකියාව අඩු කරගන්න පුළුවන්. බඩගිනි දෙනුන් ටිකක් වැඩිපුර කනවා. ඒ වගේමයි එකපාර කෑවොත් ඇඟේ මේදේ හැදෙන හැකියාව ගොඩක් වැඩි. එතකොට හරි වෙලාවට නිවැරදි ආහාර රටාවක් වෙලාවක ටිකක් හදාගත්තොත් ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. නමුත් අපේ ගොඩක් කට්ටිය උත්සාහ කරන්නේ එක වෙලක් මග ඇරලා එහෙම නැත්නම් කන්නේ නැතුන් ඉඳලා තමයි බර අඩු කරගන්න යන්නේ. ඒක ඇත්තටම මේ අපිට ජීවිත කාලෙම මේ විදිහට කරන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයි. නමුත් ගොඩක් වෙලාවට බොහොම කෙටි කාලයකට තමයි එහෙම උත්සාහ කරන්නේ. එක වෙලක් කන්නේ නැතුව මාස 3ක් ඉඳලා ආයෙ ආහාර රටාව වෙනස් කරනවා. එහෙම සැරෙන් සැරේ ආහාර රටාව වෙනස් කිරීමත් එක්ක තමයි ගොඩක් ප්‍රශ්න වලට යන්නේ.
5: දැන් මේදී අපි ආහාරයට ගන්නට අවශ්‍ය වෙන්නේ මොනවද කියලාත් මේ වෛද්‍යතුමන් පැහැදිලි කරොත් වඩාත් හොඳයි නේද?
6: ඔව් දැන් ඊළඟ තමයි ඇත්තටම මොනවද කන්නේ කොච්චරද කන්නේ
5: කියලා. ප්‍රමාණය නේද?
6: ආ දැන් මොනවද කන්නේ කිව්වම අපිට මේ ගොඩක් ජා තියෙන අපිට අපේ සමබර ආහාර වේලක් තමයි කන්න ඕනේ. දැන් එක දැන් සමහර කට්ටිය බර අඩු කරන්න කියලා පිෂ්ඨය කෑම මොකවම කන්නේ නැතුව ඉඳලා කන්නේ නැතුව ඉඳ තම උත්සාහ කරන්නේ. එළවලු විතරක් කාලා. දැන් ප්‍රෝටීනුත් අඩු කරලා. එතකොට ඇත්තටම අපේ ආහාර ඇඟේ සංයුතිය වෙනස් වෙනවා. හින්දා සමබර ආහාර වේලක් තමයි කන්න ඕනේ. කන ප්‍රමාණය තමයි වෙනස් වෙනවා. දැන් අපි මොකද්ද කන්නේ කියන කිව්ව බැලුවොත් ඒ කියන්නේ ඕන දෙයක් අපිට කන්න පුළුවන් කන ප්‍රමාණය ගැන අදහසක් තියෙනවා. දැන් බත් කනවනේ, බත් කෑවට ප්‍රශ්නයක් නැහැ. කන ප්‍රමාණය තමයි අදහසක් තියෙන්න ඕන. දැන් අපේ ලංකාවේ බහුතරයක් ලංකාවේ 99%කටම එක වේලකට බත් කෝප්ප දෙකකට වැඩිය ඕනේ. මම කියන්නේ සාමාන්‍ය ජනතාවට. නමුත් බහුතරයක් ඊට වැඩිය කනවා. සමහර කට්ටිය බත් එක අඩු කරනවා. මම දැන් කෝප්පයක්වත් කන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඉදියාප්ප කනකොට 15ක් කනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට දැන් පිෂ්ඨයේ තියෙන කෑම අඩු කරනවා, ඔක්කොම අඩු කරන්න ඕන. එතකොට බත් කෝප්පයකට හරියන පාන් කරනවා, පාන් කොච්චරද කියලා කියන්නේ අදහසක් තියෙන්න ඕනේ. ඉදියාප්ප කනවනම් ඉදියාප්ප කීයක්ද කියලා අදහසක් තියෙන්න ඕනේ. රොටි කනවනම් රොටිය කොච්චරද සයිස් එක වෙන්නේ කියලා අදහසක් තියෙන්න ඕනේ. ඒ අදහස දැන ගැනීම තමයි ඊළඟ එක. ඊට පස්සේ ප්‍රෝටීන් ගැනත් පොඩි අදහසක් තියෙන්න ඕන. තමන්ට අතරම බර දන්නවා නම් ලේසියෙන් ප්‍රෝටීන් ගන්න කීයද කියලා හොයාගන්න පුළුවන්. තමන්ගේ බර 1.2කින් වගේ වැඩි කරා නම් දවසට එන ප්‍රෝටීන් ගන්න දවසට කොච්චර ප්‍රෝටීන් ඕනද කියලා අදහස ගත්ත හැකි. බර 50 නම් බහුතරයක් බර අඩු කරන කට්ටියට ග්‍රෑම් 60ක් වගේ තමයි ප්‍රෝටීන් ඕන. එතකොට එක වේලට ඔක්කොම ප්‍රෝටීන් ටික කාලා වැඩකුත් නැහැ. බෙදලා කන්න ඕන. දැන් වේල් තුන කන ඕන. එක වේලකට ග්‍රෑම් 20යි ඕන. ග්‍රෑම් 20 කියන්නේ සාමාන්‍යයෙන් ගිනි පෙට්ටි දෙන්නේ. ගිනි පෙට්ටි සයිස් මස් හරි මාළු කෑලි තුනක් තමයි ග්‍රෑම් 20ක ප්‍රෝටීන් ප්‍රමාණය කවර් කරන්න අපි ගන්න ඕන. අන්න ඒ වගේ එක වේලකට ඕන ප්‍රමාණය ගැන අපිට කාබෝහයිඩ්‍රේට් කොච්චරක් ඕනද, ප්‍රෝටීන් කොච්චරක් ඕනද, එළවලු කොච්චරක් ඕනද කියන අදහසක් තියාගන්න ඕන. එහෙම තියාගත්තොත් තමයි අපිට නිවැරදි ආහාර රටාව ලේසියෙන් හදාගන්න පුළුවන්. එතකොට අපි කොයි වෙලාවෙද කන්නේ, කොච්චරක්ද කන්නේ, මොනවද කන්නේ කියන ගැන අදහසක් තිබ්බොත් ලේසියෙන් අපිට බර අඩු කරගන්න පුළුවන්. දැන් තව දෙයක් තමයි අපේ දැන් එළෝ අපේ තෙල්, පොල්, බටර්, මාගරින් කන ප්‍රමාණය ටිකක් රිලේටවිලි වැඩි අනිත් කට්ටියට වඩා. එතකොට ඒ වගේ අපි දන්නේ නැතුව එකට ගොඩක් කැලරියනවා. දැන් තෙල් මේස හැන්දක කැලරි 100කට වැඩිය තියෙනවා. පළතුරක් කවතු උදාහරණයක් ගත්තොත් අපිට මේ පැපොල් හරි කොමඩු වගේ පළතුරක් කැලරි 100ක් ගන්න කෝප්ප 5ක් 6ක් ගන්න පුළුවන්. එතකොට බොහොම අඩු ප්‍රමාණික ලොකු කැලරි ප්‍රමාණයක් තියෙනවා තෙල් පොල් වගේ වගේ. එතකොට ඒවා අඩු කර ගැනීමත් ගොඩක් වැදගත් බර අඩු කරගන්න.
5: දැන් ඇත්තටම මේ විදිහට ආහාර ගත්තොත් අපේ ශරීරයේ බර පාලනය කරගන්න පුළුවන්. හැබැයි අපි දැන් ක්‍රියාකාරීව ඉන්නට නම් අපිට මේ ශරීර සෞඛ්‍ය වඩාත් හොඳින් පවත්වා ගන්නට නම් ශාරීරික ක්‍රියාකාරකමුත් අත්‍යවශ්‍යයි නේද?
6: අනිවාර්යෙන්ම. ඔව්, දැන් බර අඩු කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ආහාර රටාව නිවැරදි කර ගැනීම. ඊට අමතරව ඒකට හොඳම සපෝට් එක ගන්න පුළුවන් එක තමයි ක්‍රියාකාරීත්වය වැඩි කරන එක. දැන් ගොඩක් කට්ටිය ක්‍රියාකාරීත්වය වැඩි කරනවා කියලා මේ තියෙන තරම් ගොඩක් ජිම් එකට ගියත් ට්‍රෙඩ්මිල් එකේ වේගෙම දුවන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම දිව්වා කියලා බර අඩු වෙන්නේ නැහැ ඇත්තටම. බර කියලා අඩු කරගෙන යන්නේ මේ දේනේ. නැගේ මේ දේ දහණය වෙන්නේ වේගේ වැඩියෙන්ම මේ දේ දහණය වෙන්නේ මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් වැඩක් කරොත්. ඒ කියන්නේ අපි ට්‍රෙඩ්මිල් එක දුවනවා නම් ගොඩාක් වේගෙන් දිව්වට වැඩක් නැහැ. මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් කිලෝමීටර් 4-5 වගේ රේන්ජ් එක තමයි පැයකට වේගෙන් තමයි යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපේ ඇඟේ මේද දහණය වැඩිපුරම වෙන්නේ. ඒතකොට වේගෙන් දිව කියලා ලොකුවට මේදේ අඩු වෙන්නේ නැහැ ඇඟේ. ඊට අමතරව දැන් අපි මොන කැම රටාව පාවිච්චි කරත් අපි උත්සාහ කරන්නේ කැලරි ඩෙෆිසිට් එකක් තියාගෙන යන්න. අපි ගන්න ශක්තියට වඩා වැඩිපුර ප්‍රමාණයක් වියදම් කරන්න. එහෙම වෙනකොට ගොඩක් වෙලාවට මාංශපේශි ටිකත් පොඩ්ඩක් අඩු වෙනවා. දැන් ওই මාංශපේශි ටිකත් අඩුවීම අඩු කරගන්න පුළුවන් මොන හරි ව්‍යායාමයක් කරොත්, බර උස්සනවා වගේ ව්‍යායාමයක් කරොත් මාංශපේශි අඩුවීමත් අඩු කරගන්න පුළුවන්. එතකොට ක්‍රියාකාරී වීම තුළින් අපිට මේද දහණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මාංශපේශි අඩුවීම අඩු කරගන්න පුළුවන්.
5: ඔබ රැඳී සිටින්නේ අගහරුවාදා සුවසෙත සමගින්. අපි අද සාකච්ඡා කරන්නේ ලස්සන දිවියකට ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම පිළිබඳවයි.
4: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත.
5: ඔබ නැවතත් සුවසෙත සමගින්. අද අපේ සාකච්ඡාවට එකතු වී සිටින්නේ සායනික හා ක්‍රීඩා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෂාන් අමරතුංග මහතායි. අපි සාකච්ඡා කරන්නේ අපේ ශරීරයේ බර අඩු කර ගැනීම පිළිබඳවනි. නිරෝගී ශරීරයක්, ඒ වගේම ක්‍රියාශීලී ශරීරයක් පවත්වාගෙන යාමට නම් අපි මේ දේවල් සමබරව කරන්නට අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආහාර පාලනයක් සිද්ධ කරන්නට ඕනේ, වගේම ශාරීරික ක්‍රියාකාරකම් සිද්ධ කරන්නට ඕනේ. දීට අමතරව අපි විශේෂයෙන්ම වෙනත් ක්‍රම තිබෙනවනේ නේද වෛද්‍යතුමනි? අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කරමු.
6: ආහාර රටාව ක්‍රියාශීලීත්වය තමයි ප්‍රධානම අංග දෙක බර අඩු කරගන්න. ඇත්තටම මහ ලොකු බරක් අඩු වෙන්න ඕනේ ලොකු බෙනිෆිට් එකක් ගන්න. අපේ දැන් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් එහෙම තියෙනවා නම් 10%ක් බර අඩු වුණොත්, අක්මාවේ තෙල් තැම්පත් වල එහෙම තියෙන කට්ටිය 10%ක් බර අඩු වුණොත් ඒවා ගොඩක් කලාවට අනිත් පැත්තට හරියනවා. එහෙනම් බෙහෙත් තුනක් නවත්තන්න පුළුවන් හැකියාවට යන්න පුළුවන් සමහර කට්ටියගේ හරියට බර අඩු වුණොත් 10%ක් වගේ පොඩි ප්‍රමාණයක් අඩු වුණත් ඇති. දැන් එතකොට ඔය බර අඩු කරගන්න දැන් ආහාර රටාවයි ක්‍රියාශීලීත්වයට අමතරව තව જાති ගොඩක් තියෙනවා අපිට ඕක ඔය දෙකට උදව් කරගන්න. දැන් එහෙම පළවෙනි එක තමයි දැන් සමහර කට්ටිය ඉන්නවා මේ පොහොම පොඩි ප්‍රමාණ කන්නේ එක වෙලාවක් ගොඩක් ලොකුවට කනවා. ඒ වගේ කට්ටියට අපිට පළවෙනි කියන්නේ තියෙන්නේ ආහාර රටාව වෙනස් කරගන්න කියලා. නමුත් එහෙමත් සමහර කට්ටියට අපහසු වෙන අවස්ථාවලදී ඒකට උපයෝග කරගන්න පුළුවන් සහයෝගය ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක ඒවට කියනවා මීල් රිප්ලේස්මන්ට් කියලා. ඒ කියන්නේ වැඩිපුර කන වෙලාව අපිට මීල් රිප්ලේස්මන්ට් එකකින් එකක් ගන්න පුළුවන්. ඒක කියන්නේ ඒක ඇවිල්ලා පවුඩර් එකක්. ඒකේ කැලරි ප්‍රමාණය ගොඩක් අඩුයි, ප්‍රෝටීන් ගන්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවා, විටමින් ඛනිජ ලවණ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර වැඩිපුර කන වේලාව අපිට අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව සමහර කට්ටිය ඉන්නවා මේ තෙල් පොල් භාවිතය ගොඩක් වැඩි ගෙදර. දැන් ගෙදර එක්කෙනෙකුට විතර නෙමෙයි, නුවන් පවුලේ ඔක්කොටම උයන්නේ. එතකොට එක්කෙනෙක්ට විතරක් වෙනස් කරන්න අමාරුයි. දැන් ඒ වගේ අවස්ථාවලදී මේ දේ අවශෝෂණය අඩු කරන්න පුළුවන් බෙහෙත් වර්ග තියෙනවා. දැන් ඒ වගේ එකක් ගත්තොත් අපි තෙල් ටික වැඩිපුර කරන අවස්ථාවකදී මේ දේ අවශෝෂණය අඩු කරන්න පුළුවන් බෙහෙත ගත්තොත් එතකොට තෙල් ටික අපිට අවශෝෂණය වෙන්නේ නැහැ, ටොයිලට් එකේ යනවා එළියට. එතකොට ඒකනොත් බර අඩු කරගන්න සහයෝගයක් ගන්න පුළුවන්. ආහාර රුචිය අඩු කරන්න පුළුවන් බෙහෙත්
5: තියෙනවා.
6: ඊට අමතරව අපේ බඩ පිරීලා තියෙනකොට බඩේ පිරීලා තියෙන ප්‍රමාණය දීර්ඝ කාලයක් පිරීලම තියාගන්න පුළුවන් වෙන්න බෙහෙත් තියෙනවා. ඒවට අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඒවා තමයි ඒවා GLP-1 කියල තමයි ඒවට හඳුනන්නේ. ඒවා කටින් ගන්න පුළුවන් දවසට එක සැරයක් ගන්න දවස ගාන ගොඩක් කාලයක් ගන්න පුළුවන් බෙහෙත් වර්ග තියෙනවා. ඊට පස්සෙ ඉන්ජෙක්ෂන් වර්ගත් තියෙනවා. දැන් ඉන්ජෙක්ෂන් වර්ගේ තමයි දැනට බර අඩු කරගන්න හොඳම උදව්වක් ගන්න පුළුවන් එක හැටියට ලෝකෙ තියෙන්නේ. ඒකෙන් ලොකු බර අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය කෑමයි ක්‍රියාශීලීත්වයත් එක්ක අඩු වෙන බරට අමතරව තව 20-30ක බර අඩු වීමක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරොත්. සාමාන්‍යව සතියට සැරයක් තමයි ගන්න ඕන. ඊට අමතරව තව තියෙනවා, දැන් අපි දැන් බර අඩු වෙනකොට සමහර තැන්වල ඇඟේ මේද ඉතුරු වෙන පුළුවන්. බර අඩුයි, නමුත් බඩේ මේදෙට ඉතුරුයි, අතේ ඉතුරුයි. එහෙම අවස්ථාවලදී ඒ කියන්නේ ලෝකලයිස් ෆැට් අඩු කරන්න පුළුවන් කරගන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. තවත් ඉස්සරහට යනවනම් දැන් ගොඩක් කට්ටිය ආහාර රටාව ක්‍රියාශීලී වෙලා ගොඩක් උත්සාහ කරලත් සමහර කට්ටිය බර අඩු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ওই තියෙන જાති ඔක්කොම පාවිච්චි කළත් බර අඩු වෙන්නේ නැති කට්ටිය ඉන්නවා. දැන් ඒ වගේ කට්ටියට තියෙනවා මේ ඔපරේෂන් වරත්. ඒක කාලි දෙකකට බෙදන්න පුළුවන්. සර්ජිකලි කරන જાති, අපිට එන්ඩොස්කොපිලි කරන්න පුළුවන් જાති තියෙනවා. දැන් බැලුන් එකක් දාන්න පුළුවන් බඩට. බැලුන් එකක් බඩට දැම්මම වෙන්නේ බඩ පිම්බිලා වගේ හැම වෙලම තියෙන. ඒතකොට බඩ පිරීලා වගේ තමයි තේරෙන්නේ. ඒතකොට එකපාර ගොඩක් කන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම කන්නත් අමාරුයි, මොකද බඩ පිරීලා තියෙන්නේ හැම වෙලෙම, ඉඩක් නැහැ. ඒතකොට ඒ වගේ ඒවා තියෙනවා. ඒතකොට ඒවා සාමාන්‍ය මාස 6ක් විතර තමයි පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍ය අපි අනිත් જાති වලට වඩා වැඩිපුර බර අඩු වීමක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ වගේ. ඊට අමතරව ඔපරේෂන් වර්ගත් තියෙනවා. සාමාන්‍යයෙන් ආය රිවර්ස් කරන්න බැරි ඔපරේෂන් තියෙනවා. එතකොට වෙන්නේ බඩේ කෑල්ලක් කපලා අයින් කරනවා. ඒක බඩ බොහොම පොඩි බිත්තර ගෙඩියක් වගේ සයිස් එකකට බඩ ගන්නවා. එතකොට එකපාර ගොඩක් කන්න බෑ. ඉතා ශීඝ්‍ර බර අඩු වීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ ඒ වගේ. නමුත් ඒ වගේ එකට යන්න ඕන. අනිත් ಜಾති ඔක්කොම උත්සාහ කරලා හරියන්නේ නැත්නම් තමයි යන්න ඕන හොඳම. එතකොට දැන් මේ වගේ ಜಾති ගොඩක් කරොත් Tamanට ගැළපෙන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතලා බොහොම බේසික් එකකින් තමයි වඩා ගන්න ඕනේ. පළවෙනි බේසික් වැඩේ තමයි කෑමයි ක්‍රියාශීලීත්වය. ඒ දෙක කරලා ඒකෙන් හරියන්නේ නැත්නම් තව අනිත් ඔප්ෂන්ස් ඇඩ් කර කර ගිහිල්ලා බැරිම වුණොත් ඔපරේෂන් එකකට දක්වාම යන්න පුළුවන්.
5: දැන් අපේ රටේ මේ දේවල් ගොඩක් ප්‍රචලිතයිද වෛද්‍යතුමනි?
6: සමහර ඒවා ලංකාවේ තියෙනවා, සමහර දේවල් නෑ. ඇත්තටම දැනට නෑ. දැන් ඔය ඉන්ජෙක්ෂන් වර්ගෙම ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. නමුත් ඔපරේෂන් වර්ගත් ලංකාවේ කරනවා. ඊට අමතරව දැන් ඔය කලින් කිව්ව මීල් රිප්ලේස්මන්ට් මේ දේ අඩු කරන ඒවා නම් ගොඩක් දුරට ලංකාවේ තියෙනවා.
5: ඔව්, දැන් ඇත්තටම මේ සැහැල්ලු බර පවත්වාගෙන යාම නිතාමත් වැදගත් වෙන්නේ. අපිට එතකොට මේ ක්‍රියාකාරකම් කරන්න උනත් පහසුයි නේද වෛද්‍යතුමනි?
6: ඔව්, අනිවාර්යෙන්. මේ බර අඩු වුණොත් ගොඩක් ප්‍රශ්නවලට උත්තරේ හම් වෙනවා එතනින්ම. දැන් ඔය කලින් කිව්වා වගේ දියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් හැම තියෙන කට්ටියක ඒක සම්පූර්ණයෙන් සුව වෙන තත්යකට අපි කියන්නේ රෙමිෂන් කියලා. සුව වෙනවා කියලා නෙවෙයි කියන්නේ, ඒ කියන්නේ තිබ්බ තත්ත්වය
5: පාලනය
6: වීමක්. එහෙම තත්යකට යන්න පුළුවන්, බෙහෙත් උනත් නවත්තන්න පුළුවන් බහුතරයේ. ඊට අමතරව තමන්ගේ මාංශ පේශිවල ප්‍රශ්න තියෙනවා නම්, ජොයින්ට් වල ප්‍රශ්න තියෙනවා නම් ඒවා හැම ගොඩක් දුරට අඩු වෙනවා. එහෙම රිදෙන જાති තියෙන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි කොන්ද රිදෙනවා, අත කකුල් රිදෙනවා. ඒ වගේම ගොඩක් ඒවා අඩු කරගන්න පුළුවන් හරිය විදිහට බර අඩු කරගත්තොත්. එතකොට ඇත්තටම අපි බර කියලා අඩු කරගන්න ඕන මේ දේ තමයි. ඇඟේ තියෙන අහිත වැඩිපුර තියෙන මේ දේ මාංශ පේශි ටික ඉතුරු කරගෙන මේ දේ අඩු කරගන්න තමයි උත්සාහ කරන්න ඕන. හරි විදිහට ආහාර රටාව පාලනය කරලා හරි විදිහට එක්සයිස් කරොත් ඔය වැඩේ කරන්න පුළුවන්. නමුත් අපි අර ෆාස්ටින් මෙතඩ්ස් අහිතකර හරි නිවැරදි නොවන මෙතඩ්ස් භාවිත කරොත් අපේ මේ දේට වඩා අඩු වෙන්නේ මාංශ පේශි ටික. එතකොට ඒ වගේම ඉක්මනට බර අඩු වුණොත් ආයෙ බර වැඩි වෙන හැකියාවත් ගොඩක් වැඩි. එහෙනම් බොහොම ග්‍රැජුවලි තමයි බර අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 3කට වගේ කිලෝ 7ක් 8ක් අඩු වුණාට කමන්නේ. කිලෝ 10 15 20 අඩු වෙනවා කියන්නේ මේ ආයෙ බර වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට සමහර ගැටි බර අඩු වෙනවා, ආයෙ වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, එහෙම යන බහුතරයක් ඉන්නවා. ඒක යන එක එච්චරම හොඳ නැහැ. එතකොට ඇත්තටම අපේ ඇඟේ ප්‍රශ්නෙන හැකියාව ගොඩක් වැඩි වෙනවා. එහෙනම් බොහොම ග්‍රැජුවලි තියාගන්න පුළුවන් විදිහට බර අඩු කරගන්න ඕනේ. කියන්නේ බර අඩු වුණාට වැඩක් නැහැ. ඒක බර අඩුව තියාගන්න බැරි නම් දීර්ඝකාලිනව. එතකොට තියාගන්න පුළුවන් විදිහට බර, කියන්නේ ලොง ටර්ම් බර අඩු වෙච්ච බර තියාගන්න පුළුවන් විදිහට බර අඩු කරගන්න ඕනේ.
5: ඔව්, ඒකාකාරී විදිහට තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාම තුලින් ඔබට සැහැල්ලුවෙන්, ඒ කියන්නේ ශරීරේ පවත්වාගෙන යන්න පුළුවන්. මෙහිදී ඔබේ තව අවධානය යොමු කරන්නට කැමතියි. දැන් අපි බොහෝ වෙලාවට ආහාර පාලනය සිද්ධ කිරීමේදී අපේ ශාරීරික අනිකුත් අංගයන්ට අවයව වලට අවශ්‍ය වෙන පෝෂණය ලබා ගැනීමත් වැදගත් නේද වෛද්‍යතුමනි?
6: ඔව්, අනිවාර්යයෙන්ම. මේ කියන්නේ අපි පෝෂණය අවශ්‍ය ප්‍රමාණය දවසට ඕන කැලරි ප්‍රමාණය තමයි අපි අඩු වෙන්නේ. අපි කැලරි ඩෙෆිසිට් එකක් තමයි තියාගන්නේ. අපි ප්‍රෝටීන් ප්‍රමාණය, විටමින්, ඛනිජ ලවණ ප්‍රමාණය නෙමෙයි අඩු කරන්නේ. කාබෝහයිඩ්‍රේට් එක හඳුනාට කමන්නේ. ඒ වගේම අපි ගන්න ශරීරයට ගන්න ශක්තියට වඩා වැඩිපුර ප්‍රමාණයක් වියදම් කරොත් තමයි අපි බර අඩු වෙන්නේ. එතකොට ගන්න ප්‍රමාණය තම අඩුවන්නේ. නමුත් අපේ විටමින් කණජලවන්න ප්‍රෝටීන් ප්‍රමාණය නෙමේ අඩුවක් වෙන්නේ කැලරි ප්‍රමාණය. තොට මේ දෙයයි කාබෝහයිඩිටු තමයි මේ ප්‍රධාන වශයෙන් අපේ කෑමවෙලින් අඩුකරන්න උත්සාහ කරන්නේ ප්‍රෝටීන් කණජලවන විටමින් වර්ගනේ.
5: දැන් මෙහිදී තමන්ගේ මේ ජීවන රටාවත් යම් කිසි ආකාරයකට වෙනස් වීමකට ලක් කරන්නට අත්‍යවශ්‍යයි නේද වෛද්‍යතුමනි?
6: තමන්ගේ ජීවන රටාවත් එක්ක තමයි අපි ආහාර රටාව තියන්න තියෙන්නේ. ඒක තමයි ජීවන රටාවේ පොඩි පොඩි වෙනස්කම් කරලා ආහාර රටාව ලේසියෙන් වෙනස් කරගන්න පුළුවන්. දැන් සමහර කට්ටියගේ දැන් උදේ කන්න කිව්වට උදේ නැගිටින්නම 10ට. එතකොට උදේ වේලක් කන්න වෙලාවන්නේ. දැන් ඒ වගේ තමන්ගේ ජීවන රටාවේ පොඩි පොඩි වෙනස්කම් කරාම ලේසියෙන්ම ආහාර රටාව නිවැරදි වෙනවා. ඇත්තටම 아무තෙන් හදන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. එහෙනම් තමන්ගේ ජීවන රටාව නිවැරදි කරගත්තොත් ලේසියෙන් බර අඩු කරගැනීමේ හැකියාව වැඩි.
5: ඔව්, ඔබ විශේෂයෙන්ම මේ දන්න පෝෂණය පිළිබඳව ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔබ විශේෂයෙන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතුත් සිද්ධ කරනවා. ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර කොහොමද වෛද්‍යතුමනි?
6: ඔහු දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයනේ බර අඩු කරගන්න. එතකොට දැන් දැන් ඒක දැනුමේ අඩුපාඩුවක් තමයි මම දැකලා තියෙන්නේ. දැන් හරි ක්‍රමය ගැන හරි අදහසක් නැහැ බහුතරයකට. එතකොට දැනුම හරියට අපිට එළියට දෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. හරි ක්‍රමයට බර අඩු කරගත්තොත් දීර්ඝකාලීන නිරෝගීව ඉන්න පුළුවන්. නමුත් වැරදි ක්‍රමයට අඩු කරගත්තොත් කෙටිකාලීන වාසි විතරයි තියෙන්නේ. දීර්ඝකාලීන වාසි ගොඩක් දුරට අඩුයි. එහෙනම් හරි ක්‍රමයටම බර අඩු කරගත්තොත් තමන්ට වාසි ගොඩයි.
5: අවසාන විනාඩියේදී ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නට කැමති මේ කතාවේ විශේෂයෙන් එක්කල යුතු යමක් තිබෙනවද?
6: ආව් දැන් අපි දැන් ඇත්තටම මේ කාලේ අපේ බහුතරයක්ට ප්‍රශ්න තියෙන්නේ බෝනෝන රෝග. බෝනෝර රෝගයෙන්ද තමයි 83%ක්ම ලංකාවේ මිය යන්නේ. එතකොට බෝනෝන රෝග වලට ප්‍රධානම හේතුවක් තමයි ආහාර රටාව, අපේ අධිබර ස්ථූලතාවය. එතකොට ඔය දෙක නිවැරදි කරගත්තොත් අපේ ප්‍රශ්න වලට ගොඩක් උත්තර හම් වෙනවා. බෝරෝන රෝග අඩු කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
5: අද අපි සාකච්ඡා කරේ ලස්සන දිවියකට ඔබේ ශාරීරියේ බර පාලනය කර ගැනීම පිළිබඳවයි. සාකච්ඡාවට එකතුනේ සායනික හා ක්‍රීඩා පෝෂණයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෂාන් අමරතුංග මහතායි. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ අඟහරුවාදා සුවසෙතට එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අද මට තාක්ෂණික මෙහෙම ලබා දුන්නා ප්‍රභා වීරසූරිය, නවමාධ්‍ය මෙහෙම ලබා දුන්නේ ආදිත්‍ය රණසිංහ, මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදිවියක්.
4: සුවදිවියට අත්වලක්. අඟහරුවාදා සුවසිත.

0: යමුද?
1: ඔහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
0: නැද්ද?
1: නැතුව. කලබලේනේ.
2: හඳුන්වා දෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
3: එසැනපුවා අනුග්‍රහය
4: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
6: මේ පේසන පුවත් මුලින්ම දේශීය පුවතක්. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශිෂ්ට කාර්යක්ෂම සේවාවක් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මොරෂ්කෝ මහතා පැවසීය. ඔහු ඇතුළු රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඊයේ නිරීක්ෂණය කළහ. දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමටත් දැනුම හුවමාරු කර ගැනීමටත් මෙම සංචාරය වැදගත් වූ බවද රුසියානු ඇමතිවරයා සඳහන් කළේය. දැන් විදෙස් පුවතක්. තම සිවිල් දීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධිය දැඩිව හෙලා දකින ඉරානය ඉදි ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්වයට ප්‍රධාන ලෙසම වගකිව යුත්තේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මත වී තිබේ. මේ නිසා එක්සත් අරාබි එමිරාජයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ තරඟ 9න් 6ක් ජය ලබා පංජාබ් කණ්ඩායම පෙරමුණගෙන සිටි. රොයල් චැලෙන්ජර්ස් බෙංගලෝර කණ්ඩායමද එවැනිම තරඟ සංඛ්‍යාවක් ජයගෙන දෙවන ස්ථානයේ සිටි. තරගාවලිය අවසන් ස්ථානයට පත්ව සිටින්නේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. ඔවුන් තරඟ 9කදී ජයගෙන ඇත්තේ තරඟ 2ක් පමණි. මේ පැය එසන පුවත් ඉන්නෙමයි. 2:55ට මීළඟ පැයේ එසන පුවත් බලාපොරොත්තු වන්න.
4: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
7: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
8: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල.
9: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

මර්වින් පෙරරා ගායනා කරන ගීතයක් අපි අහමින් හිටියේ. දැන් මේ දුවල පුතාල වෙනුවෙන් වෙන් කරන වෙලාව, විදුරළමා ගුවන් විදුලියේ වෙලාව, අපේ දරුවන් වෙනුවෙන් තිළින කරන්නේ රටක ලෝකයක අනාගතය නිර්මාණය වෙන්නේ දරුවොත් එක්ක. එනිසා තමයි ජාතික ගුවන් විදුලියත් සියවසක් පහු කළ ගුවන් විදුලියක් විදිහට මේ රටේ දරුවන්ට වෙනම වෙලාවක් වෙනම ගුවන් විදුලියක් නිර්මාණය කරන්නේ දරුවන් මේ රටේ අනාගතය නිසා. මහා නිර්මාණකරුවන් බිහිවෙන්න, එවගේම මහා දක්ෂයන්, ලේඛකයන්, නිවේදකයන්, රචකයන්, ගායක ගායිකාවන් මේ සියල්ල නිර්මාණය වෙන්නේ මේ විදුල කියන ගුවන් විදුලි වේදිකාව තුළ. අද දවසෙත් විදුල ළමා ගුවන් විදුලියේ වැඩසටහන් පෙළ ගැස්මේ ආරම්භය මේ.

0: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි. වෙළඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැයිය සසිරි. අංක තුනක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව. ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: දැන් වෙලාව දෙක පසුවේ විනාඩි 7යි.
4: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
5: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
2: මඩ රජා පොහොර?
5: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
4: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
5: මම කොහොමද දන්නේ?
4: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
2: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
1: පැය ගාණක් drive කළා ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් fit සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: സമ്പത്ത് സംവർദ്ധനത്തിലേക്ക്
1: നവലോകട്ട് നവ ഹണ്ടാക്ക്
2: ആസിയാവേ പ്രഥമ സഹ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 න් FM 91.9 න්
4: දෙකපස්වේ විනාඩි 9 දැන් වෙලාව දුවල පුතාල වෙනුවෙන් ඉදහසර වෙනවන්නේ මෙතෙන් සිට 11 වෙනි මැදිරියේ සිටන දුවල පුතාලට අවස්ථාව විදුල ළමා ගුවන් විදුලියේ වැඩසටහන් අද දවසේත් පෙළගස්වන්නට
5: මෙහෙවින්ම ස්තුති ගායන් කෞශාල්‍ය මාමේ අදංගහරුවාදා සුසරසර වැඩසටහනට අපට සම්බන්ධතාවය ලබා දුන්නට.

0: විදුලි.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: පුංචි තාක්ෂණික දෝෂයක් වුණේ තාක්ෂණයමයි තාක්ෂණයත් එක්ක අපි ඔට්ටු වෙන්න එපේ. අපි කොහොමනත් අයිත් යනවා 11 වන මැදිරියට අපේ දුවල පුතාලා මුණ ගැහෙන්නේ.
1: සසරසර
2: සිත් නැනමල් විකසිත වන පුංචි අපේ හෝරාව
1: සසරසර
2: සිත් නැනමල් විකසිත වන පුංචි අපේ හෝරාව
1: සසරසර
3: බෙහෙවින්ම ස්තුතියි ගායන් කෞශල මාමේ අපට සම්බන්ධතාවය ලබා දුන්නාට. ඔන්න ඉතින් වෙනද වගේ අද සුසරසර වැඩසටහනෙන් ඔබ හමුවට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් වෙනද වගේම කාලින මාතෘකා තුනක් ගැන අදන් ගහරු අද සුසරසර වැඩසටහනෙන් අපි සාකච්ඡා කරනවා. එහෙම නේද දහම්දියක්කි?
4: ඔව් නංගි, අද අපි ක්‍රීඩාව දරුවන්ට වැදගත් වෙන ආකාරය, සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළට විෂයන් තෝරා ගන්නා ආකාරය ගැන වගේම ජනසන්නිවේදනය පාසල් සිසුන්ට වැදගත් වන ආකාරය ගැන කතා කරන්න සූදානම් වෙනවා.
3: එහෙනම් අපි ගීතයකට සවන් දෙමු.

0: තුළ
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන්විදුලිය.
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුල ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9
4: සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ශිෂ්‍යයෙක් මීළඟට මුහුණ දෙන විභාගය වෙන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයයි. පාසල් කාලය තුළ දරුවෙකු මුහුණ දෙන වැදගත්ම විභාගය මෙන්ම සරසවි වරම් ලබන්න නම් අනිවාර්යයෙන්ම ජයගත යුතු විභාගය වෙන්නේද මේ උසස් පෙළ විභාගයයි. එබැවින් අප උසස් පෙළ විභාගය සඳහා විෂය ධාරාවන් තෝරා ගැනීමේදී ඉතාමත් බුද්ධිමත්ව හා කල්පනාකාරීව සිදු කරන්න ඕනේ. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා හේනගම ජාතික පාසලේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ බාර ආචාර්ය W.S. චන්ද්‍රසේකර ගුරුපියාණන්. ආයුබෝවන් ගුරුතුමනි.
5: ආයුබෝවන්.
4: ගුරුතුමනි, අපට මුලින්ම පහදලා දෙන්න උසස් පෙළ සඳහා පවතින විෂය ධාරාවන් මොනවද කියලා.
5: ළමයේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමයි උසස් පෙළ කියන්නේ. එතකොට උසස් පෙළ තමන් තෝරා ගන්නා විෂය ධාරාව අනුව තමයි තමන්ගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන් උසස් පෙළට තෝරා ගන්න විෂය ධාරාව අනුව තමයි උපාධිය සහතිකයක් ලැබෙන්නේ. ඒක උපාධි පාඨමාලා වලට සම්බන්ධ වෙන්න වෙන්නේ. ඒ වගේම මේ අනුව බොහෝ විට එයාගේ රැකී අවස්ථාව පවා තීරණය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා විෂය ධාරාවන් 6ක් දැනට හඳුන්වා දීලා තියෙනවා පාසල් විෂය තුල. එතකොට තමන්ට ගැළපෙන හොඳම විෂය ධාරාව මොකක්ද කියන එක හොයලා බලලා තෝරා ගැනීම ළමයි කරන්න ඕනේ. විශේෂයෙන් දැනට තියෙන විෂය ධාරාවක් ගත්තොත් කලා විෂය ධාරාව, ඒ වගේම වාණිජ විෂය ධාරාව තියෙනවා. ඒ වගේම 2012 පමණ හඳුන්වා දුන්න අලුතෙන් ඉංජිනේරු තාක්ෂණ වේද විෂය ධාරාව කියන. ඒ වගේම එක්කම මේ වසරේම හඳුන්වා දීමක් කරා ජෛව පද්ධති විෂය ධාරාව. ඒ ඊළඟ කලින් ඉඳන්ම තියෙන අපේ විද්‍යා විෂය ධාරාව, ජෛව විද්‍යා විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව හා අපිට ෆිසිකල් සයන්ස් නැත්නම් මැක්ස් විෂය ධාරාව ළමයිට තෝරා ගන්න පුළුවන්. ඒතකොට මේ විෂය ධාරාවල් හයෙන් තමන් සුදුසු කැමති හැකියාව තියෙන විෂය ධාරාව මොකක්ද කියන එක ඒ විෂය ධාරාව ඇතුලේ තියෙන විෂයන් අධ්‍යයනය කරලා ඒ විෂයන් වල විෂය නිර්දේශය ගැන බලලා හොඳ විෂය ධාරාවක් ගැළපෙන විෂය ධාරාව ළමයෙක් තෝරා ගන්න අවස්ථාව දීලා තියෙනවා.
4: ඔව් ගුරුතුමනි, සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රතිඵලයට අමතරව විෂයන් තෝරා ගැනීමේදී ශිෂ්‍යයෙක් තුළ තිබිය යුතු අමතර කුසලතා මොනවද?
5: ඔව්, ඇත්තම කියනවා නම් සාමාන්‍ය පෙළ විෂයන් 9ක් හදාරනවා ළමයේ. එයින් 6යි 3ක් අපි කියනවා විෂයන් 3කට සම්මාන. 6යි 3ක් තිබුණොත් ගණිතය හා විද්‍යාව ඇතුළුව ඒ දෙක සමත් වෙන්නම ඕනේ. ගණිතය විද්‍යාව අනිවාර්යයෙන් සමත් වෙන්න ඕනේ. 6යි 3ක් තිබුණොත් එයා උසස් පෙළ විෂය කැමති විෂය ධාරාවක් තෝරා ගන්න හැකියාව තියෙනවා. එතකොට මීට අමතරව යම් යම් විෂය ධාරාවන් වලත් යම් යම් සීමාවන් පනවලා තියෙනවා. විශේෂයෙන් අපි ගණිතයෙන් ඉගෙන ගන්නවා නම් එයාට සාමාන්‍ය පෙළ ගණිතයට සමාර්ථයක් සමාර්ථයක් ගන්න ඕනේ. හරි, විද්‍යාංශයෙන් ඉගෙන ගන්නවා නම් එයාට විද්‍යාවට සාමාන්‍ය පෙළ විද්‍යාවට ඒ විෂයට සමාර්ථයක් තියෙන්න ඕනේ. අර අනිත් විෂයන් එක්කම කලා වාණිජත් ඒ නම් සීමාවන් තියෙනවා. එතකොට නමුත් ඒ අවම සුදුසුකම තිබුණට තමන් විෂය ධාරාව තෝරා ගැනීම අන්න හොඳ නැහැ. විශේෂ හැකියා දක්ෂතා ගැන තමන්ගේ නිපුණතා තමන්ගේ දේවල් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පස්සේ තමයි මේ විෂය ධාරාවක් තෝරා ගන්න ඕනේ. ඒ නිසායි සඳහා විශේෂ කුසලතා රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ විෂය ධාරාවට දක්ෂ ළමයා මේයා, මේ විෂය ධාරාවට දක්ෂ ළමයා මෙයා කියන එක අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන්. මොකද අපිට තියෙන අත්දැකීමක් තමයි ඒ 9 ගත්තමෙක් වුණත් ඒ 9 ගත්තා කියන්නේ එයා වුණත් සමහරට ගණිත විෂය ධාරාව වලින් එහෙම නැත්නම් විද්‍යා විෂය ධාරාව වලින් සියලුම විෂයන් සියන් උසස් පෙළ හදාරන්නේ විෂයන් තුනම තේල් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒකෙන් තේනේ යන්නේ එයාගේ දක්ෂතාවයට ගැළපෙන විෂය ධාරාව එයා තෝරාගෙන නැහැ කියන එකයි. එයා දක්ෂ ළමෙක්. එයා දක්ෂ ළමෙක් කියන නමයක් ගන්නවා කියන්නේ අපි දක්ෂ ළමෙක් වුණත් එයාට ගැළපෙන විෂය ධාරාව එයා තෝරා ගන්න සමත් වෙලා නැහැ. ඒකයි එකෙන් තේනේ නිසා අපි සහ ඕ ලෙවල් සහතිකේ ප්‍රමාණවත් නැහැ කොහොමටවත්. ඊට අතරව ළමයාගේ දක්ෂතාව ගැන හොඳට හොයලා බලලා ගුරුවරයෙක් අදාළ ළමයා විෂය ධාරාවට යොමු කිරීම කළ යුතුම දෙයක්.
4: ඔව් ගුරුතුමනි, මීළඟට අපට පහදලා දෙන්න විෂයන් තෝරා ගැනීමේදී දරුවන් අතින් සිදුවෙන අතපසු වීම මොනවද කියලා.
5: ඔව්, ඒ අතපසු වීම ගැන කතා කරද්දී අපිට කලින් උදාහරණෙම වුණත් ගන්න පුළුවන්. මම කිව්වා A9 ගත්ත ළමයා විද්‍යා විෂය ධාරාවෙන් හෝ ගණිත විෂය ධාරාවෙන් එහෙම නැත්නම් වෙනත් විෂය ධාරාවක් වෙන්නත් පුළුවන් ගිහිල්ලා සියලුම විෂයන් අසමත් වෙච්ච අවස්ථා අපි කීපයක් මන්නම් දැකලා තියෙනවා. එතකොට ඒ ළමයා ඊට පස්සේ සමහර මාස 6ක් 7ක් වගේ පොඩි කාලයක් තියෙන ඊළඟ වසරේ A level exam එක තියෙනවා ප්‍රතිඵල ඇවිල්ලා. එතකොට ඒ පොඩි කාලය තුල එයා නිවැරදි විෂයතාව තෝරාගෙන විශ්වවිද්‍යාලය වලට පවා ගියපු ළමයි අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ පොඩි මාස 6ක් 7ක් එයා නිවැරදි පාත් එකට නිවැරදි මාර්ගයට යොමු වීම තුල දක්ෂතා පෙන්නලා විශ්වවිද්‍යාල වලට ඇතුළු වෙච්ච ළමයි අපිට සමාජයෙන් හම්බෙලා තියෙනවා. ළමෙක් අනිවාර්යයෙන්ම විෂය ධාරාව තෝරා ගැනීම ආවට ගියාට රැල්ලට තමන්ගේ යාළුවා කරන නිසා එහෙම තෝරා ගන්න බෑ. මොකද අපි තව විදිහට ගත්තොත් අපි හිතන්නකෝ විද්‍යා විෂය ධාරාවට ඒ ගන්න ළමයා වුණත් අපි විභාගෙට පැය 3ක් 4කින්මයි පොඩි නිපුණතා මට්ටම් කීපයක්. නමුත් 10 11 9 පොත්වල ලොකු විශේෂණයක් වෙනවා. ලොකු නිපුණතා විශාල සංඛ්‍යාවක් තියෙන. ඒ සියල්ලම විභාගෙටමයි ඉන්නේ. නමුත් ඒ ළමයා දන්න කරුණුම આવොත් දන්න තේම આવොත් එයාට ඒකක් ගන්න අපහසු නෑ. නමුත් එයා විෂය තුල එයා කල්පනා කරලා බලන්න ඕනේ මම මුළු විෂය නිර්දේශය තුල මුළු කාලය තුල මොන කොටස් වලටද සියලුම කොටස් වලට සවුනාද සියලුම පාඩම් මට පුළුවන්ද 10 11 විද්‍යා පොතේ. එහෙම බැරි නම් ඒ ලැබුණට විද්‍යාංශය තෝරා ගන්න හොඳ නෑ. ඒ ලැබුණට ගණිතාංශය තෝරා ගන්න හොඳ නෑ. එහෙනම් තවත් තමන්ට දක්ෂතා අනුව ඉංජිනේරු තාක්ෂණ වේදේද වාණිජද කලාද හරි කියන එක කලා විෂය ධාරාවට දක්ෂ ළමයි ඉන්නවා නම් කලා විෂය ධාරාවෙන් හරි ඉදිරියට යන්න ඕනේ. හරි, ඒ කියන්නේ සමහර අයගේ මතයක් තියෙනවා මේ විෂය ධාරාව යොත් හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ තත්ත්වය ගැන කියලා එහෙමත් පොඩි මතයක් තියෙනවා මේ විෂය ධාරාවන් අතර. නමුත් එහෙම කරන්න ගිහිල්ලා තමයි ළමයි ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ. ඒක තමයි කියන ප්‍රධාන ගැටලුව. තමන්ගේ දක්ෂතා හඳුනාගන්නේ නැහැ. රැල්ලට විෂය නිර්දේශය විෂය ධාරාවක් තෝරා ගැනීම ඉතාමත් අහිතකර ප්‍රතිඵල අනාගතයක් ලැබෙනවා ළමයිට. ඒ නිසා අපි ළමයි නිවැරදි පාරට යොමු කරන්න කටයුතු කරන්න ඕනේ.
4: ඔව් ගුරුතුමනි, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය සෑම විෂය ධාරාවක් තුළින්ම හැදෑරීමට අපට දැන් අවස්ථාව සලසලා තියෙනවා. වර්තමානයේ වන විට කෘත්‍රිම බුද්ධිය නැතහොත් AI තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වෙන වෘත්තිමය අවස්ථා අහුරාදමන බවට මත පළ වෙලා තියෙනවා. අපට අවසාන වශයෙන් කියන්න ගුරුතුමනි, මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද කියලා.
5: දැන් තියෙන අපි විෂය ධාරා 6ක් ගැන කතා කරා. ඒ 6ෙම නමුත් ICT කියලා අපි කියනවා. එහෙම නැත්නම් තොරතුරු ආසන් තාක්ෂණ විෂය ධාරාව හදාරන්න අපහසුයි. විශේෂයෙන්ම විශේෂයෙන්ම විද්‍යා අංශයෙන් හදාරන ළමෙක් එයාගේ ප්‍රධාන අරමුණ වන්නේ වෛද්‍ය නැත්නම් දන්ත වෛද්‍ය එහෙම නැත්නම් වෙක්නරි කියන වෛද්‍ය වෘත්තිය සඳහා. එහෙම නැත්නම් ඒ වගේ දරුවෙක් අනිවාර්යෙන් කරන්න ඕන විෂයන් තුනක් නියම කරලා තියෙනවා. ඒවා තමයි ජීව විද්‍යාව, රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව. මේ තුන කරන්න ඕනේ. ඒකට ඒලා ICT හදාරන්න අවස්ථාවක් දැනට ලැබිලා නැහැ. නමුත් අනිත් සියලුම විෂය ධාරාවල මැක්ස් ගත්තාම ගොඩක් ළමයි ICT නැත්නම් තොරතුරු අසන්නිවිද තාක්ෂේ තෝරා ගැනීමක් දකින්න තියෙනවා. හරි, විශේෂයෙන් මේ මතක මොසාරිස්තුමිය ප්‍රතිපල විශ්ලේෂණ කතාවේදී පැහැදිලිව කිව්වා 2024ට සාපේක්ෂව 23ේදී ළමයි 5500කින් විතර ICT ඉල්ලුම වැඩි වෙලා විභාග ඉල්ලුම් කරලා තියෙනවා කියලා. ඒ නිසා එන්න වැඩි ඉල්ලුමක් තියෙනවා ICT වලට. ඒ තුල තමයි ඔය කියපු AI කියන තාක්ෂණයක් තියෙන්නේ ICT විෂය තුල. ඉතින් අපි ඒ ගැන කතා කරොත් AI කියන artificial intelligence නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන එක තොරතුරු සංවිධාන තාක්ෂණී නව ප්‍රවණතාවය නව අත්දැක බැලීම් සිදුවන විෂය කාණ්ඩයක්. ඉතින් මේක නිසා වෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් ඇහුවා. ඔව්, අපිට ඒකට කියන්න පුළුවන් මෙහෙම කතාවක්. සමහර රැකියාව යෝගයක් තියෙනවා. සමහර රැකියා අයිමි වී යන බව පේනවා. ඒ බව ප්‍රකාශයට පත් කරලත් දැන්ට තියෙනවා. හරි, විශේෂයෙන් ඔය Google සමාගමේම ICT සම්බන්ධ කටයුතු කරන සමාගමේ සමහර අයගේ රැකියා අහිමි වෙලා කියලා අපිට දැකගන්න ලැබුණා. ඒකට හේතුව සමහර දේවල් විශේෂයෙන් අපි මුල් කාලයේදී ඉතාමත් අමාරුවෙන් හදපු කෝඩ් ලියපු සමහර software අද ප්‍රෝග්‍රෑම කෙනෙක් නැතුව AI tool හරහා ඉතා පහසුවෙන් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ප්‍රෝග්‍රෑමට අද රැකියා නැති වෙලා තියෙනවා. IT field එකේම සමහර රැකියා අහිමි වෙලා තියෙනවා මේ AI පැමිණීමත් එක්කම. ඒ විතරක් නෙවෙයි, අපිට තේරෙන සරල උදාහරණයක් ගන්න, අද ගොඩක් දුරට කැෂියර් කෙනෙක් කඩේකට අවශ්‍යතාවයෙන් ඉවත් වීගෙන යනවා. අපිට බඩු ටික අරගෙන අපි අවශ්‍ය තැනට යොමු කරපු ගමන් බිල වැටෙනවා. අපිට කාඩ් පේමන්ට් කරලා කඩෙන් එළියට එන්න පුළුවන්. හරි, එතකොට කැෂියර්ලාගේ මේ රැකියා අහිමි වෙන්න පුළුවන්. විශේෂයෙන් ක්ලාක් එහෙම නැත්නම් අපි ලිපිකරුගේ රැකියාව අත්‍යවශ්‍ය වෙලා නැහැ. දැන් අපිට IT tool තියෙනවා එයාගේ කරන රැකියාව කරන්න. නමුත් ඔය ඒකාකාරී රැකියාවලට තමයි මේ IT වලින් අභියෝගයක් වෙලා තියෙන්නේ. නමුත් අපි නිතර නිතර වෙනස් වෙන රැකියා තියෙනවා. ඒවා IT AI වලට තාම රිකවරි කරන්න අපහසුයි. ඉතින් මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න, ආදරය, කරුණාව, මෛත්‍රිය මිනිසුන් දක්වන රැකියා, නිතර නිතර දක්වන රැකියා වලට අපිට AI ඇප්ලයි කරන්න අපහසුයි. ඒවා තාම අපහසු කාර්යයන් හැටියට තියෙනවා. එතකොට ඒ වෙනි රැකියා අපිට තියෙනවා. ඒ වගේම AI බිහිවීම තුළ තව නව රැකියා අවස්ථා ගොඩක් ඇති වෙලා තියෙනවා. අපි කරන්න ඕනේ නැත්තේ අපේ වැඩ පහසු කරගන්න තමයි AI කියන තාක්ෂණය අදාවිලා තියෙන්නේ. අපේ කාර්යාලයේ වැඩේද, අපේ කළමනාකරණ කටයුතුද, අපේ ඊට එහාන් අපි ඩිසිෂන් ගද්දී ඒවට පව හැම ලෙවල් එකම ආයතනයක හැම ස්ටාප් එකකටම හැම ලෙවල් එකකටම AI tool අද ඇප්ලයි කරගන්න පුළුවන්. ඒකට අපිට තියෙන අපේ රැකියාවට හැම රැකියාවකටම ICT සම්බන්ධයි AI සම්බන්ධයි නම් ඒ AI සම්බන්ධ tool අපි ඉගෙන ගන්න. හරි, ඒක තමයි අපි කළ යුත්තේ. හරි, විශේෂයෙන් අපි මුල් කාලේ දැනටත් මම කායින් හරි ප්‍රශ්නයක් අහුව ගණිත විෂය ධාරාව කරන ළමයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා ගොඩක් අය කියයි ඉංජිනේරින් ෆැකල්ටියට නැත්නම් ඉංජිනේරින් උපාධියක් ලබන එක තමයි ගණිතාංශයේ අයගේ ප්‍රධාන අරමුණ. එතනට තමයි try කරන්නේ, එතනටයි උත්සාහ කරන්නේ කියලා දැනටත් ගොඩක් අය කියයි. ඒක වැරදි. මේ වෙද්දී ගණිතාංශයෙන් නැත්නම් ෆිසිකල් සයන්ස් වලින් වැඩිම ඉස්සඩ් එකක් ගන්න. හරි, අපේවා විෂයන් තුන රිසර්ච් ලකුණු කියලා අගයකට ගන්නවා. ඒ අගය ඉහළම අය ඉංජිනේරින් ෆැකල්ටි යන්නේ නැහැ. ඒ අයට වැඩිම රිසර්ච් එකකින් ගන්න මොරටු විශ්වවිද්‍යාලයේ AI කියන උපාධිය හදාරන්න ලංකාවෙම දැනට මම දන්න තරමේ 50 දෙනෙක් බඳවා ගන්නවා. ඒ අය තමයි ඉහළම රිසර්ච් එකක් ගත්ත දරුවන් වෙන්නේ. හරි, අන්න ඒ වගේ රැකියා වෙනස් වීම, තියෙන රැකියාවේ යම් යම් අභියෝග ඇවිල්ලා තියෙනවා AI සමග. අපි කළ යුත්තේ නව තාක්ෂණය අපිට සම්බන්ධ කරගෙන වෙනස් වීම තමයි අපි කළ යුත්තේ. එහෙමොත් අපිට සම්වර්ධනය කරා ළඟා වෙන්න පුළුවන්.
4: ඔගුතුමනි, අද අපි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් පිළිබඳව හා උසස් පෙළ විභාගයේ සඳහා විෂයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ආදී වටිනා තොරතුරු රැසක් අද අපි දැනගත්තා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අපත් සමග දුරකථනයේ සජීවීව සම්බන්ධ වුණේ හේනේගම ජාතික පාසලේ තොරතුරු හා සංයෝජන තාක්ෂණ විෂය භාර ආචාර්ය W.S. චන්ද්‍රසේකර ගුරුපියාණන්. ඔබට බෙහෙවින්ම ස්තුතියි අද අපත් සමග සම්බන්ධ වුණාට.
1: කිමි දෙන්න වැවදී
6: සිපගන්න හමන් මදනල
1: මේ හොඳම කාලය. සුසර සර
7: සිත් නැනමල් විකසිත වන පුංචි අපේ හෝරාව.
1: සුසර සර ලෝම ලස්සන කරන පුංචි ඔබ වෙනුවෙන්
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
1: විදුල

0: ජන සන්නිවේදනය කියන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත, අන්තර්ජාලය වගේ මාධ්‍ය හරහා එකවර විශාල පිරිසකට තොරතුරු ලබා දීම. මේ පාසල් සිසුන්ට අද වන විට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉතින් අද අපත් සමග ජන සන්නිවේදනයේ පාසල් සිසුන්ට වැදගත් වන ආකාරය පිළිබඳ දුරකථනය සජීවීව සම්බන්ධ වෙනවා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ආචාර්ය තිසර කුමාරපේරි ගුරුපියාණන්. ආයුබෝවන් ගුරුතුමනි.
1: ආයුබෝවන්.
0: පෙළ පොතෙන් පිටත ලෝකය ගැන දැනගන්න, ඒ වගේම රූපවාහිනිය, ගුවන් විදුලිය, සමාජ මාධ්‍ය වගේ ජනමාධ්‍ය පාසල් සිසුන්ට උදව් වෙන්නේ කොහොමද?
1: ඒක අපිට ආකාර කීපයකින් බලන්න වෙනවා. පෙළ පොත ගත්තම පෙළ පොතෙන් අපිට තියෙන්නේ විෂයානුකූල දැනුමක් විතරයි. විෂයානුකූල දැනුමක් කියන්නේ උදාහරණයක් විතර ගණන් ගත්තොත් එකතු කිරීම, අඩු කිරීම මේ වගේ සීමිත දෙයක් විතරයි පෙළ පොතෙන් ලැබෙන්නේ. නමුත් පෙළ පොත විතරක් පරිහරණය කරලා සිසුවෙකුට පිටත ලෝකය ගැන දැනගන්න බැහැ. ඒ පිටත ලෝකය ගැන දැනගන්න තමයි ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සමාජ මාධ්‍ය තියෙන්නේ. මේ ඔක්කොම අපි පොදුවේ හඳුන්වනවා ජනමාධ්‍ය කියලා. මේ ජනමාධ්‍ය වලින් විශාල පරාසයක් ආවරණය වෙනවා. මේින්ද අපිට ඒකෙන් ලෝකේ සෑම අත්තක් මුල්ලක් නැරම කරුණු හොයලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු හතේ පන්ති ගණන් පාඩමකට පයිතගරස් ගණාවක් කියලා. සිසුවට පුළුවන් සමාජ මාධ්‍ය ප්‍රයෝගික කරගෙන පයිතගරස් ගැන කරුණු හොයාගන්න. එයා ඉදින් රට කොහෙද, යා කරපු දේවල් මොනවාද, මේ වගේ විශාල පරාසයක් ආවරණය කරන්න පුළුවන්. දැන් ගණන් වගේ විෂයක් වලදී අපි හිතුවට වඩා ලොකු ප්‍රදේශයක් ආවරණය වෙනවා. අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. ලංකා අධ්‍යාපනයේ නිදස් අධ්‍යාපනයේ පියා කවුද කියලා. පෙළපොතේ තියෙනවා නිදස් අධ්‍යාපනයේ පියා TWW කන්නංගර කියලා. ඒක ලංකාවේ සියලුම සිසුන් දන්නවා. නමුත් ගොඩක් කට්ටිය දන්නේ මේ TWW කන්නංගර මහතා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්මත කරගන්න කොච්චර මහන්සි වුණාද කියලා. මෙන්න මේ යට කතාව තමයි අපිට ජනමාධ්‍ය මගින් දැනගන්න පුළුවන් වන්නේ. මේ වගේ අපි හිතුවට වඩා ලොකු ප්‍රමාණයක් ජනමාධ්‍ය මගින් අපිට ආවරණය වෙන්න පුළුවන්. ඒ වගේම ජනමාධ්‍ය පරිහරණය කිරීම තුළින් අධ්‍යාපන ගැන පමණක් නොවේ, අධ්‍යාපනයෙන් බාහිර සියලුම දේවල් අපිට හම්බ වෙනවා. පාසලට යන්නේ නැතුව අපිට ගෙදර ඉඳගෙන පාසල ගැන ඉගෙන ගන්න පුළුවන් ජනමාධ්‍යයෙන් ඉඳලා. විශේෂයෙන්ම වර්තමානයේ සමාජ මාධ්‍ය බහුල නිසා මේ සමාජ මාධ්‍ය මගින් සියලුම දේවල් අපිට ආවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ පිළිතුර සැරයිනේ ඔබ දුවට.
0: ඔව් ගුරුතුමනි. ඒ වගේම සමාජ මාධ්‍යවල සහ පුවත් නාලිකාවල පළවන ව්‍යාජ පුවත් හඳුනා ගැනීමට ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයෙකුට වැදගත් වන්නේ ඇයි ගුරුතුමනි?
1: ඒකත් මේම දුව. දැන් අපි ව්‍යාජ්‍ය පුවත් කියලා කිව්වම පුවතක් ව්‍යාජ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සියලුම පුවත් ඇත්ත. නමුත් අපි ඉගෙන ගන්න ඕනේ මේ ඇත්ත තුළ තියෙන සත්‍ය මොකක්ද කියලා දැනගන්න. උදාහරණයක් විදියට ගත්තොත් අපි අද උදේ එනකොට රියානතුරක් වෙලා දෙතුන් දෙනෙක් අතනී පොළාරි මිය ගියාරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් මේ ඇත්ත තුළ තියෙන තවත් කතා, මේක එහෙම වුණේ ඇයි? වෙන්න හේතුව මොකද්ද? මේක පසු කතාවක් තියෙනවාද? මේ ඔක්කොම අපි නිවැරදිව දැනගන්න ඕනේ. මේින්ද ජනමාධ්‍ය හදාරන සිසුන් විදියට අපි කිසියම් පුවතක් දැක්ක ගමන් ඒක පුවතක් විදියට මතක තියාගන්න ඕන නැහැ. එහෙම නැත්නම් ධාරණය කරගන්න ඕන නැහැ. අපි මේ පුවත අපේ මනසට, බුද්ධියට දාලා ඒකේ හොඳ නරක හොයලා බලලා මේක ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම වුණා නම් ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ? මේ විදිහ තර්කානුකූලව තමයි මේ පිළිතුර එහෙම නැත්නම් ඇත්ත හොයාගන්න වෙන්නේ. ඇත්ත හොයාගත්තට මදි. මේ ඇත්ත සමාජයට ගත වුණාට පස්සේ සමාජයෙන් ඒකෙන් වෙන ප්‍රතිඵලය අපි ඒ ගැනත් හිතලා බලන්න ඕනේ. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මෙතන සමාජ සේවා කියලා දෙන්න බැරි ඒවා තියෙනවා. ඒවා තමන්ගේ දැනුමෙන්ම හොයාගන්න ඕනේ. මොකක්ද තොරතුරක් සමාජයට දැම්මම ඒ තොරතුරෙන් සමාජය හිතුවට වඩා නරක වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් තොරතුරු සමාජගත කරන්නේ නැහැ. දැනගන්න. ඒවා හංගලා තියෙනවා. නිසි කාලයවට පස්සේ තමයි මේ තොරතුරු එළියට දාන්නේ. නමුත් අපේ ගාව තියෙන තොරතුරෙන් අපි දැනගන්න ඕනේ සමාජය මේ මට්ටමේ තියෙන්නේ මේක ඇත්ත තොරතුරක්, මේක වැරදි තොරතුරක්, මේක බොරු තොරතුරක් කියලා. වර්තමානයේ බොරු කියන්නේ ව්‍යාජ පුවත් නැවීමක් සිද්ධ වෙනවා. තවත් විදිහකට මේක අර්ථකථනය කරන්න පුළුවන්. අපි කියන්නේ ඇත්තෙන් ටිකයි. ඇත්ත තව ගොඩක් යට තියෙනවා. වර්තමානයේ පුද්ගලික මාධ්‍ය මාධ්‍යයට නම් කියන්න බෑනේ මෙතන. පුද්ගලික මාධ්‍ය ආයතනවල සමහර කට්ටිය ඇත්ත කියන්නේ නැහැ. කියන්නේ ඇත්තෙන් පොඩ්ඩයි. ඇත්තෙන් පොඩ්ඩක් කියවම අපේ මනසේ මැවෙන්නේ තියෙන තොරතුරු නෙවෙයි වැරදි තොරතුරු. නමුත් අපි ඒක වෙන මාධ්‍යයකින් එහෙම නැත්නම් වෙන තැනකින් අධ්‍යයනය කරලා බලනකොට අපිට සම්පූර්ණ ප්‍රදේශෙම පේනවා. ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා. මේ විදිහට ඉතාමත්ම ගැඹුරු දෙයක් තමයි මේ ඇත්ත නැත්ත සොයාගන්න එක. මේක කරගන්න ඕනේ තමන්ගේ විචක්ෂණ සීලභාවයෙන්ම හොයලා බලලා තමයි දුවේ.
0: ඔව් ගුරුතුමනි, අවසන් වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ජන සම්නිවේදනයේ පාසල් සිසුන් භාවිතා කරන ආකාරය පිළිබඳ ඔබට දෙන්න තිබෙන උපදෙස කුමක්ද?
1: දෙන්න තියෙන එකම උපදේශය තමයි ඕගොල්ලෝ ජනමාධ්‍ය ගැන අධ්‍යයනය කරන්නේ ජනමාධ්‍ය ගැන හදාරන්න ඕනේ. හොඳ දේ මොකද්ද? නරක දේ මොකද්ද? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්ත පුවත් මොකද්ද? වැරදි පුවත් මොකද්ද කියලා තමන්ගේ සිත තුළින්ම ජනනය වෙන්න ඕනේ. ඒක නිකන් ජනනය වෙන්නේ නැහැ. ඒකට අවුරුදු ගානක අධ්‍යක්ෂින් සහ පළපුරුද්ද අවශ්‍යයි. මේ අධ්‍යක්ෂින් සහ පළපුරුද්ද වර්ධනය කරගන්න ජනමාධ්‍ය ඇසුරු කරන්න ඕනේ. එහෙම නැත්නම් විචක්ෂණශීලී භාවය ඇති කරගන්න ඕනේ. විචක්ෂණශීලී භාවය ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක තමන්ගේ සමාජගත වීම, අධ්‍යාපනය, වයස, අධ්‍යක්ෂින් එක්ක තමයි මේ විචක්ෂණශීලී භාවය වර්ධනය වෙන්නේ. මේක වර්ධනය කරන්න හොඳම තැන තමයි සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඇදහැරීම.
0: ඔව් ගුරුතුමනි, ඉතින් අද ජන සම්නිවේදනයේ පිළිබඳ පාසල් සිසුන්ට වැදගත් වන ආකාරය අපත් සමග සජීවීව කතා කරන්න සම්බන්ධ වුණු කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ආචාර්ය තිසර කුමාරපේලි ගුරුතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි.
1: බොහොම ස්තුතියි ඔබට.

0: ජීවිතේ අපිට සමහර අවස්ථාවල දුවන්න සිද්ධ වෙනවා. තවත් වෙලාවක වැටෙන්න සිද්ධ වෙනවා. හැබැයි වැටුණු හැම වෙලාවකම ආපහු නැගිටලා දිනුම් කනුව දෙසට දුවන්න අපිට ක්‍රීඩාවෙන් ලැබෙන්නේ අතිවිශාල පිටිවහලක්. ඉතින් එනිසාමයි අද අඟහරුවාදා සුසරසර තුළින් ඔබත් සමග ජීවිතයේ දිනුම් කනුව ජයගන්නට වෙරතරන දරුවන්ට ක්‍රීඩාව වැදගත් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කිරීමට අපත් සමග දුරකථනෙන් සජීවීව සම්බන්ධ වෙනවා පාසල් මලල ක්‍රීඩා සංගමේ උපලේකම් කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය දුලීප් දුෂ්මන්ත ගුරුපියාණන්. ආයුබෝවන් ඔබතුමන්ට.
1: ආයුබෝවන් හිරුන්දි.
0: ගුරුතුමනි, මම මුලින්ම දැනගන්න කැමති ක්‍රීඩාව කොහොමද දරුවන්ට, විශේෂයෙන්ම පාසල් දරුවන්ට ඔවුන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න, විනය, නායකත්වය වගේ ගුණාංග වර්ධනය කරගන්න වැදගත් වෙන්නේ කියලා.
1: ඔහුගේ ඇත්තටම ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය ගත්තොත් එහෙම ක්‍රීඩාවත් එක බැඳලා තියෙන්නේ ඉතා සමීප සම්බන්ධයක්. මොකද මම මෙහෙම කියන්නේ, අපි දන්නවා ක්‍රීඩාව ළමයි කැමතිම අංගයක් තමයි පාසල් කාලයේදී ක්‍රීඩාව. ඒකෝර අපි දන්නවා ළමයි කැමතිම දේවල් තුලින් තමයි එයාලගේ කුසලතා සංවර්ධනය කරන්න පුළුවන්. ඒතර මේ ක්‍රීඩාව ගත්තොත් එහෙම එතන තියෙන්නේ විනෝදාංශයක් හෝ අභ්‍යාස මාලාවක් විතරක් නෙමෙයි. ක්‍රීඩාවේ ක්‍රියාකාරකම් තුලින් මම හිතනවා අපේ ජීවිතයේ මෙතන තියෙනවා කියන එක. උදාහරණයක් ගත්තොත් අපිට අපේ කායික සංවර්ධනේ පෞරුෂයේ තියෙන මූලිකම දේ තමයි පෙනුම, බාහිර පෙනුම. ඒක එක කොටසක්, ප්‍රධානම කොටස. ඒතර මේ බාහිර පෙනුම සංවර්ධනය වෙන්න ක්‍රීඩාව තුළ තියෙන ව්‍යායාම් මාලාව සහ ඒ ක්‍රියාකාරකම් ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව පාසල් ළමයි විශේෂයෙන් අවුරුදු 16-18 වෙනකන් දක්වා ඔවුන්ගේ පේශි වර්ධනය. ඒතර ඒ පේශි වර්ධනය ඒක වැඩි වේගයකින් කරන නම් මේ ව්‍යායාමය, ඒකට ගැළපෙන ව්‍යායාම ඉතාමත් වැදගත්. ඒතකොට ඒක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ ක්‍රීඩාව තුළින්. ඒ වගේම තමයි මානසික සංවර්ධනය. ඒතකොට මේ ක්‍රීඩාවට සහභාගී වෙන දරුවේ තරගයක් තුළ වෙන්න පුළුවන්, පුහුණු වීම අතර වෙන්න පුළුවන්. එයාට මානසික විවිධ මානසික තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකවතකින් එක වෙලාවකදී ඒක මානසික චැලෙන්ජ් අභියෝගයක් වෙන්න පුළුවන්. තවත් අවස්ථාවකදී ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතර මේ අභියෝග ගැටලු වලට සාර්ථකව මුහුණ දීම තුළ මානසික ශක්තිය සංවර්ධනය වෙනවා. ඒතර ඒ තුළින් එයාගේ පෞරුෂයට ඒක අදාළ වෙනවා, පෞරුෂ සංවර්ධනය සඳහා. ඊළඟ කොටස තමයි ක්‍රීඩාවක් කරන බොහෝ දුරට හුදසලාව නෙමෙයි, තනියම නෙමෙයි, කණ්ඩායමක් සමග. ඒතර තමන්ගේ කණ්ඩායමේ සමාජිකින් ගැන, ප්‍රතිවාදී සමාජිකින් ගැන, විවිධ වයස්වල ළමයි ගැන අවබෝධයක්, ඒගොල්ලන්ගේ හැඟීම් ගැන, ඒගොල්ලෝ කොහොමද එයාලාගේ ඒගොල්ලයි ඌමනාවන් ගැන මේ ක්‍රීඩාවට සහභාගී වීම තුළ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා දරුවන්ට. එතකොට එහෙම ගත්තොත් එහෙම කායිකව, මානසිකව, සමාජීය වශයෙන් පෞරුෂ සංවර්ධනයේ ප්‍රධානම කුළුණු තුනවන මේ කායික, මානසික, සමාජීය කියන ගුණාංග වර්ධනය වෙන්න ක්‍රීඩාව ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලක්ෂණේ තමයි ක්‍රීඩාව කියන්නේ ළමයි කැමති දේ තුළින් මේ පෞරුෂ සංවර්ධනය සඳහා මේ ක්‍රීඩාව ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. මම හිතනවා, මම විශ්වාස කරනවා, දැන් මම අවුරුදු 18කට වැඩිය ළමයි සමග ගනුදෙනු කරනවා. ඒකට ඒ තුල ඉදිරියටම ගිය ළමයින් දැකලා තියෙනවා. ඉතින් ඒකෙදි ඒගොල්ලන්ට ක්‍රීඩාව කොච්චර ඒ පෞරුෂ සංවර්ධනය සඳහා දායක වුණාද කියන එක ගැන මම ලොකු විශ්වාසයෙන් කතා කරනවා. ඒක අත්‍යවශ්‍ය අංගයක් විදිහට.
0: ඕගරතමනි, ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය වගේම පරාජයත් සමබරව විඳගන්න උගන්වන තැනක්. ඒ වගේම ඔබතුමන් කිව්ව මේ බොහෝ ගුණාංග ක්‍රීඩාවෙන් ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා. මේ ගුණාංග පාසල් වියේදීම ජීවිතයට එක් කර ගැනීමෙන් අනාගතයේ දරුවන්ට එන අභියෝගවලට සාර්ථක මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?
1: ක්‍රීඩාව පුරාම මම ඉස්සලත් කිව්වේ ක්‍රීඩාව පුරාම අපේ ජීවිතයේ එන විවිධ දේවල් ටික, ඒ කියන්නේ අපේ ජයග්‍රහණයක තුලින් එන සතුට, පරාජයෙන් තුල එන පරාජයක් තුල එන අමිහිරි වේදනාව, මේ ඔක්කොම ක්‍රීඩාව තුල තියෙන සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ මත තමන්ගේ ඉලක්කයන් සපුරගත්තට පස්සේ මේ ඒකේ තියෙන සතුට, සපුර ගන්න බැරි වුණාට පස්සේ තරගයක් පරාජය වුණාට පස්සේ තියෙන කනගාටුව, මේ සියලුම දේවල් මේ ක්‍රීඩාව තුළින් ළමයාට ලැබෙනවා. ඉතින් ඇත්තටම එතකොට ඒ දේවල් වලට මුහුණ දීම තුළින් දැන් අපි දන්නවා සමාජයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ළමයින්ට බැහැ තමන්ගේ අසාර්ථකත්වයේ හමුවේ නැගී සිටින්න. ගොඩාක් දුරට අපි දකිනවා ගොඩාක් දරුවෝ තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබුණාට පස්සේ දෙමව්පියන් ළමයින් දෙන අනවශ්‍ය පීඩනයේ හමුවේ, විශේෂයෙන් වෙන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය වෙන්න පුළුවන්, සාමාන්‍ය විභාග ප්‍රතිඵලය වෙන්න පුළුවන්, උසස් පෙළ ප්‍රතිඵලය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් විවිධ දේවල් තුළ තමන් බලාපොරොත්තු වෙන දේවල් අහිංවීම තුළ අපි දකිනවා ප්‍රවණතාවයක් ළමයින් බොහෝ දුරට මානසික පීඩනයට ලක් වෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලය විදිහට සියදිවි හානි කර ගැනීම පවා අපිට අහන්න ලැබෙනවා විවිධ තැන්වලින් විවිධ වයස් මට්ටමේ දරුවන් තුළින්. ඒතර මේ ක්‍රීඩාවට සහභාගී වීම තුළින් ඔය තියෙන අත්දැකීම් තමන්ගේ තමන් බලාපොරොත්තු වෙන ජයග්‍රහණය අහිංවීම ඒ වගේ දේවල් තුළින් ඒකට ඕන මානසික ශක්තිය දරුවා තුළ වර්ධනය වීම තුළින් අපිට පුළුවන් වෙනවා කොහොමද අසාර්ථකත්වය තුළ නැවත නැගී සිටින්නේ, කොහොමද අපේ සාර්ථකත්වයට කැප වෙන්නේ. නම ඒ මෙන්න මේ කියන ජීවිතයට අත්‍යවශ්‍ය ගුණාංග අපිට සංවර්ධනය කරගන්න පුළුවන් ක්‍රීඩාව තුළින්, පුහුණු වීම තුළ, ක්‍රීඩා තරඟ තුළ, මෙන්න මේ කියන දේවල් වලින් අපිට සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ කියන මේ දෙකටම කොහොමද ඒන චිත්තවේග පාලනය කරගන්නේ කොහොමද කියන එක ක්‍රීඩකෙක් වශයෙන් මනාව ප්‍රගුණ කළ යුතුයි. එතකොට ඒ අත්දැකීම් ටික අරගෙන සාමාන්‍ය ජීවිතයට ගියාට පස්සේ ඒ අත්දැකීම් ටික අරගෙන ඔහුට එන විභාගයට මුහුණ දෙන අවස්ථාවේදී ඒ අත්දැකීම් ටික එහෙමද සාමාන්‍ය ජීවිතයේදී මේ හැමතැනදීම එයාට ඒක පාවිච්චි කරලා තමන්ගේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ මත තමන් ඉන්න ඕන තැන මොකද්ද කියන එක ඒ ඕනම උත්තරයකට ඒ හැම ජයග්‍රහණය වෙන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්, සාර්ථකත්වය වෙන්න පුළුවන්, අසාර්ථකත්වය වෙන්න පුළුවන් ඒ ඕනම අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය මේ ක්‍රීඩාව තුළින් මේ දරුවන්ට ප්‍රගුණ කරන්න පුළුවන්. මම හිතනවා ඒක ගොඩාක් දුරට මේ ක්‍රීඩාව තුළින් ඔවුන්ට ලැබෙන හොඳ ප්‍රතිලාභයක් කියලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔය කියන අත්දැකීම් ටික.
0: ඔව් ගුරුතුමනි, ක්‍රීඩාව කියලා කියන්නේ අපේ ජීවිතවලට ගොඩක් වටින දෙයක් වුණාට සමහර වෙලාවට දෙමව්පියන් සහ ගුරුවරුන් හිතන දෙයක් තමයි ක්‍රීඩාව නිසා අධ්‍යාපනය අතපසු වෙනවා කියලා. මම දැනගන්න කැමතියි ගුරුතුමනි, අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සාර්ථකව සහ සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.
1: ඇත්තටම හිරුන්දි, ඒකට මම පාසල් ගණනාවකම වැඩ කළා තියෙනවා. ඒ වගේම මම නිතරම මේ ළමයින්ගේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන දේ ගැන මම නිතරම හොයලා බලන කෙනෙක්. මොකද හේතුව මමත් ක්‍රීඩාවටම සම්බන්ධ මගේ මේ වෘත්තිය සහ ගුරුරෙක් වශයෙන් මගේ වෘත්තිය ප්‍රමුඛතාවය සහ මගේ ලැබියාව මත මම වයස අවුරුදු 14-15 ඉඳන්ම ක්‍රීඩාව තුළ රැඳිලා ඉන්නවා. එක් කාල සීමාව ක්‍රීඩකෙක් වශයෙන්, ඊට පස්සේ වෘත්තිකයෙක් වශයෙන්, පුහුණුකරුවෙක් වශයෙන්, නිලධාරියෙක් වශයෙන්. ඒකට අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ක්‍රීඩාව හොඳට කරන කෙනෙක් කවදක්වත් අසාර්ථක වෙන්නේ නැහැ අධ්‍යාපනය සහ ජීවිතය තුළ. ක්‍රීඩාව අසාර්ථක වෙන කෙනා කවදක්වත් බොහෝ දුරට බහුතරයක් මට තියෙන අත්දැකීම් තමයි ක්‍රීඩාවේ අසාර්ථක වෙන අය අධ්‍යාපනය සහ අනෙකුත් දේවලුත් අසාර්ථක කරගන්නවා. ඒක මට අත්දැකීමෙන් කියන්න පුළුවන් විශ්වාසයෙන්ම. අපිට ඕනතරම් උදාහරණ තියෙනවා ඒක තහවුරු කරන්න. ඒ වගේම තමයි මම සම්මුඛ පරීක්ෂණ ගණනාවකට විවිධ පාසල් වල සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන් දක්ෂතම ශිෂ්‍යයා තෝරා ගැනීම, ශිෂ්‍ය නායකින් තෝරා ගැනීම මේ වගේ දේවල් වල. ඒතකොට මට මුණ ගැහෙලා තියෙනවා සමහර දරුවෝ උසස් පෙළ අයිලන්ඩ් රෑන්ක් තියෙන ළමයි. හැබැයි ඒ අයට සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා තමන්ගෙන් අහන්නේ මොකද්ද කියන එක, يعني තමන්ගේ විෂයයට බාහිර තියෙන අත්දැකීම් ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඔවුන් දෙන උත්තර, ඔවුන් ප්‍රශ්න තේරුම් ගන්න විදිහ දිහා බැලුවාම මම දකින දේ තමයි ඔවුන්ට අර එක පැත්තක් සංවර්ධනයලා තියෙනවා මිසක් සමස්තය. අපි බලාපොරොත්තු වෙන සමබර පෞරුෂය සහ පිරිපුන් පුද්ගලයා කියන දෙයට ඒ ළමයි ඇවිල්ලා නැහැ. ගොඩක් දුරට පාසල්වල මේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්නේ, එහෙම නැත්නම් ක්‍රීඩා නායකයා වෙන්නේ, එහෙම නැත්නම් දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් අර ත්‍යාග ප්‍රධාන උත්සවවලදී වගේ අපි තෝරගන්න අවස්ථාවවලදී ඉදිරියට එන්නේ බාහිර සමාජයත් එක්ක ඉඳලා බාහිර දේවල් ගොඩාක් කරලා විවිධ සමාජ ක්‍රියාකාරකම් සඳහා නායකත්වය දීලා ක්‍රීඩාවෙන් වෙන්න පුළුවන්, සෞන්දර්යයෙන් වෙන්න පුළුවන්, ඒ වගේ ජාතික මන්ත්‍රණයේ ජයග්‍රහණ ලැබලා සහ අධ්‍යාපනය ඉහලට ගෙනිච්ච ළමයි තමයි අර වගේ තැන්වලදී ඉස්මතු වෙලා පේන්නේ. ඒතර ඒගොල්ලන් තමයි
0: ඕගරතුමනි. ඉතින් අද අපි ඔබත් සමග දරුවන්ට ක්‍රීඩාව වැදගත් වෙන්නේ කොහොමද කියලා කතා බහ කරන්නට අද අපත් සමග සහභාගී වුණේ පාසල් මල්ල ක්‍රීඩා සංගමයේ උපලේකම් කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය දුලීප් දුෂ්මන්ත ගුරුපියාණන්. ඉතින් ඒ පිළිබඳ කතා බහ කිරීමට අපහා එක් වූ ඔබ, ඔබට බෙහෙවින් ස්තුතියි. ඔව්, ඉතින් අද අඟහරුවාදා සුසරසර වැඩසටහනින් සමුගෙන යන්නයි මේ සූදානම. ඉතින් අද අඟහරුවාදා සුසරසර වැඩසටහන නිෂ්පාදනය කළේ ලහිරු කාවින්ද මාමා. ඒ වගේම නාද සංකලනය කළේ මංජුල මහේෂ් මාමා. ඒ වගේම අපි වාදීක්ෂණය කළේ සුබුරුදු පරිදිම විදුල ප්‍රධානි සුභානි වැලිවිට නැන්දා.
2: එහෙනම් ලබන සතියේත් අඟහරුවාදා සුසරසර තුළින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබට සුබ දවසක්.
3: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
5: දැන් ඔලව සවස 3යි.
6: එසැනපුවා අනුග්‍රහය
7: ආර් එස් ස්වාමී කම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්බි.
8: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.
5: මෙපේ සෙන පුවත් සමගින් මම ජනනිය සාරා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහය ලැබී ඇත. 2026 සිට 2030 දක්වා

0: තිබිණි. මෙපැයට විදෙස් පුවතක් තම නෞකාවලට ප්‍රහාර එල්ල කරහොත් ඉරානයට දැඩි ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. හොමුස් සමුද්‍ර සන්ද්‍රිය හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු නෞකා ඉලක්කවහොත් ඉරානයට ක්ෂණික ප්‍රතිචාර එල්ල කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ඉරානය ප්‍රකාශ කරන්නේ හොමුස් සමුද්‍ර සන්ද්‍රිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට පහර දුන් බවයි. මෙපැයට ක්‍රීඩා පුවතක්. ජාතික සුපර් ලීග් සිව්වන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ අර්පේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවන දිනේ වන අද සිය ප්‍රථම ඉනිම සඳහා පන්තුවට පහර දුන් කොළඹ කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දෙවන ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම මේ වන විට කිසිවකු නොදෙවි ලකුණු 7ක් ලබාගෙන සිටී. ප්‍රථම ඉනිමට එම කණ්ඩායම ලකුණු 9කට ලකුණු 222ක් ලබා ගත්තේය. එත් සමගින් මේ පැයට සන පුවත් නිමයි. යලිත් පැයකින් සන පුවත් තුලින් හමුවෙමු.
1: ආරිස් වාමේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරිස් RB 500 වාමේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වාමේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වාමේ කම්පී
2: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය.
3: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂිකර්මාන්තේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
5: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
6: මහගෙදරින් ගොවිගෙදරට
7: මහගෙදරින් ගොවිගෙදරට
8: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
9: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: වෙලාව සවස 3:04.
10: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන් විදුලිය
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
4: FM 91.7 FM 91.9 අපි දන්නවා බොහොම කැමැත්තෙන් අපේ දුවල පුතාලා මේ සවන් දෙන්නේ විදුල ළමා ගුවන් විදුලියට. දෙපතේ ටිකක් වර්තමානයේ වෙද්දී ඔබත් මමත් හරිම කාර්යබහුලයිනේ. අපිට හරි අවිවේකත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ওই අවිවේකී වැඩ අතරේ අපිට

0: මේ නිර්මාණශීලීත්වයටත් පුංචි ඉඩක් දෙන්න පුළුවන් නම් නේද? අපිට මේ කාර්ය බහුලත්වයට පොඩි නිවාඩුවක් දෙන්න පුළුවන්. දැන් මේ අපි දොළ පුතාලා දන්නවද ටිකක් රස වින්දනයට අපිට වැඩියෙන් හුරු වෙන්න පුළුවන් නම් අපි ආරම්භ කරන දවස සතුටින් ආරම්භ කරන්න, සතුටින් ගත කරන්න වගේම ඒ දවස අපිට සතුටින් නිමා කරන්න පුළුවන්. ඉතින් හැමදාමත් අපේ වත්කම ඔබ නිසාවෙන්ම එවෙනුවෙන් අදත් රසවින්දන පාඩම කියලා දෙන්න අපේ ආදරණීය සුභානි වැලවිට නැන්ද සෝදානමින් ඉන්නවා. එහෙමනම් සම්බන්ධතාවයේ 11 වන මැදිරියට.
1: බෙහෙවින්ම ස්තුතියි ජනානි අසාරා නැන්දේ.
2: විදුල ගැයුම් වැයුම්.

0: ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු පරිදි ඔන්න අදත් අපි සූදානම් විදුල ගැයුම් වැයුම් වැඩසටහනින් ඔබ හමුවන්න. මේ වැඩසටහන සඳහා ගීතයක් ගායනා කරන්න ඔබත් කැමතිද? ඔබත් වයස අවුරුදු 18ට අඩු සංගීතයක් සමඟ ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඔබට ඇත්නම් අපට ලියන්න කතා කරන්න. අපේ ලිපිනය නිෂ්පාදක විදුල ගැයුම් වැයුම් ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක විදුල ගැයුම් වැයුම් ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අපට කතා කළ හැකි දුරකථන අංකය තමයි 071-793-0721 071-793-0721. අදත් විදුල ගැයුම්මයින් වැඩසටහන ඔබට තිළින කරන්න මා සමග වෙනද වගේම අපේ සුභායි නැන්දත් එකතු වෙලා ඉන්නවා. ආයිබුවන් සුභායි නැන්දේ.
1: ආයිබුවන් නුමිනි දුව.
0: අද වැඩසටහනින් අපි ඔබට තිළින කරන්නට සූදානම් වෙන්නේ රත්නපුර නාඹුලුව ශ්‍රී විජය මංගලාරාම දහම් පාසලේ අපේම සොයුරි සොයුරියන්ගේ ඉදිරිපත් කළ ගීත පෙළක්. අද මෙම විහාරස්ථාන දහම් පාසලේ සොයිරි සොයිරියන් ඉදිරිපත් කරන අවසන් ගීත පෙළක් තමයි වැඩසටහනට එකතු කරන්නේ. අද අපි ඔබට ගෙනෙන මුල්ම ගීතයයි මේ. දහම් පාසලේ ජ්‍යෙෂ්ඨාංශයේ සොයිරි සොයිරියන් සමූහයක් තමයි මේ ගීතය ඉදිරිපත් කරන්නේ. මේ ගීතයේ මුල් ගැයුම TM ජයරත්න මාමා. ගීපද පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමි. සංගීතය MR චූලසිංහ මාමා. ඒ ගීතය අහනට පෙර සුභායි නැන්දේ අපි මේ ගීතය ගැන යමක් කියමු නේද?
1: ඔව් දුව. ඉතින් පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියූ අපුරු ගීයක් තමයි. ඔබ කිව්වා වගේම අපි අද මුලින්ම තෝරාගෙන තියෙන්නේ ගීතය ගැන කතා කරන්න කලින් ඔබ සඳහන් කර පරිදි මේ රත්නපුර ගොඩකවෙල නාඹුලුව ශ්‍රී විජය මංගලාරාම විහාරාධිපති පූජ්‍යපාද කහවත්තේ අරියවංශ ස්වාමින් වහන්සේට අපි බෙහෙමින් කෘතවේදීත්වය පළ කරනවා. අවසරයි අපේ හාමුදුරනේ අපිට මෙවැනි වැඩසටහනක් කරන්න විහාරස්ථානෙට එන්න කියලා ආරාධනා කරලා දහම් පාසලේ දූදරුවන්ගේ හැකියාවන් විදුල හරහා මුළු ලෝකෙටම කියන්න අවස්ථාව ලබා දුන්නට. ඔව් උවිනි දුව, ඔබ කිව්වා වගේම අද අපි ලස්සන බොදු ගීයක් තමයි මේ දහම් පාසලේ දුවල පුතාලා ගයනට සූදානම් වෙන්නේ. ඉතින් මයි පළවෙනිදා අදි වෙසක් පුර 15 පොහො දිනේදී තිබුණා ගුවන් විදුලියේ තරූප වහිනී නාලිකාවලත් මේ ගීතය අපි වැඩිපුර ඇහුවා මේ දවසේ. ඉතින් ඇත්තටම මේ බුදුගුණ ගීත, එහෙම නැත්නම් අපි බොදු ගීත කියලා කියනවා. මේ බුදුගුණ ගීත, බොදු ගීත ලියවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මුල් කරගෙන. දැන් සිදුහත් කුමාරයාගේ, ඒ වගේම බෝසතාණන් වහන්සේගේ, ගෞතම බුදුපියාණන් වහන්සේගේ මේ කියා නිම කළ නොහැකි ಗುಣ තමයි මේ බොදු ගීතවල අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ගුවන් විදුලියේ අපේ සංරක්ෂණාගාරයේ සදුව උඩාක් බොදු ගුණ ගීත තියෙනවා. 67 දශකයේ ලියවිලා කියවෙච්ච ගීත වගේම වර්තමානයේ බිහි වෙන බොදු ගීතක් තියෙනවා. ඒ නිසා අපි විදුල ගැවුම් වැවුම් උවිනි දුව පටිගත කරන්න විහාරස්ථානවලට ගියාම අපි ඒ අයට යවනවා ගීත ලයිස්තුවක් තෝරා ගන්න. ඒ ගීත අතරට මේ අපි දැන් කියන්න යන මේ සඳවතුරක්සේ ගීතය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. දැන් අපි අම්මා තාත්තගෙන කියද්දි කියන්නේ අම්මා හරියට හඳ වගේ සෞම්‍යයි, සිසිලයි, කරුණාබරයි, තාත්තා හරියට ඉර වගේ කියලා. ඉතින් මේ ගීතයේත් අපේ රඹුකන හාමුදුරුවෝ කියනවා මේ සෞම්‍යකාන්ති ගුණෙන් යුක්ත සඳවතුරක් වගේ අපේ බුදු පියාණන් වහන්සේගේ ගුණ දිව මතුරුවක් වගේ, දිව්‍ය ඖෂධයක් වගේ ඈ අපේ වදනින් ක්‍රියාවෙන් හැසිරීමෙන් අපේ බුදු පියාණන් වහන්සේ අපිට අදාහ ගන්න බැරි කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ මේ කියා නිම කළ හැකි නොහැකි මේ ගුණය මේ ගීතයේ පුරාවටම දිස් වෙනවා. හරියට මේ උදේජපායන ලාහිරු අපිට හරි සනීපයිනේ නේදුව. දැන් අපි කතාවටත් කියන උදේපායන හිරු අපිට හරි සනීපයි, දවල් වෙනකොට තමයි හිරුගේ රශ්මින් අප පිච්චෙන්නේ කියලා. අපේ බුදුපියන් වහන්සේගෙත් ಗುಣ ಹರಿಯಟ ಮೇ ದಿಲಿಸೆನ್ನೆ ಬೆಬಲೆನ್ನೆ ಅಪೇಹಿತ ಸನಸನ್ನೆ ಉದಾಲಹಿರು ಉದಾಸನ ಪಾಯನ ಮೇ ಲಾಹಿರು ಕಿರಣಕ್ವಗೆ ಕಿಲ ಅಪೇ ಹಾಮ್ರೋಲಿಯನ ಇವಾಗೇಮ ಮೇ ಮಲ್ಸುವಂದ ವಿಂದಗನ್ನ ಅಪಿ ಹರಿ ಕೆಮತೀನಿ ಅಪೇ ಬುದುಪುಣ್ಯಾನ ವಹನ್ಸೇಕೆ ಬುದುಪಿಯಾನನ್ ವಹನ್ಸೇಕೆ ಗುಣಯತ್ ಹರಿಯಟ ಮಲ್ಸುವಂದಕ್ವಗೆ ದಸತ್ ಪೆತಿರೇನವ ನೆದೇನಿಸ ಅಮ್ಮಗಿನಿಕೆ ಆದರೆ ಇವಾಗೆ ಉಪಹಾನ್ಸೆಗೆ ಧರ್ಮೇ ಅಪೇಹಿತ ಹದನವ ಅಪೇ ಜೀವಿತೆ ಸನಸನವ ಏನಿಸ ಬುದುಪಿಯಾನೆನ್ನಿ ಉಪಹಾನ್ಸೆಗೆ ಸರನ ಹೆರ ಅಪಟ ವೆನ ಕಿಸಿ ಸರನಕ್ನ್ಯಾ ಕೇಳ ಅಪೇ ಹಾಮ್ರು ಲಿಯನವ ಇದೀನಿ ಬಹುಮ ಅಪೂರ್ವ ಗೀತೆಯ ಕುವಿನಿ ಅದ ಒಬ್ಬ ಫಲವಿನಿಯಟ ತೋರಗನ ತಿಯನ್ನೇ
0: ಓ ನಂತೆ ಏನಂದ್ಯಾಂಗ ಅಪಿ ಮೇ ಲಸನ ಗೀತೆಯಡ ಸಾಂದೆಮು

0: තවත් විදුල ගැයුම්මයෙන් වැඩසටහන අපි ඔබ වෙත තිරින කරන්නේ රත්නපුර ගොඩකවෙල නාඹුලුව ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථාන දහම් පාසලේ සොයිරි සොයිරියන්ගේ ගීතවලින්. මීළඟට අප වේදිකාවට කැඳවන්නේ නාඹුලුව ශ්‍රී විජයමංගලාරාම දහම් පාසලේ ප්‍රාථමිකාංශයේ අපේ පුංචි නංගිල මලිර. ළමයින්ට අලියන්ට දඟලන්නමයි හිත කියන්නේ නේද? මේ පුංචි නංගිල මල්ලිලත් එහෙමමයි. මේ පුංචි අපි වගේමයි. ඉතින් දැන් මේ අය ගායනා කරන්න හදන්නේ ගීතේ මුල් ගැයුම සිනෙත්මා හංසෝද්වි නංගි, ගීපද ජානක ෆොන්සේක මාමා, සංගීතය රංග ප්‍රියදර්ශන මාමා. සුමාරි නැන්දේ, මේ ගීතය හරි ලස්සනයි නේද නැන්දේ?
1: ඔව් පුතේ. ඉතින් පුංචි දුව, ඔයා දැන් ලොකු පන්තිකින් ඉන්නේ, චූටිම චූටි කාලේ උවිනි දන් කරන්න හරි ආසයි, දන් කරනවා නේද? ඉතින් පුංචිම පුංචි දරු දැන් යහපැත්තේ ඉන්නවා. අපේ ළමා පිටි පුංචි දුවෙක් ආපුලේ ඉඳලා පුටුව කර කරනවා, එහිට දුවනවා, මෙහිට දුවනවා. ඉතින් පුංචි ළමයි දඟ කරන්න හරි කැමති. ඉතින් මාත් පුංචි කාලේ එහෙමයි. ඉතින් මේ අපූරු ගීතය හරි ලස්සන්ට ලියවෙලා තියෙනවා. පොඩ්ඩක් අපි නිවැරදිත් කරගම් පුතේ. මේක රංග ප්‍රියදර්ශන තමයි ලියලා තියෙන්නේ, සංගීතය ජානක ෆොන්සේකා, සිනෙත්මා හංසෝද්මි කියන දියණිය තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. ඉතින් මේ ළඟ කරනකොට උවිනි මේ දරුවෝ අම්මලා කියනවානේ මේ පෝ මෙයා හරියට පුංචි බලු පෙටියෙක් වගේ, එහෙම නැත්තම් හා පෙටියෙක් වගේ දඟලනවා කියලා නේද? එතකොට මේ අම්මා එහෙම කියද්දි කනත් පොඩ්ඩක් අල්ලලා මේ ළමයාගේ දඟමයි හැමතිස්සෙම කියලා පොඩ්ඩක් විහිළු කරද්දි ගොඩක් වෙලට තාත්තා එහෙම මේ නෑ මෙයා මගේ පුංචි සමනලියානේ, සමනලිනි කියලා හරි ආදරෙන් කියනවා. ඉතින් අම්මයි තාත්තගේ ආදරේ දරුවන්ට තරම් වටින්නේ මේ ලෝකේ කාටවත්. දෙමාපියන් වෙන ඔබටත්, අහගෙන ඉන්න ඔබටත් වටිනාම සම්පත තමයි ඔබේ දූ දරුවන්. ඉතින් ඒ නිසා මේ පුංචි දරුවෙක්ගේ සිතුවිලි ගොන්නක් එළියට ආපු අවස්ථාවක් විදිහට තමයි රංග ප්‍රියදර්ශන මාමා මේ ගීතය උවිනි ලියලා තියෙන්නේ. උවිනිටත් ගීතය අහද්දි දැන් උවිනි කීවෙනි පන්තියද?
0: 9 වසර.
1: උවිනිට මේ පූර්ව ළමාවිය මධ්‍යස්ථානයේ ගිය කාලේ, අපි මොන්ඩිසෝරි කියන්නේ, ඒ ගිය කාලෙත් මතක් වෙයි. දඟ කරපු හැටි, සමලෙන් අල්ලන්න ගිය හැටි, ගහේ මල් කඩලා බිමට දාපු හැටි, බැරි බැරි ගානේ ගහට නගින්න උත්සාහ කරපු හැටි උවිනිටත් මතක් වෙයි. ඉතින් මේ රංග මහත්තයා මේ පුංචි දරුවගේ සිතෙවිලිත් හරි ලස්සනට හිතෙනවා. මේ ගිය අහනකොටම හිතෙනවා අනේ මං පුංචි කාලේ ගැන නේදේ කියන්නේ කියලා නේද උවිනි හිතෙනවා. එහෙම ඉතින් මේ තාත්තා කියනවලු කුරුළු පැංචා වගේ මගේ දරුවා කියලා. එතකොට දඟ මල්ලක් අනේ මෙයා කියලා අම්මා කියනවලු. හැබැයි දරුවා ගොඩාක් කුරු ආතම්මා සීයට නේද, ආච්චි අම්මයි මේ සීය අතුරුළු කරන් කියනවලු මේ මගේ රන් මැණිකනේ කියලා. ආච්චි අම්මට තමන්ගේ දුවගේ පුතාගේ දරුවෝ හරියට මැණික් කැට වගේ වටිනවා. ඉතින් මම දැකලා තියෙනවා උවිනිගේ ආච්චි අම්මා තාත්තා තාත්තා තාම එහෙමයිනේ, හරියට ආදරයෙන් පරිස්සම් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ පුංචි දරුවගේ හිතවිලට කියනවා මේ තාත්තා හරියට මේ හිරුවෙලියක් වගේ අපිට එළිය දෙනවලු. හිරුවෙලියක් කියන්නේ ඇයි උවිනි? අපේ තාත්තගේ ආදරයට අපි දන්නවද ඇයි කියලා?
0: ඔව් හරියට
1: ඔබ නොදන්න දේ අහගන්න තමයි අපි වැඩසටහන කියන්නේ. දැන් සමහර විට මේ සමහර අය අර්ථකථනය කරනවා මේ තාත්තගේ ආදරේ හිරුවෙලියක් වගේ කියන්නේ හරියට මේ නිකන් ටිකක් තාත්තා සැරපරුෂයි කියලා හිතලා කියලා. නෑ දුවේ, හිරු ගිරණක් කියන්නේ අපි කොයි තරම් මේ ලෝකෙ වැඩ කරන්න හැදුවත් ඉර තමයි අපිට රෑදවල් වෙන් කරන්නේද? සූර්යා වටේ අනිත් ග්‍රහලෝක අප ඉන්නේ, පෘථිවිය ඇතුළු හැම ග්‍රහලෝකයක්ම සූර්යා වටා භ්‍රමණය වෙන්නේ. ග්‍රහලෝක මණ්ඩලයේ ලොක්ක සූර්යා, අපේ ලෝකෙට මෙළිය දෙන්නේ සූර්යා නේද? ඉතින් ඒකනේ මැක්සිම් ගෝර්ගේ පොතක ලියලා තියෙන අම්මා කියන පොතේ මේ ලෝකයේ බිහි වෙන්නේ අම්මගේ රුධිරයෙන් සහ හිරු කිරණින් කියලා. ඒ නිසා මේ රංගත් ලියනවා මේ හිරු කිරණක් වගේ තාත්තා අපිට එළිය ගේනවා, අම්මා හඳේලියක් වගේ, අම්මා හරි අර තාත්තත් එක්ක එකතු වෙලා හරි සෞම්‍ය විදිහට අපේ ජීවිතයට උදව් කරනවා. ඉතින් ඒ ඔක්කොම ඒ දෙන්න දෙtti ගුරුතුමිය තමයි මිනි පහනක් වගේ, හරියට මැණික් පහනක් වගේ අපේ ජීවිත මේ දැනුම කියන දේෙන්, අධ්‍යාපන කියන දේෙන් අපේ ගුරුතුමියලා අපිව එළිය කරනවා. ගුරුතුමිය ඉන්නවා හරියට මගේ පාසලත් මල් වෙනක් වගේ සුවඳ හමනවා. ඔවින ඇතුළු අපේ පුංචි දොළ පුතාලට පුළුවන් නම් මේ උදේ යනකොට ඉස්කෝලෙට අයියෝ මට පාද පීරියඩ් අටම ඉගෙන ගන්න වෙනවනේ කියලා නිකන් දුකෙන් යන්නේ නැතුව හරියට මල් පිරිච්ච උයනකට ඇතුළු වෙන්න ඇතුළු වෙනවා කියලා හිතාගෙන ඉස්කෝලේ යනවා නම් කොයිතරම් ලස්සනද. ඉතින් ඒ සිතුවිල්ලත් ඇති වෙන්න කියලා හිතලා තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ.
0: ඔව්, අපි දැන් එහෙනම් ඒ ලස්සන ගීතයට සවන් දෙමු.

0: අද විදුල ගැයිම් වැයිම් වැඩසටහනින් මීළඟට අප අහන්නට සූදානම් වෙන්නේ තවත් ඉතාම ලස්සන වගේම ජනප්‍රිය ගීතයක්. මේ ගීතයේ පෙරගැයුම TM ජයරත්න මාමා. ගීපද පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. සංගීතය HM ජයවර්ධන මාමා. සුභයි නන්දේ, මේ ගීතය කියවෙන්නේ කාගෙනද?
1: විනි, මේ අපේ ගුවන්විදුලි සංස්ථාව වගේම සමාජයේ තියෙන මේ වටිනාම මව් ගුණ ගීත අතරින් එකක් තමයි අපි මේ අහන්න යන්නේ. ඉතින් ඔවිනි ඇහුවේ කාගෙනද මේ ගීතය කියවෙන්නේ කියලා. ඔබේත් මගේත් අහන අපි හැමෝගෙම ආදරණීය අම්මා ගැන තමයි දුවේ මේ ගීතය ලියවිලා තියෙන්නේ. දැන් ගතේ රුහිරු ලේකිරි කර පෙව්සෙනේ හස කියන්න බෑනේ වෙන කෙනෙක් නේද? අම්මගෙන එකේ ගතේ තියෙන රුධිරය රොහිරු විතරයි පුතේ කිරි කරලා පුවන්න පුළුවන් දරුවට තියෙන ආදරේ හින්දා. මේ ලෝකේ කාන්තාවකගේ තියෙන විශ්මිතම දෙයක් තමයි මව් කෙනෙක් වෙනවා කියන එක. විශ්මිතම නිර්මාණයක් ලෝකයේ කාන්තාවකට ලබා දුන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරලා පුංචි දරුවා මෙලොව එළිය දුටු විටම අම්මගේ ඇඟේ තියෙන මේ රතුලේ සුදුම සුදු කිරි බවට පත් වෙලා දරුවගේ බඩගින්නේ නිවන්න සමත් වෙනවා. ඉතින් මේක හරි අපූර්ව සිදුවීමක්. ඔබ කිව්වා වගේම අපේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මේ මව් ගුණ කැටි කරලා ලියු ගීත අතර හරි ලස්සන ගීතයක් විදියට, බොහොම අර්ථවත් ගීතයක් විදියට මේ ගීතය හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ දහම් පාසලට අපි ගියහම මේ ගීතේ ගායනා කරනවා අපේ දරුවෝ. ඉතින් මේක මේ දරුවෙක්ගේ ප්‍රාර්ථනාවක් විදිහට තමයි ලියවිලා තියෙන්නේ. සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ විශාකාව වේවා. ඔන්න ප්‍රාර්ථනා කරන දරුවෙක් ආයුෂ බොහෝ වෙලා වැඩි වෙලා මටත් වඩා කල් අම්මේ ඔබ ජීවත් වෙන්න. ඒ වගේම දැන් අපි ගෞතම බුදුපියාණන් වහන්සේ ගැන අපි කතා කරද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේනේ ඉදිරියේදී බුදු වෙනවා කියන්නේ නේද ඊළඟට? ඉතින් ප්‍රාර්ථනාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ ලෝකේ උතුම්ම කාන්තාව වෙච්ච විශාකාව ඔබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශාකාව කියන්නේ බුදුපියාණන් වහන්සේගේ අග්‍රදායිකාව නේද? ඇය පූර්වාරාමයේ වගේ විහාරස්ථාන හදලා බුදුපියාණන් වහන්සේට ලොකුම ආරාම පූජා සිදු කරපු කාන්තාව විදිහට ඇය ගොඩාක්ම මේ බොහොම සිල්වත් අග්‍රදායිකාව විදිහට කටයුතු කරා. ඉතින් විශාකාව කියන්නේ උතුම් ළඳක් ඈ බුදුපියාණන් වහන්සේගේ ධර්මය ගිහි කාන්තාවක් විදිහට පිළිපදිමින් ජීවිතේ බලාගෙන තවත් අයට ආදර්ශයක් ගන්න පුළුවන් කාන්තාවක් විදිහට ජීවත් වෙච්ච උතුම් කුල කාන්තාවක්. එතකොට මේ ගීතේ කතකයා ප්‍රාර්ථනා කරනවා ඔබත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දවසේ ලෝකෙ උතුම්ම කාන්තාව විදිහට විශාකාව වෙලා උපදින්න කියලානේ. ඉතින් ගතේ රුහිරුලේ කිරිකරපු සෙනෙහස සුවඳ ගලා ගිය ඔබේ මව් හදවත, ඔබේ මව් හදවතේ දරුවන්ට ඇතිවෙච්ච ඒ අනුපමේ ආදරය නිසා ගතේ රුහිරු රේ වෙලා සෙනෙහසට බවට පත් වෙලා දරුවන්ට දුන්නා. ඉතින් නිවන් පුරට යන මං පෙත, අපිට මේ නිවන නිවීම කියන මාර්ගයට යන මං පෙත හෙලි කරන පහන් ටැඹක් ඔබ වෙන්න අම්මේ. ඔබ මේ සංසාර සාගරයේ අපි හැමෝම මේ ගිහි ගෙදර දැවෙනවා තැවෙනවා, ප්‍රශ්න පිට ජීවත් වෙනවා, හොඳින් ජීවත් වෙනවා. ඉතින් මේ අපි ඉගෙනගෙන තියෙන උවිනි නේද මේ ගිහි ජීවිතේ කෙලවර කරගන්න පුළුවන් එකම දේ තමයි අපි පින් කරලා නිවන් දැකීම කියලා. අපි කෙනෙක් මැරුණාම හෝ ජීවත් වෙන්න කෙනෙකුට කියන්නේ වා මතුවාත්මේ නිවන් දකින්න ඕනේ, බුදු වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ඒ තමයි අපේ නිවීම, අපේ සැනසෙල්ල. ඒ නිසා මේ ඔබ කවදා හරි දවසක අපි හැමෝටම නිවන් මඟ පෙන්වන පහන් ටැඹක් වෙන්න නේද, ආලෝකයේ කණුවක් වෙන්න, ආලෝක ධාරාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ මව් ගුණ ගීත සමුච්චය අතර ඉතාම වටිනා ලස්සන TM ජයරත්න ඒ ගායන ශිල්පියා බොහොම ගායන ලායන්විත ස්වරයත් එක්ක මේ ගීතය අපූර්වත්තේ අපේ හදේ මැවෙනවා. උවිනි ඔබටත් ඔබේ මව මටත් මගේ මව මේ වෙලාවේ සිහි වෙනවා නියතයි. ඒතරම් හදවතට කාවැතුණු ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වා දෙන්න පුළුවන්.
0: ඔව් නැන්දේ. එහෙනම් අපි දැන් ඒ ලස්සන ගීතය අහමු. රත්නපුර ගොඩකවල නාඹුල ශ්‍රී විජය මංගලාරාම විහාරස්ථාන දහම් පාසලේ අපේම සොයිරි සොයිරියන්ගේ හඬින්.

0: මේ වැඩසටහන සඳහා ගීතයක් ගායනා කරන්න ඔබත් කැමතිද? ඔබත් වයස අවුරුදු 18ට අඩු සංගීතයක් සමග ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඔබට ඇත්නම් අපට ලියන්න කතා කරන්න. අපේ ලිපිනය නිෂ්පාදක විදුලි ගැයුම් වැයුම් සදේශීය සේවා විදුලි ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක විදුලි ගැයුම් වැයුම් සදේශීය සේවා විදුලි ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අපට කතා කළ හැකි දුරකථන අංකය තමයි 071-793-0721 071-793-0721. විදුලි ගැයුම් වැයුම් වැඩසටහන අද සරසන්නේ රත්නපුර ගොඩකවැල නාඹුලුව ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථාන දහම් පාසලේ අපේම සොයිරි සොයිරියන්. මීළඟට අප ඔබට තිළිණ කරන්න සූදානම් වෙන්නේ තවත් බොදු ගීයක්. මේ ගීතයේ පෙර ගැයුම සුජාතා අත්තනායක නැන්දා. ගීපද ප්‍රේමනාත් ජයතිලක මාමා. සංගීතය සරත් දසනායක මාමා.
1: ඔව්දුව, ඉතින් මේ විහාරස්ථානට ගියහම අපි ගොඩක් වෙලාවට දහම් පාසල් දරුවෝ විනිදුව ගායනා කරන්නේ බුදු ගුණ ගීතනේ නේද? ඉතින් මා යලිත් මුලින් කිව්වා වගේ මතක් කරන්න ඕනේ මේ බුදු ගුණ ගීතවල ගැපෙලා තියෙන්නේ අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ගුණ කදම්බය. ඉතින් ප්‍රේමනාථ ජයතිලක මහතා ලියා ඇති මේ ගීතය ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් වැඩිහිටි මගේ පුංචි කාලෙත් අපි ඉතාම ආදරෙන් රසවිඳි ගීතයක් මේ ගීතය. දැන් උවිනි ඔබ කුඩා කාලෙත් ඔබේ පරම්පරාවය මේ ගීතය බොහෝ දවස්වලට, ඒ වගේම දැන් ඉදිරියේ දෙනවා මේ වෙසක් පුර පසළොස්වක පොහොය දින, ඒ කාලේ තොරන්වල කූඩුවල නිරන්තරයෙන් පසුබිම් ඇහෙන ගීතයක් තමයි මේ ගීතය. ශ්‍රී සම්බුද්ධ රාජා වදින් මා සෑසී තිලෝනා වදින් හද පුදසුන් සදා එහි බැතිමල් පුදා. අපේ හදවත පුදසුනක් කරලා මල් ආසනයක් කරලා භක්තියේ මල් තමයි අපි බුදු පියාණන් වහන්සේට පූජ කරන්නේ. බලන්න ප්‍රේමනාත් මහතා මේ බුදු පියාණන්ගේ වන්දනීය ස්වරූපය කොයිතරම් ලස්සනට මේ ගීතේ පදවැල් වලට අරගෙන තියෙනවද කියලා. හද පුදසුන් සදා හදවත පූජාසනයක් කරලා බැතිමල් තමයි ඒකට අපි පූජ කරන්නේ. දැන් අපි අහලා තියෙනවා විනි ඔබත් දහම් පාසලේ දරුවෙක්ින් අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට මේ දෙව්දත් තෙරුන් විවිධ අවස්ථාවලදී කරදර කරන උන්වහන්සේව මේ ජීවිතේ නැති කරන්න ගොඩක් උපක්‍රම භාවිතා කරා. වරක් මේ නාලාගිරි ඇටාට නේද මත්පැන් පොවලා එන මගට එව්වා. සමහරලාට මේ අඟුලිමාල තෙරුන් වහන්සේම බැරිම තැන මේ කඳුමුදුර නැගලා මේ ගලක් පෙරළුවා උන්වහන්සේව කරදර කරන්න, ජීවිතේ නැති කරන්න. හැබැයි උන්වහන්සේ කවදාවත් මේ රාගයෙන් පිරිච්ච, තෘෂ්ණාවෙන් පිරිච්ච මිනිසුන්ට සතුන්ට ඉතින් හිතන්න දෙයක් නැහැ මිනිසු කියන එක නේ කරන්නේ නේද? කවදාවත් උන්වහන්සේ වෛර කරාද?
0: නෑ.
1: උන්වහන්සේ මොකද්ද ඒ අයතර පැතිරුවේ නිතර?
0: මෛත්‍රිය
1: පතුරවා හැරියා. මේ ලෝකේ අපිට උවිනි ජයගන්න බැරි දෙයක් නෑ මෛත්‍රිය පතුරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මගේ දුවේ පුතේ ඔබට සමහරට පාසලේ හෝ තමන්ගේ ගමේ හෝ එහෙම නැත්නම් තමන් ඇසුරු කරන සමාජයේ යහළු විහෙලියෙක් සමහර විට තමන් ඉගෙන ගන්නවට ඉරිසියා කරන්න පුළුවන්. ගුරුතුමියට ගිහිල්ලා නොයෙකුත් අන්දමේ ඔබ නොකළ දේවල් කියලාම් විදිහට කියන්න පුළුවන්. හැබැයි ඔබට ඇයව ඔහුව ජය ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි උවිනි කිව්වා වගේ මේ මෛත්‍රී කිරීම. කමන්නේ ඔයා මට එහෙම කරාට මම ඔයත් එක තරහ නැහැ. මම ඔයාට ඕන වෙලාවක උදව්වක් කරන්න සූදානම්. එතකොට ඒ යාළුවට ලැජ්ජාව ඇති වෙනවා නේද? පව් කිරීමට ඇති බියසා ලැජ්ජාව ගැන අපි දහම් පාසලේදී ඉගෙන ගන්නවානේ. අපි ප්‍රගුණ කළ යුතු දේවල් මේ පව් කරන්න තියෙන බයයි ලැජ්ජාවයි. ඒක අපි හරියටම ඉගෙන ගත්තා. ඒ නිසා මේ ඇයට ලැජ්ජාවක් ඇති වෙන ජීවිතය. අයියෝ මං එයාට කරේ වැරද්දක් නේද? අන්තිමට එයා මගෙන් පලිගත්තේ නෑ, මට එක ටික කරේ නෑ, මට ආදරය කරා, මට මෛත්‍රී කරනවා කියලා එයා ලැජ්ජාවට පත් වුණා. ඒ තරම් දඩුවමක් නෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ නිසා විදුලිය අපිත් නිරන්තරයෙන් දුවල පුතාට උගන්වන්නේ තමන්ට කරදරයක් කරන, තමන්ට අපහාස කරන, තමන්ගේ වැරදි කිය කිය නොයෙකුත් දේවල් කිය කිය තමන්ව අපහසුතාවයට පත් කරන හැමෝටම හිනා වෙලා උත්තර දෙන්න, හිනා වෙලා කතා කරන්න, ඒ අයට ආදරය කරන්න, වෛරය කරන්න එපා, මෛත්‍රී කරන්න. ඒ අයට ලබා දිය හැකි හොඳම දඬුවම තමයි ඒක. ඒ අය පසුතැවෙනවා නම් තමන් කරපු දේ ගැන ඒ අයට දඬුවම් ලැබිලා ඉවරයි. ඉතින් මගේ අමාමෑණිය බුදුපියාණන් වහන්සේ තමයි පුතේ අපිට මේ පාඩම මුලින්ම කියලා දුන්නේ. ඉතින් මේ ගීතේ පුරාවට ප්‍රේමනාත් ජයතිලක මහත්තයා හරි අපූර්වට මේ ගීතේ තියෙනවා. ඉතින් මේ හැම වෙලාවම මේ වේදනාවට මුල වූ දේවල් හොයාගෙන තණ්හාව නැති කරලා අපි ජීවිතේ අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ගිය මිහිරි සදහම් දේශනා කරපු අපේ ලෝපියාණන්ට අපි වන්දිමු සැමතා. මේ බුදු ගුණ ගීතය ඇහෙනකොට අපේ හදවත පුතේ ශ්‍රද්ධාවෙන් පිරෙනවා. ඔබට මට වගේ මහගෙන ඉන්න අයටත් ඒ නිසා මේ දහම් පාසල දරුවොත් තෝරගත්ත ගීත අතර තවත් හොඳ ලස්සන ගීයක් විදිහට මේ ගීතය හඳුන්වා දෙන්න පුළුවන්.
0: ඔව් නැන්දේ. එහෙනම් අපි සවන් දෙමු ඒ ලස්සන පැටි ගීතේ.

0: මේ වැඩසටහන සඳහා ගීතයක් ගායනා කරන්න ඔබත් කැමතිද? ඔබත් වයස අවුරුදු 18ට අඩු සංගීතයක් සමඟ ගීතයක් ගායනා කිරීමට හැකියාව ඔබට ඇත්නම් අපට ලියන්න කතා කරන්න. අපේ ලිපිනය නිෂ්පාදක විදුල ගැයුම් වැයුම් සදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක විදුල ගැයුම් වැයුම් සදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. අපට කතා කළ හැකි දුරකථන යන්නේ 071-793-0721 071-793-0721. මීළඟට අපි ඔබට තිරින කරන ගීතය කුඩා කල අපේ වැඩිහිටියන් වගේම පුංචි අපිත් දැන් එකසේ රස විඳින ගීතයක්. මේ ගීතේ මුල් ගැයුම ප්‍රියංකා වීරසේකර නැන්ද. ගීපද අබේසීල රත්නායක මාමා. සංගීතය රෝහණ වීරසිංහ මාමා.
1: ඔව් විනිදුව, දැන් මේ කුරුල්ලු දැකලා තියෙනවද වත්තට එන?
0: ඔව් නැන්ද දැකලා.
1: විනිදුවගේ වත්තලත් තියෙනවද?
0: ඔව් නැන්ද, ගොඩක් කුරුල්ලු.
1: කුරුල්ලු එන්න නම් වත්තේ නිකන් තාප්ප විතරක් බැඳගෙන තිබ්බු කුරුල්ලු එනවද?
0: නෑ නැන්ද, පළතුරු ගස් වගේ මල් ලක්ස්.
1: ඒක තමයි අපි අපේ විදුල දරුවන්ට හැමදාම කියන්නේ, තමන්ගේ ගෙවත්තේ පළතුරු ගහක් දෙකක් වගා කරගන්න. ලස්සන මල් පිපෙන මල් ගස් දෙක තුනක් වගා කරන්න. බුදු පුදට මල් කඩා ගන්නත් පුළුවන්. මේ අපි ඔය සල්ලි දීලා එක එක තැන් වලින් ගන්න වස විස කවපු පළතුරු වලට වැඩිය ගෙවත්තේ වස විස නැති පළතුරු ගෙඩිය කඩාගෙන කන්න තියෙන නම් කොයිතරම් වටිනවද නේද? ඉතින් මේ අබේසිල රත්නායක මහත්තයා මේ ගීතේ ලියලා තියෙන්නේ මේ පුංචි දරුවෙක්, මේ පුංචි බබාලා ගොඩක් ආස කරන කුරුල්ලෝ ගැන. ඉතින් මේක හරි සරල බස් වහරකින් තමයි දුවේ ලියවිලා තියෙන්නේ. චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියාසලාහසේ ඔබ රංචු ගැහිලා පියාඹනවා කියලා. මේ උදෑසනක නැකිල බලන්නකෝ වීනි, ඔබ මිදුර දිහාස දියා පැණි කුරුල්ලු, පුංචි පුංචි කුරුල්ලු, ඒ වගේම කපුටු රෑන් රෑන් ඉගිලි යනවා අපට පේනවා හසේ. අපටත් හිතෙනවා හස දිහා බැලුවම නේද වීනි, මේ අනේ අපිටත් මේ වගේ නිදහසේ පියාගෙන යන්න පුළුවන් නම් කියලා මම දැකනවා. පුංචි ළමයි සමහරට අත් දෙක දෙපෑත්තට දාලා කුරුල්ලෝ වගේ දුවන අවස්ථාවක් තියන්නේ දුන්නේ පිට්ටනිය වල දුවනවා. ඉතින් මේ හරි නිදහසයි ඈ, කුරුල්ලෝ වගේ අපටත් පියාඹන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් මේ කීචි බීචි ගාලා චූටි කුරුල්ලු කෑ ගහනවා, ඈ මාදම් පොකුරු කනවා, වත්තේ තියෙන පළතුරු ගස් වලට හොටින් ඇන ඇන බලනවා, ඉදිලා නම් කනවා. සමහරලාට බාගෙදී චඹගෙඩියට මේ කුරුල්ලෙක් හොටින් තට්ටු කරොත් එම අඹගෙඩිය බිමටත් වැටෙනවා නේද? ඉතින් අර ඉස්සර අපි අහලා තියෙනවා පුංචි පොත්වල පෙළ පොත්වල තියෙනවා මේ කුරුල්ලන්ටත් වෙනම ගස් වෙන් කරනවා. මට මතකයි අපි පුංචි කාලේ එක වසරේ දෙක වසරේ ඉගෙන ගන්න කාලේ පොතක පාඩමක් තිබුණා, මේ ගමනක් ගිහිලා යාළුවෝ තව යාළුවෙක්ගේ ගෙදර මේ වත්තට ගිහිලා ගෙවත් ඉඳගෙන ඉන්නවා, පැපොල් ගහලකට ගිහිල්ලා පැපොල් කඩාගෙන කනවා. හැබැයි ගොඩාක් පැපොල් ගස් වල ඉදිච්ච ගහක් වෙන් කරලා තියෙනවා කුරුල්ලන්ට කන්න කියලා. සමහරට අපේ ගොවි මහතුරු ඉස්සර එහෙම කුරුල්ලෝ ඇවිල්ලා හොඳ මේ පැහිගෙන ඉන්න ගොයමේ හැම වීකරලක්ම අරයන්න උත්සාහ කරන නිසා කුරුල්ලන්ට කියලා වෙනම කුරුල්ලන්ට වෙනම කුරුළු බාලු වෙන් කරලා තියෙනවා සත්තුන්ට ආහාරයට ගන්න. ඉතින් අපේ මේ අවට ජීවත් වෙන මේ අපේ සත්තු එක්ක සමරෙන් එක්ක කුරුල්ලුන් එක්ක අපි සහයෝගයෙන් ජීවත් වෙන. එතකොට තමයි මේ පරිසරයේ සමතුලිත වෙන්නේ නේද? ඒ නිසා මේ ආරේසිල අබේනායක මහත්තයා මේක මේ හරි ලස්සනට මේ ගීතේ ලියලා තියෙනවා. අබේසිල රත්නායක මහත්තයා මේ ගීතය මේ මේ මේ හරියට මේ චූටි බබාලා කුරුල්ලු ලස්සනට පියාඹන් යනට අපි දකිනවා. දැන් අත්තුඩි ගහන දැන් විනන් ටිකක් ලොකුයි, චූටි මේ අතේ ඉන්න දරුවෝ හැම අම්මලා බත් කවනට එළියට එක්කයි යන ගිල අරබාන අරබාන පුතේ පැණිකුරුල්ල කියලා පෙන්වුවම දරුවා අවදානේ සතාට යොමු කළ බත් කට කවා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පරිසරය කියන්නේ හරි චමත්කාර ජනක තැනක්. ඉතින් මේ පරිසරය රසවින්දලා නම් අපි හැමෝම මේ පරිසරය ලස්සනට තියාගෙන ඉන්න ඕනේ. එහෙම ලස්සන ගෙවත්තක් ඔබටත් දුවේ පුතේ තිබුණොත් උවිනේ ඇතුළු අපේ දරුවන්ට කුරුල්ලු ඒවි හැමදාමත් වත්තට සමනලේ ඒවි හරි ලස්සන පරිසරයක් නිර්මාණය වේවි.
0: එහෙනම් අපි ගීතය අහමු.

0: අද විදුල ගැයුම්වැයුම් වැඩසටහන අපි ඔබ වෙත තිළින කළේ රත්නපුර ගොඩකවෙල නාඹුලුව ශ්‍රී විජය මංගලාරාම විහාරස්ථාන දහම් පාසලේ සොයිරි සොයිරියන්ගේ ගීතවලින්. අද අප ඔබට තිළින කරන අවසන් ගීතයයි මේ.
1: ඔව් දුව, අද අපි ඒ සඳහා තෝරගත්තේ අපේ මේ විහාරස්ථානයේ පුංචි පුංචි දරුවෝ එකතු වෙලා කියන ගීතයක්. ඉතින් මේ ගැන මං හිතන්නේ බොහොම සරල බස් වහරකින් තමයි ලියවිලා තියෙන්නේ. මේ පුංචි ළමයි ගැන අපි මෙච්චරලා කිව්වේ නේද? මේ දඟ කරන ළමයි, හැඩකාර ළමයි, හරි ලස්සනයිනේ. ඉතින් හැඩකාරයි දඟකාරයි සමනලෙන් වගේ කියන ගීතය. ඉතින් මේ පුංචි ළමයි ගැන, ඒ අයගේ දඟකාරකම ගැන, ඒ අයගේ ක්‍රියාකාරකම් ගැන, ඒ අයගේ හැසිරීම ගැන ලියවෙච්ච බොහොම අපූරු ගීතයකින් තමයි උවිනි අද ඔබ වැඩසටහන නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ.
0: ඕනන්දේ, අපි මේ ගීතය අහන්න කලින් අපේ වැඩසටහනේ සමුගැන්ම මෙලෙසින් සටහන් කරමු. අද වැඩසටහන මැදිරි නිෂ්පාදනයේ සහය මංජුල මහේෂ් මාමා, පරිගණක පටිගත කිරීම හා සංස්කරණය ලහිරු කාවින්ද මාමා. වෙනද වගේම අදත් මා සමග ගීත ගැන කියන්න අපත් සමග එක්ුණා අපේ ආදරණීය සුභානි වැලිවිර නැන්දා. ඒ සමගින් මම මිලාගිරී ශාන්ත පාවුළු පාලිකා විද්‍යාලයේ උවිනි දිසානායක. එහෙනම් අපි සවන් දෙමු මේ රසන ගීතයට.

0: නව ලොවකට නව හඬක්.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
3: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර් ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01136673 පිවිසෙන්න www.iihs.edu.lk.
6: මේ පැයසන පුවත් සමගින් මම ජනනිය සාරා. ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙත. ලබන වසරේදී හයිශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කරේ මෙහි මොඩුලය සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණය යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. මෙපැයට විදෙස් පුවතක්. ඉරානයේ සිට එල්ලු මිසයිල් ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ බව එක්සත් අරාබි එමිර් රාජ්‍ය ප්‍රකාශ කරයි. මිසයිල් හතරක් එල්ල වී ඇති අතර ඉන් තුනක් බිම හෙලීමට සිය ආරක්ෂක පද්ධතියට හැකියූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙපැයට ක්‍රීඩා පුවතක්. ටයිර් බී කොටසේ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ඇරඹෙයි. අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන 27 වෙනිදායි. ඒ සහ බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගයට සහභාගි වෙයි. පළමුවටේ තරගය මැයි 21 වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි. එත් සමගින් මෙපැයට සන පුවත් නිමයි. යළිත් පැකින් සන පුවත් තුලින් හමුවෙමු.
4: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
7: මම ජොයනා. IHS හි හෙද උපාධිධාරිණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන් විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන් විදුලිය.
3: විදුලි ළමා ගුවන් විදුලිය. විදුලි ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: වෙලාව සවස 4:02. FM 91.7 FM 91.9 ජාතික ගුවන් විදුලිය දැයි දූපතුන් වෙනුවෙන් මෙන් කරන ගුවන් කාලේ අපි දන්නවා මේ වෙලාව වෙනකොට අපි ආදරණීය දූපතුන් මග බලාගෙනම ඉන්න වැඩසටහන. ඔව්, අපි සෝදානම් දුවේ පුතේ අඟහරුවාදා ළමා පිටිය වැඩසටහන මෙතන සිට ඔබට ගෙනෙන්න. ඔන්න ඉතින් අදත් අඟහරුවාදා ළමා පිටියෙන් සිව්දිගින් පුවත්, පාසල් කුරුටුගේ, කරලියන්ගේ විස්මිත දස්කම්, එතකොට ජීවිතයෙන් ජීවිතයක්, හොඳ හුස්මට ගස්වැල් වගේම ළමා ආදර්ශවත් කතන්දර අරගෙන අපේ විදුල්ල හපන්නු සූදානම් සම්බන්ධතාවයේ කොළොස්සොන මැදිරියට.
5: ඉතින් අද අඟහරුවාදා ළමා පිටිය ගෙන යාමට ඉඩහසර ලබා දුන් ජනනීය සාරා නැන්දේ ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.

0: මවිදුවයියේ කතාවක් තියෙනා නේද? අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණදහමින් යුත් හදවත් ඇති පුද්ගලයන් තැනීමයි කියලා.
1: ඔව් නංගි, නංගි කිව්ව කතාව නම් හරියටම හරි. ගුණධර්ම දන්න සෞම්‍ය පුද්ගලයෙක් ඇති කරන්න අධ්‍යාපනයේ, එහෙමත් නැත්නම් උගත්කම කියන දේ ගොඩාක් වැදගත්. ඉතින් ඒ වටිනා මතක් කිරීමත් එක්ක අපි මේ සූදානම් වෙන්නේ අද අඟහරුවාදා ළමා පිටිය ආරම්භ කරන්න. ඉතින් ළමා පිටිය ආරම්භ කරන්න කලින් අද අඟහරුවාදා ළමා පිටින් ඔබ හම් වෙන අපි කවුද කියලා මුලින්ම දැනගමු.
2: මම කොළඹසිරි මාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ලවන්‍යා පහන්දී.
3: මම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉනිකේෂන් සාවිය මුණසිරි.
4: මම පණිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් හිරුන්දේ විසාක්‍යා.
5: මම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් දහම්දි සඳෙවුම.
6: මම කොළඹ සිරි මහා බණ්ඩාරනායක විද්‍යාලයෙන් මනුගි මනුල්ලා ලීනගේ.
7: මම මිලාගිරිය ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයෙන් උවිනි දිසානායක.
1: ඒත් සමගින් මම කොළඹ ඩීසනායක විද්‍යාලයෙන් මොවිඳු දීප්චන්න. එනම් අපි මුලින්ම විදුල ළමා පුවත්වලට යොමු වෙමු.
8: ඔන්න පුංචි යාළුවනේ, අපි දැන් අහන්න යන්නේ විදුල ළමා පුවත්.

විදුල ළමා පුවත් සමගින් මම හිරුන් දිවසක්යා. ජූලි මස පළමු වෙනිදා වන විට සියලු පෙරපාසල් ලියාපදිංචි කරන්නයි ඇමති සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දැනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල් වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල් වලට තම දරුවන් නොයවන්නේ දෙමව්පියන්ට දැනුම් දෙන බවද ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල, මාතර හා හම්බ

0: න්තර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දිසාලේකම් කාර්යාලයේදී පසුකියදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සිරිපාල මානවඩු මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
1: විදුල ළමපුවත් සමගින් මම මොවිඳු දීප්චන්න. අන්තර්පාසල් ලීග් රග්බි තරඟාවලියේ මහනුවර පල්ල කැරේ පැවති තරඟයේදී මහනුවර කිංස් ෆුට් පිළ පරදවා ලකුණු 35-12 ජයක් වාර්තා කරමින් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. පළමු වරද නිමවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14කට 12ක් ලෙස පෙරමුණගෙන සිටියේය. ඒත් සමගින් අද දිනට නියමිත ළමාපුවත් මින් අවසන්.
2: පතපොත අපේ සදාකාලික සැබෑම මිතුරන්. රජයෙන් දයාබර ලෙස අප දූතට පිරිනමන මේ සදාකාලික මිතුරන් සෙනෙහසෙන් ලෙන්ගතුකමින් යුතුව සුරකින එක අප සතුතුකමක්. මේ සුඳුරු තිළනයන් වූ පෙළපොත් පිරිසිදු ප්‍රියකරුව තබාගත් ජහළුවන් සැබවින්ම අගය කළ යුතුයි.
3: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ අඟහරුවාදා ළමා පිටියේ කුරුටු ගී වලට සවන් දෙන්නයි.

0: 구루뚜기
1: කුරුටුගේ සමගේ මම ලවන්‍යා පහන්දේ. ගස්වල අතු සැලි සැලි ශබ්ද කරනවා. ගඟ දිය මිහිරට ගි ගයමින් බැස යනවා. බිල් දිය මත තාර පැටව පිහිනා යනවා. සුබ අදමේ අසිරිය දසිත පැතිරෙන. මේ ලස්සන කවි නිර්මාණය අපිට ඉවර තියෙන්නේ කොළඹ සිරි මව බණ්ඩාරනායක විද්‍යාලයේ 7 ශ්‍රේණී ඉගෙනුම ලබන චතුඤ්ඤා වික්‍රමසිංහ.
2: කුටුකීස ඉදිරිපත් කිරීම සමගින් මම ඉන්කි ශාන්සා විමලසිං. පොත් කියවීමේ අගය අත්තම ලැබුණා වගේ ඉහළට යන්න හැකි හැම විටම පුරුදු වෙන්න. පොත් කියවන්න පොතෙන් පොතේ ලඳ දැනුමෙන් ලොව ජය ගන්න. හැම දිනම අඳ ඉනං දීර්තිමත් වෙන්න.
3: කුරුටුගේ සමගින් මම මනුගේ මනුල්ලයා ලියනගේ. වෙසක් මස පිළිගනිමු. නේක වර්ණ මල් පිබිදී සුවඳ හමයි සුවය දිදී. නෙකතුරු වැල් සිනහ වෙවි වෙසක් මහේ මුලම ඉදී. සඳ සිසිලින් නැහැ විද්දී වෙසක් සුවඳ පැතිරෙද්දී. දහම් සුවඳ පිබිදෙද්දී වෙසක් මහේ අපි ඉද්දී. වෙසක් සඳත් ළඟ එද්දී පිං සිතුවිලි මොර දෙද්දී. පාප සිතුම් යට යද්දී වෙසක් මහේ ඉමු සිද්දී. මේ නිර්මාණය අපිට එවලා තියෙන්නේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 7 ශ්‍රේණී ඉගෙනුම ලබන යහනි හන්සිනි කුරුටු ගීමින් නිමයි.
4: කිමි දෙන්න වැවුදී
5: සිපගන්න හමන මදනල
4: මේ හොඳම කාලය
5: අතීතයට දිවයන්න
4: එයින් අනාගතය දකින්න
5: එන්නේ නව ලෝකයට පිවිසෙන්න
6: අහස

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: අපි දැන් සූදානම් වෙන්නේ තවත් වටිනා ශාකයක් ගැන කතා කරන්න. ලවන්නයක් සූදානමින් ඉන්නවා ජීවිතයට හුස්මක් විශේෂංගය කොහොඹ ශාකය ගැන අපිට කියන්න.
4: අද ජීවිතයට හුස්මක් විශේෂංගෙන් මම ඔයාලා හැමෝම සමග බෙදා ගන්න යන්නේ අපේ පරිසරයටත් සෞඛ්‍යයටත් ඉතාම වටිනා ශාකයක් කරන කොහොඹ ශාකය පිළිබඳවයි. කොහොඹ ශාකයේ විද්‍යාත්මක නාමය ලෙස අස්සා ඩිරෙක්ටා ඉන්දිකා ලෙස හඳුන්වයි. මේ උණුසුම් කලාපවල වැඩෙන ශාකයක් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බහුලව වැඩෙන ශාකයක් වෙනවා. කොහොඹ ශාකයේ විශේෂ වන්නේ එහි සම්පූර්ණම ශාකය, එනම් පත්‍ර, පොතු, මල්, ගෙඩි හා බීජ පුරාණ කාලයේ සිටම කොහොඹ ඖෂධීය ශාකයක් ලෙස භාවිත කර තිබෙනවා. කොහොඹ කොළවල රෝගනාශක ගුණ ඇති අතර චර්ම රෝග සඳහා විශේෂ වේ. මෙම කොළ තම්බා සම්බාහනය කිරීමෙන් සමේ රෝග වලින් ආරක්ෂා විය හැකිය. කොහොඹ දලේ දත් මදින ලෙස භාවිතය කිරීමත් අපේ සම්ප්‍රදායික පුරුද්දක් වන අතර එය දත් හා මුඛ සෞඛ්‍ය සුරක්ෂිත කරයි. කොහොඹ බීජයෙන් ලබා ගන්නා තෙල් කෘෂි කාර්මික ශ්‍රේෂ්ඨයේ විශාල භාවිතයක් ඇත. මේ ස්වභාවික කෘමිනාශකයක් වන අතර රසායනික ඖෂධ වලින් වඩා පරිසරයට හිතකරයි. එම නිසා කෘෂි කර්මයේදී මෙය ඉතා වැදගත් වෙනවා. කොහොඹ ගස පරිසරයට දක්වන දායකත්වය වැදගත් වෙනවා. මේ වායු පිරිසිදු කිරීමටද, පස ආරක්ෂා කිරීමටද සහ සෙවණ ඇදීමටද උපකාරී වෙනවා. මෙම ශාකයේ දීර්ඝ කාලයක් ද ජීවත් වෙනවා. කොහොඹ ශාකය අපට ලැබුණු අගනා වස්තුවක්. අපි සියලු දෙනාම එක් වී කොහොඹ වැනි ශාක රැක ගැනීමටත් වැඩි දියුණු කිරීමටත් කැපවිය යුතුය.

0: කෙමි දෙන්න වැවදී.
1: සිපගන්න හමන මදනල.
0: මේ හොඳම කාලය.
1: අතීතයට දිවයන්න.
0: එයින් අනාගතය දකින්න.
1: එන්න නවලෝකයට පිවිසෙන්න.
2: ආහස.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: අපි විස්මිත දශකම් විශේෂංගෙන් නිතරම කොළඹින් පිට දුරබැහැර ප්‍රදේශවල සුවිශේෂී ස්ථාන ගැන කතා කරනවා. ඉතින් අද විස්මිත දශකම් විශේෂංගෙන් දහම් දෙයක්ක සූදානම් වෙලා ඉන්නව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන සුවිශේෂී ඓතිහාසික ස්ථානයක් ගැන අපිට කියන්න.
4: විස්මිත දස්කම් අප රටේ විශිෂ්ට කලා නිර්මාණ කැටයම් මූර්ති පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු විස්මිත දස්කම්.
5: හිරුන්දි නංගි කිව්වා වගේ මං අද ඔයාලට කියන්න යන්නේ කොරතොට රජමහ විහාරය ගැන. මෙම විහාරය පිහිටලා තියෙන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළේ පල්ලේ පත්තුවට අයත් කඩුවෙල නගරය ආසන්නයේ තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. මෙහි ගමන් මාර්ගය ගැන කිව්වොත් කඩුවෙල සිට හෝමාගම දක්වා දිවෙන මාර්ගාංක 697 දරන බස් මාර්ගෙන් කොරතොටට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොළඹ හංවැල්ල පරණ පාරේ කිලෝමීටර් 14ක් පමණ පැමිණි විට හමුවන වෙලේ හන්දියෙන් හැරි අතුරුගිරිය පාරේ කිලෝමීටර් 3ක් පමණ යන විට කොරතොට රජමහ විහාරයට ළඟා වෙන්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි බලගම්බා රජුගේ අනුග්‍රහයෙන් පුණ්‍ය භූමියක් වූ ඓතිහාසික විහාරස්ථානයක් නිසා. මෙහි සීමා නම් උතුරින් කොතලාවල හා පහළ බෝම් යන වසම් වලින්ද, නැගෙනහිරින් නවගමුව වසමින්ද, දකුණින් පෝරේ වල්ගම් අතුරුගිරිය හා හබරගඩ වසම් වලින්ද, බටහිරින් හෝකන්දර හා මාලබෙන් සීමාමායිම් වෙනවා. කොරතොට රජමහා විහාරය අයත් වෙන්නේ හේවාගම් කෝරළේට. හේවාගම් කෝරළේ අයත් වෙන්නේ මායාරටට. ශ්‍රී ලංකාවේ පළාත් පුරාණයට අනුව බෙදුණු රුහුණු පිහිටි මායා අතුරින් මායාරට වන්නේ මෙකී ප්‍රදේශය. එහි විසුවෝ එඩිතර අයවලුන් වෙනවා. මනා පෞරුෂකින් හෙබි නිර්භීත අයවලුන් වෙනවා. මෙහි විසුවෝ පෘතුගීසීන්ට විරුද්ධව කළ ජාතික සටන්වලදී එඩිතරව සටන් කරලා තියෙනවා. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව කෝට්ටේ, කැලණිය, මුල්ලේරියාව, හෝකන්දර, මල්වාන, වැලිවිට, හේවාගම, රග්ගහවත්ත, කඩුවෙල, බෝමිරිය, නවගමුව, හංවැල්ල හා සීතාවක යන දනව් එකල යුදමය වශයෙන් කැපී පෙනෙන්නට වුණ ප්‍රදේශ වෙනවා. මේ ස්වභාවික වූ පිහිටීම හේතු කොටගෙන ආරක්ෂක විධිවිධාන හා ඔත්තු සේවා සිදු කළ බවද කියවෙනවා. කොරතොට රජමහ විහාරය කන්දට යාබදව ඇති දේවාල කන්ද බැලුංගල නමින් සඳහන් වන්නේද සීතාවක රාජධානි යුගයේ කොළඹ සිට පැමිණෙන පරංගි හමුදා පිළිබඳ ඔත්තු බැලීමේ කාර්යයට මේ කන්ද ගත් බවයි. කොරතොට විහාරය ගැන පමණක්ම කොරතොට ගම ගැනද සඳහන් කළ යුතු වෙනවා. රාජාවලිය පවසන ආකාරයට සිංහල රජුන් මුල්ලේරියාව සටනේදී වික්‍රමසිංහ මුදලි බිඳී ගිය විට රාජසිංහ යුද ජයග්‍රහණ සඳහා තෝරාගෙන සටනට ගොස් ඇත්තේ කොරතොට හා හෝකන්දර ආරච්චිවරුන් සමගයි. හේවාගම හේවායින් බවයි. පසුව ඔවුන්ට නිලතල හා ගරු නාම ප්‍රදානය කළ බවද මේ රාජාවලිය සඳහන් වෙනවා. මෙකී ඓතිහාසික පුරාවෘත්ත හා ජනප්‍රවාද රසක් සමග කොරතොට නාමය හා ග්‍රාමය බැඳී පවතිනවා. ඒ වගේම තමයි කොරතොට රජමහා විහාරස්ථානයට ප්‍රවිෂ්ට වෙන දොරටුව ඕනෑම බෞද්ධ බැතිමතෙක් වෙනුවෙන් නිබඳව විවෘතව පවතිනවා. විහාර බිමට පයතබන ඕනෑම අයෙකුට ප්‍රථමයෙන්ම නෙත ගැටනුවේ ලදරු පාසලයි. ප්‍රදේශයේ කුඩා දරු පාසල ලදරු පාසලයි. ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ නැනස පෝෂණය වෙනුවෙන් ආගමික මධ්‍යස්ථානයක් විසින් උරදී ඇති සමාජ මෙහෙවර ඉන් ප්‍රකාශ වෙනවා. මෙහි ලෙන් ලිපි බිතුසිතුවම් චිත්‍ර මූර්ති හා කැටයම් ලෙන සහිත උමන් මාර්ගයේද මෙහි දක්නට ලැබෙනවා. මෙහි ඇති ලෙන් ලිපි ඉතා විශේෂයි. මෙම ලිපි සියලුම ලෙන් ලිපිවලට වඩා දිගුයි. එයින් එකක් මහරජුගේ දියණිය වූ මහබ්බිසි පිදුලෙනක් ලෙසත් අනෙක් ලෙන පරුමක සුමනගේ පුත් පරුමක සුමන විසින් පිදූ බවත් සඳහන් වෙනවා. එය මනාප දස්සින ලෙන වශයෙන් හැඳින්වෙනවා. දෙවියන් උදෙසා පුද සත්කාර කළ බිමක් වශයෙන් අතීතයේ පටන්ම පැවිති බව මෙහි සාක්ෂි තවමක් දක්නට ලැබෙනවා. අදත් බොහෝ බැතිමතුන් දෙවියන්ගේ ආශිර්වාදයේ පතා මෙහි බැමිණ නොයෙක් වතාවත්වල යෙදෙන අයුරු දැක ගන්න පුළුවන්. විෂ්ණු සමන් කතරගම පත්තිනි සූනියම් භද්‍රකාලේ ඊශ්වර දැඩිමුණ්ඩ කතරගම කඩවර අයනායක හා ගණ දෙවියන දෙවිවරුන්ගේ දේවාල මෙහි දක්නට ලැබෙනවා. මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වය තවදුරටත් ඔප්නැං වෙනුවේ එහි ඇති උමන් මාර්ගයෙන්. අදෙහි මන්දරටු වැසී ඇතත් අතීතයේ මෙහි මහා කැලණි ගඟේ කඩුවක් කළම දක්වා විහිදී ගිය බව සඳහන් වෙනවා. උමන්මග මහසින් නම් රජ විසින් කළ බවද ජනප්‍රවාදයේ ලියවෙනවා. විවිධ හාස්කම් වලින් පිරී ඇති මේ පුණ්‍ය භූමිය වෙත නන්දසින් ඇදීන ජනයා විවිධ ශාන්ති කර්ම, සෙත්පැති, බෝධි පූජා, බාරහාර, දේව පූජා යනාදී පවත්වන. ඉතින් අද අඟහරුවාදා ළමා පිටින් විස්මිත දස්කම් විශේෂාංගෙන් මම අරගෙන ආවේ කොරතොට රජමහා විහාරය ගැන. ලැබෙන සතියේ තවත් ඓතිහාසික පුදුබිමක් ගෙන එන බලාපොරොත්තුවෙන් අදට විස්මිත දස්කම් විශේෂාංගෙන් සමුගන්නවා.
0: ලෝම දිනන අපේ හඬ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
0: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9 ඔන්න ඉතින් වෙනද වගේම අදත් අපේ මොවිඳු මල්ලි සූදානම් වෙලා ඉන්නවා කරලියන්ගේ විශේෂාංගය අපිට ගෙනෙන්න.
2: ඉතින් අපේ දහම් දෙයක කිව්වා වගේම අද අපි කතා කරන්න යන්නේ සුබ සහ යස කියන වේදිකා නාට්‍ය.
3: කරලියන්ගේ
0: ශ්‍රී ලාංකීය වේදිකාවෙන් ලොවට තිළින කළ ගීතමේ සංකල්පනා
3: කරලියන්ගේ
2: ඉතින් ප්‍රකට සාහිත්‍ය නිර්මාණකරුවෙක් විදියට අපි සලකන සයිමන් නවගත්ත ගමගේ කියලා පුද්ගලයෙක් තමයි සාහිත්‍යකරුවෙක් තමයි මේ අද අපි කතා කරන සුබ සහ යස කියන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ. ඉතින් 1974 වර්ෂයේ මැයි 15 වෙනිදා තමයි මේ නාට්‍ය පළමු වතාවට වේදිකාගත වෙන්නේ. ඉතින් සුබ සහ යස මේ නාට්‍යයේ පරා ප්‍රබන්ධනාත්මක ලක්ෂණ, ඒ කියන්නේ අපි මීට කලින් අහලා තියෙන කතාවක්, නමුත් කුඩා කුඩා වෙනස්කම් කළා ප්‍රතිනිර්මාණය කළායි තියෙන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රතිනිර්මාණය කරපු ලක්ෂණවල තමයි අපි කියන්නේ පරා ප්‍රබන්ධනාත්මක ලක්ෂණ කියලා. ඉතින් මේ වගේ ලක්ෂණ බොහෝමයක් අද අපි කතා කරන සුබ සහ යස කියන නාට්‍යයේ දකින්න පුළුවන්. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි සුබ, අනිත් එක්කෙනා යස. ඉතින් යස කියන්නේ යසලාලක තිස්ස රජුරවන්ට. ඉතින් මහාවංශයේ සඳහන් වෙන ආකාරයට ඉලනාග රජුරවන්ගේ එකම පුතා චන්ද්‍රමුඛසිව කියන රජුරවන්ගේ සහෝදරයා. ඒ තමයි යසලාලක තිස්ස රජුරෝ. වෙනත් විදිහකට කියනවා නම් පළවෙනි සිංහල රාජවංශයේ අවසාන රජු. ඉතින් සුබ කියන්නේ කවුද? සුබ කියන්නේ යසලාලක තිස්ස රජුරවන්ගේ රාජමාලිගාවේ දොරටු පාලකයා විදිහට කටයුතු කරන නිලධාරියා. ඉතින් සුබ දොරටු පාලකයා ඒ වගේම යස අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි ඔවුන් දෙන්නගේම රූප ස්වභාවය සමානයි. ඉතින් මේ නිසා දවසක් යසලාලක තිස්ස රජුරෝ හිතනවා සුබත් එක්ක චූටි විහිළුවක් කරන්න, රාජමාලිගාව හිනස්සන්න. ඉතින් මේ නිසා යස රජුරෝ දවසක් තමන්ගේ ඔටුන්න, තමන්ගේ වටිනා සළුපෙළිය ආදිය දොරටු පාලකයාට ලබා දීලා තමන් දොරටු පාලකයාගේ චරිතය අවතීර්ණය කරගන්නවා. ඉතින් රාජමාලිගාවට පැමිණෙන නිලධාරීන් මේ හැමෝම යස නැමැති දොරටු පාලකයාට hina වෙලා, ඒ වගේම සුබ නැමැති රජුරවන්ට ගරු බුහුමන් දක්වනවා. ඉතින් තමන්ගේ විහිළුව හරි ගියා කියලා අපේ යස දොරටු පාලකෙක් විදිහට ඇඳගෙන ඉන්න රජුරෝ hina වෙනවා. ඉතින් මේ අවස්ථාව ඉතාමත් උපක්‍රමශීලීව භාවිතා කරන සුබ කරන්නේ තමන්ට අගෞරව කරා කියලා බුරු චෝදනාවක් ලබා දෙනවා යසගේ පැත්තට. ඉතින් මෙන්න මේ නිසා යසට තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න බැරි වෙන නිසා මරණීය දඬනෙ හිම්වෙනවා. ඉතින් ඒ විදිහට කිසිතුම රජකමට උරුමයක් නැති සුබට සිද්ධ වෙනවා හැකියාව හම් වෙනවා රජ වෙන්න. ඉතින් ඒ විදිහට අවුරුදු 7ක් පුරාවටම රජකම් කරන්න සුබට පුළුවන් වෙනවා. ඉතින් මේ කතාව ඉතාමත් අර කලින් කිව්වා වගේ පරා ප්‍රබන්ධනාත්මක ලක්ෂණ තියෙන නාට්‍යයක් කියලා අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේ නාට්‍යයේන ප්‍රධානම ගීතයක් තමයි යස ඉසුරු ගීතය. ඉතින් අද කරලින්ගේ විශේෂාංගයෙන් අපි ඉදිරිපත් කරපු සුබ සහ යස වේදිකා නාට්‍යයේන යස ඉසුරු ගීතය සමගින් අපි සමුගමු.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
3: අපි දැන් සූදානම් වෙන්නේ ලස්සන කතාවක් අහන්නයි. ඉතින් අපි කවුරුත් ආසයිනේ ලස්සන කතා අහන්න. මනුගේ හිනුකී සූදානමේ ඉන්නවා අපිට ලස්සන කතාවක් ඉදිරිපත් කරන්න. ඉතින් ඕගොල්ලෝ කියන කතාව මොකද්ද?
5: අද අපි කියන්නේ වී කිරිලි කතාව.
3: ඔව්. ඉතින් අපි කතාවට සවන් දෙමු.
5: වී කිරිලි හැමදාම වී ඇහි දිනවා. අවුරුද්දට කලින්දා වී කිරිලිට හිතුණා කැවිලි හදන්න. ඒත් වී ඇටයක්වත් ගෙයි නෑ. වී කිරිලි එහෙ මෙහෙ පියාඹලා කාගේ කාගෙනුත් ඇහුවා. අවුරුද්දට කැවිලි හදන්න වී ඇටයක් දෙනවද කියලා. කවුරුත් කිව්වේ අවුරුද්ද පහ වෙලා දෙන්නම් කියලා.
6: වී කිරිලිට හිතට අමාරුයි. පියාඹලා හොඳටම මහන්සි. ගහක් යට විවේක ගන්න අලියෙකුගේ හොඬ උඩ වැහුණා. දුර ගමනක් ගියෙන් ආවාගේ අලියා වී කිරිල්ලගෙන් ඇහුවා.
5: එහෙමයි අලි රාලහාමි, මම හැමතැනම පියාඹලා ගියා වී ඇටයක් සොයාගන්න. අවුරුද්දට කැවිලි හදන්න. කවුරුවත් මට වී ඇටයක් දුන්නේ නැහැ. කවුරුත් කිව්වේ අවුරුදු පහු වෙලා දෙන්නම් කියලා. අලි රාලහාමිට වී කිරිල්ල ගැන දුක හිතුණා.
6: හැබැට ඔය තරමට අමාරුයිද වී ඇටයක් හොයාගන්න? අලි රාලහාමි ඇහුවා. මහ විශාල අලියයි පුංචි වී කිරිල්ලි කල්පනා කරන්න පටන් ගත්තා වී ඇටයක් සොයාගන්න හැටි.
5: මේ වෙලාවේ වී මල්ලක් ඔලුවට තියාගෙන ආච්චි කෙනෙක් පාර ගියා. වී කිරිල්ලි පුදුම වුණා. පියාඹලා ගිහින් මල්ලෙන් වී ඇටයක් හොටේට අරගෙන ආවා.
6: අලියාගේ පිටු උඩේ වී ඇටේ තිබ්බා. ඊට පස්සේ තමා කළ මහා හම්බන්කන ගැන සතුටු වුණා. හොඳටම හිනා වෙන්න ගත්තා.
5: මේ අතර වී ඇටේ බිමට වැටුණා.
6: වී කිරිල්ලි බිමට පියාඹලා වී ඇටේ හෙව්වා. සොයා ගන්න බැරි වුණා. වී කිරිල්ලිට හොඳට හිතට අමාරුයි.
5: ඔව්, ඉතින් වී කිරිල්ලිට හොඳටම හිතට අමාරුයි. බිම වැටුණු වී ඇටේ සෙව්වා. සොයා ගන්න බැරි වුණා. අලි රාලහාමිත් වී ඇටේ සෙව්වා. ඒත් සොයා ගන්න බැරි වුණා. අන්තිමට වී කිරිල්ලි කිව්වා, මීට පස්සේ මම නම් හැමදාම වී ඇටේ අමුෙන්මයි කන්නේ. වී ඇටේ හාල් ඇටේ කරලා හාල් ඇටේ පිටි කරලා කැවිලි හදලා කන්නේ නැහැ. එදා ඉඳලා අද වෙනතුරු වී කිරිල්ලි වී ඇටේ කන්නේ අමුෙන්මයි. ඒකයි මේ පුංචි කිරිල්ලිට වී කිරිල්ලි කියලා නමකුත් වැටුනේ.
6: වී කිරිල්ලි ගැන මහා දුක හිතේ ඇති කරගා අලිලා යාමි. අද වෙනතුරු අවදින්නේ බිම වලාගෙන ඇති වුණු වී ඇටේ සොයනවා වගේ.
5: ඔව්, ඉතින් වී කිරිලි ගැන මහා දුකක් හිතේ ඇති කරගත් අලි රාලහාමි අද වෙනතුරු ඇවිදින්නේ බිම බලාගෙන නැති වුණු වී ඇටේ සොයනවා වගේ. ඒ පුරුද්ද වෙන අලින්ටත් ඇති වෙලා ඔක්කොම අලි ඇවිදින්නේ බිම බලාගෙනයි.

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලන මාගුවන් විදුලිය
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
4: හැමදාමත් වගේ ජීවිතේ ජීවිතයක් විශේෂාංගෙන් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් ගැන හරි අපි ඔයාලට අරන් එනවනේ. ඉතින් අද අපේ හිරුන්දිනාගේ සූදානම් වෙලා ඉන්නම ජීවිතේ ජීවිතයක් විශේෂාංගෙන් ඔයාලට ධෛර්යවන්ත අම්මා කෙනෙක් ගැන කියන්න.
5: අද ජීවිතෙන් ජීවිතයක් වැඩසටහනින් මම කතා කරන්නේ තමන්ගේ ජීවිතය ඉටිපන්දමක්සේ දිය කරමින් දරුවන්ගේ ලෝකය ආලෝකමත් කර දිරියමවක් ගැන.
6: ජීවිතයෙන් ජීවිතයක්.
7: ජීවිතයෙන් ජීවිතයක්.
6: සිනහවෙන් පිරුණු අපේ ජීවිතවලට
7: සෙනෙහස බෙදා දුන්නේ ඇයයි.
6: දරුවන්ගේ මුළු ලෝකයම
7: සිය උරතල මත රඳවමින්
6: පුංචි අපේ ලොව එළිය කළ මිනි පහන අම්මා
7: මේ උපහාර සටහන ඔබටයි.
6: ජීවිතයෙන් ජීවිතයක්.
7: ජීවිතයෙන් ජීවිතයක්.
5: ඇය නමින් සුමනා. ජීවිතය කියන්නේ මල් යහනාවක් නෙමෙයි කියලා ඇය තේරුම් ගත්තේ මීට අවුරුදු ගණනාවකට කලින් තම ස්වාමි පුරුෂයා හදිසියෙම මෙලොවින් සමුගත් දවසේදී. කිසිම ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොතිබුණු සුමනාට එදා ඉතිරි වුණේ කුඩා දරුවන් 3 දෙනෙක් සහ කඩා වැටෙන්නට ආසන්න වුණු පුංචි නිවසක් විතරයි. නැදැයි හිතවතුන් පවා ඇයකින් ඈත් වෙද්දී ඇය තීරණය කළා කාටවත් අත නොපා තමන්ගේ දරුවන්ව ඉහළටම ගන්වනවා කියලා. ඇය තේවතුවල කුලී වැඩට ගියා. රෑ නිදිවරාගෙන රස කැපිලි හදලා කඩවල් වලට දැම්මා. දරුවන්ට පොතක් පතක් අරන් දෙන්න ඇය තමන්ගේ එකම රන් මාලය පවා උකස් කළා. දවස පුරා වෙහෙස වෙලා ගෙදර ඇවිත් කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවෝ දිහා බලලා ඇය තමන්ගේ කුසගින්න අමතක කළා. ගමේ මිනිස්සු ඇයට පිස්සු කියලා කියද්දිත් ඇයගේ එකම අරමුණ වුණේ දරුවන්ගේ අනාගතයයි. අද ඒ දරුවන් 3 දෙනාම සමාජයේ ඉහළම තැන්වල ඉන්නවා. එක් අයෙක් වෛද්‍යවරයෙක්, තවත් අයෙක් ඉංජිනේරුවෙක්. සුමනාගේ දෑත් අද මහලු වෙලා රැලි වැටිලා. ඒත් ඒ දෑත් වලින් එදා අල්ලපු අත්ත අද මහා වෘක්ෂයක් වෙලා ඇයට සෙවණ දෙනවා. ඇය අපිට දෙන පාඩම මොකක්ද? ජීවිතේ කොයිතරම් අභියෝගවත් නොසැලෙන අදිෂ්ඨානයක් තියෙනවා නම් ඕනෑම පරාජයක් ජයග්‍රහණය කරගන්න පුළුවන් කියන එකයි. ඇය තමන්ගේ ජීවිතෙන් තවත් ජීවිත 3ක් අලුතින් නිර්මාණය කළා. ඒ තමයි සැබෑ දිරිය මවකගේ ආශ්චර්යය.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: ඔන්න ඉතින් අපි ජීවිතයෙන් ජීවිතයක් විශේෂාංගෙන් දිරියමවක් ගැන ඇහුවනේ. ඉතින් ඔන්න අපේ මනුගි නංගි ලස්සන සින්දුවක් කියන්නයි මේ සූදානම. නංගි මොකද්ද කියන යන ගීතය?
3: අකි, අද මම ගායනා කරන්නේ අම්මාගේ උකුලේ නැලවී ගීතය.
2: ඉතින් නංගිටයි මේ අවස්ථාව.

0: ලෝම ලස්සන කරන පුංචි ඔබ වෙනුවෙන්.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
0: විදුල.

0: අද විදෙස් රටකට විශේෂයන්ගෙන් ඔවිනිනගේ සෝදානම් වෙලා ඉන්නවා ඉතිෝපියාව ගැන විශේෂ තොරතුරු අපිට කියන්න. ඉතින් නංගේටයි මේ අවස්ථාව.
1: පාස්පෝර්ට් නැතුව,
2: වීසත් නැතුව
1: අපත් සමග ගුවනින්
2: ලොව වටා ඔබ කැමතිම රටකට
1: එන්න යන්න.
2: අදත් අපි යමු
1: ලෝක සිතියමේ තවත් රටකට.
0: නිලවශයෙන් ඉතිෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ හෝන් ඔෆ් අප්‍රිකා ප්‍රදේශයේ පිහිටි ගොඩබිම්වලින් වට වූ රටක්. ඒ උතුරින් එරිත්‍රියාව, ඊසාන දෙසින් ජිබුටි, නැගෙනහිරින් සහ ගිනිකොන දෙසින් සෝමාලියාව, දකුණු දෙසින් කෙන්යාව, බටහිරින් දකුණු සුඩානය සහ වයම දෙසින් සුඩානය සමග මායිම් බෙදා ගන්නවා. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 111,200ක් වෙනවා. 2023 වන විට මිලියන 123.5ක ජනගහනයක් ඉතිෝපියාවේ වාසය කරනවා. ඒ ලෝකයේ 13 වන වැඩිම ජනගහනය සහිත රටක් බවටත් පත් වෙලා තියෙනවා. නයිජීරියාවට පස්සේ අප්‍රිකාවේ දෙවන වැඩිම ජනගහනය සහිත පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ ගොඩබිම් සහිත රටක් වෙනවා. ජාතික අගනුවර සහ විශාලතම නගරය වන ඇඩිස් අබාබා පිහිටා ඇත්තේ නැගෙනහිර අප්‍රිකානු රිෆ්ට් ප්‍රදේශයේ කිලෝමීටර කිහිපයක් බටහිරින් වන අතර එමගින් රට අප්‍රිකානු සහ සෝමාලියානු භූතැටිවලට බෙදලා තියෙනවා. අපි දැන් ඉතිෝපියාවේ සංස්කෘතිය ගැන දැනගමු. ඉතිෝපියාවේ පොහොසත් සහ විවිධ වූ සංස්කෘතිය දේශීය ජනගහනයෙන් දැඩි ලෙස බලපානවා. අතීතයේ දේශපාලනය ආධිපත්‍ය දැරූ සෙමිටික්, ටිග්‍රේයන් සහ අම්හාරා දුරාවලි ව්‍යූහය සහ කෘෂිකාර්මික ජීවිතයෙන් වෙනත් ජනගහනයෙන් වෙන්ව ආපසු සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අර්ධ වශයෙන් දකුණු අරාබියෙන් වියුප්තන්න වූ අතර දකුණු කුෂිටික් සමානාත්මතාවයට දැඩි අනුගාමිකයෝ වෙනවා. එඩේර ජීවිතය, කෆා සිදාමෝ සහ අෆාර් සම්ප්‍රදාය ඇතුළු අනෙකුත් ඒවා පසුකාලීන ජනයාගෙන් වියුප්තන්න වෙනවා. අපි දැන් ඉතිෝපියාවේ ආහාර පිළිබඳව දැනගමු. වඩාත් ප්‍රසිද්ධ ඉතිෝපියානු ආහාර පිසීම ඉතිෝපියානු සංස්කෘතියේ වොට් ලෙස හැඳින්වෙන විවිධ වර්ගයේ ඝනමස් ඉස්ටුවක් සහ ටෙෆ් පිටිවලින් සාදන ලද විශාල ඇඹුල් පැතලි පාන් වර්ගයක් වන ඉන්ජෙරා මත තබන ලද එළවලු අතුරු කෑම වලින් සමන්විත වෙනවා. මේ භාජන සමග අනුභව නොකෙරෙන නමුත් ඒ වෙනුවට ඉන්ජෙරා භාවිතා කරනුයේ ඇතුල්වීම් සහ අතුරා කෑම උරා ගැනීම සඳහායි. ඉතිෝපියාවේ විශ්වීය වශයෙන් මිනිසුන් කණ්ඩායමක් සමග මේසේ මැද එකම කෑමක් අනුභව කිරීම සාමාන්‍ය දෙයක්. ගුරුශා ලෙසින් හඳුන්වන ලබන සම්ප්‍රදායක් හෝ කණ්ඩායමක් තුළ අන්‍යයන්ට පෝෂණය කිරීමද පොදු සිරිතක්. ඉතිෝපියානු ඔතඩොක්ස් ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ යුදෙව් ඇදහිලි තුළ දෙකම තහනම් බැවින් සම්ප්‍රදායික ඉතිෝපියානු ආහාර පිසීමේ කිසිදු ආකාරයක ඌරුමස් හෝ සිප්පි යොදා නොගන්නවා. ඉතින් අපි දැනගත්තේ ඉතිෝපියාවේ විස්තර කිහිපයක්.
3: නව ලොවකට නව හඬක්.
4: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
5: විදුල ළමා ගුවන් විදුලිය.
6: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7, FM 91.9.
7: ඔන්නීතින් අදාගහරුවාදා ළමා පිටින් සමුගෙන යන්නයි මේ සූදානම. අදාගහරුවාදා ළමා පිටියේ නාද සංකලනය කරේ මංජුල මහේෂ් මාමා. ඒ වගේම නිෂ්පාදන දායකත්වය ලහිරු ගාවින්ද මාමා. සුපුරුදු පරිදි අපිව අධීක්ෂණය කළේ විදුල ප්‍රධානී සුභහනි වැලිවිට නැන්දා.
8: ඉතින් ලබන සතිය දහම් වෙන බලාපොරොත්තුවෙන් අයිපොවන්.
9: අද උපන්දිනය සමරන පුංචි ඔබට සුභ උපන්දිනයක් වේවා. මේ ළමා පිටියේ අපේ සුභ ප්‍රාර්ථනයයි.

0: අද උපන්දිනේ සමරන පුංචිය ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා.
1: එකයායට පිපිලා අදත් විදුල ළමා ගුවන් විදුලිය හැඩ කළ අපේ ආදරණීය පුංචි පොඩිත්තන්ට බෙහෙවින්ම ස්තුතියි. එහෙමනම් දුවේ පුතේ, හරියටම හෙටත් සවස දෙකට හමුවන්නට බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු අරගෙන යනවා. අද මෙදිරියේ සිට ඔබට විදුල ළමා ගුවන් විදුලිය ගෙනා මම ඔබේ ආදරණීය ජනානි අසාර නැන්දා.

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන් විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
3: විදුලි ළමා ගුවන් විදුලිය. විදුලි ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: එසැන්න පුවා අනුග්‍රහය
5: ආර් එස් ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පී
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.
7: මේ පේසන පුවත් සමගින් මම ජනනිය සාරා ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙත. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ හා ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝකාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශවකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්තනය වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැප වී සිටි. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශවීය මුලපිරීමක් වශයෙනි. මෙපැයට විදෙස් පුවතක්. චීනයේ ගිනිකෙලි කම්හලක ඇති උපපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය යති. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනන් පළාතේ ලිව්වෙන් නගරයේ පිහිටි ගිනිකෙලි කම්හලක සිදු උපපිරීමක් හේතුවෙන් අවට කිලෝමීටර් 3ක වපසරියක සිට සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩෝන යාත්‍රා හා රොබෝවරුන්ද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩිබෙහෙත් ගබඩා දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවදානමක් ඇති කර තිබේ. මෙය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි වාර්තාවේ. මෙපැයට ක්‍රීඩා පුවතක්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි. දිල්ලි කැපිටල්ස් හා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම් දිල්ලියේදී අද තරගවදී. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. එත් සමගින් මෙපැයට එසෙන පුවත් නිමයි. අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
5: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
8: සතියේ සෑම දිනකම ඔබේ ලක්ක ට්‍රයි කරන්න. දැන් සුපර් බෝල් සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන සුපර් බෝල් සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
9: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
10: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ප්‍රොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
7: දැන් වෙලාව සවස 5යි.

0: චුට්ටට මේ කවි හොඳට කටපාඩම්.
1: ගසෙක් නෙවෙයි ගස්රුකුලක නෙවෙයි මී, බිමෙත් නෙවෙයි බිම් තුඹසක නෙවෙයි මී, ගලෙක් නෙවෙයි ගල් සිදුරක නෙමෙයි මී, අපි දුටුවෙමු මී පිට මී තුනයි මී.
0: යාළුවනේ, අපි දැන් සමනෙල්ලන්දෙන් හමු වෙන්නේ සෙනසුරාදා හවස තුනටනේ.
2: සෙනසුරාදා හවස තුනට?
3: ඔව් යාළුවනේ, හවස තුනට සොදේශීය සේවයට ඔයාලත් එන්න සමනලලන්ද අහන්න.
4: සමනලලන්ද.

0: ඔබේ සුවසිතට අපි පාර කියන්නෙමු. සුවසිත දේශීය වෛද්‍ය සාකච්ඡාව අහන්න සේම බ්‍රහස්පතින්දා දිනකම 5:30ට සිංහල සුදේශීය සේවයෙන්.
1: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
2: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
1: මඩ රජා පොහොර?
2: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
1: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
2: මම කොහොමද දන්නේ?
1: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
3: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
0: ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10ට පෙරවදන.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store within SLBC Radio App එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.
2: වෙලාව සවස 5:04. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ සොදේශීය සේවය අහගෙන ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට. එහෙමනම් සූදානම් ගීරස විසිතුරු වලට ආරම්භයක් ලබා ගන්න අදත් ඔබේ මතකයේ රැඳුන ඔබ ප්‍රියකරන ගීපලක් අපි තෝරගෙන තිබෙනවා. අපි ඒ ගී අතරට එක් කරගන්න මුල්ම ගී හඬ මේ විශාරද අමරසිරි පිරිස් සමග මැනිස් ජයසේකර.

සුනිල්ලාර් ගමකේ ගීපද සංකල්පනාවට ගිහඬ එක්කලේ විශාරද කරුණාරත්න දිල්ගනේ. වෙලාව සවස 5:12.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio App එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

0: වෙලාව සවස 5:26.
1: The Business News. තරගකාරී වෙළඳපොළේ ඔබේ ව්‍යාපාරයේ කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන් විදුලිය අහන්න. The Business News.
2: අද මැයි 5වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳපළ මෙහෙයුම් දෙපාර්තමේන්තුව අද දිනේදීත් විනිමය අනුපාතයට කුත් කර ඇත. යන ඕස්ට්‍රේලියානු ඩොලරයක ගණන් අනුපාතික රුපියල් 224.20යි විකුණුම් අනුපාතික රුපියල් 233.94යි. කැනේඩියානු ඩොලරයක ගණන් අනුපාතික රුපියල් 230.69යි විකුණුම් අනුපාතිකය රුපියල් 238.90යි. සිංගප්පූරු ඩොලරයක ගණන් අනුපාතික රුපියල් 245.76යි විකුණුම් අනුපාතික රුපියල් 255.31යි. ස්ටර්ලින් පවුමක ගණන් අනුපාතික රුපියල් 426යි විකුණුම් අනුපාතික රුපියල් 439.18යි. ස්විස් ෆ්‍රැන්කයක ගණන් අනුපාතික රුපියල් 400.34යි විකුණුම් අනුපාතික රුපියල් 416.03යි. ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගණන් අනුපාතික රුපියල් 316.04යි විකුණුම් අනුපාතික රුපියල් 323.74යි.
1: The Business News.
2: ජන ශක්ති ශක්ති ක්‍රියාත්මක කරයි. ජන ශක්ති සමූහයට අනුබද්ධිත සමාගමක් වන ජන ශක්ති ෆයිනෑන්ස් PLC ශක්ති නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ කිසිදු භේදයකින් තොරව සමට මුල්‍ය සේවාවන් පිරිනැමීම සහ දීර්ඝකාලීන ධන උත්පාදනයේ දිරිගැන්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් හඳුන්වා දෙන සහ තහවුරු කරන ව්‍යාපෘතියක් බව ඔවුන් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනශක්ති ෆයිනන්ස් VLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සිතම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා සඳහන් කරන්නේ ආර්ථිකය තුළ කාන්තාවන්ගේ වෙනස් වන භූමිකාවට වඩාත් හොඳින් ගැලපෙන විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් මුල්‍ය ක්ෂේත්‍රයේ පුරා වර්ධනය වෙමින් පවතිනවා. ශ්‍රම බලකාය සහ ව්‍යවසායකත්වය තුළ කාන්තාවන්ගේ දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට නම් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැලපෙන මුල්‍ය විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. ශක්ති ස්ථාවර තැන්පතුව යනු ඒ සඳහා අපදරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. මෙමගින් කාන්තාවන්ට තම මුල්‍ය කටයුතු වඩාත් හොඳින් සැලසුම් කිරීමට කාලයත් සමග ධනය ගොඩනංවා ගැනීමට සහ තමන්ගේ සහ තම පවුල්වල මුල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් වඩා ශක්තිමත් කාර්යභාරයක් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනවා.
1: The Business News.
2: Nations Trust Bankuwer HSBC Sri Lanka hi paribhogika bankuwerna mehiyum pawara ganeeme kriyavaliya sampurna karai. මෙතෙක් HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු සේවාවන් භාවිත කළ ගනුදෙනුකරුවන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට තම මෙහෙයුම් සමග සම්බන්ධ කිරීමට NTB පියවරගෙන ඇත. මෙම පවරා ගැනීමේ කොටසක් වශයෙන් HSBC ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයද NTB සමග ඒකාබද්ධ වනු ඇත. මෙහෙයුම් කටයුතු ස්ථාවරව පවත්වා ගන්නා අතරම බාධාවන් අවම වන ආකාරයට මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන ලද අතර HSBC ශ්‍රී ලංකා ගනුදෙනුකරුවන්ට NTB හි බැංකු කරන කටයුතු ගැන පැහැදිලි අවබෝධයක් ලැබ වෙනතුරු ඔවුන්ට අකණ්ඩ සහයෝගය ලබා දීමටද කටයුතු කරනු ඇත. 2025 සැප්තැම්බර් මාසයේදී HSBC ශ්‍රී ලංකා සමග අත්සන් කරන ලද මූලික විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමෙන් අනතුරුව 2025 දෙසැම්බර් මාසයේදී HSBC ශ්‍රී ලංකාහි පාරිභෝගික බැංකු කරන මෙහෙයුම් කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි විය. මේ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදිම 2026 ප්‍රථම භාගයේදී පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
1: ටයිම්
2: කන්ස්ට්‍රක්ෂන්ස් ISO සහතිකයක් හිමි කරගනී. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන ප්‍රයිම් කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම ISO 9001:2015 සහතිකකරණය හිමි කරගෙන ඇත. ප්‍රයිම් කන්ස්ට්‍රක්ෂන් සමාගම ව්‍යාපෘතියක මූලික සැලසුම් මට්ටමේ සිට අවසානය දක්වා සෑම අධ්‍යයනයකදීම නිවැරදි හා සාර්ථක ක්‍රමවේදයන් අනුගමනය කරමින් දෝෂාවම කිරීම, මිල අධික නිවැරදි කිරීම අවම කිරීම සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින බවට මෙම සහතිකකරණය සාක්ෂි දරයි. මේ හේතුවෙන් සමාගම සෑම ව්‍යාපෘතියකදීම ජාත්‍යන්තරව පිළිගත් කළමනාකරණ ප්‍රමිතීන් අනුගමනය කරන බවට ගනුදෙනුකරුවන් තුළ විශ්වාසයක් ඇති කර තිබෙන බව මෙම පිළිගැනීමට හේතු වී ඇත. මිස් සම්බන්ධයෙන් ප්‍රයිම් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සාමාන්‍ය ආධිකාරී ඉංජිනේරු සුජිත් රූපසිංහ මහතා සඳහන් කරන්නේ ගුණාත්මක භාවය, විනිවිද භාවය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම සඳහා සමාගම දක්වන කැපවීම ISO 9001:2015 සහතිකකරණයේ හිමිවීම තුළින් මැනවින් පිළිබිඹු වනවා. මේ අපගේ ක්‍රියාවලියන්නේ කාර්යක්ෂම බව තහවුරු කරන අතරම සෑම දෙයක්ම නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට අප කැප වී සිටින බව පැහැදිලිව තහවුරු කරන ජයග්‍රහණයක්. ඔබගේ ව්‍යාපාරික පුවත අපට වට්සප් කරන්න 0743422622 ඊමේල් කරන්න 525biznews@gmail.com. අද 525biznews සමගින් මම අක්ෂරා ජයවර්ධන.
1: The Business News. තරගකාරී වෙළඳපොළ ඔබේ ව්‍යාපාරයේ කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන්විදුලිය අහන්න. The Business News.
3: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: වෙලාව සවස 5:32.
1: සප්ත රංග
5: රාගධාරී සංගීතයේ මියුරුතෙන් සොයා යන
1: සත්සර සරසවියක රම්‍ය වාදිත සහ සොඳුරු වේදිත
6: සෑම මාසකම දෙවන සහ හතරවන සතියේ ඉරිදා රාත්‍රී 9:25 ස්වදේශීය සේවයෙන් බලාපොරොත්තු වන්න.
1: සප්ත රංග
7: ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10ට පෙරවදන.
8: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
9: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
8: මඩ රජා පොහොර?
9: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
8: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
9: මම කොහොමද දන්නේ?
8: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
4: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
10: ඔබේ සුවසිතට අපි පාර කියන්නෙමු. සුවසිත දේශීය වෛද්‍ය සාකච්ඡාව අහන්න සෑම බ්‍රහස්පතින්දා දිනකම 5:30ට සිංහල ස්වදේශීය සේවයෙන්.

අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජනයක්. ඉදිරියේදී බඩු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත පවසයි. යලකන්නිය සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙඩි කම්හලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටියර් බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ආරම්භ වෙයි. පුවත් සවිස්තරාත්මකව සවස 6ට බලාපොරොත්තු වන්න.

0: ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10ට පෙරවදන.
1: සිය වස සපුරන අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මෙහෙණි ධර්ම දේශනා සෑම සෙනසුරාදාවකම සවස 5ට සාදු සම්මත මාවතට ඔබ කැඳවාගෙන ආ සිංහල ස්වදේශීය සේවයෙන් දායකත්වයේ සඳහා විමසන්න 0112 69 71 40
2: වෙලාව සවස 5:45 මෙතන් සිට තෙරුවන් නමදිමු.

0: සත් වගසිත් සුවපත් කරන ස්‍රදේශීය සේවය
1: FM 91.7 91.9 ස්‍රදේශීය සේවය
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේත් ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
3: මහගෙදරින් ගොවිගෙදරට
4: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද
5: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන් අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි
6: ඔබේ සුවසිතට අපි පාර කියන්නෙමු සුවසිත දේශීය වෛද්‍ය සාකච්ඡාව අහන්න සෑම බ්‍රහස්පතින්දා දිනකම 5:30ට සිංහල සුදේශීය සේවයෙන්
7: සප්ත රංග
8: රාගධාරී සංගීතයේ මියුරුතෙන් සොයා යන
7: සත්සර සරසවියක රාම්‍ය වාදිත සහ සොඳුරු වේදිත
8: සෑම මාසකම දෙවන සහ හතරවන සතියේ ඉරිදා රාත්‍රී 9:25ට ස්වදේශීය සේවයෙන් බලාපොරොත්තු වන්න.
7: සප්ත රංග
9: ධම්ම ගවේෂී හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්ම ගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තලේ ස්වදේශීය සේවයෙන්

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞෂාල් ජයවීර. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩුකර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත මහතා පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනි. රොසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනි කෙලි කම්හලක සිදු වූ පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණය යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය.
1: මේකට යම් කිසි

0: ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
1: ඉකුත් වසරේදී රජය වීමෙට්‍රික් ටොන් 50,000කට ආසන්න තොගයක් මිලදී ගෙන තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 630ක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම වීතක වලින් මෙට්‍රික් ටොන් 3,000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීම සඳහා සතුට ලබා දී තිබේ. එමගින් අලාභයක් සිදු වී නැතයිද අමාත්‍යවරයා කීවේය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසන් සභා පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා රටට පැමිණෙන සංචාරකයන්ට ඇමරිකාන් ඩොලර් 2,000ක් වියදම් කිරීමට මෙමගින් අවකාශ ලබා දෙන බව පැවසීය. පැමිණි දිනේ සිට දින 4ක් ඇතුළත තීරුබදු රහිත වෙළඳ සංකීර්ණවලින් දෙවතාවක් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද ඔවුන්ට සැලසේ. එමගින් රට තුල සංචාරකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායමද වර්ධනය වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය වැඩබදු අනුපාතය 26.5% දක්වා ඉහළ නංවා නොමැත. පවතින බදු ක්‍රමය තුළට තාක්ෂණය බද්ධ කර බදු පරිපාලනය කාර්යක්ෂම කරමින් බදු පදනම පුළුල් කිරීමෙන් වැඩි ආදායමක් රැස් කිරීම රජයේ අරමුණ වී තිබේ. ඉදිරියේදී බදු අනුපාත අඩු කර ජනතාවට සහන ලබා දීම රජයේ අපේක්ෂා බවද හෙතෙම සඳහන් කළේය.
2: බදු ක්‍රමය සරල කිරීමට අදාළව අපි මෙතෙන්දී ගේනවා නව සංශෝධන වගයක්. අපේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය බද්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියා කටයුතු කරන්න අවශ්‍ය සංශෝධන තමයි ගේන්නේ. එතකොට මේක යටතේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ් බදු ගෙවන සියලුම දෙනාට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් ලබලා දීලා, එහෙම නැත්නම් ඊ-ඉන්වොයිසින් පද්ධතියකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයකරණය කරන්න. ඉතින් ඒක ඇතුළතදී මේ බදු ගෙවන්නන්ට තමන්ගේ වැඩ් බදු වාර්තාව ස්වයංක්‍රීයවම දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ හැකියාව ලැබෙනවා. යම් බදු ගෙවන්නන්ට තමන්ට ගන්න තියෙන ආපසු ගෙවීමක් ඉතාමත් කඩිනමින් ලබා ගන්න පුළුවන්. විශේෂ තහවුරු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් අපි ගේන සංශෝධන ඇතුළේ සිද්ධ වෙනවා. පොස් මැෂින් ලබා දීමට අදාළව මේ වෙනකොටත් නියම ව්‍යාපෘතියක් විදිහට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තුව තමයි ඉතාමත් කඩිනමින් මේක ක්‍රියාත්මක කිරීම.
1: වරාය නගරයේ මෙරට කිසිදු අනපනතකින් හෝ පාර්ලිමේන්තුවට වග නොකියන තත්වයකට සකස් කර තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විවාදයට එක් වෙමින් කියා සිටියේය. වත්මන් රජයේ ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට ස්වෛරීත්වය ආරක්ෂාවන් ලෙස පාර්ලිමේන්තුවට වග කියන අන්දමට වරාය නගර පනත වෙනස් කර තිබේ. වරාය නගරය සඳහා මේ වන විට ඩොලර් බිලියන 4.6ක ආයෝජන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටී. ඉන් ඩොලර් බිලියන 1.4ක ආයෝජන සඳහා අනුමැතිය ලබා දී තිබේ. සක්‍රීය මට්ටමේ ආයෝජන 134ක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
3: වරාය නගරේ නිර්මාණය කරපු උපරිම ඵල ලබා ගන්න මේ රජය කටයුතු කරමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ ආර්ථිකය ගැන යම් කිසි හෝ න්‍යායාත්මක අවබෝධයක් තියෙන විපක්ෂය අය ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ආර්ථිකය හොඳට දුවනවා කියලා. ඒතර ආර්ථිකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයයි, විශේෂයෙන්ම මේ ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන අයයි ආර්ථිකය ගැන බොරු කතා කියනවා. දැන් කාලයක් තිස්සේ කීකියාව ආර්ථිකය ආපස්සට යනවා. ඉතාමත් ශක්තිමත්ව ආර්ථිකය ඉස්සරහට ගිහිල්ලා 105% ආර්ථික වර්ධනයක් අරගෙන සියලුම නිර්ණායක අභිබවල තියෙන 2025 ගිය අවුරුද්දේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ 108% වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා ගිය අවුරුද්දේ උද්දමනයේ 2.2 අරමුණු කරපු 105% ගිහිල්ලත් නැහැ. ඒ වගේම ආයෝජන එන්නේ නැහැ කී කී කෑ ගහනවා. ගිය අවුරුද්දේ විතරක් BOI ආයතනය හරහා බිලියන 1.1 ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයෝ පැත්තෙන් ගත්තොත් එහෙම ට්‍රිලියන 2ක් පෞද්ගලික අංශයේ ණය අරන් තියෙනවා ගිය අවුරුද්දේ. ඒතර මේකෙන් තමයි කියන්නේ මේ ආර්ථිකයේ පිමි පණිමින් ඉදිරියට එනවා.
1: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි. රාජ්‍ය මුල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍යයේ තොරතුරු මත පමණක් බවද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.
4: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධතොරතුරු වැරදිතොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණවලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදියට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

0: කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැනනගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරගන්න පුළුවන් බොරු චෝදනා. එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් එනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
1: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත් කරගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානිවීමට ඉඩ දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ඩොලර් බිලියන 2.5ක් හැකවරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු උවමනාවක් නොමැත. නිවැරදිව වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීමට රජය බලාපොරොත්තු වෙයි. කරුණු නොදෙන ඒවා අවිකෘති කරමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල වටිනාකමක් ලබා ගැනීමට ක්‍රියා කරන මැදිහත්වීම්වලට ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම බවද ඔහු සඳහන් කළේය.
2: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා එක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙල්ලදාරින් එක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාම පුරුෂයන්ට සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
1: යලකන්නේ සඳහා පොහොර ලබා දීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජනසේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36,700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබා දෙන්නේ රුපියල් 10,201 මිලකට බවද ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවේය.
2: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් ජලකන්නේ ඉතුරු කොටස සොගා ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇති බව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන එක ගණන් බල්ලා තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ලා තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රික් ටොන් 25,000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේන් මෙට්‍රික් ටොන් 7,900ක් ගෝජන්සිය මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පෝරෝල්ට රාමයක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට මේවා අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනො ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණ කරනවා. මේ මාස දෙවෙනිද තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000 පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණ කරනවා.
1: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වෙන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සපයනු ඇත. අපනයන තරඟකාරීත්වයේ වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒකුත් වසරේ අයවැය මගින් නියෝජනා කර තිබෙන. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශවකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැප වී සිටි. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශවීය මුලපිරීමක් වශයෙනි. එමගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට සහ අනවශ්‍ය ලෙස දරුවන් වෙන් කිරීම වැළැක්වීමට මෙන්ම ආරක්ෂිත හා පෝෂණය කළ හැකි පවුල් පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. ඊට අමතරව ළමයින් සඳහා ආයතනික රැකවරණය සැලසීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව සහ රුසියාව දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටතල පහසුකම් සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීති රීතිවලට එකඟව ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. එමගින් දුම්රිය පද්ධතියේ යටතල පහසුකම් ඉදිකිරීම, නවීකරණීය විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා සැපියුම් දාම යන ශ්‍රේෂ්ඨ සඳහා සහයෝගීතාව ඇති කර ගැනේ. ඒ සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. විදේශිකයන්ට නවා තැන්දීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන ඉල්ලා සිටී. මෙවසරේ මේ දක්වා විවිධ අපරාධවලට සහ වීසා නීති උල්ලංඝනය කිරීම ඇතුළු වැරදිවලට සම්බන්ධ විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වෝට්ලර් මහතා කියා සිටි. රටමේකට ජාතික මෙහෙයුම යටතේ මේ මාසය ආරම්භ වන විට වැටලීම් 167,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. හෙරොයින්, අයිස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2150ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්විමිනි.
3: අත්අඩංගුවන් ලද සැකකරුවන් 2022ක් අපිට හැකියාව ලැබිලා තිනවා පුනරුත්ථාපන කටයුතු සඳහා මෙහෙවන්න. මෙම කාලවකවානුව තුළ පුද්ගලයන් 134ක ප්‍රමාණයක් පරීක්ෂා කරන්න. මේ පරීක්ෂාවන්ට අතුරින් අපිට හැකියාව ලැබිලා තිනවා ඍජුව විවිධ වූ අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් 2163කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට, දිනවරෙන්තු 31,039ක් ක්‍රියාත්මක කරන්නටත්, විවෘත වරෙන්තු 19,006ක් ක්‍රියාත්මක කරන්නටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා.
1: මේ ළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මරදාන සිට අවිස්සාවෙල දක්වා අවශ්‍ය ඉඩම් පවරා ගැනේ. යනුව තිමිරිගස්යාය, කෝට්ටේ, මහරගම, හෝමාගම, පාදුක්ක හා සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීමට නියමිතයි. ඒ සඳහා මාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට අවිස්සාවෙල දක්වා සංවර්ධනය කිරීමට නියමිතයි. එම දුම්රිය මාර්ගයේ දෙපස ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී ඇත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: අනුරාධපුර පළුගස් වැව එල්ලංගා වැව්පද්ධතිය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එහි පළුමාදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 70 ලක්ෂයකි. පළුගස් වැව ගලපිටගෙල හා උඩකඩවිල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව තොටුපළ 4ක් ද ඉදි කෙරේ. ඊට අමතරව බුජුන් හලක් සහ ගැමිනිවාස 4ක් ඉදි කෙරෙන බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැව් 4ක් සඳහා ඔරු 8ක් ද පිරිනැමේ. දෙස්විති සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: Discover Ceylon නවතම අත්‍ය අධ්‍යක්ීම් සහිත අන්තර්ජාල ක්‍රීඩාව මෙරටට හඳුන්වා දී සංචාරක ආකර්ෂණය ඇතිකර ගැනීම එහි අරමුණයි. විශේෂයෙන් වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත. කොළඹ මහනුවර, ඇල්ල, මීගමුව, දකුණු වෙරළ තීරය, නිලුම්කුලන සහ නිදහස් චතුරස්‍රය වැනි සංචාරක ආකර්ෂණය සහිත ස්ථානාශ්‍රිතව මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: 2026-2027 මහකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කෙරේ. පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකිවන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවලු හා අනිකුත් භෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට මේවා යොදා ගැනේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව පොහොර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසාකල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ හැකියාව පවතී. එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හලාවත සිට මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120770787.
2: චීනයේ ගිනිකිලි කම්හලක ඇති වූ පිපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මේ ඇති. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයන් නගරයේ පිහිටි ගිනිකිලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර් 3ක වපසරියක සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩ්‍රෝන යානා සහ රොබෝවරුද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් ගබඩා 2ක් පැවතීම හේතුවෙන් ඉහළ අවධානමක් ඇති කර තිබේ. මේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයිද වාර්තා වේ. තම සිවිල් ධීවරයන් සිටි බෝට්ටු 2කට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දිනකම මියගොස් තිබේ. සිදිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්වයට ප්‍රධාන ලෙසම වගකිව යුත්තේ එක්සත් අරාබ් එමිරාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මතුවේ තිබේ. මෙනිසා එක්සත් අරාබ් එමිරාජ්‍යයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. ටිය බී කොටසේ පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භයේ අවසන් තරගයේ පැවැත්වෙන්නේ ලබන 27 වෙනිදායි. ඒසා බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගී වෙයි. පළමු වටේ තරග මැයි 21 වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි.
1: කාලගුණ වාර්තාව.
2: අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මෙනිසා හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතර මැතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිස් සිරස්තල. 6 ශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසන් සභා පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙලි කම්මලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැ නේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 1773523535.
6: ගී මිනි කලස.
7: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
8: විලෙන් පෙරෙන දිය විලෙහි නොලනසී.
7: ගේපද සාහිත්‍ය තුල අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
9: මාලිනී රජාලය මාමනසේ
6: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.
10: බලසවස 6:26 දැන්.

0: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරායති TVS අලිවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්.
1: මේ ජාතික ගුවන් විදුලි සන්ධ්‍යා සේවයයි.
2: මහ ගෙදරින් ගොවි ගෙදරට.
3: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
1: මහගෙදරින් ගොවි ගෙදරට.
2: මහගෙදරින් ගොවි ගෙදරට.
4: ලසව සහයයි විනාඩි 31යි ඔබ FM 91.7 FM 91.9 ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවයත් සමගින් මේ සන්ධ්‍යා සේවයේ සෛලම.
5: සේලම
6: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සුපුරුදු විදිහට අඟහරුවාද හවස් යාමේ සේලම වැඩසටහන අරගෙන අපි ආව ඔබ හමුවන්න. ඔබේ නාගරික ගෙවත්තෙන් සරු අස්වැන්නක් ගන්න පහසුවෙන් සිදු කරන්න පුළුවන් දේවල් අදත් අපි ඔබට කියලා දෙනවා. ඔබේ ගෙවත්තේ හිටවන භෝගවලින් වසවිසින් තොර නිරෝගී හොඳ අස්වැන්නක් ගන්න කාබනික දියර පොහොරක් තිබුණොත් හොඳයි නේද? කාබනික දියර පොහොරක් පහසුවෙන් හදාගන්න පුළුවන් නම් නාගරිකව ජීවත් වෙන කාර්යබහුල ඔබට පහසුවක් වෙයි. අද අපි ඔබට කාබනික දියර පොහොර විදිහට ගෙදරදීම පහසුවෙන් ෆිෂ් ටොනික් එහෙම නැත්නම් මාළු නිස්සාරකය හදාගන්නේ කොහොමද කියලා දෙන්නම්. මේ අපිත් එක්ක එකතු වෙන්නේ මා කඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කාබනික තාක්ෂණාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ WL සමන්ති ප්‍රියංගිකා මහත්මිය. සමන්ති මහත්මිය, ෆිෂ් ටොනික් කියලා කියන්නේ මොනවද කියලා අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
7: ෆිෂ් ටොනික් එහෙම නැත්නම් මාළු දියර පොහොර කියන්නේ මාළුන්ගෙන් ඉවතලන කොටස්. ඒ කියන්නේ මාළු ඔළු, බොකු, වරල් සමග සක්කර, එහෙම නැත්නම් දුඹුරු සීනි යොදාගෙන පැසීමට හා ජල විච්ඡේදනයට ලක් කරලා සාදන ලද දියර පොහොරක්. එතකොට මෙම දියර පොහොර ශාක වර්ධක උත්තේජයක් වගේම පලිපෝද විකාශකයක් ලෙස කාබනික වගාවේදී වගේම ගෙවතු වගා සඳහාත් භාවිතා කරන්න පුළුවන්.
6: නාගරික වගේම අර්ධනාගරික ගෙවත්ත වගා කරන අයට කාබනික දියර පොහොරක් විදිහට ෆිෂ් ටොනික් හදාගත්තොත් මොන වගේ වාසිද ලැබෙන්නේ?
7: ගෙවතු සඳහා මේ ෆිෂ් ටොනික් භාවිතය ඉතාමත්ම සුදුසුයි, ඒ වගේම ඉතාමත්ම හොඳයි. එයින් ලැබෙන ඵල ප්‍රයෝජන ගැන කිව්වොත් මාළු වල අඩංගු වෙනවා, අපි හැමෝම දන්නවා ප්‍රෝටීන. එතකොට ප්‍රෝටීන ඇමයිලෝ අම්ල බවට පත් කරලා ශාක මගින් අවශෝෂණයට පහසු අයනවලට වෙන් වෙලා පවතිනවා. මේ මගින් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ පෝෂක ශාකවලට ලැබෙනවා. ඒ වගේම ශාක වර්ධනයට අවශ්‍ය ශුද්ධ මූල ද්‍රව්‍ය, ඒ කියන්නේ ක්ලෝරීන්, ෆෙරස්, නිකල්, බෝරෝන්, මැංගනීස්, කොපර්, සින්ක්, මොලිබ්නම් බොහොමයක්ම මේ දියරේ අඩංගු වෙනවා. එතකොට ශුද්ධ මූල ද්‍රව්‍ය සප්ලිමන්ට් එකක් විදිහටත් ෆිෂ් ටොනික් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම පොහොරක් විදිහට ෆිෂ් ටොනික් පසට යොදපුවාම අපි දන්නවා පසේ අර චූටි ඇහැට නොපෙනෙන අන්වික්ෂීය නෙමටෝඩාවන් ඉන්නවා. ඒ නෙමටෝඩාවන් ශාකවලට ඉතාමත්ම හානිදායක වෙනවා. ඒ නිසා ඒ නෙමටෝඩා ගහණය අඩු කරන්නත් හැකියාවක් මෙමගින් ලැබෙනවා. ඒ වගේම මුල් මගින් වගේම පත්‍ර මගිනුත් පෝෂක අවශෝෂණය වෙනවා, මේක දියර පොහොරක් නිසා. එනිසා පෝෂක ඌණතාවය මගහරව ගන්න පුළුවන්. විෂ රසායනික වලින් තොර වියදම් අවම ගුණාත්මක භාවයෙන් වැඩි භෝග අපිට පිස්ටොනික් භාවිතා කරලා නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම පිස්ටොනික් වල අමුතු ස්මෙල් එකක් තියෙනවා. ඒ ස්මෙල් එක කුමි විකර්ෂකයක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපිට කෘමි ගහණයත් අවම කර ගැනීම සඳහා මෙම පිස්ටොනික් භාවිතා කරන්න පුළුවන්.
6: ෆිෂ්ටොනික් හදාගන්න මොනවද අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය?
7: මත්ස්‍ය අපද්‍රව්‍ය, කියන්නේ මාළු ඔළු, බොකු, වරල්, ඒ වගේ දේවල් කිලෝග්‍රෑම් දෙකක් ඕනේ වෙනවා. හැබැයි මේවා කුණු වෙන්න බෑ, ෆ්‍රෙෂ් ගතිය තියෙන්න ඕන. ඒ වගේම දුඹුරු සීනි හරි සක්කර හරි කිලෝග්‍රෑම් දෙකක්, එහෙම නැත්නම් වැල හෝ වරක, ඒ වගේ දෙගුණයක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 4ක් 5ක් වගේ ඕනේ වෙනවා. තව අවශ්‍ය වෙනවා ක්ලෝරින් රහිත ජලය ලීටර් 4ක් 5ක්, ඒ වගේම හොඳින් වහන්න පුළුවන් ප්ලාස්ටික් බඳුන.
6: පහසුවෙන් ෆිෂ්ටොනික් හදාගන්න විදිහත් අපි පැහැදිලි කරමු නේද?
7: ෆිෂ්ටොනික් සාදා ගන්න ආකාරය ගැන සඳහන් කරොත් පියවර දෙකක් මෙහි තියෙනවා. එහි පළමු පියවර විදිහට අපි මාළු වල ඔළු අනෙක් කොටස් සියල්ල කුඩාවට කපලා බඳුනකට දානවා. ඊට පස්සේ දුඹුරු සීනි හරි කුඩාවට කැබලි කරපු හකුරු, එහෙම නැත්නම් සක්කර හරි කිලෝග්‍රෑම් එකක් ක්ලෝරින් රහිත ජලය ලීටර එකක දිය කරලා ඒකට එක් කරන්න ඕනේ. ඊට පස්සේ හොඳින් කලවම් කරලා තදින් වහලා සෙවන සහිත ස්ථානයක තබන්න ඕනේ. මෙය නිතරම විවෘත කිරීම සුදුසු වෙන්නේ නැහැ. දෙවනි පියවර වශයෙන් අපි මේක දින 14ක් තියනවා. දින 14කට පස්සේ නැවතත් සීනි හෝ කුඩාවට කැබලි කරන ලද සක්කර කිලෝග්‍රෑම් එකක් කලින් දාපු බැරල් එකට දාලා හොඳින් ආයේ කලවම් කරලා තවත් දවස් 14ක් පැසීමට ඉඩ හරිනවා. එතකොට සේරම දවස් 28යි. ඊට පස්සේ මාළු දියරය සාර්ථකව සෑදිලා තියෙනවා නම් බඳුන විවෘත කරන විටම ෆෘටි ස්මෙල් එකක්, ඒ කියන්නේ ඉදුණු දියුල් සුවඳක් වගේ වහණය වෙනවා. ඊට පස්සේ අපිට ද්‍රාවණය පෙරලා ඇසුරුම් කරලා ටිකෙන් ටික අපේ අවශ්‍යතාවයට භාවිතා කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පිස්ටොනික් ගබඩා කිරීම සම්බන්ධයෙන් ප්ලාස්ටික් හරි වීදුරු බඳුනක් හරි තමයි මේකට භාවිතා කරන්න ඕනේ. ඒ ප්ලාස්ටික් හරි වීදුරු බඳුනක හරි තුන් කාලක ප්‍රමාණයක් ද්‍රාවණය පුරවන්න ඕනේ. ඉතුරු කාල හිස්ස තියන්න ඕනේ. හොඳින් සීල් වෙන විදිහට බඳුන වහලා වියලි සිසිල් ස්ථානයක ගබඩා කරන්න ඕනේ. ඇසුරුම් කරලා තිබෙන ද්‍රාවණය අපිට මාස 6 12 අතර කාලයක් තියලා දියර පොහොරක් විදිහට නාගරික ගෙවතු වගාවන් වලට, කාබනික වගාවන් වලට භාවිතා කරන්න පුළුවන්.
6: මේ විදිහට ෆිෂ්ටොනික් කාබනික දියර පොහොර හදාගෙන අපිට භාවිතා කරන්න පුළුවන් මොන වගේ භෝගවලටද, කොපමණ ප්‍රමාණයකින්ද, යොදන කාලාන්තරය වගේ දේවල් ගැන අපි අසන්නන්න කියලා දෙමු නේද?
7: ෆිෂ්ටොනික් එහෙම නැත්නම් මාළු දියර පොහොර යොදන්නේ මොන වගේ භෝගවලටද කියලා සඳහන් කළොත් එළවලු, පළතුරු භෝග, විසිතුරු ශාක වගාවන් වල පත්‍රවලට වගේම පසටත් මේක යොදන්න පුළුවන්. මේක යොදනවා නම් සතියකට වරක්, සති දෙකකට වරක් වගේ හවස් වරුවේ තමයි ඉසින්නට ඕනේ. මේක භාවිතා කරනකොට මේ පොහොර දැන් අපි හදාගත්ත සාන්ද්‍රණයෙන්ම පත්‍රවලට හරි පසට හරි යොදන්න බෑ. මොකද එතකොට සාන්ද්‍රණය වැඩි. අපි මේක පැලාවදියේ යොදනවා නම් මාළු දියරේ මිලිලීටර 5ක් ජලය ලීටරයක දිය කරලා යොදන්න ඕනේ. වර්ධන අවධියේදී නම් පිස්ටොනික් මිලිලීටර 10ක් ජලය ලීටරයක මිශ්‍ර කරලා භාවිතා කරන්න ඕනේ. එතකොට තවන් සඳහා භාවිතා කරනවා නම් බීජ ප්‍රරෝහණය වෙලා දින 10කට පස්සේ මිලිලීටර 2ක ප්‍රමාණයක් ජලය ලීටරයකට මිශ්‍ර කරලා භාවිතා කරන්න ඕනේ. මාළු කිලෝග්‍රෑම් 3කින් වගේ සාදා ගන්නා ද්‍රාවණය අපිට අක්කරයක පමණ වගාවක් සඳහා ප්‍රමාණවත් වෙනවා. මාළු දියරය පෙරාගට පස්සේ ඉතුරු වෙනවා අවශේෂය, ඒක වියලලා කුඩු ලෙස පසට මිශ්‍ර කරලා පොහොරක් විදියට අපිට යොදා ගන්නට පුළුවන්.
6: සමන්ති මහත්මිය, මේ කතා කරපු කරුණ වලට අමතරව ෆිෂ්ටොනික් හදාගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණුත් තියෙනවද?
7: කරුණු කීපයක් තියෙනවා. එතකොට මාළු දියරේ සෑදීම හරි ගබඩා කිරීම හරි සඳහා මොන විදිහකින්වත් ලෝහ බඳුනක් නම් පාවිච්චි කරන්න එපා. ඒකට ප්ලාස්ටික් බඳුනක්ම හොඳ පියන සහිත පාවිච්චි කරන්න. හැම විටම පරණ එම නැත්තම් කුණු වෙච්ච මාළු පාවිච්චි කරන්න එපා. අලුත් මාළු අපද්‍රව්‍ය පාවිච්චි කරන්න. සක්කර දුඹුරු සීනි ටිකක් ගණන්නේ. ඒ නිසා අපිට ඒ වෙනුවට ඉදුණු වැලවරක ඉතා සුදුසුයි කියලා පරීක්ෂණාත්මකවත් හඳුනාගෙන තියෙනවා. එහෙදි සීනි මාධ්‍ය එකක් වෙනුවට වැලවරක දෙතුන් ගුණයක් වැඩිපුර යොදන්න අවශ්‍යයි. මාළු ගැනීමේදී කෙලවල්ලන් බලමාළු වගේ දේවල් ගන්නවා නම් වැඩි පෝෂණ ප්‍රමාණයක් සහිතව පිෂ්ටොනික් අපිට සාද ගන්න පුළුවන්.
6: බොහොම ස්තුතියි සමන්ති ප්‍රියංගික මහත්මිය. ඒ ඔබට තොරතුරු කීවේ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ සමන්ති ප්‍රියංගික මහත්මිය. අදත් සේලම පිටපත පරීක්ෂාව හා උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි. සේලම සඳහා තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක තිලිනි කරුණාරත්න. සේලම ඔබ වෙත ගෙනා මම මංගලිකා කුමාරි. හමුවෙමු තවත් සත් දිනකින්. සේලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.

0: අයුබෝවන් සුභ සැන්දෑවක් වේවා කියලා ඔන්න අදත් ප්‍රාර්ථනා කරනවා කදමල්ල ශ්‍රවණය කරන අපේ ආදරණීය ශ්‍රාවක හිතවතුන් ඔබ සියලුම දෙනාට. භෝගවගාවෙන් වැඩි අස්වැන්නක් ඒ වගේම ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න වැදගත් වෙන සාධක අතරින් නිවැරදි ජල සම්පාදනය කියන්නේ ඔබ සැලකිලිමත් විය යුතු ඒ වගේම අවධානය යොමු කළ යුතු සාධකයක්. මෙවැනකොට සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රමවලින් එහාට ගිහිල්ලා නවීන ජල සම්පාදන ක්‍රමවලට අපේ ගොවිජනතාව හුරු වෙමින් පවතින කාල සීමාවක්. මේ නවීන ජල සම්පාදන ක්‍රමවලිනුත් බින්දු ජල සම්පාදනය කියන්නේ ආරක්ෂිත ගෘහතල භෝග වගාවේදී ඒ විතරක් නෙවෙයි එලිමහන් වගාවටත් අපේ ගොවි මහත්වරු වැඩිපුර භාවිතා කරන ජල සම්පාදන ක්‍රමයක්. ඉතින් මේ බින්දු ජල සම්පාදන පද්ධතියක් කොහොමද නිවැරදිව නඩත්තු කරන්නේ? බින්දු ජල සම්පාදන පද්ධතිවල වැඩිපුරම වාර්තා වෙන ගැටලු ප්‍රශ්න මොනවද? අද දවසේ අපි මේ පිළිබඳවයි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නේ.
1: දේශයක් අස්වද්දන්නට කෘෂි තාක්ෂණය.
2: ඉතින් මේ වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා ගන්න අපි යන්නට බලාපොරොත්තු වෙනවා අනුරාධපුර පුලියන් කුලම ගොයිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයට. එහි කෘෂිකර්ම උපදේශක සුගත් කුමාර මහත්මයා අපිත් එක්ක දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි ඔබතුමාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා.
3: සුබ සන්ධ්‍යාවක් නුවන්.
2: අපි කැමති මුලින්ම ඔබතුමාගෙන් මේ බින්දු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ මොකද්ද, මෙන්න මේ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් සිදු කරගන්න.
3: සාමාන්‍ය අපි සංවෘත නල පද්ධතියක් හරහා ඔහුගේ මූල කලාපයට පමණක් ජලය බින්දු ආකාරයට සැපීම තමයි බින්දු ජල සම්පාදන පද්ධතියක් කියලා අපි හඳුන්වන්නේ.
2: මම කැමති මේළඟට දැනගන්න මේ බින්දු ජල සම්පාදන පද්ධති වල බහුලවම වාර්තා වෙන දෝෂ මොනවද?
3: පළවෙනි එක තමයි මේක අපි පීඩනයක් යටතේ තමයි ජලය සපයන්නේ. ඉතින් නිතරම මේකේ පීඩනය වෙනස් වීමේ ගැටලු එනවා. ඒ වගේම තමයි මේවා අපි වැල් ඊට පස්සේ බෝල් වැල් ඒ වගේ සම්බන්ධක ඒ වගේ දේවල් තියෙනවා. ඒ ස්ථානවලින් කාන්දු වීම නිතරම වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේවට අපි එමිටර්ස් තමයි පාවිච්චි කරන්නේ. මේ එමිටර්ස් නිතරම තේජයේ භෝගයේ අපි නිසියාකාරව ස්ථානගත කරත් දවසින් දවස සතියෙන් සතියට මේ ස්ථානගත කරපු ස්ථාන වෙනස් වෙනවා. සත්තු වැඩිලා වෙන්න පුළුවන්, අපි පාවිච්චි කරන ගොවිපාල උපකරණ නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වලේ දීපස් ස්ථිර වීම වෙනවා. ඒ කියන්නේ මේවා විවිධ අපද්‍රව්‍ය තැන්පත් වෙන්න පුළුවන්, විවිධ සත්තුන්ගේ හානි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේ දීපස් ස්ථිර වීම වෙනවා. ඒ වගේ තමයි මේ දීපස් වලින් ජලයේ නිදහස් කිරීම ඒකාකාරී වෙනවා. මේ වගේ ගැටලු තමයි ප්‍රධාන වශයෙන් අපට හමු වෙන්නේ.
2: එතකොට ගොවි මහත්මයා බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා සඳහන් කළ මේ දෝෂ නිවැරදි කරගෙන වැඩි කාලයක් මේ බින්දු ජල සම්පාදන පද්ධති වලින් ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්න එක. මම කැමති මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්න.
3: ඔබ අහපු ප්‍රශ්නේද මේ දෝෂ එන්නේ අපි නිසි ආකාර නඩත්තුවක් නොකරන නිසා. මේකේ මේ දෝෂ අවම කරගන්න අපිට නඩත්තු ආකාර කීපයක් තියෙනවා. මේකේ එනවා අපිට දෛනික නඩත්තු කිරීමේ කොටස්. ඒ වගේම සති නඩත්තු කටයුතු තියෙනවා. ඒ වගේම මාසික නඩත්තු කටයුතු තියෙනවා. ඒ වගේම කන්නේකට පස්සේ අපි සිදු කරන්න ඕන නඩත්තු කටයුතු තියෙනවා. බින්දු ජල සම්පාදන පද්ධතියක් අපි මුලින්ම තේස්සේ ස්ථානගත කරන් පස්සේ නැත්නම් තේස්සේ සකස් කරන් පස්සේ නැත්නම් තේස්සේ ස්ථාපිත කරන් පස්සේ අපි මේ එමිටර්ස් නැත්නම් ඩිපර්ස් ක්‍රියාත්මක කරන්න ඉස්සරින් සම්පූර්ණ නල පද්ධතිය විවෘත කරලා ජලය එකපාරක් අපි මේ පද්ධතිය හරහා යවන්න ඕනේ. එතකොට අපි මේ සිදුරු කරපු ස්ථාන වලින් අපේ නල පද්ධතිය තුළට ඇතුල් වෙච්ච කුඩා කොටස් අපිට මේ නල පද්ධතියෙන් ඉවත් කරගන්න පුළුවන්. දෛනික නඩත්තු ගත්තොත් අපි නිරන්තරයෙන්ම මේකේ පීඩනය පරීක්ෂා කරන්න ඕන. පීඩන මානය මගින් අපට පරීක්ෂා කරගන්න පුළුවන් මේකේ තියෙන පීඩනය. සාමාන්‍ය අපි අඩුම බාර් දෙකක පීඩනයක්වත් මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම කාන්දු ස්ථාන පරීක්ෂා කරන්න ඕන. ඒ කාන්දු ස්ථාන පරීක්ෂා කරලා කාන්දුවක් වෙනවා නම් ඒ ස්ථාන නැවත සකස් කිරීම අපි කරන්න ඕන. දෛනික නඩත්තුවේදී මේ ඩිපර්ස් නිසි ස්ථානවල ස්ථානගත කරන්න ඕන. ඒ වගේම අපි නිරන්තරයෙන්ම මේ පොම්පේ හන පරීක්ෂා කරන්න ඕන. බින්දු ජල සම්පාදන පද්ධතියක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බාර් දෙකක පීඩනයක් සපයන්න ඕන. ඉතින් මේ බාර් දෙකේ පීඩනය සපයන්න නම් මේ පොම්පේ නිසි පරිදි තියෙන්න ඕනේ. ඒ නිසා පොම්පේ අපි හන පරීක්ෂා කිරීම දෛනිකව කරන්න ඕන. ඒ වගේම දිශ මගින් ජලය නිදහස් කරන ප්‍රමාණය සහ පස තෙමන ආකාරය දෛනිකව පරික්ෂා කරන්න. යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෙනස අපි හඳුනාගෙන ඒක නිවැරදි කරගන්න ඕන. ඒ වගේම මේකෙන් සති නඩත්තු කටයුතු තියෙනවා. පෙරණ ආකාර දෙක අතර එකක් තමයි ප්‍රාථමික පෙරණ, ඊළඟට දෙවිතීක පෙරණ. මේ පෙරීම තුලින් තමයි විපර ශිරමණය එක අපි නවත්ත ගන්නෙ. අපි ජලය ගන්නා ස්ථාන සමහර විට ගංගාවක් වෙන්න පුළුවන්, නැත්නම් වැවක් වෙන්න පුළුවන්, නැත්නම් ඇලක් වෙන්න පුළුවන්, ලිලක් වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයේ ජල ප්‍රදූෂණකින් අපි ජලය ගත්තත් මේ ජලයේ තියෙනවා විවිධ අපද්‍රව්‍ය. ඒ නිසා මේ ජලය පිරිසිදු කරන්න තමයි අපි මේ ප්‍රාථමික පෙරණ සහ දෙවිතීක පෙරණ භාවිත කරන්නේ. සති නඩත්තුවේදී මේ පෙරණ දෙකම පිරිසිදු කිරීම කරන්න ඕන. ඊට පස්සේ පාරිසිත නල ජලයෙන් සෝදා හැරීම කරන්න ඕන. එන්කු ජලවල ජලය අපි පොම්පේ මගින් නල පද්ධතියට දීලා මේ නල පිරිසිදු කර ගැනීම කරන්න ඕන. ඒ වගේම මේ වෙලේ තියෙනවා සම්බන්ධක වැල් ඒ වගේ ඇති ස්ථාන අපි සති නඩත්තුවේදී පරික්ෂා කිරීම කරන්න ඕන. මාසික නඩත්තු කරන අපි නඩත්තු කටයුතු කීපයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය වීරි කලාපයේ ප්‍රදේශ ගත්තන් පස්සේ අර්ධ සුක්ක කලාප ගත්තන් පස්සේ මේ කැල්සියම් වගේ දේවල් මේ නලවල එමිටර්ස් වල ඩිපර්ස් වල තැන්පත් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඒවා වැහිලා නිසි ආකාරයෙන් ජලය නිදහස් කරන එක නවතිනවා. ඒ නිසා අපි මාසික නඩත්තුවේදී භෝගයක් නොමැති අවස්ථාවක අපිට පුළුවන් අම්ල ප්‍රතිකාර කරන්න. ඒ වගේම ක්ලෝරින් ප්‍රතිකාර කරන්න. ඊට අමතරව මීයන්, වේයෝ ඒ වගේ සත්තු, හාවෝ වගේ සත්තු මේ නලවලට හානි කරන්න පුළුවන් භෞතිකව. නැත්නම් අපේ ගොවිපල උපකරණ වැඩිලා මේ නල පද්ධති හානි වෙන්න පුළුවන්. ඒවත් අපි මාසික නඩත්තුවේදී අපි නිරන්තරයෙන් පරීක්ෂා කිරීම කරන්න ඕනේ. ඒ වගේම අපර කන්නේකට පස්සේ කරන්න ඕන නඩත්තු කටයුතු කිහිපයක් තියෙනවා. ඒ තමයි මම කිව්වා පෙරණ ආකාර දෙකක් තියෙනවා. ඉතින් මේ ප්‍රාථමික පෙරණවල ගොඩක් වැලි තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ප්‍රාථමික පෙරණවල තියෙන වැලි සම්පූර්ණයෙන් කන්නේකට පස්සේ අපි තිබුණු වැලි ඉවත් කරලා අලුත් වැලි මේ ප්‍රාථමික පෙරණවලට දාගන්න ඕන. සමහර ගැටලුවක් තියෙනවා නම් ඒ දෙතික පෙරණත් අපි මාරු කිරීම කරන්න ඕන. ගෙවුණු උපාංග තියෙනවා. ඒ ගෙවුණු උපාංග තියෙනවා නම් කන්නේකට පස්සේ අලු කරන්න ඕන. පොම්පේ තියෙන ඉන්ෆිලර් එක ඊට පස්සේ පොම්පේට අපි සම්බන්ධ කරලා පුප්පෑල් මේවා අපි කන්නේකට පාරක් පිරිසිදු කිරීම කරන්න ඕන. කන්නේකට පාරක් නඩත්තු කරලා විදිහට මේ පොම්පේ තියෙන ඇලයින්මන්ට් පරීක්ෂා කරන්න ඕන. පොහොර සපෙන් පොහොර ඒකකේ කන්නේකට පාරක් අපි පිරිසිදු කිරීම කරන්න ඕන.
1: රටට ජය ගෙනෙනා කෘෂි ව්‍යවසායකයින්
0: හොන්න රටට ජය ගෙනෙන කෘෂි ව්‍යවසායකාවක් මුණ ගැහෙන්න අපි මේලව යන්න බලාපොරොත්තු වෙනවා. සීතල ලස්සන කඳුකර ප්‍රදේශයක් වන දියතලාව ප්‍රදේශයට අපිත් එක්ක දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න ඔබතුමියව අපි කැමතියි මුලින්ම හඳුනා ගන්න.
4: මම හිටිය රච්චි. මම ඇත්තටම ගොවිතැන් තමයි කරන්නේ නම්.
0: ඔබතුමියගේ වයස සඳහන් කරන්න කැමතිද අපිට?
4: මගේ වයස දැනට අවුරුදු 56ක්.
0: හරි. හිටිය රච්චි මහත්මිය, දැන් ඔබතුමිය මේ වෙනකොට කෘෂි ව්‍යවසායකාවක් ඒ තුළින් සාර්ථක ගමනක් යනවා. ඇයි මේ කෘෂිකර්මාන්තයට ආසාවක් ඇති වුනේ?
4: මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඇත්තටම කෘෂිකර්මයට හරි ආසයි. මොකද අපේ අම්මලා තාත්තලාත් ගොවිතැන් තමයි කරේ. ඒකුළු බුලත් වගාව කරා. ව්‍යාපාරයෙන් මමත් බුලත් වගාවත් කරා. ඊට පස්සේ ටික අත්හදා බැලීමුත් එක්ක එළවලු ගොවිතැනට පුරුදු වුණා. බිම්මල් කරනවා, එළවලු කරනවා, මේ ගොඩාක් දේවල් මම අත්හදා බලලා තමයි ගොඩක් වෙලාවට පොතේ පතේ දැනුමටත් වැඩිය ප්‍රායෝගික වෙන්න ඕනනේ. අපි පසත් එක්ක ගැටෙන්න ඕන නිතර දෙවේලේ, භෝගය හඳුනා ගන්න ඕන. ඒ වගේ දේවල් ඉතින් අපිට ලොකු අත්දැකීමක්. අනික ගොවිතැනක් කරනකොට අපි පැලයක් හිටවපුවාම ওই පැලේ වර්ධනය වෙන හැටි බලනකොට, ගෙඩියක් හැදෙන හැටි බලනකොට, මලක් එන හැටි බලනකොට අපිට ලොකු මානසික සුවයක් තියෙනවා මේ ගොවිතැනින්. ඒකයි.
0: හොඳයි. හෙට්ටි ආරච්චි මහත්මිය, ඒ විදිහට කෘෂි ව්‍යවසායකාවක් බවට පත් වෙනවා. කෘෂි ව්‍යවසායකාවක් විදිහට කෘෂිකර්මාන්තයට සම්බන්ධ මොන වගේ කටයුතු වලද නිරත වෙලා ඉන්නේ?
4: මට හරි ආසාවක් තිබුණා බෙල් පෙපර් වගා කරන්න. මම ඒකත් ජය ගත්තා. සාමාන්‍ය බෙල් පෙපර් ටිකක් අමාරුයි වගා කරන්න. දැනට මම නයි මිරිස් කරනවා, මාළු මිරිස් කරනවා, බෝංචි කරනවා. මහා පරිමාණයෙන් ඒ ටික තමයි කරන්නේ. අනිත් හැම එළවලුවක්ම සාමාන්‍යයෙන් ගෙදර පරිභෝජනයට හදාගෙන තියෙනවා. මොකද කඩෙන් නම් ඇත්තටම මම එළවලුවක් ආසාවකටවත් ගෙනින් නැහැ. සාමාන්‍යයෙන් අර එළියට බහලා මේ ගලවගෙන පරිභෝජනයට ගන්න තියෙන සතුට වගේ මට අර කඩෙන් එළවලුවක් ගෙනවට ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඒක එළවලු වලින්ම තමයි බීජ නිෂ්පාදනය කරගන්නේ. මොකද මම ගොඩක් දුරට බීජ ගන්නවා අඩුයි. මගේම බීජ තමයි මම ගොඩක් දුරට හදාගන්නේ. කැරටේ හැම දෙයකම මල් අරගෙන බීජ අරගෙන ඊට පස්සේ තමයි මං වැඩි අතිරිත්තයක් තිබුණොත් දෙනවා. නැත්තම් මම වගා කරන්න ගන්නේ ඒ බීජ. ඊට අමතරව මං බිම් මල් එකක් කරනවා. ඒකෙත් දැනට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ගොඩාක් දුරට අපේ ගෙදර ආර්ථිකයට එක ලොකු පිටුවහලක් වෙනවා.
0: හොඳයි, අපිට දැනෙනවා ඔබතුමිය බොහොම අපූර්වට මේ වගා කටයුතු කළමනාකරණය කර ගනිමින් බොහොම සාර්ථක ගමනක් යනවා කියලා. මොනවද ඔබතුමියගේ අනාගත බලාපොරොත්තු?
4: මට පුළුවන් තාක්කල් මං නියැලෙන්නේ නම් ගොවිතැනේ. මොකද මම හරිම ආසයි ගොවිතැන් කරන්න. මොකද මට ඒක උපතින්ම තියෙන හැකියාවක්ද කියන්න මන් දන්නේ නැහැ. මොනම දේ වුණත් අත්හදා බලලා ගොවිතැන් කරන්න නම් මං ගොඩාක් ආසයි. ගොඩාක් දුරට මේ කාබනිකෝ තමයි යන්නේ මගේ. මොකද ගොඩක් අය දන්නවා මං කරන්නේ වසවිස ගහලන්නේ මේ කාබනිකෝ කියලා. ඒ නිසා හොඳ ඉල්ලුමකුත් තියෙනවා. මං දැනටත් බඩු ගොඩාක් දුරට දෙන්නේ කීල්ස් එකට. මං එක වැඩ කරන කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩක් දුරට හොඳ දැනීමක් දෙනවා, බීජත් දෙනවා. ඒ දේවල් කරගෙන ඉතින් ඉදිරියට යනවා.
5: කාර්ය බහුල වැඩි නිසා හවස 7න් පස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බරයක් මට දෙන්න පුළුවන්. 077 50 18 212.
0: අපි නැවත වාරයක් දොර කතනාංගය සඳහන් කරමු.
4: 077 50 18 212.
0: කාර්තක ජයග්‍රහයේ ගමනක් යන ආදරණීය කෘෂි ව්‍යවසායකාවක් අපිත් එක්ක සම්බන්ධ වුණේ දියතලාව ප්‍රදේශයේ ඉඳලා. බොහොමත්ම ස්තුතියි තොරතුරු බෙදා හදා ගන්න එකතු වුණාට.
4: ගොඩක් ස්තුතියි.
1: ගොවිතැනට හෝඩුවාවක්.
6: වී වගාවේ යල කන්නයක් තමයි ඔන්න ආරම්භ වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපේ ගොවි මහත්වරු යල කන්නේ වී වගාව සාර්ථක කරගන්න වී වගාවෙන් වැඩි අස්වැන්නක්, ඒ වගේම ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න ඒ වෙනුවෙන් වැඩට බැහැලා ඉන්නේ. කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍යයි. මේ වෙන විට වීවගාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා වගේම කෘෂි ව්‍යවසායකයන් සඳහාත් අවශ්‍ය කරන දැනුම තාක්ෂණය ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඔන්න ඒහා සම්බන්ධ වුණු සුවිශේෂී ශ්‍රේෂ්ඨ දිනයක් වී වගාවේ ස්මාර්ට් සොලියුෂන්ස් විත් ඩ්‍රෝන් ටෙක්නොලොජි තේමාව යටතේ 2026 මේ මාසේ 14 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා අගුණකොළ පැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ්‍රය තුළදී පවත්වන්න මේ වන විට ලහි ලහියේ කටයුතු සූදානම් වෙනවා. මේ ඩ්‍රෝන් තාක්ෂණය මගින් වී වගාවේ මඩ පොහොර යෙදීම, එතකොට වැපිරීමේ කටයුතුත් සිදු කරන්න පුළුවන්. මේ පිළිබඳව දැනුම ලබා ගන්න අපි ඔබට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා.
1: කදමල්ල සතියේ පැනය.
0: අද කදමල්ල සතියේ ප්‍රශ්නය බිඳු ජල සම්පාදන පද්ධතියක බහුලව වාර්තා වෙන ගැටලුවක් සඳහන් කරන්න. මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දුරකථන අංක 0711 4336674 කෙටි පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. ඉතින් එසේනම් අද දවසේත් කදමල්ලෙන් සමුගෙන යන්නට අපිට කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. මේ බිඟුන් සම්පතක් අපි ලබන සතියේ මේ ගැන තමයි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නේ. එසේනම් දවස් 7ක විරාමයකින් යලිත් මුණගැසෙනා තුරු ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා කියලා.
1: කදමල්ල කදමල්ල පිටපත සංස්කරණය හා ඉදිරිපත් කිරීම ගුවන්විදුලි ගොවිසේවාවේ රුහුණු ඒකකයේ කෘෂිකර්ම උපදේශක නුවන් අබේසිංහ. අධීක්ෂණය ගුවන්විදුලි ගොවිසේවාවේ රුහුණු ඒකකයේ ස්ථානභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මරින් වීරසූරිය. කදමල්ල ගුවන්විදුලි ගොවිසේවාවේ රුහුණු ඒකකයේ ඉදිරිපත් කිරීමක්.

0: මේ ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
3: පලසව සහයයි විනාඩි 57යි දැන්.
4: එසන පුවා අනුග්‍රහය
5: ආර් එස් ස්වාමී කම්පී SLS සහතික සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පී
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: එසන පුවත් සමගින් මම තුමුල දිනුජය. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය බදුල නගරයේ ආසන්නයේ පිහිටි සරුංගල් කන්ද ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්වින. නාගරික සංවර්ධන අධිකාරී යටතේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමටද නියමිතයි. පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටුව මගින් ලබාගෙන තිබූ බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදුකර ඇතැයි එල්ලවන චෝදනා මෙම සමාගම් දෙකම තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් 2 රුපියල් බිලියන 10ක් ආයෝජන කර ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් 2 ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි. කර්මාන්ත පිහිටවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන්කරදීමට රජයේ අවධානය යොමු වේ. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වේ. ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යනය කර ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන්දිසි කිරීමටද නියමිතයි. එසන පුවත් බලාපොරොත්තු වන්න තවත් පැයකින්.
5: ආර් එස් ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර් එස් ස්වාමී කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පී
7: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHSC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS මාල්ටිව සිටිහි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
0: මේ ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
3: ලබරාත්‍රී 7:01 ඔබ නැමතත් සන්ධ්‍යා සේවයත් සමගින් මෙතන් සිට සන්ධ්‍යා සේවී කුරුටුව.
8: සරු අස්වැන්නක බලාපොරොත්තුවත් එක්ක පොරබදන අපේම පොළවේ ජීවේ හඳුනන දිරිය මිනිසුන් වෙනුවෙන් අපි අදත් කොරටු වරගෙනවා. ඉතින් අයිබෝවන්, සන්ධ්‍යා කාලයේ අර්ථවත්ව විවේකය ගත කරන්න වගේම හෙට දින ඔබේ වකාබිමට ශක්තියක් වෙන්න තොරතුරුත් සමඟ අත්දැකීම් අරගෙන අපි අද කොරටුව සෝදානම් කළේ මේ විදියට. කොරටුව සමෝදාන ගොවිපලකට හරවමු. කැකුළු බෝංචි වකාවක තතු. පොල්ගස්වල ඇට්ටි වැටෙන්නේ ඇයි? ඔබේ කොරටුවේ මේ වෙනකොටත් භෝගවර්ග කිහිපයක්ම වගා කරලා ඇති. එළවලු, පළතුරු, පලාභෝග විතරම ඔබේ කොරටුවේ තියෙන්නේ. ඔබ කැමතිද කොරටුවට තවත් අංග කිහිපයක් එකතු කරගෙන මේ කොරටුව සමෝදාන ගොවිපලක් බවට පත් කරන්න? ඉතින් අද ඔබට ඒ ගැන කියන්න අපිත් එක්ක එකතුනා බටුවත්ත කෘෂිකර්ම ප්‍රදේශක සාලිය සෙනවිරත්න මහත්මයා. සෙනවිරත්න මහත්මයා, අපි කැමති දැනගන්නට අපේ කොරටුව සමෝදානික කොරටුවක් කරගන්නේ කොහොමද?
4: ඇත්තෙන්ම කොරටුවක් තුළ අපිට අපේ නිවසට අවශ්‍ය සියලුම දේවල් පහසුකම් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔබතුමිය කියෝ වගේ එළවලු, පලා, පළතුරු වගේ තමයි වගා කරන්නේ. නමුත් අපිට මේට එකතු කරගන්න පුළුවන් අපිට කිරිහරකෙක් වගේ ඇති කරගත්තොත් එයාගෙන් අපිට අවශ්‍ය කිරි ටික ගන්න පුළුවන්. ඒ වගේම ඒෙන් ලැබෙන පොහොර ටික අපිට වගාවට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් කුකුල් පාලනය කරන්නත් එතන ලේසියෙන් පුළුවන්. ඉතින් අපිට කුකුළු 10 දිනක් වගේ ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය පෝෂණ ප්‍රෝටීන් ප්‍රමාණය එතනින් ලබා ගන්න පුළුවන්. වගේම පොහොර වශයෙන් අපිට ඒක පේ වගාවට භාවිත කරන්න පුළුවන්.

0: විපලක් වශයෙන් අපිට පවත්වාගෙන ගියොත් අපේ කොරටුව දැන් ගන්නවට වඩා අමතර ආදායමක් සහ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් එතනින් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
1: සෙනවිරත් මහත්මයා, දැන් ඔබතුමා සඳහන් කරානේ මේ වැටට පැෂන් වලක් දඹල වලක් වගේ දෙයක් යවන්න කියලා. මේට අමතරව දැන් අපි පැණි ලබා ගැනීමම අරමුණු කරගෙන විමස ජනපදයක් නඩත්තු කරනවා නම් මොවුන්ට අවශ්‍ය කරන පැණි ප්‍රමාණය ලබා ගන්න පැණි වැඩිපුර තිබෙන මේ මල් වර්ග වැවීමේ හැකියාවක් තියෙනව නේද?
0: අනිවාර්යයෙන්ම තියෙනවා. මම අර මුලින් සඳහන් කර අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසියෙන් පැණි ලබා ගන්න අපිට වැඩි පැණි ප්‍රමාණයක් ලබා දෙන විශේෂම ඇන්ටිගොන් වගේ වැල් ඉතාම පහසුවෙන් යවන්න පුළුවන්. මන්ට වැවෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වවා ගන්න පුළුවන් නම් අපේ කොරටුවට ලොකු ආරක්ෂාවකුත් ලැබෙනවා. ඒ වගේම මීමැස්සන්ට අවශ්‍ය පැණි ප්‍රමාණයත් ඒකෙන් ලබා ගන්න පුළුවන්.
1: හොඳයි. මේ ජලජ ආශ්‍රිතව වැවෙන ආහාර භෝගත් එකතු කරගන්න හැකියාවක් තියෙනවා කොරටුවේ වතුර රැඳෙන ස්ථානවලට. අපි මේ ගැනත් කතා කරමු.
0: ඇත්තෙන්ම හොඳ දෙයක්. මොකද අපේ විශේෂයෙන්ම වෙල්ලා ආශ්‍රිත ගත්තාම කොරටුවල විශේෂයෙන්ම ජලයේ රඳා පැවතෙන ස්ථාන තියෙනවා. මොකද අපි කොරටුව නිර්මාණය කරනකොට අපිට ජලයේ බැහැලා යන තැනක් අපි හදා ගන්නවා. ඉතින් ඒ වගේ තැන්වල අපිට කොහිල වගේ දෙයක්, ඊට කාංකුන් වගේ දෙයක්, නෙළුම් වගේ දේවල් දාලා එයින් අල ගැනීම හැකියාව, ඒ සියලු දේවල් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක තාමත් මෙතන විශේෂයෙන්ම ගව පාලනය කරනවනම් එකෙන් ඉවත් වෙන මුත්‍රා වගේ දේවල්, අපි සෝදලා දින දේවල් එතෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව වතුර රැඳෙන තැන් ලොකුවට තියෙනවනම් අපිට පුළුවන් මිරිදිය මස්ස නිෂ්පාදනය කරන්න, ඒ වගේම විසිතුරු මසුන් හදන්න. ඉතින් ඒ වගේ දේවල් ලොකුවට තියෙනවනම් ඔබට ඒ දේවල් උනත් කර ගැනීමේ හැකියාව තියෙනවා සමෝදාන ගොවිපලක් තුළ.
1: හොඳයි. දැන් අපේ කොරටුවේ ඔබතුමා මතක් කළා වගේම ජලයේ රැඳෙන තැන් වැඩිපුර තියෙනවා නම් දැන් මේ කාලේ නිරන්තරයෙන් කතා වෙන දෙයක් තමයි මේ සෝජාන් වගාව. මේ වගේ දෙයකටත් යන්න හැකියාවක් තියෙනව නේද?
0: අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අපේ ඉඩමේ ප්‍රමාණය වැඩි නම් අපිට ජලය රැඳෙන ස්ථාන වෙත මේ වගේ වගාවකට යෑමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා.
1: හොඳයි. ඔබටත් හැකියාවක් තිබෙනවා මේ වගේ ඔබේ කොරටුව සමෝදානික කොරටුවක් බවට පත් කරගන්නට. ඉතින් මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ඔබට ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයාගෙන් ලබා ගන්නට පුළුවන්. අද දවසේ අපිත් එක්ක මේ තොරතුරු ගෙන සාලි සෙනවිරත්න බටුවත් කෘෂිකර්ම උපදේශකතුමාට බෙහෙවින් ස්තුතියි. බලංගොඩ මහවල තැන්න කියන්නේ එළවලු වගාව බහුලවම සිදු කරන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේදී අපිට මුණ ගැහුණා ඒ වගේ සාර්ථක එළවලු වගාකරුවෙක්. ඔහු ලක්මාල් විරාජ්. මේ තොරතුරු ඔහුගේ වගාව ගැන. ලක්මාල් මහත්මයා, මොනවද මේ ප්‍රදේශයේ එළවලු විදිහට වගා කරන්නේ?
2: වැඩිපුරම බෝංචි වර්ග තමයි වගා කරන්නේ.
1: මේ වෙනකොටත් ඔබ ශ්‍රේෂ්ඨයේ බෝංචි වගාවක් කරලා තියෙනවා?
2: ඔව්.
1: අපිට කියන්න පුළුවන්ද වගා කරන ප්‍රභේදය මොකද්ද කියලා?
2: කැකුළු බෝංචි, එතකොට හැනොයි වගේ දේවල්, වැඩිපුරම හයිබ්‍රිඩ් ඒවා තමයි අපි මේ වවන්නේ.
1: හොඳයි. දැන් කැකුළු බෝංචි වගා කරනවා කියලා කියවනේ, කැකුළු බෝංචි වල තියෙන වෙනස මොකද්ද?
2: ඉල්ලුම වැඩි. ඉල්ලුම තියෙනවා, අනිත් එක හොඳ වෙළඳපොලක් තියෙනවා, ලොකු අස්වැන්නක් එනවා. ඒ වගේ දේවල් තමයි ඉතින් වැඩිපුරම තියෙන්නේ.
1: බෝංචි වගාවට සාමාන්‍යයෙන් අර වැල් කහ වෙන තත්ත්වෙ එහෙම දකින්න තියෙනවනේ. කැකුළු බෝංචි වල කොහොමද මේ තත්ත්වය?
2: එහෙම නැහැ. ගොඩක් වෙලාවට සහතික බීජ වගේ නිසා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට ලෙඩ අඩුයි. එහෙම આવොත් අපි ගලවලා අයින් කරනවා.
1: අපිට කියන්නකෝ කොහොමද මේ බෝංචි වගාවට පස සකස් කරගන්නේ?
2: පස අපි මහ ට්‍රැක්ටර් වලින් හානවා. හාලා කැට පොඩි කරලා ගන්නවා.
1: පරතරය කොහොමද ගන්නෙ?
2: අඩි 2.5 3 තමයි ගන්නෙ.
1: දැන් එතකොට එක වලක එක බීජ බැගින්ද හිටවන්නේ නැත්නම් බීජ කීයක් දානවද?
2: බීජ ගොඩක් ඉතින් ගණන් සාමාන්‍යයෙන් බීජ ටින් එකක් රුපියල් 10000ක් 13000ක් විතර එන නිසා අවම විදිහට බීජ දෙකක් තුනක් වගේ තමයි දාන්නේ.
1: කාබනික පොහොර එකතු කරනවද මේ බෝංචි වගාවට?
2: කාබනික පොහොර අපිට ගොඩක් අඩුවෙන් තමයි එකතු කරන්න වෙන්නේ. මොකද අක්කරි දෙක වගා ගන්නකොට කාබනික පොහොර පොඩ්ඩක් භාවිතා කරන්න තියෙන හැකියාව අඩුයි. ප්‍රායෝගිකව කරන්න අමාරු වෙයි.
1: බෝංචි බීජයක් ඉඳපු දවසේ ඉඳලා සාමාන්‍යයෙන් බෝංචි අස්වැන්නක් නෙලා ගන්න කොයිතරම් කාලයක් ගත වෙනවද?
2: දවස් 45ක් වගේ කාලයක් වෙනවා අස්වැන්න.
1: අස්වනු වාර කීයක් නෙලන්න පුළුවන්ද?
2: අස්වනු වාර 8ක් විතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්.
1: සාමාන්‍යයෙන් බෝංචි මැස්සගේ හානිය ගැන ගොඩක් දෙනා කතා කරනවා. මේ වගේ තත්ත්ව මේ ප්‍රදේශයේ දකින්න අහන්න ලැබෙනවද?
2: ඔව්, ගොඩක් වෙලාවට තියෙනවා එහෙම හානිය. ඒ ගොඩක් වෙලාවට ඉඩම් වටේට කුමි ආරක්ෂිත දැල් පාවිච්චි කරනවා, නැත්නම් රසායනික පාලනයකට යන්න වෙනවා ගොඩක් වෙලාවට.
1: රසායනික පොහොරත් මේ වගාවට එකතු කරනවා ඇතිනේ?
2: ඔව්, මූලික පොහොර විදියටත් පාවිච්චි කරනවා. ඊට පස්සේ සිටවල දවස් 14 28 ඒ වගේ පොහොර මිශ්‍රණ අපි පාවිච්චි කරනවා. ඊගෙම බෝංචි වගාව සඳහාම නිෂ්පාදිත පොහොර තියෙනවා, ඒවත් පාවිච්චි කරනවා කෙලින්ම.
1: බෝංචික් මේ වැල යන්නට ආධාරකයක් සපයන්න ඕනේ. මොනවද මේ ප්‍රදේශයේ ආධාරක විදිහට සපයන්නේ?
2: කෝටු සිටවල අපි

0: පොලොයි ලාබදායකව තියෙන නූල් වර්ග තමයි පන්දලම් විදියට ඇදගන්නේ.
1: සාමාන්‍යයෙන් එක කන්නේද මේ ආධාරක ටික භාවිත කරන්න පුළුවන්න්නේ?
0: ආයි බිම් සකස් කරනකොට ඒ ටික ගලවලා ඉවත් කරන්න වෙනවා කොහොමද?
1: දැන් මේ කන්නේ බෝංචි වගා කරපු බිමක නැවතත් බෝංචිම වගා කරනවද නැත්නම් වෙනත් භෝගයක් හිටවනවද?
0: සමහර වෙලාවට වට්ටක්ක වගේ දේවල් වලට යනවා, රාබු ඒ වගේ දේවල් වලටත් යනවා. මිලත් එක්ක පොඩ්ඩක් අනිකට අවුරුද්දකට එක සැරයක් විතර වගේ තමයි වගා කරන්න පුළුවන් ලැස්සත් එක්ක.
1: කොහොමද මේ දවස්වල වෙළඳපළ?
0: මේ ප්‍රදේශයේ එකතු කරන තැන් තියෙනවා, ඒ තැන් වලට තමයි අපි ගෙනින් දෙන්නේ.
1: අලුතෙන් බෝංචි වගා කරන්නට කැමති කෙනෙක් ඉන්නවනම් මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ?
0: වගා කළා පුරුදු කෙනෙක් එක්ක තමයි කරන්න ඕනේ. මොකද මූලික වේදන් එහෙම ආවරණය කරගන්න බැරි වුණොත් එහෙම එයා ඉතින් පොඩ්ඩක් අමාරු වෙටෙනවා. සමහර කාලවලට කිලෝ එක 1050 අවස්ථාවලුත් තියෙනවා. 600 අඩුම මිල ආවේ රුපියල් 200 තමයි.
1: ඔබ සඳහන් කරන විදියට බෝංචි වගාවෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. හරියට වගා කළොත්.
0: හරියට වගා කළොත් පුළුවන්.
2: ලක්මාල් විරාජ් මහත්මයා බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක ඔබේ වගාවේ තොරතුරු කියන්නට එකතු වුණාට. ඒ වගේම සාර්ථක වගාවකට අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.
3: ගොවි ගැටලුවට පිළිතුරු.
2: ඔබේ කරටුවේ තිබෙන පොල් ගසෙත් ඇටි වැටෙනවාද? ඇයි එහෙම වෙන්නේ? ඔබට ඇති වුණ මේ ගැටලුව අපි යොමු කළේ ගම්පහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු සමන් හේරත් මහත්මයාට.
4: මේකට ප්‍රධාන වශයෙන්ම බලපානවා ජලය හිඟකම. ගහ ආතතිය මට්ටමකට එනකොට ගහේ තියෙන පටකවල ජීව මට්ටමට මේක බලපානවා. ඒ අනුව යම් ආකාරයකට හොඳ ප්‍රකෘති තත්ත්වයක් නෙමෙයි ගහේ තියෙන්නේ. මේකට අපි කියනවා ජල ආතතිය කියලා. තිය තත්ත්වයක් ආවහම ගහේ කිරුළ ප්‍රදේශය හොඳට බලා ගන්න පුළුවන්. ඉහළට එසවෙනවා එක කොටසක්, ඒ වගේම තව කොටසක් පහළට ඇවිල්ලා අර ඒකාකාරීව තියෙන වලයාකාර කිරුළ වෙනුවට බින්න වෙච්චි කිරුළක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේක අපි දකිනවා ජල ආතතියේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් මෙවැනි අවස්ථාවක් එනකොට ගහේ දරාගත හැකි ගෙඩි ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඉතුරු යම් ප්‍රමාණයක් ගෙඩි හැලෙනවා. ඉතින් ඒක ගහේ පරිවෘත්තියේදී සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේකට අපි කියනවා ඇටි වැටීමේ ජල ආතතිය නිසා සිද්ධ වෙන අවස්ථාව කියලා. එතකොට අපි ජල සම්පාදනය තමයි මෙතනදී ඉතා වැදගත් වෙන්නේ. පුළුවන් තරම් අපි වියලි කාලයේදී ජලය සම්පාදනය කරන්න ඕන, ජලය දෙන්න ඕන. අඩුමතරමේ දවස් 4කට වතාවක ලීටර 50ක් 60ක් මේ ගහට ජලය ලබා දීලා ඒ කාලේ අපි රැක බලා ගන්න ඕන. එතකොට මේ ඇටි වැටීම අවම වෙලා යනවා.
2: සමන් මහත්මයා, වියලි කාලවල ජලය සපයීම ටිකක් අසීරුව තියෙන හින්දා මේ තියෙන ජලය ටිකක් රැක ගන්න වෙනව නේද?
4: ඔව්. තෙතමන සංරක්ෂණයට යොමු වැඩගත් විශේෂයෙන් ගහේ මුල කොටස, එහෙම නැත්නම් අපි කියන ගහේ පොහොර කවයේ කොටස වසුන් කිරීමිතා වැඩගත්. පොල් ලිලි වලින්, පොල් අතු වලින්, ඒ වගේම වෙනත් කාබනික උපස්තර වලින් මේ ගහේ වසුන සකස් කරගන්න පුළුවන්.
2: තව මොනවද අපිට මේ ඇටි වැටීම පාලනය කරගන්න කරන්න පුළුවන්?
4: පොල් ලිලි වලක් සකස් කර ගැනීම වැදගත්. මේක අපි කියනවා තනි ගහටත් වලක් හදන්න පුළුවන්. පොල් පේලි අතරත් වලවල් සකස් කරන්න පුළුවන්. තනි ගහට අපි අඩි 4-4-4 විතර වන විදිහට දිග පළල ගැඹුර වලක් සකස් කරලා පොල් ලිලි දමලා නැවත උඩින් පස් දාලා සොහොන් කොටක් හදනවා වගේ ටිකක් උඩට පස් තියෙන්න ඕන. තුර දිරලා පල්ලහැට යනකොට අර පස් ටික නැවත වතාවක් වලේ සාමාන්‍ය තතුර පස් වලින් පිරිනව. ඒ වගේම පේලි අතර හදනවා නම් අඩි 8ක් දිග, අඩි 4ක් පළල, 4ක් ගැඹුර, ඒ ආදී විදිහට මේකටත් පොල්ලෙලි දාලා පොල්ලෙලි වල සකස් කරගන්න පුළුවන්. ඒකට ගස් දෙපැත්තෙම ජලය පහසුව ලැබෙනවා. ඉතින් වතුර ටැංකියක් වගේ කියනවා අපි කියනවා මේ පොල්ලෙලි තියාගත්තාම. අපි දන්නවා සාමාන්‍ය පොල්ලෙල්ලක් තෙමුනහම වේලා ගන්න අමාරුයි. දවස් 3-4ක් යන පොල්ලෙල්ල වේලෙන්න. ඒ ගුණයම අපි භාවිතයට ගන්නවා පොළොව යට ජලය රඳවාගෙන ගබඩා කර ගැනීමට මෙගි වල වෙන නිසා. ඉතින් මෙවැනි කාරණා ඉතා වැදගත්. තෙතමන සංරක්ෂණ ක්‍රියාමාර්ග ඔය ජල ආතතිය නිසා ඇටි හැලීම වගේ දේවල් වළක්ව ගන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් මං ඉස්සෙල්ලා සඳහන් කළා වගේ අර සුද්ධ පරිසරය සකස් කර ගැනීමත් වැදගත්. අතුරු භෝග සහ අනිකුත් ලිරිසීඩිය වැනි බවභෝග සහිතව ඉඩම පවත්වාගෙන පුවාම ඒ ජලය තුළ එහෙම නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණයකින් වාෂ්ප වෙලා ගිහිල්ලා කිරුළ ප්‍රදේශයේ තියෙන උෂ්ණත්වය පාලනය කරනවා. මේ තුළ ඇටි වැටීම අවම වෙන්න ඒකත් ඉවහල් වෙනවා.
2: පෝෂක ඌණතාවයත් යම් මට්ටමකින් බලපානවාද මේ තත්ත්වයට?
4: ඔව්. පොටෑසියම් කියන සංඝටකය, එහෙම නැත්නම් අපි කියන පෝෂකයේ ප්‍රධාන පෝෂකයක් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මහා මූලද්‍රව්‍ය තුර මේකෙන් පොටෑසියම් අඩු වුණාම ගහේ තියෙන ඔරොත්තු දීමේ හැකියාව අවම වෙනවා. ඒක නිසා ගහට යම් ආකාරයකට ආතති මට්ටමක් සකස් වෙනවා. මේ තුලත් ඇටි වැටීම සිද්ධ වෙනවා. පොල් ගහෙන් එළියට ගන්නවා දෘඩ දේවල් ගොඩාක්. ගෙඩි, ලෙලි, කටු, ඉටි, පිටි, ඉරටු, බූමටලු මේ සේරම පොටෑසියම් අඩංගු දේවල්. තුරු විශාල වශයෙන් ගහින් පොටෑසියම් තමයි ඉවත් වෙන්නේ. නැවතවතාවකේ ප්‍රමාණය ගහට නොලැබෙනකොට පොටෑසියම් ඌනතාවය සිද්ධ වෙනවා. මේ ඌනතා ලක්ෂණයක් තමයි ඇටි කඩාවැටීම. ඒක නිසා පොටෑසියම් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම බාහිරින් ලබා දෙන්න ඕන.
2: කොයිතරම් ප්‍රමාණයකට පොහොර යොදන්න ඕනේද?
4: පසට කාබනික ද්‍රව්‍ය ලබා දුන්නත් අපි අවම වශයෙන් කිලෝ එකක් දෙකක් MOP ලබා දෙන්න ඕන මේ ගහට කියලා අපි කියනවා. ඒ වගේම තමයි මේ කොළ පොහොර වර්ග තියෙනවා, බූව සහිත කොළ අපි කියනවා, නත්ත සූර්ය වගේ දේවල්. මේ වගේ තියම් ප්‍රමාණයක් පොටෑසියම් තියෙනවා. තියවත් ගහට එකතු කරන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් කෘතිමව රසායන පොහොර තුළ පොටෑසියම් ලබා දීම මේ පවතින තත්ත්වයේ උඩ ඉතා වැදගත් වෙනවා. තුරු මේ පෝෂක ගුණතාවය ක්ෂණිකව අවම කරගෙන කටයුතු කරගන්න පුළුවන්. තවත් එක අවස්ථාවක් වෙනවා, මේ ජානමයම තත්වයක් තියෙනවා, පුහු වෙලා ඇටි වැටෙන තත්වයක්. මේක නම් යම් ආකාරයකට අපිට ප්‍රතිකර්ම වලින් කරගත නොහැකි තත්වයක්. කෙසේ වෙතත් නිතරම තෙතමන සංරක්ෂණය සහ ජල සම්පාදනය කියන එකත්, ඒ වගේම MOP පොටෑසියම් පොහොර ලබා දීම කියන එකත් අකණ්ඩවම සිද්ධ කරගෙන මේ ඇටි වැටීම අවම කරගන්න පුළුවන්.
2: පොල්ගස්සේ ඇතිවන ඇටි වැටීම පාලනය කරගන්නට අද ඔබට පිළිතුරු ලබා දුන්නේ ගම්පහ පොල්වක කිරිමි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුව සමන් හේරත් මහත්මයා. කාලය ගෙවී යන්නේ හරිම වේගෙන්. ඒ වුණත් අපි ඔබට ලබා දුන් තොරතුරු හෙට දවසේ ඔබේ අස්වනු වැඩි කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සාර්ථක හෙටක් වෙනුවෙන් මහ පොළවට ආදරය කරන්න, සාර්ථකව වගා කරන්න. ගිහින් එන්නම්. ඔබට සුභරාත්‍රියක්.
5: කොරටුවට තාක්ෂණ දායකත්වය කෘෂිකර්ම උපදේශක තිලිනි කරුණාරත්න, පිටපත අධීක්ෂණය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිණි, උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුගුඩාරච්චි. කොරටුව ඔබට ගෙනා මම අංජලි වලිසුන්දර.
6: නව මානයකට, නව දිශාවකට ඔබව රැගෙන යන
7: පරිසරයත් අපත් රැකින
6: ගොවිබිමෙන් ඇසෙන අඬහැරය,
7: රසෝගය,
6: රසෝගය.
8: ඖෂධීය, පෝෂණීය, ආර්ථික හා සංස්කෘතිමය වගතුග එක්ව කැටිකොට ඔබේ සවනට හරිත වරුණ.

0: ලෝකයේ ජනප්‍රියම හා විශාල වාණිජ වටිනාකමක් ඇති පළතුරක් වුණත් අපේ රටේ නම් අපි විසින් අමතක කර ඇති පළතුරක් වෙන මොර ගැන තමයි අද අපි හරිතවරුණෙන් කතා කරන්නේ. උද්භිද විද්‍යාත්මකව ඩිමෝකාපස් ලොන්ගන් ලෙස හැඳින්වෙන මොර ශාකය ඉංග්‍රීසි බසින් ඩ්‍රැගන්සයි අයිබෝල් යන නම්වලින් හැඳින්වෙනවා. මොර ශාකයේ නිජ බිම චීනය හෝ බුරුමය හා ඉන්දියාව අතර ප්‍රදේශයක් බවට විශ්වාස කරනවා. අපේ රටේ වියලි හා තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට මීටර් 750ක් පමණ උසක් දක්වා උස් වූ ප්‍රදේශවල වනාන්තර ආශ්‍රිතව ස්වභාවිකව මොර ශාකය ව්‍යාප්ත වෙලා තියෙනවා. මොර ශාකය අඩි 20ක් 30ක් පමණ උසට වැඩෙන සදාහරිත ශාකයක්. පත්‍ර දිගටි මොර මල් පුෂ්ප මංජරීක හටගන්න අතර ශාකයේ අතු අග වියන පුරා මල් රාශියක් හටගන්නවා. මල් හටගැනීම මාර්තු අප්‍රේල් කාලයේදී සිදුවන අතර සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල පළදැරීම සිදුවෙනවා. දුඹුරු හා කොළ පැහැය මිශ්‍ර වූ කුඩා පළ ඕවලාකාරයි. පළය තුළ එක් බීජයක් පිහිටන අතර බීජය වටා මාංශලමය යුෂවරින් පිරුණු පල්පයක් තියෙනවා. මෙම පල්පයේ ස්වභාවය අනුව මස්මොර, පැණිමොර හා ඇටමොර ආදී ලෙස දේශීය ජනයා විසින් මොර ශාකයේ වර්ග කර තියෙනවා. මොර ආවේනික ප්‍රනීත රසයක් හා සුවඳක් ඇති දුර්ලභ පරතුරක්. ප්‍රෝටීන්, කැල්සියම්, පොස්ෆරස්, යකඩ හා මැග්නීසියම් වලින් පොහොසත් අතර ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි. මොර ශාකයේ කොළ, ගෙඩි, මුල්, පොතු යන සියල්ලම ඖෂධ සඳහා යොදා ගන්නවා. මොර තරුණ බව රැකගන්න දිව්‍ය ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී සැලකෙනවා. මොර බීජ මගින් ස්වභාවිකව ප්‍රචාරණය වෙනවා. ගුණාත්මක මෞෂාකයකින් අතු ලබාගෙන බද්ධ කිරීම මගින් හොඳ ගුණාත්මක අස්වනු දෙන පැල සකස් කරගන්න පුළුවන්. ඒ වගේම වායව අතුබැඳීම මගින්ද මොර ශාකයේ පැල ලබා ගැනීම සිදු කර හැකි. පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ අපි අතරින් ඉවත් වීගෙන යන මෙවැනි පළතුරු ආරක්ෂා කරලා මතු පරපුරට උරුම කර දීම අප කාගේත් යුතුකමක්.
1: අල්ලාප සල්ලාපයට එහා ගියන් ගියක් ඉසව්ව.
2: අක්ක තකහණි අම්ම මේ පැත්තේ?
3: ඔවුනංගේ මම මේ රම්පකොළ දෙකක් කඩා ගන්න කියලා ආවේ. බලන්නකෝ මේ තියෙන පෑවිල්ලට මගේ ගස් ටික වේලිලා ගිහිල්ලානේ.
2: අපොයි ඔව්වක්කේ අපිවත් වේලෙනවා. මිනිස්සුන්ට කරදර එනකොට එන්නේ පැල් බැඳගෙනනේ.
3: ඇයි මොකෝ? ඒ ගමන සිරිපාලය මොකක් හරි ලෙඩක්වත් දාගෙනද?
2: නෑ නෑ මං කිව්වේ එක පැත්තකින් යුද්ධේ. ආයේ තෙල් ප්‍රශ්නේ. බඩුත් ගණන් යනවා.
3: මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට එහෙම වෙනව නංගී.
2: මේ තියෙන රස්නෙට දවල්ට එළියටවත් බහින්න එපා කියනවනේ අක්කේ. ඉස්සරහට කන්නත් අඩුපාඩු වෙන්න පුළුවන්ලු.
3: ඔව් ඔව් මටත් ඇහුණා. රේඩියෝ එකේ නිතරම කියනවා ගෙවත්ත හදන්න කියලා.

0: සද්දයක් ඇහෙන්නේ? ගහක්වත් කපනවද?
1: ඔව්, අර පැත්තේ හෙවණණයක්ේ මෙලෝ දෙයක් හැදෙන්නේ. අපි කතා වුණා ඉතින් අඹ ගහ කපමුද කියලා. ඉඳලා හිටලානේ ඔය ගෙඩියක් දෙකක් හැදෙන්නේ.
0: ඔය ඉතින් එලෝලු ටිකක් හිටවන්න ගස් පිටින්ම කපලා අයින් කරන්න ඕනේ. අතු ටිකක් පෑහැලා දැම්මනම් මද. යංකෝ බලන්න.
1: මේ ඇහුණද? අක්කා කියන්නේ හෙවණ අඩු කරන්න අතු ටිකක් පැහැලා දැම්මනම් ඇති කියලා.
2: ඒකත් ඇත්ත. කුරුල්ලන්ට ගන්න හරි ගෙඩියක් දෙකක් හැදෙන්නේ නේද?
0: ගිරා අඹනෝ ඈ. ඕකේ ගෙඩි හරි රහයි. තාත්තා මහ ගෙදරින් ගෙනත් හිටවපු ඇටයක්ලු ඕක.
2: ඕකේ පරම්පරා තුනක්ම අඹ කෑවනේ දැන්. එහෙමනම් අපි ওই පිළල ටිකයි එවන අතු ටිකයි විතරක් පාහමුකෝ.
0: ඔය ගහේ බර අඩු වුණාමත් පළදාව දෙනවලුනේ.
1: තියෙන කොළ කන්දරාව දැන් තියෙන අවුවට එක දවසින් වේලේ. හෙටවත් ගිනි තියෙනවා.
0: හා හා නංගි, එපා එපා. දැන් මේ තියෙන යුද්ධෙත් එක්ක සමහර විට රට පෝරත් නැති වෙන්න පුළුවන් ඉස්සරහට. ඔය කොළ ටිකෙන් කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන් නෑ?
1: කොම්පෝස්ට් හදන්න ගොම කුකුල් පොහොර වගේ ඒවත් ඕනෙලු නේද?
0: ඒවා ඉතින් තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ වුණාට ඉතින් තියෙන දෙයකින් හදාගන්න බැරිකමකුත් නෑ ඕක. ඔය කුණු ගොඩේ පොර හැදෙන්නේ ගොම දාලාය.
2: ඒක නම් ඇත්ත තමයි.
0: අඹ කොළ ටිකයි වැටේ තියෙන නංචි ටිකයි ඉස්සෙල්ලා කපලා ගන්නකෝ. ඔය කෙහෙල් කඳන් තියෙන්නේ ඒවත් පොඩියට කපලා ගන්නකෝ. දැන් වතුර එකතු වෙන්නේ නැති හොඳ තැනක් බලලා. ඔය වේලිච්ච කොළ රොඩු තියෙන්නේ අන්න ඒක තට්ටුවක් විදිහට දාන්නකෝ. ඊට පස්සේ අමු කොළ ටිකයි ඔය කෙහෙල් කඳන් කෑලි ටිකයි තව තට්ටුවක් දාන්නකෝ. ඔය විදිහට තට්ටු උඩට අහුරන්නකෝ. ඒ අතරේ අර කුණු ගොඩෙන් ගත්තු පෝර ටිකකුත් ඔය තට්ටුවෙන් තට්ටුවට ඉස්සනම් මුහුන් දැම්ම වගේ තමයි ඉක්මනටම දිරනවා.
1: අප්පෝ, අපි වගේ දෙගුණයක් උසට ගහන්න තරම් කොළ තියෙන්නේ?
0: ඕක අඩි 5ක් උසට විතර ගැහුවා නම් ඇති. ඕකේ දිග නම් ඕන විදිහකට ගත්ත හැකි.
1: කළු පොලිතින් වලින් වහන්නත් ඕනෙලු නේද?
2: පොලිතින් නම් ගෙදර නෑ මයි හිතේ.
0: ඒකට කමක් නෑ. ගොඩ ගහලා වතුර ටිකක් දාලා ඔය වියපු පොල්ලතු වගේ දෙයකින් වහන්නකෝ. බිමට කිට්ටුවම අඩි භාගයක් විතර හරියට වැහුන් නැතුවට කමක් නෑ.
2: ඔව හැදුවා වගේ නෙමෙයි, සැරින් සැරේ පෙරලන්නත් ඕනේ.
0: ඔව් ඉතින් නොමිලෙම පෝර හම්බ වෙන එකේ චුට්ටක් මහන්සි වුණාම මොකෝ. ගොඩ හදලා මාසෙකින් විතර පෙරලලා වතුර ගතිය මදි නම් වතුර ටිකක් දාලා ආයෙත් වහලා තියෙනවා. ආයෙත් ඉතින් මාසෙකින් ඕකම කරනවා. මාස තුනෙන් පෝර තමයි.
1: ඔච්චර ලොකු ගොඩක් පෙරලන එක තමයි අමාරු.
0: දිරනකොට බාගෙට බාගයක් ගොඩ බහිනව නංගියේ.
2: අම්මෝ අක්ක නිකන් කුෂිකර්ම නෝනෙක් වගේනේ. කොහෙන්ද ඔය දැනගත්තේ?
0: මට ඉතින් ඕවා කරලම කටපාඩම් මල්ලියේ.
1: අම්මෝ ගහේ අත්තුගඩු කෙරුවම පැත්තම එළිය වුණා.
0: දැන් ඉතින් නංගිට පුළුවන් පාත්ති ටිකක් වලවල් ටිකක් ගහලා ඇට ටිකක් ඉඳන්න. ඔය වැටට දඹල දන්දිල වගේ ඒවා ටිකකුත් හිටෙව්ව හැකි.
3: අම්මේ, අන්න තාත්තා කතා කරනවා. අම්මා යන තැන පැලවෙනවලු.
0: මම මේ ආවේ රම්පේ කොළ ටිකක් කඩාගෙන යන්න. යන් මං එන්නම්.
4: ගොවිබිමට කෘෂි තාක්ෂණය කෘෂි මැනස.
5: අද කෘෂි නැනස වෙන්නේ අන්නාසි වගා කරන්න කැමති ඔබ වෙනුවෙන් කුඩා ඉඩටත් ගැලපෙන අන්නාසි වගා ක්‍රමයක් ගැන තමයි අද මේ කතා කරන්නේ. මේ ක්‍රමයට අපි කියන්නේ අධිගණත්ව ක්‍රමය කියලා. අපි සාමාන්‍ය ක්‍රමයට හිටවද්දී අක්කරයකට අවශ්‍ය වෙන්නේ පැල 6000ක් විතර. ඒ කියන්නේ අක්කර කාලක හිටවන කෙනෙක් පැල 1500යි හිටවන්නේ. මේ අධිගණත්ව ක්‍රමයට හිටවන ඔබට අක්කර කාලක ඉඩමක පැල 2500ක් හිටවන්න පුළුවන්. දෙපේලි ක්‍රමයට පැල හිටවනවා නම් නඩත්තුව පහසුයි. ඔබ පොල් ඉඩමක නම් වගා කරන්නේ පොඩි වෙනසක් තියෙනවා. පොල් ගහේ ඉඳලා ඇතුළට මීටර 2ක් ඇරලා තමයි දෙපේලි ලකුණු කරන්නේ. දෙපේලියේ පේලි 2 අතර අඩි 2කුත්, පැල අතර අඩියකුත්, මැද වීදිය අඩි 3කුත් විදිහට. මේ පේලි දෙකේ පැල හිටවන්නේ සිග්සැග් ක්‍රමයට. මුලින්ම මූලික බිම් සැකසීම කරනවා. ඊට පස්සේ පසට කාබනික පෝර එකතු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔබට සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන්. වගාව සාර්ථක වෙන්න හිටවන්න ගන්න මොරෙයන් වර්ගයක් බලපානවා. මුල් මොරෙයන්, අක්ෂි මොරෙයන් මේ දෙවර්ගයම හොඳයි. මේ මොන ක්‍රමයක මොරෙයන් වුණත් හිටවන අවස්ථාව එනකොට පත්‍ර 10ක් 12ක් හැදිලා තියෙන්න ඕනේ. මුලින්ම කරන්නේ මේ මොරෙයන් නිර්දේශිත කෘමිනාශක ද්‍රාවණයක ගිල්වන එක. දෙවෙනියට දිලීර නාශක ද්‍රාවණයකත් ගිල්වනවා. මෙහෙම ප්‍රතිකාර කරන එකෙන් පිටිමකුණා වගේ පලිබෝධකයින්, ඒ වගේම දිලීර රෝග පාලනය කරගන්න පුළුවන්. හිටවලා මාස 1කට පස්සේ, ඒ කියන්නේ මාස 1ක් එකහමාරක් ඇතුළත පළම් පොහොර වටේ දමනවා. යොදන පොහොර වර්ග ප්‍රමාණ පිළිබඳව තොරතුරු ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හම්බ වෙලා ලබා ගන්න පුළුවන්. මුලින්ම දාන පොහොර පැල ආසන්නයට දානවා. පසුවට දාන පොහොර ගහේ පහළ කොළ අතරට වැටෙන විදියට දාන්න පුළුවන්. හැබැයි ගොබේ ඇතුළට පොහොර වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්නත් ඕන. හොඳ අස්වැන්නකට පසේ තෙතමනේ ආරක්ෂා කරගන්න එක වැදගත්. ඒ හින්දා පැලපේලි අතරට වසුණක් යොදන එක හොඳයි. වියලි කාලයක් ආවොත් ජලයේ යෙදීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වල් පැල පාලනය ඊළඟ වැදගත් කාරණය. වල්නාශක පාවිච්චි කරලා හරි උදළු ගෑමෙන් හරි ඒ දේ කරන්න පුළුවන්. කෘතිමව මල් හට ගැනීමක් කරන්න හෝමෝන පාවිච්චි කරනවා නම් ඊට මාසයකට කලින් පොහොර දාන එක නවත්තන්න ඕන. ඒත් එක්කම රෝග පලිබෝධ පාලනයත් ඉතාමත් වැදගත්. මොකද පැල අතර තිබෙන පරතරය අඩු හින්දා රෝග පලිබෝධ වලට පාත්‍ර වීම වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා නිතරම වගාව පරීක්ෂා කරලා අවශ්‍ය පාලනයන් සිදු කළ යුතු වෙනවා. ඔබට දැන් පැහැදිලි ඇති. අධිගණත්ව ක්‍රමයට වගා කරනවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. වැඩි පැල සංඛ්‍යාවකින් වැඩි ගෙඩි ගණනක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. අවශ්‍ය වෙන්නේ ඔබේ උත්සාහය. ඉතින් මේ විදිහට අන්නාසි වගා කරලා සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න ඔබට හොඳ අවස්ථාවක් මේ.
6: අද රසෝගේ රසවත් කලාපි පද්ම විරචන්ද්‍රා, දිනු සිතාරා, සඳමාලි කොඩිතුවක්කු සමග තරුෂි නවෝදා, නාට්‍ය පිටපත නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිණි, පිටපත පරීක්ෂාව හා උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි, රසෝගේ සංස්කරණය කර ඉදිරිපත් කළ මා තිලිනී කරුණාරත්න. හමුවම් ලබන සතියේත් සුභරාත්‍රියක්. රසෝගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.

0: මේ ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.

0: බලවරාත්‍රී 7යි විනාඩි 31යි දැන් කාලය නැති කල සිහිනය අද කෙටි කතාවෙන්.
1: සුසුම් සැලසුම් හදෙහි තනිකර විටක හමුවන යලිත් වින්වන මිනිස් ගුණදම් නුගුණ කැටි වුණ සාහිත රස විමනා

0: මම මධුභාෂිනී කිරියල්ල. අද මා ඔබට ඉදිරිපත් කරන්නේ හේමචන්ද්‍ර පතිරණ පරිවර්තනය කළ වසන්තේ තයාපරන් රචනා කළ කාලය නැති කළ සිහිනය කෙටි කතාවයි. ඇතුළට යන විටම ඒ ඉමිහිරි සුවඳ නාසය පසාරු කරගෙන ගියේය. ඇය පොතු දෙස ඍජුව බලා සිනාසුනාය. පෙරමින් පැතිරී නොතිබුණද ඒ සේපාලිකා ගහ තාමත් එහි තිබුණි. ඇය පහත් වී මල් ටිකක් අහුලා ගත්තාය. හදවතේ මතකයන්ගේ සුවඳ සිත වසර 20කට පෙර එක් කාල ලක්ෂයක කේන්ද්‍රගත විය. සේපාලිකා ගස ආසන්නෙහි හිස්ව තිබුණු ස්ථානයේ අලුතින් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබිණි. ඇයත් යෙහිලියනොත් වැලිකෙවල් සාදමින් සෙල්ලම් කළ ස්ථානයෙහි කුඩාවට දෙවියෙක් වැඩ සිටියේය. එය ඇගේ පාදවලට හුරු පුරුදු බිමකි. ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩ කඩිමුඩියේ සිදුවෙමින් පැවතිනි. එහි වැඩට පැමිණි අය ඔබ මොබ දුව පැන ඇවිද ගියහ. යන්ත්‍රවල ഘോഷාව පටාස් පටාස් යැයි අතෝසවා අතුල් පහරක් දෙන ශබ්දය මෙන් විය. මේ සියල්ලට මැදිව අඩක් කඩා බිඳ දැමූ තත්වෙන් අනාථයෙකුසේ ඒ ශාලාව පැවතිනි. කවින් කලාලයම් නාමපුවරුව අතුරුදන් වී තිබිනි. එහි ඉමිහිරි නාද ලෙස ඇසුණු ශබ්දද නැවතී තිබිනි. කමලා ටීචර් වයන බෙරපදවලට භරත නැටුම් නටන මොල කැටි දෙපා සංගීතය ඉගෙන ගන්නා මුදු හඬවල් ඇගේ සිහියට නැගිනි. ඒවායේ පියසටහන් මකා දෙමූ කාලය කෙරෙහි ඇයට ඇති වූයේ කෝපයකි. වසර කීපයක් දිව ගියේය.
1: ඔයාලා කවුද?
0: සිංහලෙන් කිසිවෙක් තර්ජනාත්මක හඬින් නැසුවේය. ඇය හැරුණාය. එක් පුද්ගලයෙක් ආරක්ෂක නිලැඳුමෙන් සැරසී සිටියේය. අනවසරයෙන් නැතුළු වී සිටි අය කෙරෙහි වූ නොරිස්සුම් ස්වභාවය ඔහුගේ මුහුණ නපුරු කළේය. අපි ආනන්ද මහත්තයව බලන්න ආවේ. කුමක් පවසන්නේ දැයි වටහාගත නොහැකිව ඔහු උදාසීන ලෙස අතින් සංඥා කළේය. පැරණි ශාලාවේ කාර්යාල කාමරයේ තරුණයෙක් වැඩ කරමින් සිටියේය.
2: මොකද්ද ඔයාලා ආපු කාරණේ?
0: ආනන්දන් කියලා මේ හිටියා. එයාව හම්බ වෙන්න.
2: එයා දැන් නැහැ. එයා දැන් මැරිලා.
0: කවදද?
2: අවුරුද්දකට ඉස්සර වෙලා කියලා කිව්වා.
0: ඇය මොහොතකට ගොළුවිය. පීකුමින් සෙනෙහස පෑ ඒ මිනිසා ඔහු සමග කතා කළ යුතු යැයි සිතාගෙන ආ සියල්ල එක් සුසුමක රොඩු බවට පත් වී දැවේගියේය.
2: ඔයාලා කොහෙද ඉන්නේ?
0: ඒ තරුණයා විමසීය. අපි දැන් පිටරට. ඉස්සර මෙහෙ කලාලේට් එකේ මං ඉගෙන ගත්තා. ඇය වටපිට බැලුවාය. දෙපා නවාගෙන වාඩි වී සිටින ආකාරයෙන් එදා මෙන්ම මහත්මා ගාන්ධි නේරු සමග සිනාසෙයි කතා කරමින් සිටියේය. ඒ පෙරණි කාලයේ ඡායාරූපය දුඹුරු පැහැයෙන් යුතුව එල්ලෙමින් තිබිනි. කලාගාරයේ ප්‍රමුඛස්ථානය ගෙන තිබූ නටරාජ ප්‍රතිමාව දූවිලි වැදී පුදසුනක් නොමැතිව නිකම්ම නිකම් බිම තිබිනි. චන්ද්‍රා, මාලා හා ඇය යන මේ සියල්ලෝ තරගයට සේපාලිකා මල් නෙලාගෙන අවුත් නටරාජගේ පුදසුන මත තබනු ඇගේ සිහියට නැගුණි. දැන් මෙතන පන්ති පැවැත්වෙන්නේ නැද්ද?
2: නෑ, දැන් අපි මෙතන සල්ලි වලට අරන් තියෙන්නේ. සුපිරි හෝටලයක් අතන හැදෙනවා.
0: ඉතින් තව කුමන කතාද? මොහු සමග කතා කරන්නට ඇය ළඟ කිසිවක් නොවිය. ඇයගේ මතකයන්හි සුවඳ බෙදා ගැනීමට මෙහි කිසිවෙක් නොමැත. එක් මිනිසෙකුගේ අභාවය ඇතිකර යන හිඩැස වැළලී යන සටහන් වල දමනු ලබන මිහිරි මතකයන් බිඳී යන සබදතා. ඇය පිටත්ව යාමට නැගිට්ටාය. සේපාලිකා ගස මල් ඉස ඇයට සමුදුන්නේය. නෙලන්නට කිසිවෙක් නොමැතිව පයට පෑගෙන ඒ මල්සේය. ඇයගේ සිතෙහි විකසිත වූ මතකයන්. මේක තමයි ඉස්සර තිබුණු එකම එක බේකරිය. පාන් හිඟ කාලේ පාන්දර 3ට මෙතන පෝලිමක් තියෙනවා. අපිත් ඉඳලා තියෙනවා. කියන්න කියන්න දිග්ගැසෙන කතා. මේ ගමත් මිනිස්සුත් පුතාට අලුත්. ඒත් මේ වීදිවල ඇවිද යන්නට ආශා කරන මවගේ හැඟීම් ඔහු වටහාගෙන සිටියේය. තව පාරවල් දෙකක් පහු කළා නම් අපේ ගේතියේ. දශක දෙකකට පසුවද අයිතියක් නැති නිවසට අපේ ගේයයි අයිතිය පිළිබඳව හැඟීමකින් යුක්තව පවසන ඇය පුතා සමග ඇවිද ගියේ දෙතුලග සිනාවක් සහිතවය. ඒ පටු මගෙහි මිනිසුන්ගේ ගැවසීමක් නොමැත. පෙර විවෘතව තබා තිබුණු නිවෙස්වල දොරවල් වසා දමා තිබිනි. ඇය පැකිලීමකින් යුතුව සිටියාය. බල්ලිකුගේ බිරුමට ගැටවරේ කෙබී බැලුවේය.
3: Excuse me, Mr. Balendra's house? එයාල දැම් මෙහ නෑ. මේක අපේගේ.
0: යැයි පිළිතුරුදුන් ඔහු නිවස තුළට ගියේය. දොරවැසිනි, ඇය කර කියාගත දෙයක් නොමැතිව සිටියාය. හෝ, බාලේන්දිරා මාමත් ගේ විකුණල වගේ. ඒ වැසුණු දුරට පිටුපසින් තවමත් ඇලී තිබෙන පැරණි සුගන්ධයන් ආග්‍රහණය කරන්නට ඇය දැඩි ආශාවකින් යුතුව සිටියාය. ඒ සුළඟෙහි සියුම් ලෙස මුසුව ඇති තම නෑයන්ගේ හඬවල් තම පුතුට සුබපැතිය යුතු නොවේදැයි ඇය ආශා කළාය. වසර තිබුණු දොරවල් ඇය දෙස බැලුවේ කනස්සල්ලෙනි. වසර ගණනාවක් තිස්සේ ඇයගේ දෙමාපියන් විසූ නිවෙස, ඇය පුංචි දැරියක ලෙස දුවපැන ඇවිද ගිය නිවෙස මෙම නිවසට ඇතුළුවන්නට අද ඇයට අවසර නැත. කාලයේ රඟදැක් වූ රුදුරු නර්තන, හදිසි දර්ශන වෙනස්කම්, අයිතිය වෙනස්වීම්, අහිමිවීම් ඇය ඉදිරියේ දිගහැරුණේ චිත්‍රපටයක දර්ශන මෙනි. සැතපුම් දසදහස් ගණනක් පසුකර ඇය රැගෙන ආ සිහිනය හමන සුළඟත් සමග ගසාගෙන ගියේය. ඇය හිත හදාගත්තාය. ළඟ ගෙදර අල්මේද අංකල්ගේ පවුල ඇති. එබිල බලල යමුද පුතේ. දොර විවෘත කළ කාන්තාව මැටිල්ඩාගේ හැඩරුවට සමාන ස්වරූපයෙන් යුක්ත වූ ආය. මේ මැටිල්ඩාගේ ගෙදර නේද?
4: ඔව්. ඔයාලා කවුද?
0: මම එයාගේ ෆ්‍රෙන්ඩ්. මැටිල්ඩා ඉන්නවද?
4: මැටිල්ඩා නැන්ද පවුලත් එක්කම ඉන්දියාව ගිහිල්ලා. දැන් අපි ඉන්නේ. ඕ, එතකොට ජයසේකරලගේ ගෙදර කට්ටි ඉන්නවද?
0: එයාලගේ කුලියට දුන්නා. කොහෙද කියලා දන්නේ නැහැ. ඇය කල්පනා කරනු දැක ඒ කාන්තාව යලිත් ඇසුවාය.
4: නැන්දට මොනවා හරි කියන්න ඕනිද?
5: මොනවා හරි? වැලි ගෙවල් හදපු එක, රේඩියෝ එකේ පුදු වෙල්ලම් අහලා ත්‍රාසයට පත්තුණු එක, සින්දු කියපු එක, නටපු එක. ඔයාට මතකද මැටිල්ඩා?
4: මුකුත් නෑ. ළඟ ගෙදර තුරයි සිංහම්ගේ දුවාව කියලා කියන්නකෝ.
0: පටුමගෙහි කෙළවරක භූතයෙක් මෙන් තිබූ සියඹලා ගස දක්නට නැත. සියඹලා කරල් වැඩියෙන්ම අහුලා ගන්නේ සුමනාය. කුමන හෝ නිවසක දොරකඩ වාඩි වී ඒවා සපමින් කතා කරති. ඉරියට සෙල්ලම් කරති. පියා ඇයට කුඩා බයිසිකලයක් මිලදීගෙන තිබුණේය. අහල පහල ළමයින් මාරුවෙන් මාරුවට බයිසිකලයේ එල්ලීගත් කල ඇය බයිසිකලේ පැදගියේ ආඩම්බරේනි. සුමනාගේ අයියා චමින්ද දඟකාරයෙකි. ඔහු නිතරම බයිසිකලයේ උදුරාගන්නේය. ඇයත් සුමනාත් හඬා පැමිණිලි කර බයිසිකලය ආපසු ලබාගන්නා අතරවාරයේ ඔහු බොහෝ වරක් ආශාව සංසිඳන තෙක් ඈතට දිව යන්නේය. බයිසිකලයේ නොලැබුණු දිනයන්හි හොර රහසින්ම කොනිත්තන්නේය. ඔළුවට ටොකු අනින්නේය.
4: ලීලැන්ටි, චමින්ද කොනිත්තනවා.
0: මවගෙන් දිනපතා දෙමළ පත්තර ඉල්ලාගෙන අකුරු එකතු කර කියවන ලීලා ඇන්ටි ඇයගේ හිස ආදරයෙන් පිරිමදින්නේය.
4: චමින්ද, පලයම්බං, උඹව සෙල්ලම් කරන්න ගන්නේ නෑ.
0: දින දෙකක් තරහ පෙන්නුවද හොරා පොලිස් සෙල්ලමට චමින්දත් රාජනුත් නැතිවම බැරිය. ඔහු හොඳින් දිවකොස් අල්ලා ගනිති. ඒ පටු මගෙහි බොහෝ නිවෙස්වලට අනවසරයෙන් ඇතුළුවීමේ බලය හොරාටත් තිබිනි, පොලීසියටද තිබිනි.
4: සුමනා, මැටිල්ඩා, එන්න අයියරාණ්ඩිලගේ ගේ පිටිපස්සේ හැංගෙමු.
0: චමින්දත් රාජනුත් ගෙන්ගෙට නැග බසිති. එහෙත් රුද්‍රාක්ෂ මාලයක් අතේ තබාගෙන සිටින ආච්චි අම්මාගේ බැනුම්වලට බියවී එහි පමණක් නොයති. සෑම නිවසකම වාසය කරන්නන් එළවා දැමුවහොත් අසල පාසල කොහොමටත් තිබේ. එය කවදත් ඔවුන් වෙනුවෙන් විවෘතව පැවතිනි. දුවපෙන සෙල්ලම් කරන්නට එහි ඉඩකඩ බොහෝය. චමින්ද පොලිස් රාළහාමි. ඇයව අල්ලා ගැනීමට ලුහු බැඳීමේදී ඇය ඉතා වේගෙන් දුවන්නට ගොස් තරපු පඩිපෙළෙහි රෝල් වී ගොස් බිම වැටුණාය. නළලෙහි මැහුන් දමන්නටද සිදුවිය.
2: යමුදම්මේ
0: පුතා අඬගැසුවේය. වීතියම සම්පූර්ණයෙන් වෙනස් වී තිබිනි. ජම්බු ගෙඩි කඩාගෙන කෑ ගෙවත්තෙහි උසට උසේ දිස්වෙන ව්‍යාපාරික ආයතනය, ලුණුකෙඳ බීමට ගොටු සාදා ගැනීම සඳහා කොළ සැපයූ කොස්ගස, යකුන් අරක්ගෙන සිටි නුගරුක ඒ කිසිවක් දකින්නට නැත. වීදී කෙළවර අලුතින් පැනනැගුණු සිද්ධස්ථානයකි. අඬගැසිය හැකි දුරින් තවත් සිද්ධස්ථානයක්. බැතිබර හැඟුමෙහි වැඩිවීම තහවුරු කළ ආකාරය ඇයට පුදුම සහගත විය. කිසි දිනක කෝප නොවූ කඩේ වෙළෙන්දා සේගුදා වූ ඇයගේ සිහියට ආවේය. ශත පහටත් හූණු බිජු ඉල්ලා පෙරලි කරන ළමුන් පිළිබඳව දැඩි ඉවසීමකින් යුතුව සිටි ඔහු නම් පුදුම මිනිසෙකි.
4: දිගු වීදිය දිගේ මතකයෙහි රැඳුණු ස්ථාන ආවර්ජනය කරමින් පැමිණි ඔහු ආරක්ෂක මුරකුටිය පිළිබඳව සැලකිලිමත් නොවූහ.
3: කොහෙද ඉන්නේ?
4: එක්කෙක් අසලට පැමිණ දෑසින් ඔවුන්ව සිදුරු කළේය. ඇය නවාතැනෙහි ලිපිනය පැවසුවාය.
3: එහි ඉන්න කෙනා මොකෝ මෙහෙරවුන් ගහන්නේ? කො අයිඩෙන්ටිය?
4: ඇය අත්බෑගේ තුළ අතගා පාස්පෝට් එක දිගු කළාය. ඔහු ඒවා ඉල්ලාගෙන ඉහළ සිට පහළ දක්වා බලා එම ස්ථානීය බහර නිලධාරියා සොයා ගියේය. අහම්බෙන් හැරුණු ඇය ඒ මිනිසාව දුටුවේය. අසල වූ කොමියුනිකේෂන් එකක දොරකඩ අතෙහි දැල් වූ සිගරට්ටුවක් සහිතව ඔහු ඇය දෙස ඕනෑකමින් බලා සිටියේය. ඔහුගේ බැල්ම ඇයව කෝප ගැන්වීය. නොනිසුම් ගතියෙන් යුතුව ඇය සිය මුහුණ හරවා ගත්තාය. පාස්පෝර්ට් පෙරලා බැලූ නිලධාරියා පුතුගෙන් කුමක්දෝ විමසූ විට ඇයට හදිසියෙම බියක් දෙනුනි. පුතුගේ මුහුණ රතු වී තිබුණි. මේ පරීක්ෂා කිරීම, කතා කරන විලාසයන් යන සියල්ල ඔහුට අලුත්ය. පුතා ගත් කටටම කිසිවක් නොකිව යුතුයයි ඇය අසල වීදියේ මාරියම්මන්ට භාරයක් වූවාය. ප්‍රශ්න, පිළිතුරු. ඇය පුංචි ලදරියක්සේ, යෞවනියක්සේ ඇවිත ගිය ඒ වීදියේම ප්‍රශ්නාර්ථයක් වී තිබෙන ඇයගේ අනන්‍යතාවය. හාර හාරා ප්‍රශ්නවලින් පීඩාවට පත්කර පෙරාගෙන නව හංවඩුවක් ලබා දෙන අනන්‍යතාවයක්. සිත්වල මිත්‍රශීලී බවද මුහුණවල හුරු බවද නැතිව යන විට මුද්‍රණය කළ කඩදාසිවල මිදී ගිය අනන්‍යතාවයන්.
3: හරි හරි යන්න.
4: පාස්පෝර්ට් දිගුවිය. ඉදිරියෙන් ඇවිද යන කල තවමත් ඒ මිනිසාගේ බැල්ම තම මුහුණ කෙරෙහි යොමු වී ඇති අයුරු ඇය තුටුවාය. ඕ කණ්ඩ වගේ බලනවා. පොට්ටු තියාගත්තම මෙහෙමද බලන්නේ? නොරිස්සුම් ගතියෙන් එතනින් ඉවත්වගේ ඇයගේ දෙසවනට එය ඇසිනි.
6: රූපී!
4: යැයි ඇය අමතනු ඇසිනි. ඇය තිගස්සී හැරී බැලුවාය. එය ඇයට ගෙදර අය භාවිත කළ නමය. සිගරටුව විසිකර දමා ඔහු ළඟටාවේය.
7: ඔයා රූපී නේද?
4: ඔව්. ඔයා? ඔහු සිනාසුනේය. ඔහුගේ නළලත් ඇයගේ මතකයෙහි විදුලි කෙටුවේය.
7: රූපිමාව අමතක කරාද?
4: චමින්ද? ඇයගේ නළලෙහි වූ කැළල ඔහු නැවතත් දැඩි ඕනෑකමින් බැලුවේය.
7: ඔයාගේ නළල මමයි තුවාල කළේ.
4: පරණ මිතුදමේ අයිතියත් සෙනෙහසත් ඔහුගේ වදන්වල ඉතිරී ගියේය. ඇය තුළ සේපාලිකාවල සුවඳ. චමින්ද සමග කතා කිරීමට බොහෝ දේ හදවත තුළ එකිනෙක ගැටෙන්නට විය. සුමනා ගැන, ලීලයන්ටි ගැන. එහෙත් ඇය පැත්තකට හැරි ආරක්ෂක මුරකුටිය දෙස බැලුවාය. එහි සැකය කරනකොටගෙන ඇයගේ හැඟීම්වලට මාංචු දමා තිබිනි. හැඟීම් දැනීම් නැති සිරුරක්සේ ඇය මෙහි සිටගෙන සිටියාය. ඉදිරියෙන් චමින්දගේ නෙත්වලින් දිස්වෙන ඒ අකලංක මිත්‍රත්වය. ඒ අතරවාරේ නැතිව ගිය අල්මේතලාත්, මොහොමඩ්ලාත්, තුරී සිංගම්ලාත් විනාඩි කිහිපයක් චමින්ද සමග කතාබස් කර ඔවුහු පිටත්ව ගියහ. කාරය රැගෙන එනමෙන් පුතා ජංගම දුරකථනයෙන් ඇමතුමක් දුන්නේය. ඇයගේ ඇඟිලි නළලෙහි වූ කැළල අතගා බැලුවේය. පුතා සෙමින් සිනාසුනේය. මොකද හිනා වෙන්නේ?
7: මොකුත් නෑ.
4: එන දවසක එමු. චමින්ද එක්ක කතා කරන්න අද මූඩ් එක අවුල් වුණා.
6: මම එන්නේ නෑ.
4: පුතුගේ ස්වරය දැඩිය.
6: මට නළලෙ කිසිම ලකුණක් නෑනේ.
4: ඇයි ඔහු දෙස හැරී බැලුවාය. ඔහුගේ බැල්ම කාරයේ කණ්ණාඩිය හරහා පිටට යොමු වී තිබිනි. චමින්දත්, සුමනාත්, මැටිල්ඩාත් ඇයත් ක්‍රීඩා කළ ඒ පාසල පසු කර කාරය වේගෙන් ධාවනය විය. දැන් එය වටා උස තාපයක් ඉදි වී තිබිනි. අද මා ඔබට ඉදිරිපත් කළේ හේමචන්ද්‍ර පතිරණ පරිවර්තනය කළ වසන්තී තයාපරන්ගේ කාලය නැති කළ සිහිනය දමිළ කෙටි කතාවයි.
8: සුසුම් සැලසුම් හදෙහි තනිකර විටක හමුවන යලිත් වින්වන මිනිස් ගුණදම් නුගුණ කැටිවුන සාහිත රසවිමනා

0: සබන්
1: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
2: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
1: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store within SLBC Radio App එක ඩවුන්ලෝඩ් කරගන්න.
2: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

0: රාත්‍රී 7 විනාඩි 56යි දැන්.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් වාණේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වාණේකම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
0: එසන පුවත් සමගින් මම තුමුල දිනජය අවධානය ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්තියක් වෙත. 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවස සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.donets.lk හෝ www.onlineexam.gov.lk වෙත පිවිසීමෙන් අයිදුපත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව ₹200. විදෙස් පුවතක් දැන්. ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනයේ මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමයේ රැඳී සිටී. මැදපෙර දිග තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායල් මෙහෙයුම් පාප් වහන්සේ නිතර විවේචනය කරති. මේපැයි ක්‍රීඩා පුවතක් දැන්. වාර්ෂික යාවත්කාලීන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පන්දු අර 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අද නිවේදනය කළේය. එනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානයේ සහ ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය හිමිව තිබේ. නවසීලන්තය සිවවන ස්ථානයේ පසු වන අතර දකුණු අප්‍රිකානුව පස්වන ස්ථානයේ පසුවේ. පකිස්තානය සහ බටහිර ඉන්දිය කොදුව කණ්ඩෑම් පිළිවෙලින් 6 සහ 7 ස්ථාන හිමි කරගෙන තිබේ. එසැනි පුවත් ඉනිම රාත්‍රී නවයට බලාපොරොත්තු වන අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
2: ආර්.එස්. වාණේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වාණේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වාණේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණේකම්හි
4: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාරගන්න
5: ධම්ම ගවේෂි හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කරගෙනමට ධම්ම ගවේෂි සෑම බදාදාමකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තලේ ස්වදේශීය සේවයෙන්

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: සත්වක සිත් සුවපත් කරන ස්වදේශීය සේවය.
2: FM 91.7 91.9
3: ස්වදේශීය සේවය.
4: වෙලව රාත්‍රී 8යි විනාඩි 1යි රාත්‍රී ධර්ම දේශනාව මෙතන සිට.
5: ධර්මානු ශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඌවේ සියම් මහානිකායේ මහා ලේකාධිකාරී වැලිමඩ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සභාපති කැප්පෙටිපොළ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පිළියන්දල සුවාරකොළ බුද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රයාධිපති වැලිමඩ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානාධිපති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු අධ්‍යාපනඥ සේවේ කතිකාචාර්ය පූජනීය විල් ඔය පඤ්ඤාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ අද දායකත්වයන් සී ජයසුන්දර මෑණියන්, වසන්ත ජයසුන්දර මහතා ඇතුළු පවුලේ සැම, අග්බෝගම අංක 18 නිවස පදිංචි චන්ද්‍රාවතී විතාන ආරච්චි මහත්මිය, ඇතිලි වැව රන්දෙලි ගොඩ යාය පදිංචි එච්.එම්. සුදුබණ්ඩා, මහනුවර පන්විල අංක 19 පදිංචි පවුලේ පිරිස, දෙවිනුවර මාතර පාර සැනසුම නිවස අංක 32-4 පදිංචි සුගතපාල එස්. කොඩිකාර මහතා, බදුල්ල කටු පැලැල් ගම ජල නල පටුමග පදිංචි අංක 59-8 AGE විජේරත්න මහත්මිය. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ ආසවක්ඛ්‍ය සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාව. අප හැමතුන් වූ ධර්මී ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ.

0: සාදු සාදු.
1: සුලවත් සුබුද්ධික සුදාන සුපින්වතුනි, ලෞතුරු ශාන්තිනායක අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සිහිපත් කරන මේ උතුම් වෙසක් මාසයේ තුල උන්වහන්සේ විසින් ලෝක සත්වයාගේ භව සංසාර ගමන කෙටි කර ගැනීම උදෙසා, මේ සංසාර දුක නැති කර ගැනීම උදෙසා දේශනා කළා වූ උතුම් බණ පදයක් ශ්‍රවණය කරන්න අහන්න සූදානම් වන අවස්ථාව. මේ භව සසර තුල පවතිනා වූ භවාන්ධකාරයෙන් මිදී ආලෝකේ ලබන්නට උපකාරී වන්නා වූ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ආගමික අංශයේ මගින් ධර්මස්තිතිකාමී ශ්‍රද්ධාවන්තයින්ගේ අනුග්‍රහයෙන් ලෝකේ පුරා සත්පුරුෂයන්ගේ සිත් තුළ ධර්මාලෝකය විහිදුවාලීම උදෙසා කරන ඒ ධර්ම දේශනාමේ පින්කම් මාලාවේ එක් අවස්ථාවකටයි මේ සහසම්බන්ධ වන්නේ. මේ බණ ටික හොඳින් අහමු. නොඇසූ දේ අසන්න, ඇසූ දේ තහවුරු කරගන්න, එවගේම සැක දුරු කරගන්න, දෘෂ්ටිය නිවැරදි කරගන්න, සිත පහදවා ගන්න මේ බණ ටික හොඳින් අහමු. අහන බණ ටික මතකයේ තබා ගනිමු. ඒ වගේම තමයි මතකයේ තබා ගත්තා වූ බණ පද අවබෝධ කර ගනිමු. ජීවිතයට එකතු කර ගනිමු. මෙලොව ජීවිතයේ දියුණුව සතුට ලබා ගනිමු. පරලොව ජීවිතයට වාසනාව උදා කර ගනිමු. මේ භව සංසාර ගමන නතර කොට ලබන පරම විමුක්තිය උතුම් වූ නිවනින් සැනසීම ලබා ගනිමු. මේ අදිස්ථානයෙන් යුක්තව බණ ටික අහන්න සූදානම් වන්න. අද අපේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලබාගත්තේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රිය සංයුක්තය තුල තියෙන මුදුතර වර්ගයේ ආසවක්ඛ්‍ය සූත්‍රයේ ඇසුරින් තමයි මා අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. මා මුලින් ඔබට ප්‍රකාශ කළා ඒ සූත්‍ර දේශනාව. පංචමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි පංච සද්ධින්ද්‍රියන් විරීන්ද්‍රියන් සතින්ද්‍රියන් සමාධින්ද්‍රියන් පංචින්ද්‍රියන් ඉමානිකෝ භික්ඛවේ පංචින්ද්‍රියානි ඉමේසංකෝ භික්ඛවේ පංචන්නං ඉන්ද්‍රියානම් භාවිතත්තා බහුලීක තත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරතිති. බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා, භික්ඛවේ මහණෙනි පංචමානි ඉන්ද්‍රියන්, ඉන්ද්‍රිය පහක් තියෙනවා, කතමානි පංච මොනවද ඒ පහ? සද්ධින්ද්‍රියන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ඒ වගේම විරීන්ද්‍රියන් වීරය ඉන්ද්‍රිය, සතින්ද්‍රියන් සතිය සිහිය, සමාධින්ද්‍රියන් සමාධිය සිතේ ඒකාග්‍රතාවේ, පංචින්ද්‍රියන් පඤ්ඤා ඉන්ද්‍රියන් ප්‍රඥාව. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රිය පහ භික්ඛවේ මහණෙනි පංචේන්ද්‍රයානි, මෙන්න මේ ටික තමයි මේ ඉන්ද්‍රිය පහ කියලා කියන්නේ. භික්ඛවේ මහණෙනි ඉමේ සංකෝ පංචන්නං ඉන්ද්‍රියාණං, මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහ භාවිතත්තා, භාවිතා කරනවා නම් අනුගමනය කරනවා නම් බහුලීක තත්තා, බොහෝ වශයෙන් නිතර නිතර මේක අනුගමනය කරනවා නම් ආසවානං කයා අනාසවන්, අන්න මොකද සිද්ධ වෙන්නේ, ආශ්‍රව අපේ සිත් තුළ ඇතිවන්නා වූ ඒ නරක කෙලෙස් ආශ්‍රව ඒවා කයාශය කරලා අනාසවන් ආශ්‍රව නැති තත්වයට, අනාශ්‍රව තත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි චේතෝ විමුක්තිං චිත්ත විමුක්තිය ලබනවා, පඤ්ඤා විමුක්තිං ප්‍රඥා විමුක්තිය ලබනවා. ඒ විතරකුත් නොවේ, විශේෂයෙන්ම දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා, මෙලොවදීම තමන් මේ තමන්ම මේ අවබෝධය ලබලා ඒ අවබෝධයට පත්වෙලා උපසම්පජ්ජ විහරතිති වාසය කරනවා කියන එකයි මේ ගාථා ධර්මයේ තුල තිබෙන සරල අදහස. ඉතින් විශේෂයෙන්ම සත්පුරුෂ සුපින්වතුනි, මේ භව සංසාරයේ තුල අපි මැරමින් ඉපදෙමින් මැරමින් ඉපදෙමින් නොනිමි ගමනක ගමන් කරන්නේ අපගේ චිත්ත සන්තානයේ තුල පවතින ආශ්‍රව කෙලෙස් පදනම් කොටගෙන. විශේෂයෙන්ම හැම දිනාගෙම සිත් තුල මේ කෙලෙස් තැම්පත් වෙලා තියෙනවා. නිදසුනක් වශයෙන් ගත්තහම, අපි වතුර වීදුරුවක් ගත්තහොත් ඒ වතුර වීදුරුව තුල සමහර විට ඒ වතුරෙහි වූ මඩ අඩිය තුල තැම්පත් වෙලා තිබෙනවා. යම් අවස්ථාවක ඒ වතුර ටික චලනය වෙද්දී මොකද සිද්ධ වෙන්නේ? අර මඩ ටික ආපහු වතුරට එකතු වෙනවා. අන්න ඒ ආකාරයට අපේ සිත් තුලත් මේ ආශ්‍රව තැම්පත් වෙලා පවතිනවා. ආශ්‍රව කියලා කියන්නේ ගලා යෑම, වැගිරීම, පැසවීම, ඔන්න ඔය ආකාරයේ අරුද්දෙනවා. ආසවන්තිතේ තතෝ තතෝති ආසව, ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් හෝ ඒ ඒ භවයන් දක්වා වැගිරෙන ස්වභාවය ආශ්‍රව කියලා කියනවා. ඒ වගේම තමයි චිර පරිවාසිතා මන්දිරාදයෝ විය, බොහෝ කලක් දැන් ඔය වතුර පල් වෙන්න අරින්නේ. වතුර පල් වෙන්න අර මොන එක් ආකාරයේ දේවල් දාලා ওই පළතුරු ආහාර මේ දාලා වතුර පල් වෙන්න අරිනවා, ඒක තමයි මත්පැන් කියලා කියන්නේ. එතකොට ගොඩාක් පල් වුණායින් පස්සේ ප්‍රබල මත්ගතියක් දැනෙනවා. ප්‍රබල මත්ගතියක් දැනෙනවා, විස සහිත බව ඇති වෙනවා. මෙන්න මේ වගේ තමයි අපේ සිත් තුළ ගොඩ නැගෙන මේ ආශ්‍රව. තියෙනවා ආශ්‍රව කිහිපයක්ම තියෙන. කාමාශ්‍රව, කාමගුණේ සුරාගෝ කාමාසෝ, පංචකාමයන් කෙරෙහි පවතින ඇල්ම බැඳීම ආශාව. ඇස කන නාසය දිව ශරීරේ යන මේ ඉන්ද්‍රියන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු තුලින් පොළඹවා ගැනීමට අපගන්නා වෙහෙස තමයි ආශ්‍රව කියලා කියන්නේ, කාමච්ඡන්දේ. ඉතින් විශේෂයෙන්ම මේ ආශ්‍රවය අපේ සිත් තුළ ගොඩ නැගුණට පස්සේ අපි ඒකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා. අපි නිදසුණක් වශයෙන් ගත්තාම අපි සමහර වෙලාවට ওই මත්පැන් වලට ඇබ්බැහි වෙන්නේ. ඒ ආශ්‍රවය. ඒ වගේම තමයි දැන් හිතලා බලන්න, සමහර උදවිය මේ ස්මාර්ට් ෆෝන් එකට වර්තමානයේ ඇබ්බැහි වෙලා තියෙනවා. රූප බලන්න, ශබ්ද අහන්න, ඒ ආකාරයේ මේ පසිඳුරන් පිනවා ගැනීම සඳහා අපි ගන්නා දැඩි වෙහෙස, ඒ සඳහා දක්වන ඇල්ම තමයි කාමාශ්‍රවය කියලා කියන්නේ. භවාශ්‍රවය කියලා කියන්නේ රූපාරූප භවේසු රාගෝ භවාසෝ, රූප සහ රූප භවයන් ඇති කර ගන්න ඇල්ම, විශේෂයෙන්ම නැවත නැවත උපත ලැබීමට හෝ පැවැත්මට ඇති ආශාව, රූප ලෝකවල අරූප ලෝකවල ඉපදින්න ඇති කැමැත්ත, මම කියා පවත්වාගෙන යාමට ඇති ආශාව, මේ භව ආශාව, රූප භව තියෙනවා අරූප භව තියෙනවා ඒ වගේ ඉපදෙන්න ආශා කරනවා, ධ්‍යාන සැපේ තුල සිටින්නට කැමැති වෙනවා, සාස්වත දෘෂ්ටිය සමග මුසුව භවතණ්හාව ඇති කරගන්න, මේක හරියට සත්වයා නැවත නැවත භවයට ඇද දමන බැම්මක් වගේ තියෙනවා. ඊළඟ ආශ්‍රවේ තමයි දිත්තාශ්‍රවය. ද්වාසට්ටි දිත්තිගතානි දිත්තාසවෝ, 62ක් වූ මිත්‍යා දෘෂ්ටිය කෙරෙහි ඇතිවන්නා වූ ආශ්‍රවේ, නැත්තං කැමැත්ත, වැරදි දෘෂ්ටි හෝ වැරදි මතවාදවල එල්බගෙන සිටීම, ලෝකය සත්වයා පිළිබඳව පවතින වැරදි වැටහීම, ආත්මයක් ඇතැයි කියලා හිතනවා, ආත්මයක් නැතැයි කියලා හිතනවා. සමහර අවස්ථාවලදී මේ දිෂ්ඨාශ්‍රවය ප්‍රධාන වශයෙන් ගත්තහම මිත්‍යා දෘෂ්ටි මත 62ක් බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වලා තිබෙන ලෝකේ නිත්‍යයි අනිත්‍යයි කියා ගන්නා වැරදි තීර්ණ, කර්මය හා කර්මඵලයේ විශ්වාස නොකිරීම, පංච උපාදානස්කන්ධේ මම මගේ කියා වැරදි වැටහීම් ඇති කර ගැනීම, වර්තමානයේ තුල වුණත් නොඑක ආකාරයේ මතවාද ගොඩනගාගෙන ඒවා තුල අපි යම් යම් ආකාරයේ කටයුතු කරන අවස්ථා, විශේෂයෙන්ම ජීවිතයේ සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කාමසප විඳීමෙන්, කාම සුඛල්ලිකානුයෝගේ දෘෂ්ටිය. ඒ වගේම තමයි විමුක්තිය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ශරීරයට දැඩිසේ දුක් දීම තුලින්, ඒක දෘෂ්ටියක්. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට ඔය අපිට නොපෙනෙන, අපි නොදකින දෙවියන්ට යාඥා කරනවා, ඒගොල්ල තුලින් අපට යම් යම් දේ ලැබෙනවා කියලා හිතෙනවා, මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම තමයි බෞද්ධ මතවාද වුණත් බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව යම් යම් මතවාද ගොඩනගා ගන්නවා, මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ විදිහේ දිත්තාශ්‍රවය කියලා කියන්නේ ඒකට, අවිජ්ජාශ්‍රවය කියලා කියන්නේ චතුසු සත්‍යේසු අඥානං අවිජ්ජාසාවෝ, චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනුවත්කම තමයි අවිජ්ජාශ්‍රවය කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය දන්නේ නේ, දුක හට ගැනීමේ හේතුව සමුදය සත්‍ය දන්නේ නේ, දුකෙන් මිදීම නිරෝධ සත්‍ය දන්නේ නේ, දුකෙන් මිදීමේ මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය මාර්ග සත්‍යය දන්නේ නේ, මුලා වෙලා කටයුතු කරනවා. එහෙමනම් මේ දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම සහ ඒ සඳහා වූ මාර්ගය නොදැනීම අවිද්‍යාව. සිතට සැබෑ සත්වයේ දැකීමට ඉඩ නොදී සිත අඳුරු කර තබන ස්වභාවය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේ ආශ්‍රවයන් අපි භව සංසාරයේ තුල දිගින් දිගට අරගෙන යනවා. ඒ වගේම තමයි මේ ආශ්‍රව නිසා තමයි අපට ලෝකේ සතුටක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැත්තේ. මේ ආශ්‍රව ප්‍රහීන කළ තැනට, නැත්තම් මේ ලෝකේ සැබෑ තත්වයේ අවබෝධ කර ගැනීම තුලින් තමයි, ප්‍රඥාව දියුණු කිරීම තුලින් තමයි අපට ජීවිතයේ දියුණුවක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ ප්‍රඥාව දියුණු කරගන්න අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද ටිකක් තමයි මේ ඉන්ද්‍රිය පහක් තුලින් දක්වලා තිබෙන්නේ. ඉමේ සම්පංචන්නං ඉන්ද්‍රියානම් භාවිතත්තා බහුලීකතත්තා. මේ පංච ඉන්ද්‍රියන් භාවිතා කිරීම තුලින් බොහෝ වශයෙන් නිතර නිතර භාවිතා කිරීම තුලින් අපට පුළුවන්කම ලැබෙනවා ආසවාණං කය මේ කියන කාමාශ්‍රව, ඒ වගේම දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව, භවාශ්‍රව අපට නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මොනවද මේ ඉන්ද්‍රිය ටික? සද්ධේන්ද්‍රිය, විශ්වාසය හා පැහැදීම, විශේෂයෙන්ම ප්‍රායෝගිකව ආශ්‍රව නැති කිරීම ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අත්ති කරගන්නා විශ්වාසය තුලින්. අපි බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න ඕන. උන්වහන්සේ විශ්වාස කරොත් තමයි අපට උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි විශ්වාසයක් ගොඩනැගෙන්නේ. එතකොට තමයි අපි ඒ ධර්මය අනුගමනය කරන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි අපට විශ්වාසයක් ගොඩනැගෙන්නේ. එහෙමනම් මෙන්න මේ විශ්වාසය ඇති කරගන්න ඕන. මේ විශ්වාසය ඇති කරගත්තොත් තමයි අර දිත්තාශ්‍රවය, වැරදි දෘෂ්ටි නැති කරලා අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවට ඇතුල්වන්නේ. විරීන්ද්‍රිය කියලා කියන්නේ වීරිය, උත්සාහය. ආශ්‍රවයන් සිතට ගලායන එක වැළැක්වීම සහ පවතින ආශ්‍රවයන් ඉවස් කිරීමට ගන්නා වීරිය. මේක සම්මා වායාමයේ කළ අකුසල් නැති කිරීම, නොකළ අකුසල් ඇතිවීමට ඉඩ නොදීම, කළ කුසල් වැඩි දියුණු කිරීම, නොකල කුසල් කිරීම. මේ ආකාරයේ වීර්‍ය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් කාමාශ්‍රවය පාලනය වෙනවා. කාමාශ්‍රවය පාලනය වෙනවා. ඒ වගේම තමයි සතින්ද්‍රිය සිහිය, වර්තමාන මොහොතේ ජීවත් වීම, සතර සතිපට්ඨානයට අනුව කටයුතු කිරීම, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කය, මේ කය කොහොමද තියෙන්නේ කියලා අපි කය ඉරියාපත භාවනාව කරන්න පුළුවන්. කයේ යථාර්ථයේ දැනගන්න අපට ඒ පිළිකුල් භාවනාව වගේ දෙයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආනාපාන සති භාවනාව මේ ආකාරයට මේ කය පදනම් කොටගෙන සිත එකඟ කරගන්න ගන්න උත්සාහය. ඒ වගේම තමයි අපේ වේදනාව විඳින දේ කලමනාකරණය කරගන්නවා. එතකොට අන්න ඒ තුල සිහිය පවත්වා ගන්නවා, සුඛ දුක්ඛ උපේක්ඛා කියන ඒ වේදනාවන් තුල. ඒ වගේම තමයි සිත කලමනාකරණය කරනවා. සිතේ මොනවද හටගත්තේ, ඒ සිතුවිලි පිළිබඳව අපි මෙනෙහි කරනවා. ඒ වගේම තමයි ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනවා. සතින්ද්‍රිය කියලා කියන්නේ සම්මා සතිය, නැත්නම් සතර සතිපට්ඨාණයෙන් යුක්තව ජීවත් වීම. සමාධින්ද්‍රිය සිතේ ඇතිවෙන එකඟතාවයේ සමාධිය. ආනාපාන සති වගේ භාවනාවක් ඉෂ්ට සිද්ධ කළායින් පස්සේ සිත එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අර සිතේ පවතින කෙලෙස්වල බලයේ යටපත් වෙනවා. භවාශ්‍රවේ වගේ දේවල් අඩපණ කිරීමට සමාධින්ද්‍රිය තුලින් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි පඤ්චින්ද්‍රිය ප්‍රධානම ආයුධය තමයි මේ ප්‍රඥාව. මේ ආශ්‍රවයන් සහමුලින් කපා දමන ආයුධය තමයි ප්‍රඥාව බවට පත්වෙන්නේ. සියලු සංස්කාරයන් අනිත්‍ය බව දැකීම, මේ කිසිවක් නොවේ, මම නොවේ, මගේ නොවේ කියලා අනාත්ම වශයෙන් දැකීම. ඒ වගේම මේ සියල්ල තුල පවතින දුක දැකීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ආකාරයට දකින එක තමයි පඤ්චේන්ද්‍රිය තුලින් සිදුවෙන්නේ. මේක හරියට මේ ඉන්ද්‍රිය වර්ධනය කර ගැනීම කුඹුරක් ආරක්ෂා කර ගන්නවා වගේ වැඩක්. අපි හිතමු සිත තමයි කුඹුර. ඒ සිත තුලට ආශ්‍රව පැමිණෙනවා. ඒ හරියට අර කුඹුරේ තියෙන පළදාව විනාශ කරන්න පැමිණෙන සත්තු හා සමාන. සති සහ පඤ්ඤා, ඒ වගේම ඔය සමාධි, මෙන්න මේ මංකඩවල් වල ඉන්න මුරකරුවෝ හා සමානයි. එතකොට ඔය සතිය තියෙනකොට, ප්‍රඥාව තියෙනකොට, සමාධිය තියෙනකොට මේ සත්තුන්ට නැත්තම් මේ කුඹුරට හානි කරන සත්තුන්ට එන්න බෑ, කෙලෙස් වලට එන්න බෑ. ඒව මුරකරුවෝ වශයෙන් තියා ගන්නවා. ඒ වගේම තමයි ඒ කුඹුර තුල ශාස්ත්‍රීයකත්වයේ පළදාව ලබන්න වීරිය, ශ්‍රද්ධාව වැනි ආදේවල් ගොඩනගා ගන්නවා. එහෙනම් මුරකරුවන් සිහිය, ප්‍රඥාව අවදි වී සිටින විට කෙලෙස් සතුන්ට මේ සිත නැමැති කුඹුරට ඇතුල් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද හානි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ කුඹුරු උපමාව හා සමානයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාතීති සද්ධා, සද්ධාන ලක්කණං වා සද්ධා. විශ්වාස කරන බැවින් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහි ලක්ෂණේ නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ විශ්වාස කිරීම, බුදුරජාණන් වහන්සේගේ ගුණ සහ උන්වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි පවතින අවබෝධය තමයි මේ විශ්වාසය. ඒක හරියට ගත්තහම ඒවා අනුගමනය කිරීම. මඩ සහිත ජලයක් පිරිසිදු කරන්න පුළුවන් මැණිකක් තියෙනවලු, උදකප්පසාදන කියලා මැණිකක්. අන්න ඔය මැණික වගේ තමයි මේ ශ්‍රද්ධාවත් අපේ සිත තුළට වැටුණයින් පස්සේ අර කෙලෙස් මඩ යටපත් වෙලා යනවා. සිතේ පවතින විචිකිච්ඡාව, අවිශ්වාසය දුරු වෙලා යනවා. සිත පැහැදීමකට ඇති වෙනවා. ඒ වගේම තමයි වැරදි දෘෂ්ටි, දිට්ඨාශ්‍රවයන් ඇතුළත් වෙන්නේ නැහැ. විරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ වීරස්ස භාවෝ විරියන්, උස්සාහන ලක්කණං විරියන්. වීරයාගේ ස්වභාවයේ වීරිය, උස්සාහවන්ත වීම ලක්ෂණය තමයි. අකුසල් ප්‍රහීන කිරීමට, කුසල් උපදවා ගැනීමට ගන්නා නොපසුබට උත්සාහය. මේක හරියට පැරණි නිවසක් කඩා වැටෙන්න නොදී මුක්කුවක් ගහනවා වගේ වැඩක්. සිත අකුසලයට වැටෙන්න නොදී වීරිය තුල රඳවා ගන්නවා. වීරිය තුල රඳවා ගන්නවා. ඒ ආකාරයට කටයුතු කරද්දී අන්න සිතේ පවතින කම්මැලිකම නැති වෙනවා. අලස බව දුරු වෙනවා. කුසලයට සිත යොමු වෙනවා. කාමසිතුවිලි, කාමාශ්‍රවය පාලනය වෙනවා. එහෙමනම් මේ වීර්ය ඉන්ද්‍රිය. සතින්ද්‍රිය කියලා කියන්නේ සිහිය. සරතීති සති අප්පමාද ලක්කනා සති. සිහි කරන බැවින් සතිය කියලා කියනවා. නොපමාව කටයුතු කිරීම නිසා සතිය කියලා කියනවා. නොපමාව කටයුතු කිරීම සතියේ ලක්ෂණය. තමා කරන කියන දේ වගේම සිතේ උපදින අරමුණු පිළිබඳව අවදියෙන් සිටීම. හරියට මේක උපමාවකින් ගත්තහම රජතුමාගේ භාණ්ඩාගාරයේ රකින ද්වාරපාලකයා වගේ සිතට ඇතිවෙන සිතුවිලි පිළිබඳ අවදියෙන් සිටිමින් අකුසල් සිත් පැමිණෙන එක වලක්වා ගන්න. වලක්වා ගන්නවා. ඉතින් අතීතයේ හෝ අනාගතයේ ගැන සිතමින් මුලා නොවි වර්තමාන මොහොතේ සිත රඳවා තබා ගැනීම තමයි සතීන්ද්‍රිය කියලා කියන්නේ. බාහිර අරමුණු තුලින් ඇතිවෙන කෙලෙස් සිත තුලට ගලා එම වලක්වා ගන්නට පුළුවන්කම තිබෙනවා සතීන්ද්‍රිය තිබෙනවා නම්. සමාධින්ද්‍රිය කියලා කියන්නේ සම්මා ආදීයති ආරම්මනේ චිත්තන්තීති සමාධි. අවික්ඛේප ලක්ඛනෝ සමාධි. අරමුණෙහි සිත මනවින් තබා ගන්නා බැවින් සමාධිය කියලා කියනවා. නොවිසුරුණු භව මෙහි තියෙන ලක්ෂණය. සුළඟ නැති තැනක දැල්වෙන පහන් සිලක් වගේ. සංසුන් වහා ස්ථාවරව අරමුණෙහි රැඳී සිටිනවා නම් අපේ සිත අන්න ඒක තමයි සමාධිය. සිත විසිරී යාමට ඉඩ දෙන්නේ නැහැ. ඒක අරමුණක පවත්වා ගන්නවා. ඉතින් මේක තියෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, මෙන්න මේ කියන නීවරණ ධර්ම යටපත් කර සිත සාන්ත භාවයට පත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. භවාශ්‍රවය නැති වෙලා යනවා. සිත සමාධිගත වෙනවා. පඤ්චින්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥාව. සියල්ල විනිවිද දකින අවබෝධය. පජානාතිති පඤ්ඤා යථා ස්වභාව පටිවේද ලක්කනා පඤ්ඤා මනවින් දැනගන්නා බැවින් ප්‍රඥාව කියලා කියන පජානාතිති පඤ්ඤා. ඒ වගේම තමයි වස්තුන්ගේ නියම ස්වභාවයේ විනිවිද දැකීම මේකේ ලක්ෂණය. අඳුරු දුරු කරන ආලෝකය හා සමානයි. ඒ වගේම තමයි යම් කිසි දෙයක් හොඳින් කපා ගන්න පුළුවන් මුවහත් කඩුවක් හා සමානයි මේ ප්‍රඥාව. අවිද්‍යාව නැමැති අඳුර නැති කරලා කෙලෙස් කපා දැමීම මේ ප්‍රඥාව සමත් වෙන සියලු සංස්කාරයන් ලෝකේ පවතින සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැන ගැනීම මේ ප්‍රඥාව තුළින් සිද්ධ වෙන සියලු මෝහය සහ මුලාව දුරු කරනවා. සියලු ආශ්‍රවයන් මූලික වන අවිජ්ජාශ්‍රවය සහ මුලින්ම නැති කරලා දානවා. ඉතින් පුජ්‍යලයකු තුළ මේ ඉන්ද්‍රිය සංවරයේ සමබර වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව අඩු වුණොත් එතන මොකද්ද? අන්ධ භක්තියක් ඇති වෙනවා. ඒ වගේම තමයි ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් එතන මොකද්ද ගොඩ නැගෙන්නේ? කපටිකමක් ගොඩ නැගෙනවා. වීරිය වැඩි වුණොත් නොසන්සුන්කම උද්දච්ච භාවය ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි සමාධිය වැඩි වුණොත් කම්මැලිකම ගොඩ නැගෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය සියල්ල පුජ්‍යලයක තුල සමබරව පවතින ඕන. ඒ වගේම තමයි භාවිතත්ත ප්‍රගුණ කරන්න ඕන, පුහුණු කරන්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගත්තහම යම් කෙනෙකුට ඕන විශාල ගහක් කපන්න. දැන් අපි මොකද කරන්නේ? පොරෝවක් අරගෙන මේ ගහට පහරක් ගහනවා. අන්නේ පහර ගැසීම එක් පොරෝපාරක් ගැසීම හා සමානයි භාවිතත්ත. හැබැයි එයින්ම කඩා වැටෙන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕන? මේ ගහ කඩාගෙන වැටෙන්න නම් අපි තවත් පොරෝ පහරවල් කිහිපයක් ගහන්න ඕන. ඒ ස්ථානයේතම නැවත නැවත සිය දහස් වාරයක් පහර ගැසීම බහුලීක තත්තා නැත්තම් බහුල වශයෙන් කරනවා. ඉතින් අපේ සිතේ පවතින ආශ්‍රව නැමැති විශාල ගහ අපට විනාශ කරලා දාන්න ඕන, කපලා දාන්න ඕන, නැති කරලා දාන්න ඕන, මුලිනුපටා දාන්න ඕන. අන්න මොකද කරන්නේ? ප්‍රඥාව නැමැති පොරෝව අරගෙන එක වරක් නොවේයි සිය දහස් වරක් නැවත නැවත අපි ඊට පහර දෙනවා. අන්න එතකොට භාවිතත්තා බහුලී කතත්තා. මේ ආකාරයට අපි භාවිතා කළා වෙනවා, බහුල වශයෙන් භාවිතා කළා වෙනවා. තවත් නිදසුනක් ගත්තොත් ගඟක ජලය එක දිගට ගලා යනවනේ, ඒක බාධා කිරීමට අපහසුයි. අපි දැන් මොකද කරන්නේ? කුඩා දිය පහරක් ඇති කර ගන්නවා භාවිතය. බහුලී කතා කියලා කියන්නේ එය නතර නොවී ගලා යන මහා ගංගාවක් බවට පත් කර ගන්න. එහෙමනම් මේ සතිය සිහිය සමාධිය එක්වරක් ඇති කර ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක ගඟක් මෙන් නොකඩවා සිත තුල ගලා යෑමට සැලැස්වන්න ඕන. ඒ මගින් තමයි කෙලෙස් නැති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපට චේතෝ විමුක්ති, සිත කෙලෙස් වලින් මිදීම, නැත්තම් සමාධිය මුල් කරගෙන ලබන විමුක්තිය අපට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අනාසවං චේතෝ විමුක්ති, ආශ්‍රව රහිත වීම තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. අන්න ඒක අපි අත්විඳිනවා. විශේෂයෙන්ම අපි මේ ආකාරයට ගත්තහම චේතෝ කියලා කියන්නේ සිත සමාධිය පදනම් කරගත්ත දේ. විමුක්ති කියලා කියන්නේ මිදීම, කෙලෙස් බැඳීම් වලින් මිදීම. විශේෂයෙන්ම රාගය ප්‍රහීන වෙනවා, සිත නිදහස් වෙනවා. රාග විරාග චේතෝ විමුක්ති, රාගයේ විරාග වීමෙන් සිතේ විමුක්තියක් ගොඩ නැගෙනවා. එතකොට මේ සමාධිය චේතෝ විමුක්තිය ප්‍රධාන වශයෙන්ම සමාධි ඉන්ද්‍රිය සමග බැඳී පවතිනවා. සිතේ පවතින නීවරණ ධර්ම කාමච්ඡන්ද, කම්සප විඳීමේ කැමැත්ත, ව්‍යාපාද, අනුන් මැරීමේ පෙළීමේ චේතනා, ඒ වගේම තීන මිද්ද, සිතේ සහ ගතේ කම්මැලිකම, උද්දච්ච කුක්කුච්ච, නොසන්සුන්කම, පසුතැවිල්ල, විචිකිච්ඡා, සැකය, මෙන්න මේවා යටපත් වෙනවා සමාධිය නිසා. තාවකාලිකව හෝ ස්ථිරව කෙලෙස් වලින් මිදීමට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයට කටයුතු කරනවා. මේ සඳහා අපි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි සතර බඹ විහරණයේ ගොඩනගා ගන්නවා. කිසිවක් නැතයි කියලා හිතන අරූපාවචර ධ්‍යාන ලබා ගන්නවා. ශූන්‍යතාවයේ වඩනවා, අනිත්‍ය දකිනවා. මෙන්න මේ කාරණා කටයුතු ඉෂ්ට සිද්ධ කළායින් පස්සේ අන්න අපේ චේතෝ විමුක්තිය ගොඩ නැගෙනවා. පඤ්ඤා විමුක්ති, ප්‍රඥාවේ යුක්ත වීම, ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව දුරු කරමින් ලෝකයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ. යථා භූත ඥානයේ ලැබීම. ඒ කියන්නේ මේ ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන අවබෝධයේ ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම. මේක හරියට අඳුරු කාමරයක පහනක් දැල්වූ විට අඳුර ඉබේම ඉවත් වෙලා ඒ කාමරය තුල තිබෙන සියලු දේ අපට බඩු ආහිරාදිය දැක ගන්න පුළුවන්කම ලැබෙනවා වගේ, ප්‍රඥාවෙන් අපි සන්නද්ධ වූ විට අපේ සිත තුල පවතින අවිද්‍යාව නැමැති අඳුර නැති වෙලා යනවා. චතුරාර්ය සත්‍ය නැමැති ආලෝකය අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයට ලෝකේ යථාර්ථය තමන්ම අවබෝධ කොටගෙන ලෝකේහි නොඇලි සතුටින් වාසය කරනවා. ආශ්‍රව එකතු කරගන්නේ නෑ. භව සංසාර ගමන නිමා කොට ලබන පරම විමුක්තිය, උතුම් වූ නිවනින් සැනසීම ලබා ගන්නට අපට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් දයාබර සුපින්වතුනි, මෙලව ජීවිතයේ දියුණුව ලබන්න, පරලොව ජීවිතයේ වාසනාව ලබන්න, භව සංසාර ගමන කෙලවර කොට ලබන පරම විමුක්තිය උතුම් වූ නිවනින් සැනසීම ලබා ගන්නට මේ ආශ්‍රව සියල්ල දුරු කරන මේ ශ්‍රද්ධාදී වූ ඉන්ද්‍රිය නිතර නිතර භාවිතා කරමු, නිතර නිතර භාවිතා කරමු කියන අදිස්ථානය කාගෙත් සිත් තුළ ගොඩනගා ගන්න.
0: අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට එච්.එම්. සුදුබණ්ඩා උපාසක මහතාගේ මියගිය පියාට සහ මවට පින් අනුමෝදන් කිරීමත්, එතුමාගේ මියගිය ඥාති පිරිස වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා ඇත්තිලිවැව රන්තිනිගොඩ යායේ පදිංචි එච්.එම්. සුදුබණ්ඩා මහතා විසින්. මහනුවර ගලහා භද්‍රවතී විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කර 2021 මැයි මස 5 වන දින අභාප්‍රාප්ත වූ ආදරණීය සොයුරු සුමිත් ජයසුන්දරහට පුණ්‍යානුමෝදනා කිරීමත්, අවුරුදු 83ක් ආයු වළඳා 2022 දෙසැම්බර් 1 වන දින අභාප්‍රාප්ත වූ ගුණපාල ජයසුන්දර පියාණන්ට පින් පමුණුවමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා සී ජයසුන්දර මෑණියන්, වසන්ත ජයසුන්දර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. දෙවිනුවර අංක 155 දරණ නිවසේ විසූ වසර 26කට පෙර අභාප්‍රාප්ත කරුණාවතී වීරසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, වසර 55කට පෙර මියගිය ධනෝරිස් අප්පු කොඩිකාර පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ අංක 96 මාතර පාර දෙවිනුවර දරණ නිවසේ විසූ මීට වසර 2කට පෙර අභාප්‍රාප්ත සුගතපාලෙස් කොඩිකාර පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, දෙපාර්ශ්වයේම මියගිය ඥාතින් වන එන්.එච්. නන්දා මෑණියන්, මල්කා කොඩිකාර දියණේ විමල ධර්මද සිල්වා පියාණන්, චන්දසේක රත්නසූරිය පියාණන්, දයාවති කළුපහන මෑණියන් යන අයට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත් සින්න සිළු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, මధుරා කොඩිකාර, මායාවති කොඩිකාර, ස්වර්ණා කොඩිකාර, මානිල් වීරසිංහ, ඩීම් ජෝන් සහ පවුලේ සිල්ම දරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, සිළු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, දේශකයන් වහන්සේ ඇතුළු සිළුම මහා සංඝරුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා දෙවිනුවර මාතර පාර අංක 32-4 සැනසුම නිවස පදිංචි සුගතපාල එස් කොඩිකාර මහතා විසින්. ධර්ම ශ්‍රවණය කරන සිළුම දෙනාටත්, ඔබ අප සිළු දෙනාට මේ ධර්මාබෝධයෙන් ලබන්නා වූ පිනින් උතුම් නිවනට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත්, ධර්ම දානමය කුසලයේ පරලොස් සැපත් වී අදට වසර 5ක් සපිරෙන ආදරණීය පියාණන්ට සහ වසර 19කට පෙර පරලොස් සැපත් සෝමා සිරිවර්ධන ආදරණීය මෑණියන්ට උතුම් වූ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත්, අපගේ මෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාගේම පරලොස් සැපත් සිළුමු ඥාතීන්ට හිතවතුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ සමගම ධර්ම ශ්‍රවණය කරන්නා වූ සිළුම දෙනාගේ රෝගී තත්ත්වයන් වලින් පෙළෙන සිළුම දෙනාට ඉන් අත්මිදීමටත් නිදුක් නිරෝගී සුවය ලැබීමටත් ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා මහනුවර පන්විල අංක 19 නිවසේ පදිංචිව සිට පල්ලොස්සපත් පී.එම්. සිරිවර්ධන ආදරණීය පියාණන්ට සහ පී.එන්. සෝමාවති සිරිවර්ධන ආදරණීය මෑණියන්ට සහ ඒ සිළුම දිනාට පුණ්‍යානුමෝදනා කරමින් දරුවන් විසින් පින්කමේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. ජේමිස් සප්පුහාමි පියතුමා, මෞතුමී වන එදිරිසිංහ හාමිනි, එකම දියණිය වන රේණුකා කුමාරි, ස්වාමියා රන්බණ්ඩා, මව්පිය දෙපාර්ශ්වයේම සියලුම මියගිය ඥාතින්ට මේ පින් සසර දුකින් අත්මිදීම පිණිස හේතු වාසනා වේවායි පතමින් දන්දිෂ්ණාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා අග්බෝගම අංක 16 නිවසේ පදිංචි චන්ද්‍රාවති විතාන ආරච්චි මහත්මිය විසින්. බදුල්ල කටු පැලැල්ලගම ජලනල පටුමග අංක 59-8 ඒ නිවසේ සඳහන් තමාගේ 80 වැනි ජන්මදිනය 2026 මැයි 5 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා ජී.ඊ. විජේරත්න මහත්මිය විසින්. දැන් කෞරුණීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනය.
1: සත්පුරුෂ සුපින්වතුනි, ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් බණපදයක් ශ්‍රවණය කිරීම, ඒ වගේම මේ ධර්මයේ තුලින් ජීවිතේ වෙනස් කර ගන්නට ආකල්ප සංකල්ප ගොඩනගා ගැනීම, ජීවිතේ වෙනස් කර ගැනීම ආදී වූ දේ තුලින් අපට උදාර වූ පිනක් අත්පත් උනා ලැබුණා. අපි කල්පනා කරමු, මේ ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය අපව ලෝකේ ශාසනේ රට ජාතිය සුරකින අපට දිෂ්ඨකාමී වූ සම්්‍යක් දුස්තික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පඳුරක් වශයෙන් අත්පත් වේවා, අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දේවාශීර්වාදයෙන් බුද්ධාදී රත්නත්‍රයානුභාවයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ආනුභාවයෙන් අපට අපේ දුවා දරුවන්ට, ගුරුවර දෙමාපියාදීන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, අසල්වාසීන්ට විශේෂයෙන්ම මේ අනුග්‍රාහක දායකත්වයේ දැක් වූ පින්වත් හැම දෙනාටම තිබෙන්නා වූ සියලු ග්‍රහ උපද්‍රව, අපල උපද්‍රව, සතුරු උපද්‍රව, රෝග පීඩාදී ඇස්වහ කටවහ දෝෂ, යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩාදී වූ අමනුෂ්‍ය දෝෂ සියල්ල දුරින් දුරු වේවා. කරන කියන රැකී රක්ෂා අධ්‍යාපන කටයුතු ගොවිතැන්බත් ආදිය දියුණු පවුණු වේවා. කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. නිදුක් නිරෝගී භාවය, සැපත ශාන්තිය, චිරජීවනය, වාසනාව, සෞභාග්‍යය, දියුණුව, ජයග්‍රහණය උදා වේවා, උදා වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප නමින් මිය පරලොව ගියා වූ මව්පිය, ගුරුවර, බන්දු මිත්‍රාදී වූ සියලු ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා, අත්පත් වේවා. අපේ ඥාතීන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා, වේවා වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසානයේ අප හැම දෙනාටම මෙපින් බලෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා, ලැබේවා, ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු.

0: සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උවේසියම් මහානිකායේ මහා ලේකාධිකාරී වැලිමඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කැප්පෙටිපොළ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය ඓතිහාසික තැන් ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පිරියන්දල සුවාරපොළ බුද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රාධිපති වැලිමඩ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානාධිපති සංකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු අධ්‍යාපනඥ සේවයේ කතිකාචාර්ය පූජනීය විල් ඔය පඤ්ඤාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැමදෙනා සාදුණ දක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්තුලයේ ස්වදේශීය සේවාවේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට සේනම් 011-2-6971-40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව සෙත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. සැමට සම්මා සම්බුදු සරණයි.
1: සත්වක සිත් සුවපත් කරන ස්වදේශීය සේවය.
2: FM 91.7 91.9
3: ස්වදේශීය සේවය.
4: වේ පවුඩර් නැති කිරි වලින් හදන එකම කිරි තේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදී බෝඩි මේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරි තේ එකක් නම් ඉතින් පියෝ ඩේල් කිරි තේ විතරමයි.

0: රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝෂ් කුරේ, ප්‍රකාශය ඉනුෂා වී බැද්ද. මේ වසරේ ඇරඹ වූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවින් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනෙන් දෙවන්ත විදේශ විනිමය ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍යමති දිවිනෙන් පිටත්වයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ. දිවයිනේ වැසිතත්වේ වර්ධනයක් හෙට සිට. ශුද්ධෝත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. පළමු ශ්‍රේණිය සඳහා මේ වසරේ ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසයි. ලබන වසරේ සිට 6 වෙනි ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ. ඊට අදාළ සියලු විෂය කමිටු පත් කරමින් මොඩියුල සමාලෝචනය කර අවසන්ය. මෙම ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු ලබන ජූනි මාසයේ ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවේදී අද නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. සංචාරක කර්මාන්තයට අදාළ දුර්වලතා 13ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පැනයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් ඇතිවන අහිතකර බලපෑම් 11ක්ද හඳුනාගෙන ඇතැයි පැවසීය. ඒවා අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
1: අපි වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා ඒක දැන් ට්‍රෙෂරියේ තියෙන කැබිනට් එකට යවලා තිබෙනවා. ඒ අනුමැතිය ආව ගමන් අපි ඒක පටන් ගන්නවා. නමුත් මේ කෙටි කාලීනව තව බිලියන 1ක විශේෂයෙන් මේ යුද්ධයෙන් ඇති වූ බලපෑමත් එක්ක චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය වගේ සමහර මාකට්ස් අපේ ඕෆ් සීසන් එකට ගැලපෙන මාකට් වල ප්‍රවර්ධන වැඩපිළිවෙලක් මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ වැඩපිළිවෙල තව සතියකින් විතර මම හිතන්නේ අපිට ආරම්භ කරන්න පුළුවන්. ග්ලෝබල් කැම්පේන් එක අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් අපේ රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒවට යටත්ව අපි මේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
0: කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එහි විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලේ පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මග වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියා කරමින් ඇතැයි සඳහන් කළේය. මෙවර මේ දින සැමරුමේදී ප්‍රකාශ කළ පරිදි මේ

0: තුළ විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි. මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බය අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
1: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා රජයේ සොරකම් කළ බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට විපක්ෂය උත්සාහ කරන බව සඳහන් කළේය. භණ්ඩාගාර සිද්ධියට අදාළව නිසි විමර්ශන පවත්වාගෙන යාමට රජයේ ඉඩ දී ඇතැයි හෙතෙම කීවේය.
2: අපිට මේ සමාජයේ ඉස්සරහා උත්සාහ කරමින් ඉන්නවා ඔවුන් බොහෝ අවස්ථාවල ප්‍රහාරාත්මක විදියට මතු කරගන්න මේ ආණ්ඩුව වංචා කරනවා, හොරකම් කරනවා, මේ වගේ කෑල්ල. ඒකට හේතුව තමයි මොවුන්ගේ බලය ගිලිහෙන්න ප්‍රධානම හේතුව උනේ මොකද්ද කියලා උන් දන්නවා. ඇත්තටම ගල්ලංගුරු සම්බන්ධ මුසාවක් එළියට දැම්ම. හැබැයි දැන් ඒක ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. අපි අභියෝග කරනවා තව කාලෙකින් පුළුවන් නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. මොකද ඒ ඔප්පු කරන්න පුළුවන් හැම අවස්ථාවකම අපි ගොඩනගලා දීලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධි සම්බන්ධවත් අපිට නිශ්චිතව කියන්න තියෙන්නේ පැවැත්වෙන පරීක්ෂණ නිසි පරිදි අවසන් කරලා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට එළියට එන දවසට මුළු ලාංකීය සමාජයම තේරුම් ගන්නවා මේ ආණ්ඩුව මේ පිළිබඳව දක්වන ලද මේ කැපවීමේ සහ උනන්දුවේ ස්වභාවය. ඒක බලක්වන්න බෑ.
1: කිසිදු අයෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීමේදී මුල්‍ය සහ සාමාන්‍ය සේවා සඳහා විශාල ලිපිලේඛන සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින්ට සිදුවේ. නව ක්‍රමවේදය අනුව සිදු කර ඇත්තේ බදු සරල කිරීම හා එය පහසු කිරීමකි. එමගින් කිසිසේත් බදු වැඩි නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
3: මෙතන අවසානයේදී ගෙවන්න සිද්ධ වෙන්නේ සමස්ත බදු ප්‍රමාණය 25%. කල්නුත් ඒගොල්ලෝ 25%ක් ගෙව්වා. ඒ ගෙව්වේ වැට් එක 18%, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5% හැටියට. ඒතර මේ මූල්‍ය නොවන ශේෂ්ත්‍රය සඳහා 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා එය තනි බද්දක් හැටියට ගෙවනවා. ඒක තමයි සිදු වෙන්නේ. ඒ නිසා අර වැට් එක 2.5% වැඩි කරා කියන අතරෙම තිබුණු බද්දක් ඉවත් කරා කියලා කිව්වොත් තමයි සාධාරණ. මොකද කිසිවෙක් වැඩිපුර ගෙවන්නේ නැහැ. අතන මෙයාට පහසුවක් වෙන්නේ සාමාන්‍ය මේ බදු දෙකම ගෙවන්න සිදු වුණාම ආයතන වලට එළිය කියලා හුවමාරුවේදී ටිකක් සංකීර්ණ තත්වයක් එනවා. මේ බදු සරල කිරීමේ සහ පහසු කිරීමේ ප්‍රතිපත්ති අර තමයි අපි මේ කටයුතු කළා තිබෙන්නේ. ඒ නිසා කිසිවෙකුට බදු ගෙවන්න ප්‍රමාණය වැඩි වීමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ට තිබුණු සමාජ ආරක්ෂණ බද්ද 2.5% ඉවත් වෙලා ඒ වෙනුවට තනි බද්දක් හැටියට වැට් එක ගෙවන්න සිදුවේ.
1: දූෂණය, වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජයේ මගින් දඬුවම් ලබා දෙන බව ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය භාරවැත්තේ අධිකරණයටයි. එමගින් කඩිනමින් දඬුවම් ලබා දෙන විට ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවේ. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයින්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහතික විය.
3: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලුවට විතරක් කියන්නම්. ඉදින් එන්න නියමිත විමල් ඊරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාමා රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, කෙහෙල් රඹුකැල්ල ආදී මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශේෂ්ත්‍රය අය කෙහෙල් රඹුකැල්ල නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුවක් දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒවට දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන්ට දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්නේ තමයි හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙන්න ඕනේ. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ. තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙන්නේ. නීති නැත්තා නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. නඩු කඩුවත් ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා.
1: විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ඊයේ වන විට ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. තවත් ගොවින් දහතු

0: උන්දහසක් පොහොර සහනාධාරය ඉල්ලා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 13000ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ. මේ වන විට රුපියල් මිලියන 1700කට අධික මුදලක් ගොවින්ට ලබා දී ඇත. වගාපිම් සකස් කරන ප්‍රමාණය අනුව ඉදිරියේදී පොහොර සහනාධාරය ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදහස් විසිහය 2030 ජාතික අපනයින සංවර්ධන සැලැස්ම යටතේ 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපැයීමට රජය ඉලක්ක කරයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම හා අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්ම මගින් පුළුල් උපාය මාර්ගික රාමුවක් සපයයි. අපනයින තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනයේ මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කිරීමට යෝජනා වූයේ පසුගිය වසරේ අයවැයෙන්ය. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලිකංශයේ පාර්ශවකරුවන් සමග එක්ව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ තාක්ෂණික සහය ලබා ගනිමින් මෙය සකස් කර ඇත. තුන් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මියාහිල් මුරෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස තම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් අද පිටත්ව ගියහ. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරටින් පිටව ගිය නියෝජිත පිරිසට සමුදීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා ඇතුළු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරටට පැමිණි නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූහ. ඔහු කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ සංචාරයකට එක් වූහ. තෙදින නිල සංචාරය තුළ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වින. විගණන සේවා කොමිෂන් සභාවට පත් කළ නව සාමාජිකයෝ සිව් දිනෙක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ ඊයේ දිරුම් දුන්හ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරි රත්න දිශප්‍රියන මහත්වරු මෙසේ දිවුරුම් දුන්හ. ජාතික විගණන පනත අනුව අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරන අවස්ථාවකදී හෝ යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති අවස්ථාවක හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලිකංශයේ කවර තැනැත්තෙකුට කිසිදු ආකාරයකින් හෙළිදරව් නොකරන බවට, සාකච්ඡා හෝ ප්‍රකාශ නොකරන බවට මෙහිදී දිවුරුම් දී තිබේ. මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහසංග සභාවේ මහනුවර මහදිසාවේ ප්‍රධාන සංඝනායක උඩහාමුල්ලේ ජිනරතනාරාමාධිපති පූජ්‍ය තලවින්නේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේ අපවත් වූහ. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3ට සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයෝස්සේ දැන් අයිදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenetson.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
1: ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: දෙස්විදෙස් සංචාරකින් අතර ජනප්‍රිය බදුල්ල නගරය ආසන්නයේ පිහිටි සරුංගල් කන්ද ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගීදා පැවැත්වින. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමට නියමිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගෙන තිබූ බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදුකර ඇතැයි එල්ලවෙන චෝදනා මෙම සමාගම් දෙක තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් දෙක රුපියල් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් දෙක ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන්කරදීම පිළිබඳ රජයේ අවධානය යොමු වේ. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කර එය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන්කරදීමට නියමිතයි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප්ව කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: හෙට සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ ඒ ආශ්‍රිතව දිවිනාසන්නේ පහළ වයිගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව ඇත. මෙම පද්ධතියේ වර්ධනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවේ. ඒ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන්නේයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
2: ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ ඇමරිකානු රාජලේකම් මාකෝ රූබියෝ මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනය මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමේ රැඳී සිටි. මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායිල මෙහෙයුම් පාප් වහන්සේ නිතර විවේචනය කරති. ගැටුම් ඉක්මනින් අවසන් කරන්නේයි උන්වහන්සේ විටින් විට ඉල්ලීම් කළහ. ඇමරිකානු රාජ ලේකම්වරයා ලබන සිකුරාදා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය හමුවන බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. වාර්ෂික යවත්කාලන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානය හා ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය හිමිව ඇත. නවසිලන්තයේ සෙවන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව පස්වන ස්ථානයේ පසුවේ. පාකිස්තානය හා බටර් ඉන්දිය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් 6 සහ 7 වන ස්ථාන හිමිකරගෙන සිටි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ දෙවන දිනය නිමාවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. මෙම තරගේ කොළඹ කණ්ඩායමට පළමු ඉනිම සඳහා සිළු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දෙවි ලකුණු 222ක් රැස් කළේය.
1: කාලගුණ වාර්තාව.
2: දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිසිරස්තල. මේ වසරේ ඇරඹූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ සේවා අපනයනෙන් දෙවැන්ත විදේශ විනිමේ ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍යමති දිවිනෙන් පිටත්වයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැදවේ. දිවයිනේ වැසිතත්වයේ වර්ධනයක් හෙට සිට. ශුද්ධහොත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය හෙට උදැස්සන 6ට බලාපොරොත්තු වන්න.
1: විලවරාත්‍රී 9:00 විනාඩි 23යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.
6: ගුණ කතාව අපවත්වේ වදාළ උඩහමුල්ල වැලිපිල්ලෑව ශ්‍රී ජිනරතනාරාමාධිපති මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක සම්මාන උපාධ්‍යාය පෝජ්‍යපාද තලවෙන්නේ ධම්මරක්කිතහබේ දාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ ගුණ කතාව පවත්වනු ලබන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.
7: යෝ හෝති ව්‍යක්තෝ විසරදෝච බහුසුතෝ ධම්ම දරෝච හෝති ධම්මස්ස හෝති අනුධම්මචාරී සතාදිසෝ උච්චති සංඝ සෝබනෝ. යම් භික්ෂුවක් ව්‍යක්ත වූයේත් විශාරද වූයේත් වේද බහුශ්‍රත වූයේත් ධර්මදර වූයේත් වේද ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වෙයි නම් එමදු භික්ෂුව සංඝයා සෝභමාන කරනු ලබන බව අංගුත්තර නිකායේ සෝභෙන්ති සූත්‍රය මගින් ප්‍රකට කරනවා දේශනා කළ තිබෙනවා. අප කථානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන්නේ උඩහමුල්ල වැලිපිල්ලාව ජිනරතනාරාමාධිපති මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක සම්මාන උපාධ්‍යාය පරම පූජනීය තලවින්නේ ධම්මරක්කිතාබිදාන නායක මාහිම්පාණන් වහන්සේයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර තලවින්න ග්‍රාමයේ සම්භාවනීය පරපුරකට අයත්වයි. 1934 12 මාසයේ 30 ජන්මලාභය ලබන්නේ. උන්වහන්සේගේ දෙමව්පියන් වන්නේ දිසානායක මුදියාන්සේලාගේ ඩිංගිරි බණ්ඩා පියතුමාණන්, කුලසේකර මුදියාන්සේලාගේ බිසෝමැණිකේ මාතාව. කුඩා කාලයේ තමන්ගේ පවුලේ සාමාජිකයන් 3 පවුලේ වැඩිමල් කුලකුමරුවා හැටියට ජන්මලාභය ලැබුව අපනාහිම්පාණන් වහන්සේ කුඩා කාලයේදීම ශාසනික සම්ප්‍රදායන් අගය කිරීමකට ආසා කරන්නේ සිය කිරියත්තාගේ මඟ පෙන්වීම මතයි. ඒ අනුව 1949 නොවැම්බර් මාසෙ 3 දෙහිදෙනියේ කේමානන්ද හබිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි ජීවිතයට පත්වෙනවා. කුඩා කාලේ අධ්‍යාපන කටයුතු මූලික හැටියට සිදු කරගනු ලබන්නේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ දක්වාම ගම්පොළ සිරි බුවනිකබා පිරිවෙන කේන්ද්‍ර කරගෙනයි. නාහිම්පාණන් වහන්සේ වාසනාව ලබනවා විද්‍යෝදයේ මහපිරිවෙනින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට. 1957 වසරේ මැයි මාසයේ 27 දින මහනුවර මල්වතු මහා විහාරයේදී උතුම් උපසම්පදා භූමියට පත්වන අපනාහිම්පාණන් වහන්සේ 1992 ජූලි මාසයේ 26 දින මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශ්වයට විජයාරාම විහාර පරම්පරාවට සම්බන්ධ වීමේ වාසනාව ලැබෙනවා. එතැන් සිට උන්වහන්සේගේ නිවාසික ස්ථානය බවට පත්වන්නේ විජයාරාම මහා විහාරය වගේම උඩහමුල්ල ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයයි. දක්ෂ පරිත්‍රාණ දේශකයාණන් වහන්සේ නමක් හැටියට ඒ සිරිත්විරිත් පිළිබඳ මනා නිපුණත්වයකින් අධ්‍යයනයකින් යුක්තව ක්‍රියා කළා. එපමණක් නෙවේ, දක්ෂ ධර්මකථිකයාණන් වහන්සේ නමක් හැටියටයි නායක හාමුදුරුවෝ කටයුතු කරන්නේ. විහාරස්ථානය හා බැඳුණු දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටියට කටයුතු කිරීමේ වාසනාවන්ත භාවය මැනවින් උන්වහන්සේගේ ජීවිතය තුළින් දැකිය හැකිව පැවතුණා. උඩහමුල්ල ජිනරත්නාරාමාධිපතිව වැඩවිසූ වග පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව විහාරාධිපතිත්වයට නීත්‍යානුකූලව පත්වෙන ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැම විටකම කාහා සමගත් ප්‍රියශීලීව ක්‍රියා කළා. ශාසනික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේදී දක්ෂපක්ෂකම් ඇති වටිනා ශිෂ්‍ය පිරිසක් දායාද කිරීමට නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වාසනාවන්ත වුණා. ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සීල උර්ධව, ගුණ උර්ධව, තපෝ උර්ධව, ධම්මානුධම්ම පටිපන්නව සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ නමක් ඇටියට, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඇටියට, විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඇටියට, උපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඇටියට තමන්ගේ ජීවන ගමන සාර්ථකව කටයුතු කරලා නිම කරන්නේ වයස අවුරුදු 92ක් වැනි දීර්ඝාසක් වින්දනය කරලා. අනුස්මරණීය ශාසනික මහමේවරක් ඉටු කළ නාහිම්පාණන් වහන්සේ සියල්ල අනිත්‍යතාවය ප්‍රකට කරමින් අපවත් වී වදාලා. උන්වහන්සේගේ උතුම් ආදාන පූජෝත්සවය 2026ක් හෝ මේ මස 6 වෙනි බදාදා සවස 2ට මහරගම නාවින්න නගර සභා ක්‍රීඩා භූමියේදී සිද්ධ කිරීමට නියමිතව පවතිනවා. සසුන් කෙත බැබළවීම සඳහා අපරිමිත සේවාවක් සිද්ධ කළ අප නායක මාහිම්පාණන් වහන්සේ පැතුව බෝධියකින් උතුම් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා.
6: අපවත් වේ වදාළ උඩහමුල්ල වැලිපිල්ලෑව ශ්‍රී ජිනරතනාරාමාධිපති මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක සම්මාන උපාධ්‍යාය පූජ්‍යපාද තලවෙන්නේ ධම්මරක්කිතා බෙහෙදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ ගුණකතාව පවත්වනු ලැබූයේ කෝට්ටේ ශ්‍රීනාග විහාරාධිපති විශ්‍රාමික නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.
8: සත්වක සිත් සුවපත් කරන ස්වදේශීය සේවය
9: FM 91.7 91.9
10: ස්වදේශීය සේවය.
11: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
12: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස් උත් ඉතුරුයි.
11: KD Rice 0773 523 535

විශ්ව සාහිත්‍යයේ ප්‍රංශ ජාතික අන්ද්‍රේ ශීඩ් නම් වූ විශිෂ්ට නිර්මාණකරුවා ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පෙස්ටරලී නම් වූ අග්‍රගණ්‍ය කෘතිය ඇසුරේ ආපත්‍ති කතනය ගුවන් විදුලියට වචනා කරන්නේ කැත්ලීන් ජයවර්ධන. රඟපෑම් හිලීරියන් පෙරේරා, සන්ධ්‍යා රමුක්කනගේ නාලිනී පියසීලී ජයලත්, තුෂිත වීරසිංහ, පිසඳී කරුණාරත්න. නාද සංකලනය සඳරුවන් ලියනගේ. ආපත්‍ති කතනය නිෂ්පාදනය කරන්නේ ප්‍රියන්තනී ගමගේ යහම්පාත්. අද සිව්වන දිගහැරුව.

0: දෙවිපියාණෙනි, අද දවසේ උදේ පාන්දරින්ම ඔබ වහන්සේ බැහැදකින්න මං මේ ආවේ. පාද නමස්කාරයේ යෙදෙමින් විශේෂ කාරණයක් සැලකර සිටින්නයි. ඔව්, ඊ හැන්දෑවින්දන් තමයි මම දේවත්වයේ කරා එළඹෙන මගේ ඒ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේ. නිවැරදිව කියනවා නම්, ඔබ වහන්සේ මට පවරපු මගේ වගකීම් සහගත පරාර්ථකාමී ගමනට මුල පිරුවේ. එතනදි මම මගේ පූර්වාදර්ශය කරගත්තේ අර මනෝවෛද්‍යවරයාවමයි. එකිවේ මර්ටන් කියපු විදිහට, එංගලන්තේ ලෝරා බ්‍රිජ්මන් දැරිය හදාවඩා ගන්න යොමු වුණ වෙදදුරුතුමා. දැරිය පදනම්ව කළ නිරීක්ෂණයෙන් අපූරු නිගමනයකට එළඹුණ වෛද්‍යවරයා තමයි ඒ. ගෙතාගේ ඇවතුම් පැවතුම් ගැන සටහන් පොතක සටහන් කරගන්න ඊයේ මං පටන් ගත්තයි කියන්නේ ඒ වෛද්‍යවරයාව අනුගමනය කිරීමක්. වෛද්‍යතුමා දින සති මාස ගණනක් යනකම් ලෝරාව නිරීක්ෂණය කරලා තියෙන්නේ අමුතුම විදියකට. ඒ හැම දවසකම එයා කරලා තියෙන්නේ වස්තු දෙකක්. හරියටම කිව්වොත් අල්පෙනෙත්තක් සහ පෑනක් දැරිය ලවා ස්පර්ශ කරවට එක. අල්පෙනෙත්තට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පින් කියලා. පෙන් කියන්නේ පෑනට. ඉතින් ඔය පින් සහ පෙන් ඇඟිලි තුඩින් ස්පර්ශ කළාට පස්සේ ඔය වචන දෙකම බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය වුණු කොලයක් දැරියට අතගාන්නත් දුන්නලු. මේ නිස්සරණාද්‍යාශී උත්සාහයේදී සමහර විට දැරියගේ මොළ කැටි අත් ස්පර්ශ වෙන්නත් බැරි නෑ නේද වෛද්‍යවරයාට?
1: කියන්නක පියතුමා, කියන්නක. ඉතින්
0: මං දන්නවා මෝතේ, මං හොඳ හැටිම දන්නවා මං කරන්නේ වරදක් නොවන බව. ඒ වගේම මං මේ කරන්නේ යහපතක් බව.
1: ඔව්, ඉතින් මොකද්ද ප්‍රශ්නේ දැන්?
0: නෑ, ප්‍රශ්නයක් නෑ. මං ප්‍රශ්නයක් ගැන කතා කරුවද දැන්?
1: කතා කරේ නැහැ තමයි.
0: ඒකනේ.
1: ඒත් පියතුමාගේ ස්වරේ නම් මොකද්ද ප්‍රශ්නාර්ථයක් තිබුණා වගේ.
0: නෑ, ප්‍රශ්න අමතක කරලයි දැන් මං ඉන්නේ.
1: හැබැයි ඒ ලෝරා බ්‍රිජ්මන් දැරිය හදාවඩාගත්තු මනෝවෛද්‍ය විශේෂඥයාට නම් යම් යම් ප්‍රශ්න මත වෙලා තියෙනවා.
0: ප්‍රශ්න? ඒ මොනවද?
1: වෙන මොන ප්‍රශ්නයක්වත් නෙවෙයි, ලෝරාගේ ප්‍රගතියක් ගැන මොනම ආකාරයේ හෝ දියුණුවක් ගැන ලකුණක්වත් නොපෙනුන එක තමයි එයාගේ ලොකුම ප්‍රශ්නේ වුණේ. ඒ කියන්නේ මාස ගාණක් ගත වෙනකම්ම කෙල්ලගේ කිසි වෙනසක් වෙලා නැහැ.
0: ඉතින්
1: එයා ඒක ගැන සටහනක් ලියලා තියෙනවා මෙන්න මේ විදිහට. මහා අන්ධකාර ගැඹුරු ළිඳකට කඹයක් බස්සලා බලාපොරොත්තු නැති වෙලාවක ළිඳ ඇතුලේ ඉන්න කවුරු හරි කෙනෙක් කඹේ අල්ලලා හොල්ලලා සංඥාවක් නිකුත් කරයි කියලා හිතාගෙන තමාගේ මතින් ඒක සොලවන කෙනෙකුගේ තත්ත්වයට පත්වන්න තමාටම සිද්ධ වුණයි කියලා.
0: ඒ කියන්නේ කවදාවත් ඒ මනෝවෛද්‍යවරයා?
1: නෑ නෑ නෑ, කවදාවත් ඒක සිද්ධ නූන නෙවෙයි. හැමදාම එක වගේ වුණේ
0: නැහැ. ඒ කිවි
1: අන්තිමේදී බලාපොරොත්තු නැති දවසක, බලාපොරොත්තු නැති මොහොතක ඒදී සිද්ධ වුණා.
0: සිද්ධ වුණා මොකද්ද?
1: හැඟීමක සෙවනල්ලක්වත් කිසිදා නොවැටුන ලෝරගේ මූණ එක දවසක නොහිතපු වෙලාවක හිනාවෙන් බබලන්න ගත්තා. කෘතවේදී භාවයත් එක්ක ආදරේ කඳුළු ඇගේ ඇස්වලින් කඩාහැරෙනවයි කියලයි වෛද්‍යවරයා දිනසටහනේ ලියලා
0: තියෙන්නේ. හැබැයි
1: ඔව්, ඉතින් ඊට පස්සේ වෛද්‍යවරයා දන ගසා ගත්තලු. දෙවියන්ට ස්තුති කරන්න, දන ගැහුව නෙවෙයි, දන ගැහුණලු. හරියටම කියනවනම් වෛද්‍යවරයා තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොකද්ද කියන එක ලෝරටම ස්වාභාවිකවම ඒත්තු ගිය මොහොත තමයි ඒ.
0: ඉතින් ඊට පස්සේ මොකද වුනේ?
1: එදා ඉඳන්ම ලෝරගේ හිත වැඩ කරන්න ගත්තා. වැඩියෙන්මත් වැඩ කළේ ඒ ගැන.
0: ඒ කිව්වේ වෛද්‍යවරයාගේ නිස්සරණාධ්‍යාශී පරිත්‍යාගය ගැන. එහෙමනේ.
1: ඔව්, ඊට පස්සේ ලෝරායකට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න කාලය කැපකලේකින්. කාලෙකට පස්සේ ඇස් නොපේන දරුවන්ගේ පාඨශාලාවේ අධ්‍යක්ෂවරිය වෙලා තියෙන්නේ ලෝරා බ්‍රිච්මන්ම තමයි.
2: රොසෙලි, රොසෙලිට මොකද්ද කියන්න තියෙනවා කිව්වේ?
3: ඒක මේ හැටි දෙකුත් නෙවෙයි නෝනේ.
2: මොකද්ද කියලා කියමුකෝ.
3: අර මාර්තෙන් දොස්තර මහත්තයා.
2: ඔව්, ඉතින්
3: මාර්තෙන් මහත්තයා කරන්නේ ඇස් වෙදකම නේද?
2: ඔව්, ඉතින්
3: විශේෂඥ දොස්තරෙක්ලුනේ.
2: ඔව්, විශේෂඥෙක් තමයි.
3: පියතුමාට මේ හදිස්සියේ පණිවිඩ ඇරලා මාර්තෙන් මහත්තයව ගෙන්න ගන්න තිබුණු වමනාව මොකද්ද කියලයි මම මේ කල්පනා කළේ.
2: මාර්තෙන් කියන්නේ ඇස් දොස්තර කෙනෙකුට නේද?
0: ඇයි ඔයා දන්නවනේ ඒක? දත් දොස්තර කෙනෙකුට ඇයි මාර්තෙන් කියන්නේ?
2: මේ වෙලාවේ මම මේ ප්‍රශ්නේ මතු කරන එක හරිද? මොකටද නේද? රොසලිගෙම්ම මේක ගැන ටිකක් සෝදිසි කරලාම කතා කරමු. ඔයා මාර්තෙන් එක්ක ටිකක් හයියෙන් කතා කරනව ඇහුනේ. ඔයා එයාගේ හිතරි දෙන්න මොකක්වත්
0: නෑ අමලි. නෑ, ඒක ඇවිල්ලා මේ අපි අතරේ පොඩි පහේ වාදයක් විවාදයක් පැන නැගීමක් විතරයි. ඒ නිකන් සෙල්ලමට වගේ.
2: ඉතින් මොකටද ඔගොල්ලෝ වාද කරන්නේ? ඉඩකඩන් ආරෝවක් තියෙනවේ. එහෙම මොකවත්ම නැහැ නිතින් ඔය දෙන්නට.
0: නෑ නෑ අමලි, එහෙම දෙයක් නෙමෙයි. මාර්තෙන්ගේ සර්ව අසුභවාදයට විරුද්ධ වුණාම එච්චර.
2: සර්ව අසුභවාදය?
0: ඒ
2: මොකද්ද?
0: ඒක නිකම් මේ වචනයක් විතරයි. හැබැයි ඒකට පසුබිමක් නැත්තේ නෑ.
2: මොකද්ද?
0: කාරණේ මේකයි. මාර්තෙන් කියන්නේ අපේම ඉන්ද්‍රිය පද්ධතිය අවතක්සේරු කරන කෙනෙකුට. මං ඒකට එකඟ නෑ.
2: ඒ කිව්වේ
0: අපේම ඉන්ද්‍රියයන් ගැන මර්තන් හිතන්නේ හරිම අශුභවාදී විදියට. අක්ෂි වෛද්‍ය විශේෂඥයෙක් වුණාට එයා ඇස් දෙක ගැනත් සැක හිතනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ අපේම ඉන්ද්‍රිය පද්ධතිය අපිවම විපතට පත් කරන එකලු. ඒ අර වෙන මොකවත් වෙන්නේ නැතයි කියලා එයා හිතන්නේ. ඒක ඇත්තටම අසුබයක්, අසුභවාදයක්.
2: ඉතින් ඔයා හිතන්නේ එහෙම නෙවෙයි කියලාද?
0: මේ මෙතෙන්දී මත්‍යං හරිද මං හරිද කියන එක තීරණය කරන්න පුළුවන් දිව්‍යන් වහන්සේට විතරයි යමෙලි.
2: හැම තීන්දුවක්ම හැම තීරණයක්ම දිව්‍යන් වහන්සේගිද?
0: එහෙම නැහැයි කියලා ඔයා වුණත් විශ්වාස කරන්නේ නැහෙනේ.
2: එතකොට නඩු තීන්දු? මම යහන්නේ මිනිස්සුන්ගේ නඩු විභාග ගැන.
0: මේ ලෝකෙට මිනිස්සුන්ගේ නීතිය කියලා එකකුත් ඕන කරනවනේ. නැත්තම් මේක යකාගේ කම්බලත් වේවිනේ.
2: දෙවියන් වහන්සේ විසින් එකතු කළ ස්ත්‍රියක් පුරුෂයෙක් වෙන් කරන්න ඕනත් දෙවියන් වහන්සේම නේද? ඒත් ඇයි මිනිහෙකුට ඒක කරන්න පුළුවන් උනේ?
0: ඕකට මං උත්තර දෙන්නම ඕනද? ඇත්තටම ඒ ඇයි කියලා ඔයා දන්නවනේ. මනුෂ්‍යයා කියන්නේ සම්පූර්ණ වුණ පරිපූර්ණත්වයට පත් වුණ ජීවියෙක් නෙවෙයි නේද? එයාගේ අඩුපාඩු දුර්වලකම් අපමණයි නේද?
2: ඉතින් ඒකට ඔය දෙන්න පෞද්ගලිකව බහින් බස්සුනි අහවල් කාරණයකටද?
0: මේ බහින් බස් වීමක්ම නෙමෙයි. මර්තයම් මගේ තර්ක ගැන ටිකක් වැඩියෙන් හිතුවා. මං හිතන්නේ වැඩියෙන් සහ වැරදි ආකාරයෙන්. අන්තිමේදී එයා මෙහෙම කිව්වා.
1: මට කියන්න ඕන වුණේ ඒ තරම් ලොකු බලසාර කතාවක් නෙවෙයි. හිතට එකඟව පියතුමාට පොඩ්ඩක් හරස් කපන්න විතරයි මං උත්සාහ කළේ. මං බොහෝම සරලව කියන්න හැදුවේ මේ මිනිස් මනස කියන්නේ ලෝකය කිලුටු කරන, ලෝකයට දුෂ්ටකම් බෙදා දෙන භෞතික ඉන්ද්‍රියයකට කියන එක නන් නෙමෙයි. ඒත් සමහර වෙලාවට මෙහෙම දෙයක් නම් සිද්ධ වෙන්න බැරි නෑ.
0: කොහොම දෙයක්ද?
1: පාපය පැත්තට මිනිහගේ හිත ඇදිලා යන්නේ බොහොම සුකනම්ය හා සෞන්දර්යාත්මක ආකාරයකට. ඒක අපේ පංචේන්ද්‍රයන්ගේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒ පංචේන්ද්‍රයන්ම තමයි අපිට දැනුම ලබා දෙන්න වගේම අනුන්ට උදව් උපකාර කරන කරුණාව උපද්ද ගන්නත් උපකාරී වන්නේ.
0: මර්තන් අන්තිමට කිව්වේ ඔච්චරයි. ඊට පස්සේ මම එයාට තවත් අපූරු කියමනක්, රුවන් වැකියක් වගේ කියමනක් මතක් කරලා දුන්නා.
2: ඒ මොකද්ද?
0: දුක් වේදනා නොසලකා ජීවත් වෙන්න පුළුවන් වෙන තරමට මිනිස් වර්ගයාට ශක්තිමත් විය හැකිනම් ඔවුනට කොතරම් නම් සන්තෝෂයක් ලැබිය හැකිද කියලා. ඒක සම්පූර්ණ ඇත්තක් නේද දෙවියන් වහන්ස? ස්වර්ගයේ සිටින මිනිස්සු මනුෂ්‍ය ලෝකයේදී මේ නරාවලේදී මොන තරමක් නම් වේදනා දරා ඉන්නේ ඇද්ද කියලා මං මගේ යාළුවා මර්ත්‍යාන් එක්ක කීප දවසක් කතා කළා. ඊට පස්සේ එයා මට චාල්ස් ඩිකන්ස්ගේ කතා පොතක් ඉක්මනින්ම ලැබෙන්න සැලැස්සුවා. ඒක ටිකක් දිග කතාවක්. ඒත් මම එක හුස්මට කියවලා ඉවර කළා. ඩිකන්ස් අතින් කතාව ලියවිලා තිබුණේ සෙල්ලම් බඩු හදන දුප්පත් මිනිහෙකුගේ ඇස් නොපෙනෙන දියණියක් කේන්ද්‍ර කරගෙනයි. මේ සෙල්ලම් බඩු නිපදවන්නා මායා ලෝකයක ජීවත් වුණ කෙනෙක්. සන්තුෂ්ටිය කියන්නේ ධනයයි කියන කැත මිනිස් මතේමයි මිනිහටත් තිබුණේ. ඩිකන්ස්ගේ ඒ මනක්කල්පිත වෘතාන්තය තේරුමක් නැති බලාපොරොත්තු වලින් පාඨකයාගේ හිත පුරෝණ විදිහටම තමයි ලියවිලා තිබුණෙත්. මං ඔබ වහන්සේගෙන් බැගෑපත්තු ඉල්ලා සිටින්නේ ගෙතා වෙනුවෙන් මට එවැනි අදහසක් කිසිදා ඇති නොවේවා කියලා ඉල්ලා සිටින්නයි. ඒත් මගේ යාළුවා මර්ත්‍යාන් මට කියපු විදිහට පළමු පියවරේ පටන්ම සටහන් ලියන්න මට පුළුවන් වුණේ නම් නෑ. මට පුදුමම ඉවසීමක් අත්හදා බලන්න වුණා ඒ ඇස් නොපෙනෙන දැරියට උගන්වන අතරෙදි. ඒක එහෙම වුණේ ඇගේ වරදක් නිසාවත් මගේ වරදක් නිසාවත් නෙමෙයි. මගේ බිරිඳ අමෙලිගේ යම් යම් සැක සංකා උල් පිහිතුඩු වගේ මගේ හදවත පසාරු කළ නිසා. ඒ වුණත් මේ ඇත්ත මං ප්‍රකාශ කරන්නේ බිරිඳ ගැන අබමල් රේණුවක වෛරයක්වත් හිතේ දරාගෙන නම් නෙවෙයි.

0: මම කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලම තේරුම් ගන්න. ඔයා ගිතා වෙනුවෙන් කැප කරන කාලේ වැඩි කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.
1: ඔයා හරිම අසුභවාදී විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ඇයි
0: කියලා. මේ අහන්න. ඔයා කිසිම දවසක ඔයාගේ දරුවන් වෙනුවෙන් මේ වගේ කැපවීමක් කරලා තියෙනවද? නෑ නේද?
1: හරි අමලි. ඔයා හරි. ඒත් ඔයාට කවදාවත් හිතිලා නැද්ද? ඇස් කන් ආසා ස්වභාවයෙන්ම හරි හැටියටම පිහිටලා තියෙන දරුවෝ වෙනුවෙන් මව්පියෝ වුණත් ඒ තරම් කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ කියන එක.
0: ඒත් ඒ ඔයාගේ දරුවෝ. මේ අපේ දරුවෝ.
1: මට ආයෙමත් ඔයාට මතක් කරලා දෙන්න වෙනවා.
0: මොකද්ද?
1: බැටළු රැළෙන් එක එක බැටළු පැටව් අතට ගන්න හැම වාරෙදිම බැටළු පල්ලට තමාගේ වටිනාම පැටවා දැන් මේ මොහොතේදී අතේ ඉන්නේ කයි කියලා හැඟෙන විත්තිය. ඒ වුණත් මොන බාධාවක් මොන හිත්වේදනාවක් හටගත්තත් ගෙතාගේ ඉගැන්වීම් කටයුතු වලට මං සහභාගී වුණේ උද්‍යෝගයෙන්. කවදාවත් මං උදාසීන වුණේ නෑ දෙවියන් වහන්සේ. දවසින් දවසම වර්ධනය වුණේ මගේ උද්‍යෝගයෙන්ම තමයි. ඒකම තමයි මගේ සන්තෝෂේ වුණෙත්. ඒත් ඒ වුණත් ගෙදර වාතාවරණේ නම් එන්නේ එන්නම අසුබදායක වුණා.
2: ගෙතා ගෙතා
3: කොමි අනාත කෙල්ල.
4: ඇයි ඇයි ඇයි කත්තා කෙලේ
3: කතා කළේ? මොකද අපි කතා නොකර ඉන්න ඕන කියලාද කියන්නේ?
4: කතා කළේ ඇයි?
3: අද මොනවද ඉගෙන ගත්තේ? පියතුමා මොනවද ඉගැන්වේ?
4: දන්නේ.
3: දන්නේ? තොත්ත බබා වෙන්න හදන්නේ මේ අපි එක විතරමයිනේ.
1: රොසෙලි. රොසෙලි.
3: පියතුමා මං දන්නේ නෑ ඔබතුමා ගෙදර උන්න විත්තියක්.
1: අපි කවුරු කොතන හිටියත් නොහිටියත් හැම තැනම හැම මොහොතෙම දෙවියන් වහන්සේ ජීවමානයි රොසිනි. අපේ හැම සිතිවිල්ලක් ගැනම හැම වචනයක් ගැනම හැම හුස්මක් ගැනම උන්වහන්සේ සංවේදී. අද හරි අලුත් දවසක් දෙවියන් වහන්සේ. නවෝදේක උදාවක්. හරියටම කියනවා නම් අර ඇල්ප්ස් කඳු මුදුනෙන් දවස උදා වෙන්න කලින් ලා හිරු කිරණ මතුවෙන්න කලින් නිශ්චල කඳු මුදුන යාන්තමට සෙලවෙනවා වගේ අපට පේනවා. ඒක දෘෂ්ටි මායාවක්. එහෙම පේන්න ගන්නේ හිම කැටි නිසා. මේත් එහෙම දෙයක් නෙවෙයි නේද? මට එක පාරටම මතක් වුණේ නිදාගෙන උන්න ජලය අවදි කරවන්න දේවදූතයා බෙතෙස්දා පුෂ්කරණියට අවතීර්ණ වුණ ඒ අවස්ථාවමයි. ඔව්. ගෙතාගේ කුළුඳුල් හිනාරැල්ල මතුනෙත් හරියටම ඒ වගේ. ප්‍රතිමාවක් වගේ අපූරුවට හැඩ බේරුණ එයාගේ උච්චලිත මුව මඩලෙන් ඒ හිනාවත් එක්කම මට පේන්න ගත්තේ එයාගේ අලුත් හදවත. අලුත් හැඟීම. ඒක තමයි මං දින ගණනාවක් තිස්සේ එයාට යමක් උගන්වන්න දරපු වෑයම අපතේ ගියේ නැහැ කියන එක. ඒ ගැන හැඟීමක් වැටහීමක් අවදි වුණයි කියන කාරණේ.

ප්‍රංශ ජාතික අන්ද්‍රේ ශීත් නම් වූ විශිෂ්ට නිර්මාණකරුවා ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලී නම් වූ අග්‍රගන්‍ය කෘතිය ඇසුරෙන් ආපත්‍ති කතනය ගුවන් විදුලියට රචනා කළේ කැත්ලීන් ජයවර්ධන. රඟපෑම් පියතුමා හිලේරියන් පෙරේරා, අබිලි සන්ධ්‍යා රඹුක්කනගේ, රොසෙලි නාලිනී පියසි ලීචායලා, මර්තෑන් තුෂිත වීරසිංහ, ගෙතා බිසඳි කරුණාරත්න. නාද සංකලනය සඳරුවන් ලියනගේ, කතනය අනුෂ්ක අනුරංග බණ්ඩාර. විශ්ව සාහිත්‍යයෙන් ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයක්.

0: ඔබ මේ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. රටටත් ඔබටත් සෙත්පතන ජයපිරිත් දේශනාව දැන් අපි ශ්‍රවණය කරමු.
1: නමෝ

ඒ නිමාවට පත්වනේ ජයපිරිත් දේශනාවයි. ඒ සමඟ අද දවසේ වැඩසටහන් සමාප්ත වෙයි. කොළඹින් ඩෙනියායෙන් හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් නුවරලිය රදල්ලෙන් සහ යාපනයෙන් 91.7 සහ යටියන්තුටින් හපුතලෙන් කොකාවිල්වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ හෙට අලුයම අපි සුපුරුදු සෙනෙහසින් හමුයමු. ඔබට සුභ පැතුම්. ආයුබෝවන්.

0: සිත් සුවපත් වන සුන්දර දවසකට සුභ දවසකට සුභාසිරියෝබට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයෙන්. සුදේශීය සේවා දවසේ විකාශන කටයුතුයි මේ ආරම්භ වන්නේ. අද බුද්ධ වර්ෂ 2570 වැන්නේ වෙසක් මස අව ජලවක නම් තිතියලත් බුදු දින. ක්‍රිස්තු වර්ෂ විවහාර වර්ෂ 2026ක් වූ මැයි මාසේ 6 වනදා බදාදා. ඉවිදිරියේ අපි ඔබේ නිවහනේ දෙනියායින් හුන්නස්ගිරියෙන් කරගාතැන්නෙන් නුරලි රදල්ලින් යාපනයෙන් සහ කොළඹින් 91.7 තරංගමාලා සහ යටියන්තොටින් හපුතලෙන් සහ කොකාබිල්වලින් 91.9 මෙගා හර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ. මේ සුබ දවසේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවාව සමග එක්වෙන්නට ඔබට ආරාධනා. අලුයම 5 දැන් වෙලාව. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන ඔබත් සමග එක්ව පන්සිල් සමාදන්ව සෙත් පිරිත් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. එක්වෙන්න අපිත් සමග.
1: පන්සිල් සහ සෙත් පිරිත්. අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙධම්මං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙසංඝං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියං පෙබුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: ධම්මචින්තාව අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
1: තෙරුවන් සරණයි හැමදෙනාටම ලැබුවා වූ දවස සිතුම් පැතුම් ඉටුවෙන සුන්දර දවසක් බවට පත් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. පැරණි කියමනක් තියනවා, මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චitteපි යස්මින් කරුණා ගුණස්සයාත් හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං පාදං පවිත්‍රං ගමනං සුබංචේත් කියලා. අපි හැමෝම ආසයිනේ ලස්සන වෙන්න, අපි හැමෝම ආසයිනේ පිරිසුදුවට ඉන්න. අපේ ධර්මයේ කතා කරනවා හරි ලස්සනට පිරිසුදු වෙන්න, ලස්සන වෙන්න කාරණාවක්. ලස්සනට මිනිස්සු ඇඳුම් ඇඳහම ලෝකෙට පේන්නේ මොනවද? ඔයාලගේ ලස්සන මූණ පේනවා, ඔයාලගේ අත් දෙක පේනවා, කතා කළහම කට පේනවා, කකුල් දෙක පේනවා. ඔය හතර ආධ්‍යාත්මිකව ලස්සන කරගන්න පුංචි පුංචි කතාවක් කියා දෙන්නයි මං අද බලාපොරොත්තු වෙන්නේ. ඔය කාරණා හතර ආධ්‍යාත්මිකව පිරිසිදු කරගන්න ක්‍රමයක් තමයි මං අද කියා දෙන්නේ. මුලින්ම ලස්සන කරගන්නලු චitteපි යස්මින් කරුණා ගුණස්යාත්, හිත ලස්සන කරගන්නලු. හිත ලස්සන කරගන්න නම් මොනවද කරන්න ඕන? හොඳ දේවල්ම හිතන්න, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හිතන්න, ඒ වගේම අනිකාගේ දියුණුව ගැන හිත හිතා සතුටු වෙන්න, අනිකාට මෛත්‍රී කරන්න, අනිත් අයට ආදරය කරන්න. එතකොට ඔබේ හිත ලස්සනයි. හිතින් හිතනකොට යම් හොඳ හොඳ දේවල් ඔබගේ මුහුණ සුන්දර වෙනවා, මුහුණ ලස්සන වෙනවා. හිතින් හිතන දේවල් මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං කටින් කතා කරන්න. හැම වෙලාවෙම පරුසා වාචා, නරක දේවල් කතා කරන්න එපා, මුසාවාදා බොරු කියන්න එපා, සම්පප්පලාපා හිස් වචන කතා කරන්න එපා, මුසාවාදා බොරු කියන්න එපා. හැමතිස්සේම හොඳම දෙයක්ම කටින් කතා කරන්න, අර සුභාසිත සූත්‍රයට අනුව. එතකොට ඔබගේ මුඛයත් ලස්සනයි. හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං, අත් දෙක ලස්සන කරගන්න නම් දන් දෙන්නලු. ඉතින් දානය කියන කාරණේ ඔයගොල්ලෝ හැමෝම හොඳට දන්නවා. බෞද්ධ රටක ඉන්න අපි හැම කෙනාම දන් දෙනවා. සතුටු සිතින් මලක් පහනක් පූජ කරන එකත් දානයක්. එනිසා හැම වෙලාවෙම කරන දේ සතුටු සිතින් තමයි සිද්ධ කරන්න ඕන. ධම්මපදේ පළවෙනි ගාථාවෙන් කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. පිරිසිදු චේතනාවකින් යමක් කරනවද, එහි ඒ කරන දෙය තමන්ගේ පිටිපස්සෙන් එනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයේ, හැම තැනම සැපගෙන දෙදී ඡායාව වගේ ඔබගේ පස්සෙන් ගමන් කරනවා. එහෙනම් දන් දෙන්න අත් දෙක ලස්සනයි. පාදං පවිත්‍රං ගමනං සුබංචේත්, කකුල් දෙක ලස්සන කරගන්න හොඳ ගමන් යන්නලු. නරක ගමන් යන්න නැතුව හොඳ යහපත්, අනිකාට ප්‍රයෝජනයක් තියෙන, තමාටත් ප්‍රයෝජනයක් තියෙන හොඳ ගමන් යන්න. ඔබේ කකුල් දෙකත් ආධ්‍යාත්මික විදියට පිරිසුදු කරගන්න ක්‍රමයක් අද මං කියා දුන්නේ. එනිසා අද දවසේ මේ දහම් කාරණාවට අනුව වැඩ කරන්න ඔබට මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් වෙනවා. ඔබගේ අද දවස පිම්බර දවසක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන් ප්‍රේමවන්තයිනි, ඔබට සුප් එකක් හදාගන්න කැමතිද? මොකද මේ ඉස්සර කතාවක් මං අහලා තිනවා යකඩ ඇණයකින් සුප් එකක් හදපු හැටි. රුසියාවේ එක්තරා කාලයක තිබුණු යුද්ධයකින් සොල්දාදුවෙක් ගමට එනවා. ගමට එන ඔහුට මහන්සි, බඩගිනි, අන්ධකාර වැටිගෙන එනවා. ඒ අතරේ ගයක් දකින්නවා. ඒ ගෙදර දොරට තට්ටු කරලා කියනවා, මට මේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන්ද රෑට? මම මේ දුර බැහැර ඉඳන් එන්නේ මේ යුද්ධයට ගිහිල්ලා. හා, දෙන්න නම් පුළුවන්. ඒත් අපිට කණ්ඩමුකුත් දෙන්න විදිහක් නම් නැහැ. මම මේගොල්ලෝ බොරුවක් කිව්වේ. ආ නෑ, කමක් නෑ, ඒකට ප්‍රශ්නයක් නෑ. ඒනට මට මේ වතුර භාජනයකුයි ලිපකුයි පොඩ්ඩක් හොයාගෙන ඒක දෙන්න පුළුවන්. මොකද මල්ලක මට පුළුවන් සුප් එකක් හදන්න. එහෙමද? අන්න ගෙදර අයත් කල්පනා කර මේ සුප් එකෙන් අපිටත් බොන්න පුළුවන්. ආහාහා, හරි. මොකද මල්ලක යකඩ ඇණයක් තියෙනවා. යකඩ ඇණයක්? ඔව්, මේ යකඩ ඇණෙන් පුළුවන් සුප් හදන්න. හැබැයිට අන්න වතුර භාජනයක් දුන්නා, ලිප දුන්නා. අර ගල් තුනක් තියලා ඉතින් කොහොම හරි මේ ඔන්න වතුර නටනවා. නටනකොට ගෙදරයි ඔක්කොම වටේලා බලන් ඉන්නකො සුප් එක අන්න සාක්කුවෙන් හිමීට අරගත්ත යකඩ ඇණයක් අරගෙන දැම්මා. යකඩ ඇණෙන් සුප් එක හදේ නැහැ. දැන් මූඩියකිනුත් වැහුවා සුප් එක යකඩ ඇණෙන්. ඒක පොඩ්ඩක් යන්තම් ඇරලා බලලා වැහුවා සුප් එක ලෑස්තිද නැත්. මේවට ඉතින් මේ අපේ මේ කැරට්ටලයක් වගේ එකක් දැම්ම නම් බොහොම හොඳට තව සුප් එක හම්බෙනවා. අපිට ඒ දුවේ දුවේ අර කැරට්ටලයක් අරන් හොර අනිගෙන කැරට්ටලයක් ඉක්මන ගෙනලා සෝදලා දැම්මා. දැම්මම අල ගෙඩියක් තුනක් ගෝවා කොලයක් තුනක් තවත් හර රස වෙනවා මේ සුප් එක. අනේට එහෙනම් යන දෙමු දෙමු. බැලුවා මේ ඇයි අර මේ තව මස් පෙත්තක් වගේ එකක් දැම්ම නම් කියලා වැඩක් නැහැ. ඔන්න දැන් ඒ පාර මස් පෙත්තකුත් හම්බුණා. දැන් ගෙදර කන්න මුකුත් නැහැ කිව්වනේ. හම්බුණා ඔන්න සුප් එක අන්තිමට බැලුවා. හරි, ඔක්කොම වට වෙලා. ඉතින් මේ සුප් එක බිව්වා. දැන් ප්‍රශ්නේ වුණේ යකඩ ඇනෙන්ද සුප් එක හැදුනේ අනිත් බඩු වලින්ද? දැන් බලන්න අපි සමහර විට දෙයක් දෙන්න කැමති නැතුව බොරු කරන අවස්ථා තියෙනවා. නමුත් අර සොල්දාදුවත් කරේ පොඩි කපටි වැඩක්. නමුත් ඒකෙන් වුණේ මොකද්ද? අර ගබඩාවේ තිබුණු සියලු දේ එළියට ආවා. සුප් එක හොඳට හැදුනා. අපි ආගන්තුකයෙක්ට සංග්‍රහ කරන්නේ කොහොමද? ආගන්තුකයා ගෙදර නවාතැන් ගත්තා. ඒ වගේම ඔහුගේ යකඩ ඇනේ තමයි පිහිට වුණේ සුප් එකක් හදන්න. ඉතින් අපිට අපේ තියෙන දේවල් ටික හරි විදියට පාවිච්චි කරොත් අපේ ජීවිතයේ හොඳ සුප් එකක් හදාගන්න පුළුවන්.

පහයේ විනාඩි 30යි දැන් වෙලාව. මේ සුබ දවසේ ඔබ අලුයමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවාව සමගයි. අද බුද්ධ වර්ෂ 2570 වෙන්නේ වෙසක් මස අවජලවක නම් තිතිය ලද් බුද දින. විහාර වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මාසේ 6 වනදා බදාදා. හිමිදිරිය අපි ඔබත් සමග හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් රදල්ලෙන් යාපනයෙන් කොළඹින් සහ දෙනියායෙන් 91.7 යටියන්තොටින් හපුතලෙන් සහ කොකාවිල් වලින් 91.9 මෙගා හර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ. මේ සුබදවසේ ඔබ ඊට කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිරන්තරයෙන්ම සතුට සැනසුම ඔබේ සිත තුළ රඳා පවතිවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි ගීපෙලේ රසය ඔබට පිළිගන්වන්නේ. සුනිල් ආරියරත්න සූරීන්ගේ සංකල්පනාවක් පණ්ඩි WD ආමරදේවයන් ගීතයට නගනවා මෙන්න මෙලෙසින්. මාතෘභූමි පුණ්‍යභූමි වන්දනා.